0: වෙලාව දෙපහයි විනාඩි 40යි.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100. 93.5 FM 93.7 Lakhana Radio ITN.

0: taşıma paha, anlatın ay taşıma hata.
1: Latin anı, Latin anı, Latin anı.
0: Radio ITN. ජීවිතය දිනන්නට positive vibes with charge.
2: අයිබෝවන් සුබ දවසක්. ඉංග්‍රීසි කියමනක් තියෙනවා a guest says more in an hour than a host in a year කියලා. මේක සිංහල තේරුම වෙන්නේ ගෙදරකට එන ආගන්තුකයෙකුට පැයකට පේනවලු අවුරුද්දක් තිස්සේ ඒ ගෙදර හිටපු මිනිස්සුන්ට පෙනුනේ නැති දේවල්. මේ කතාවේ හරි ලස්සන වටනා කියන ජීවිතාදර්ශයක් ඔබට මතු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි අපේ වැරදි දකින්නේ නැහැ. අපිට අනිත් අයගේ වැරදි පහසුවෙන් නියමාකාරව පේනවා. හැබැයි සමහර අවස්ථාවලදී අමුත්තන් වගේ හරි ඇවිල්ලා අපේ වැරදි පෙන්වලා දීලා අපිව යහමගට ගන්න අපේ වැඩිහිටියන්, දෙමව්පියන්, යහළුවන් කියන දේවල් අපි බාරගන්න, පිළිගන්න, වටහාගන්න උනන්දු නොවන අවස්ථා තියෙනවා. ඒ තත්ත්වයන් අවම කරගන්න කියලයි මං ඔබට යෝජනා කරන්නේ. මොකද අපිට අපි ගැන නොදැනෙන, නොපිනින බොහෝ දේවල් පිටස්තරින්ට පේන්න පුළුවන්. ඒ දැනගන්න දේවල් ඔබට ජීවිතයේ යහපත පිණිසම යොදවා ගන්නත් පුළුවන්. ඒ නිසා අනිත් අයගේ මතයට ගරු කිරීමේ පුරුද්ද ඇති කරගන්න, විමසුම් ඇසින් සියල්ල තේරුම් ගන්න උත්සාහ කරන්න, අවවාද ඔබව නිවැරදි මාවතේ ගෙනියන බව විශ්වාස කරන්න, ඒව බාරගන්න, පිළිගන්න ලෝභ වෙන්න එපා. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
3: positive vibes with Charmi.
0: Lakanda Radio ITN.
4: වෙලා උදේ 6යි.
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
6: ලකන මොමදී ඉස්සල්.
7: දෙත් දෙත්. ගතිගත්. දෙත් දෙත්.

0: අයිබෝවන් සුබෝදෑසනක්. අද ජූලි මාසේ 10 වෙනිදා සිකුරාදා දවස. තවත් සතියක් මේ විදිහට අවසන් වෙන්නයි යන්නේ. අපි සෝදානම් මදත් ලංකාවේ වගේම ලෝකයේ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිලමේ බැඩවි සහ ලක්හන් ප්‍රවෘත්තිංශය ගෙනෙන තොරතුරු ලක්හන් මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. මුලින්ම අවධානය යොමු කරමු අද දින මිනි පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. මේගමුව බන්ධනාගාර ගැටුම නිලධාරීන් මියගියේ සිරකරුවන්ගේ අමානුෂික පහරදීම් වලින්. 14ක් මියගියේ වෙඩිවැදීමෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවේ. අද සියලුම පුවත්පත් ප්‍රධාන සිරස්තලයේ ලෙස වාර්තා කළ තියෙන මේ සම්බන්ධයෙන් තොරතුරු. අඳෝ මාර්ගයේ කොසු මිටි කොටස් ඝාතනය කළ බන්ධනාගාර නිලධාරීන්ට අමානුෂික වද දීලා පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවෙයි. AJA අබේනායක දිවයිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ විදිහට ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට සටහන් කරනවා. බන්ධනාගාර නිලධාරීන් 7 දෙනා මියගියේ ඔළුවට පපුවට පහර දීමෙන්. පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවේ. ශ්‍රීනත් ප්‍රසන්න ජයසූරියයි ලංකාදීපට වාර්තාව අරගෙන එන්නේ. අපි අවධානය යොමු කරමු දින මින පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට. මේගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයෙන් මියගිය රැඳවුවන් 14 දෙනෙක් මියගොස් ඇත්තේ වෙඩිවැදීම් වලින් බවත්, බන්ධනාගාර නිලධාරීන් මියගොස් ඇත්තේ අමානුෂික ලෙස කළ පහරදීම් වලින් බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා. මේගමුව බන්ධනාගාරයේ ආශ්‍රිතව සිදු වූ ගැටුම් වලින් පසුව 5 වෙනිදා සහ 6 වෙනිදා යන දිනවලදී මියගිය අය අතරින් 24 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ මේගමුව රෝහලේදී සිදු කෙරුණා කියලා ඒ සඳහන් වෙන්නේ. ඇතුල් පිටුරාත දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. එසේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කර ඇත්තේ නිලධාරීන් 7 දෙනෙකුගේ සහ රැඳවුවන් 17 දෙනෙකුගේ බවයි සඳහන් වෙන්නේ. ඒ අතරින් රැඳවුවන් 14 දෙනෙක් වෙඩිවැදීද, සිසු රැඳවුවන් 3 දෙනා පහර කෑමෙන්ද මියගොස් ඇති බව සඳහන් වෙනවා. නිලධාරීන් 7 දෙනාම මියගොස් තිබෙන්නේ අමානුෂික ලෙස කර ඇති පහර දීම් වලින් කියලා තමයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවෙලා තියෙන්නේ කියලා අද දින වෙන පුවත්පත වැඩිදුර තොරතුරු සටහන් කරනවා මේ සම්බන්ධයෙන්. මේගමුව ගැටුමෙන් මියගිය නිලධාරීන්ට උසස් වීම් සහ වන්දි. මේ සම්බන්ධයෙන් සුද දින මින පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා. බිමල් ජයසිංහයි වාර්තාව අරගෙන ඉන්නේ. මේගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය නිලධාරීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි උසස් වීම් සහ වන්දි ලබා දීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස්, බන්ධනාගාර මෙහෙයුම් සහ බුද්ධිමාධ්‍ය ප්‍රකාශක ඒසී ගජනායක මහතා සඳහන් කරනවා. වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙනවා. ඒ අනුව රාජකාරයේදී දිවිපදු ජේල SH චන්ද්‍රවංශ මහතා දෙවැනි පන්තියේ සිට පළමුවැනි පන්තියටත්, නියාමකවරුන් වන SDA සබේවංශ, AD තරංග, TMR තිලකසිරි, BNN තරංග, DW පුෂ්පකුමාර, RPR සංජීව, WGU පාලි යන මහතුරුන් සැරයෙන් තනතුරට උසස් කරනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදියට සඳහන් වෙන්නේ. මෙම උසස් වීම ඔවුන් මියගිය දින සිට ක්‍රියාත්මකයි. එම නිලධාරීන්ගේ සමීපතම ඥාතීන්ට ඔවුන් වෙනුවෙන් වන්දි මුදලක්ද අධිකරණ අමාත්‍යාංශය මගින් ප්‍රදානය කිරීමට නියමිත වෙතැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද දින මින පුවත්පතේ සටහන වෙලා තියෙන්නේ. Let's move to the daily news newspaper. Nigambo prison unsuitable for now, Mahamodara and Old Bogambara premises designated. Furthermore, in detail, following the emergency that arose at Nigambo prison on 5th and 6th of July, the prison administration has deemed it unsuitable to continue housing inmates within the premises. Let's see more details about it in Sinhala. මහමෝදර සහ පැරණි බෝගම්බර తాවකාලික බන්ධනාගාර වෙයි. අද රන්මලී සෝමසිරි වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් අද සෙලුම් පුවත්පත් තොරතුරු සටහන් කරලා තින අපි අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරලා තින දින මින පුවත්පත. මේගමුව බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණයේ කෙරෙන තෙක් මහමෝදර සහ පැරණි බෝගම්බර පරිශ්‍ර తాවකාලික පදනමින් බන්ධනාගාර ආඥාපනතේ කාර්යයන් සඳහා බන්ධනාගාරයේ ලෙස පිහිටුවීමට නියමයන් නිකුත් කොට තිබෙනවා. 2026 වර්ෂයේ ජූලි 5 සහ ජූලි 6 යන දෙදින තුලදී මේගමුව බන්ධනාගාරයේ ඇතිවූ හදිසිතත්ව හේතුවෙන්ම පරිශ්‍රයේ දැඩි ලෙස විනාශයට පත්ව තිබෙනවා. ඒ අපරාධ ස්ථානයක් බවටද සැලකෙන හේන් එම පරිශ්‍රයේ රැඳවුවන් රඳවා තැබීම නොසුදුසු බවට බන්ධනාගාර පරිපාලනය විසින් තීරණය කර තිබෙනවා. එම නිසා විමර්ශන නිලධාරීන්ට අපරාධ ස්ථානයෙහි ආරක්ෂිතව විමර්ශන කටයුතු කිරීමට ඉඩහැරීමටද රැඳවියන්ගේ ආරක්ෂාව සැලැස්වීමටද විමර්ශන කටයුතු අවසාන වීමෙන් පසු මීගමුව බන්ධනාගාර පරිශ්‍රය ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් ආරම්භ කිරීමටද හැකිවන පරිදි මෙම පරිශ්‍රයේ රඳවා සිටි රැඳවුවන් බොහොමයක් වෙනත් බන්ධනාගාර පරිශ්‍රය වෙත තාවකාලිකව මාරු කර යවා ඇති බවයි වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් අද දිනමින පුවත්පත සටහන් කරන්නේ තොරතුරු විදිහට. මීගමුව බන්ධනාගාරයේ ගිනි අවිසි අයිඩීය බාරයට අද මේ සම්බන්ධයෙන් ගායන් කුමාර වීරසිංහ වාර්තාව අරගෙන එනවා. දිනමින පුවත්පතේ ඒතෙක මම සඳහන් කළා තියෙන බන්ධනාගාර ගැටුමින් ඉන්දීය රැඳවියෙකුත් මරුට කියලා රන්මලී සෝමසිරි ඒ සම්බන්ධයෙන් වාර්තාව අරගෙන අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට මේ සම්බන්ධයෙන් මොනවද සඳහන් වෙන්නේ කියලා. මේගමෝ බන්ධනාගාරයේ සිදු වූ ගැටුම ගැන විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බන්ධනාගාර බාරයේ තිබූ ගිනි අවිසිය බාරයට ගෙන තිබෙනවා. රිපිට වර්ගයේ ගිනියාවි 22ක් සහ T58 වර්ගයේ ගිනියාවි 10ක් ඊතර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ කියලත් අද වැඩිදුර තොරතුරු සටහන් කළා තියෙනවා. ඒත් එක මීගමු බන්ධනාගාර ගැටුමින් එහි රඳවා සිටි ඉන්දියා ජාතික රැඳවුවෙකු මියගොස් ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඉසිගජනායක මහතා පවසා තිබෙනවා. එම රැඳවුවාගේ මරණය සම්බන්ධයෙන් ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කර ඉදිරි පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා තියෙනවා. ඔහු 73 හැවිරිදී ආයෙක් බව තමයි වැඩිදුර තොරතුරු විදිහට අද මේ සම්බන්ධයෙන් සටහන් කරන්නේ දිනමින පුවත්පත. ටිල්වින්ට මිලියනයක් ගෙවන්න විමල්ට නියෝග. නැත්ත වෙනුවට ඇත්ත පොතෙන් බුද්ධිමය දීපල උල්ලංඝනය කරලා. අනුජා ප්‍රියංගනී අද වාර්තාව අරගෙන ඉන්නේ දිනමින පුවත්පතට. මේ සම්බන්ධයෙන් ඩෙල් නිවුස් පුවත්පත තොරතුරු සටහන් කරන අපි අවධානය යොමු කර මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. Supreme Court upholds ruling against Veeravansha Tilbin Silva's copyrights infringed, 1 million rupees avoided. For the more detail, the Supreme Court has upheld a High Court ruling that former MP Vimal Veeravansha infringed the copyright of Janata Vimukti Peramuni General Secretary Tilbin Silva by reproducing Silva's unpublished writing in the book Netta Venuata Atta without authority without authorization. Let's see more details about it in Sinhala. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තිබෙනවා. අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට. අද දීර්ඝ විස්තරයක් සහිතවයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙලා තියෙන්නේ. නැත්ත වෙනුවට ඇත්ත නමින් පොතක් මුද්‍රණය කිරීමෙන් විමල් විරවංශ මහතා බුද්ධිමය දීපල උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරමින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට ගෙවීමට නියම කරමින් කොළඹ වාණිජ මහාධිකරණයේ දුන් තීන්දුව ස්ථිර කළ ශ්‍රේෂ්ඨාධිකරණය කෘතියට ඇතුළත් කර ඇති ජනතා විමුක්ති පෙරමුණට අදාළ ලේඛන ඇතුළත් කර කෘතිය තවදුරටත් මුද්‍රණය කිරීම, බෙදාහැරීම, අලෙවි කිරීම මෙන්ම බුද්ධිමය දීපල අයිතිවාසිකම් උල්ලංඝනය කරන ඕනෑම ක්‍රියාවක් කිරීමද වලකල් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන ජනක්ද සිල්වා, ශ්‍රීරන් ගුණරත්න, සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල විසින් අදාළ නියෝගය ප්‍රකාශයට පත් කර තිබෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට සටහන් වෙලා තියෙන්නේ දිනමින පුවත්පතේ. පානීය ජල ගැටලුව විසඳීමට ස්ථිර විසඳුම් සෙවීමට මෙවර අයවැයෙන් විශේෂ අවධානයක් ජනපති කියයි. අද උපාලි කරුණාරත්නයි වාර්තාව අරගෙන ඉන්නේ ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවක් වන පානීය ජල ගැටලුව විසඳීමට ස්ථිර විසඳුම් සෙවීමට 2027 වසරේ අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා. යුද්ධයේ නවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දුන් අතර අඩු ආදායම් ලාභීන්ගේ අර්ධ වශයෙන් ඉදිකළ නිවාස සඳහා නිවාස ආධාර ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් උපදෙස් ලබා දුන්නා කියලා අද වැඩිදුර තොරතුරු විදිහට දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. ඩෙංගු කොළඹ PHIලා 8කට ඩෙංගු. රෝගීන් 65,000 පණි, මරණ 45ක්. කොළඹ සරසවියේ සිසුන් 71කට ඩෙංගු. පහක් රෝහලේ සරසවියේ නොවසා දේශන ඔන්ලයින් සහ හයිබ්‍රිඩ් ක්‍රමයට අධ්‍යවදානම් කලාප පාසල්වල සරසවි සති දෙකකට හෝ වසන්න වෛද චමිල් සංජීව ඉල්ලයි. අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත් වාර්තාව අරගෙනවා ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, සුජීව සත්සර සහ ධර්මසේන වැලිපිටියයි. අද දිවයිනට වාර්තාව අරගෙන නේතකම සඳහන් වන ඩෙංගු බෝකල 1186කට නඩු දමා කෝටියක් දඩ අය කරගනි. දිවයින පුවත්පතේ සටහන මේ විදිහට සඳහන් වන ලද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළා තිනවා. අධ්‍යවදානම් කලාපවල පාසල් සරසවි සති දෙකකට හෝ වසන්න වෛද්‍ය චමිල් සංජීව ඉල්ලයි කියලායි අද සඳහන් කළා තියෙන්නේ. කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71 දෙනෙකුට ඩෙංගු වැළඳී ඇති බවත්, සිසුන් 5 දෙනෙකුට රෝහල්ගතව ප්‍රතිකාර ලබා දෙන බවත් එම විශ්වවිද්‍යාල උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා සඳහන් කළා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙන්නේ. එතිකම අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබෙනවා. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට මේ සම්බන්ධයෙන් කොහොමද තොරතුරු සටහන් වෙන්නේ කියලා බලන්න. මේ වන විට රෝගීන් 65,000 පැන තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මරණ 45ක් ඒ අතර කියලාත් අද දිවයින පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරනවා. අපි නිරන්තරයෙන් ඔබ වෙත මතක් කරන්නේ ඔබේ නිවස වටපිටාව අවට පරිසරය සුද පවිත්‍ර කරගන්න, ඩෙංගු මර්ධනය කරගන්න ඔබට අනිවාර්යෙන්ම දායක වීමේ හැකියාව තියෙනවා. සහ ඔබ ඒ වගකීම ඉටු කළ යුතුයි. රටට වග කියන මාධ්‍ය නාලිකාවක් විදිහට, රටට වග කියන රේඩියෝ විදිහට ලක්හඬ මෝනින් නිවුස් ඇලර්ට් අපි නිරන්තරයෙන් ඔබට මතක් කරනවා. ඔබේ අවට පරිසරය සුද්ධ පවිත්‍ර කරගන්න, පිරිසිදුව තබා ගන්න. මොකද ඔබේ ජීවිතය වගේම වටපිටාවේ සිටින සියලු දෙනාගේ ජීවිතයත් අපිට වැදගත්, රටට වැදගත්. ඒක නිසා ඒ වගකීම හරියට ඉටු කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.
1: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න

0: වෙලාව 2:13.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.
3: ලකාණ්ඩ රේඩියෝ ITN.

0: ලකඩ රේඩියෝ ITN
1: වලව 10 විනාඩි 17යි.
0: ලකඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

සතර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

වෙලාවද හයි විනාඩි 20 වෙනවතත් ලක්හන මෝනින් නිවුස් සරට් සමගින් අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත් පතට. අනතුරක් වළක්වා නොගැනීම මහජන ආරක්ෂක ලේකම් රවි වරද පිළිගනී රුපියල් 25000ක දඩයත් කයි කියලා අද සඳහන් කළා තිනෝ ලංකාදීප පුවත්පත. මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතත් තොරතුරු සටහන් කළා තිනෝ ශෛරුපත් සමගින්. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ අපි අවධානය යොමු කරමු වැඩි දුර තොරතුරු වලට. බීමතින් රියපැද වූ රවි සෙනවිරත්න වරද පිළිගනී රුපියල් 25000ක දඩයක් අදේජේ අබේනායකයි වාටාව අරගෙන ඉන්නේ. වැඩිදුර තොරතුරු සටහන ලංකාදීප පුවත්පතේ අපි අවධානය යොමු කරමු. මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා 2023 වර්ෂයේ වැලවත මුහුදු මාර්ගයේදී බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී රිය අනතුරක් වළක්වා නොගැනීම සහ බීමතින් රිය පැදවීම යන චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් පසු රුපියල් 2500ක දඩයක් ගෙවන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නිරංජරා සිල්වා මහත්මිය නියෝග කළා කියලා තමයි අද තොරතුරු සටහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද පුවත්පත් තොරතුරු සටහන් කළා තියෙන රුපියල් 2500ක දඩයක් අය කියලා තමයි අද සඳහන් කළා තියෙන්නේ. මේ සම්බන්ධයෙන්

0: ඒ සම්බන්ධයෙන් ඩෙලි නිවුස් පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. Channel head Yasara testifies in Yoshita's CSN case. For the more detail, a money laundering case filed against former President Mahinda Rajapaksha's second son Yoshita Rajapaksha was yesterday fixed for further trial on 17th of July by the Colombo High Court when the case was taken up before Colombo High Court Judge Udesh Ranatunga. Former CSN channel head Yasara Abenayaka testified before the court. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත් ඇතුල් පිටුවල අතරතුරු සටහන් කරන දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා දින අපි අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට අපි අවධානය යොමු කරමු. අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා දින ඒත් එක්කම මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. යෝෂිතරෙහි අයතාවත් කම්නඩු යෝෂිත සමග විවාහ වීමේ අදහසින් ප්‍රේම සම්බන්ධයක් තිබුණා යසාර අබේනායක මහා අධිකරණයේදී කියයි. තමා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සමග ප්‍රේම සම්බන්ධයක් පැවති බව, ඒ අවදී ඔහු තමාගේ මහා ගෙදරට ඉදිරිපිට පිහිටි නිවස මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටි බවත් යසාර අබේනායක මහත්මිය කොළඹ මහා අධිකරණ ඉදිරියේ සාක්ෂි දෙමින් කියා සිටියා. යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහි නඩුව පවරා ඇති අයතාවත්කම් නඩුවක් මහා අධිකරණය විනිසුරු උදේෂ් රණතුංග මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂිකාරයේ විවෘත අධිකරණයේදී මේවව පවසා සිටියා කියලා අද සම්පූර්ණ පිටුවක් මේ සම්බන්ධයෙන් වෙන් කරමින් තොරතුරු සටහන් කරන දිනමින පුවත්පත. අවධානය යොමු කරමු දිවයින පුවත්පතට. අද සඳහන් කරනවා දිවයින පුවත්පතේ රුපියල හැකිලෙදී ඩොලරය රුපියල් 347 පණී. මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කළා තියෙනවා ශාම්නුවන් ගණේ වත්ත ගිනින වාර්තාවේ. වැඩිදුර තොරතුරු ඇතුළු පිටුවලයි සඳහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. ඇමරිකාන් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ සැලකිය යුතු ලෙස පිරිහෙමින් ඇමරිකාන් ඩොලරේ විකුණුම් මගය යලි රුපියල් 340 ඉක්මවා ගියා. මේ අනුව පෙරේදා රුපියල් 339.73 වූ ඇමරිකාන් ඩොලරයක විකුණුම් මගේ ඊයේ රුපියල් 340.86 දක්වා රුපියලයි 113කින් ඉහළ ගොස් ඇති බව තමයි සඳහන් වෙන්නේ. ඇමරිකාන් ඩොලරයක ගැණුම් මගේ පෙරේදා වාර්තා වූ 330.728 සිට ඊයේ රුපියල් 331.734 දක්වා ඉහළ ගොස් තිබෙනවා කියලා තද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා. ක්‍රිෂ් ගනුදෙනුව හුවමාරු වූ මුදල් වලින් රුපියල් මිලියන 188ක් යොදවා මෙරට දේපළ මිලදී අරන් ලැප්ටොප් ජංගම දුරකථන ඇතුළු සංනිවේදන උපකරණ 41ක් අත්අඩංගුවට විමර්ශන නිලධාරීන් උසාවියට කියයි කියලායි අද සඳහන් කරන්නේ දිවයින පුවත්පතයි තොරතුරු අරගෙන ඉන්නේ. එජේ අබේනායක ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්රයේ පිහිටි අක්කර 4.3ක ඉඩම ඉන්දියාවේ සමාගමකට වසර 99කට බදු දීමට අදාළ මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී ලැප්ටොප් ජංගම දුරකථන ඇතුළු සංනිවේදන උපකරණ 41ක් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තු අනුව අත්අඩංගුවට ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට සඳහන් කළා කියන තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. එතෙක්ම මේ මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත වැඩි ඡන්දයේ දිනේදී ඡන්ද 152කින් සම්මත වුණා. මේ සම්බන්ධයෙන් අද සෙලොම් පුවත්පත් තොරතුරු සටහන් කළා තින අපි අවධානය යොමු කරමු. ලක්කන ප්‍රවෘත්ති අංශයට මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත, මූල්‍ය විශුද්ධිකරණයේ වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත සහ ත්‍රස්තවාදී මූල්‍යකරණ මර්ධනයේ යන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වුණා. කතානායකවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: න්‍යායපත්‍ර විෂය අංක 1 මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කිවීම ස්වභාවිකකද?
2: ගරු කතානායකතුමනි, ශේෂාධිකරණ අවශ්‍යතාවයක් තිබෙනවා මේ 3-2 සම්මත කිරීමට. එම නිසා අප ඒ සඳහා කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඡන්දයක් අවශ්‍ය වෙනවා.
1: න්‍යායපත්‍රයේ විෂය අංක 1 මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම සම්මත කිරීමට පක්ෂෝ ඡන්දය 154ක්ද විරුද්ධව ඡන්ද 2ක්ද ලැබී ඇත. ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 0.1. ඒ අනුව න්‍යායපත්‍රයේ විෂය අංක 1 මුදල් විසුද්ධිකරණය වැළැක්වීමේ සංසෝ

0: සදන පනත් කෙටුම්පත දෙනිවර කෙවීම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි.
1: නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
2: බලයට පැමිණීම සමගම මේ රටේ මහත් දරුණුතම අපරාධ කල්ලි සමාජිකයන් විසින් සංවිධානාත්මක අපරාධ කල්ලි වලින් සමන්විත දේශපාලන හවුහරණය රැකවරණය තිබිච්ච දේශපාලන කල්ලි මේ මුදල් වලින්. ඒ නිසා සංවිධානාත්මක අපරාධකාරයෝ කියන්නේ ත්‍රස්තවාදියම තමයි. දැන් සම්බන්ධ වුණ හිටපු අධිකරණ ඇමතිතුමාගේ පුතත් එක්කම මම අහන්න කැමති, ඒ මුදල් ගත්තේ කියන්නේ ඇමරිකන් ඩොලර් වලින්ද, ඩිරාම් වලින්ද, එහෙම නැත්නම් ජපනීස් යෙන් වලින්ද, එහෙම නැත්තම් චීන යුවාන් වලින්ද කියලා? අන්න ඒ ටික කියන්නේ අර ටෝපිඩෝ වල මොනවාද මේ බැලිස්ටික් මිසයිල්, අර්ධ මිසයිල්, ඒ විශේෂ කරන්සි මොකද්ද කියලා අහනවා වගේම අපිට ඒකත් කියන්න අපේ විමර්ශන කණ්ඩායම් දන්නවා ඔවුන් කොච්චර දුරට ඒක කරලා තියෙනවද කියලා. ඒවත් මතක් කරමින් මේ ගෙනෙන පනතෙන් ওই සීලුම දේවල් නැති වෙනවා.
1: නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකල මහතාද මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා.
3: විශේෂයෙන් විපක්ෂයේ පැත්තෙන් කියන්නේ අපි තමයි මේ නීති හඳුන්වලා දීලා තියෙන්නේ. පොඩි කෑල්ලක් ගන්නවා, අපි එදා දාපු නඩුව තමයි මේ හිරේ යන්නේ. ඕකනේ මේ, ඒකෙත් පුංචි හරි කෑල්ලක් එල්ලව ගන්න කමක් නැහැ. විජේදාස රාජපක්ෂගේ කාලේ දවස ගානේ නීති මේ ගරු සභාවේ ගෙනල්ලා දැම්. එයාට ඕන කන්නේ වයි මේ ගැතුලේ ගෙනල්ලා දාලා තියෙන්නේ. මම කියන්නේ නීති විදිහට දිනුනට වැඩක් නැහැ. හොඳම උදාහරණය තමයි 2023 අල්ලස් පනත. ගරු මැතිණියනි, මේ ගරු සභාවේ උදන් ඇනුවා ඔන්න දැන් ඉවරයි, අල්ලස් ඉවරයි කියලා රනිල් වික්‍රමසිංහ. මේ සති දෙකකට කලින් තමයි අපි අත්‍යවශ්‍ය කරන ගයිඩ්ලයින්ස් ටික සම්මත කරගත්තේ. අපේ වත්මන් ඇමතිවරයා යටතේ නීතිය පොත්වල තියෙනවා. අපරාධ සමාජයේ තියෙනවා. මුමුණමින් ඉන්නවා අපි තමයි මේ නීති ගෙනාවේ කියලා. ගරු අපේ ආණ්ඩුව වෙනස්, එකී නීති ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරය වත්මන් ආණ්ඩුවෙන් කරනවා පංගු බේරුවකින් තොරව. සමාජයට අවශ්‍ය කරන හිස්තම් බලබලා අවශ්‍ය අලුත් නීති අපි ගෙනල්ලා තියෙනවා.
1: එතකම අද සඳහන් කළ තියෙන පුවත්පත්වලත් සඳහන් කළ තියෙනවා මේ සම්බන්ධයෙන් අද ලක්ෂණ ප්‍රත්‍යංශයත් වාර්තාව අරගෙන එවලා තියෙනවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය සඳහා කප්සිටු වීමේ ආගමික චාරිත්‍රය අගෝස්තු 13 වෙනිදා සිදු කරන බව දේවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළා. ඒ පෙරවරු 6:17 යෙදෙන සුබ මොහොතින් මේ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
4: අගෝස්තු 13 වෙනිදා සිට 17 වෙනිදා දක්වා සිව් මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර පවත්වනු ලබනවා. අගෝස්තු මාස 18 වන දින සිට අගෝස්තු මාස 22 වෙනිදා දක්වා පුරා දින 5ක් කුඹල් පෙරහැර පවතිනවා. ඒ වගේම පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු මාස 23 වන දින වීදි සංචාරය කිරීමට නියමිත අතර අගෝස්තු මාස 27 වන දින පොය දිනේ අවසාන රන්දෝලි පෙරහැර පැවැත්වීමට නියමිත වෙනවා.
1: ලක්ෂණ මෝර්නින් නිවුස් අලර්ට් අහගෙන ඉන්න වෙලාව 2:30.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්ඛඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්ඛඬ.
1: ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඊයේ ජූලි මාසේ 9 වෙනිදා බ්‍රහස්පතින්දා දවස මහජන සම්පත 6243 වන ජයග්‍රහ දිනුම් වාරයේ ඊයේ දවසේදී ක්‍රියාත්මකුනේ ඒ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරේ. ජයග්‍රහයේ අංක සටහන්ව අංක 6, අංක 8, අංක 3 නැවතත් අංක 8, අංක 5 සහ අවසානයටත් අංක 6යි ජයග්‍රහයේ අංක බවට පත්වුනේ. ගොවිසෙත 4485 වන ජයග්‍රහ දිනුම් වාරයේ ටී ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරේ. ජයග්‍රහයේ අංක අංක 55, අංක 59, අංක 67 සහ අවසානයට අංක 79. මෙගාපව 2591 වන ජයග්‍රාහී දිනුම් වාරයේ එක් ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරේ. ජයග්‍රාහී සුපිරි අංකයේ අංක 18, එතෙකම අනිකුත් ජයග්‍රාහී අංක සටහන් වෙන අංක 36, අංක 41, අංක 56 සහ අවසානයට අංක 61. දර නිධානය 2273 වන ජයග්‍රහ දිනුම් භාරයේ කිව් ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහ අංක 19 අංක 39 අංක 75 සහ අවසානයේ අංක 80යි දර නිධානය 2273 වන ජයග්‍රහ දිනුම් භාරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහ අංක බවට පත්වුණේ හඳහන 1552 ජයග්‍රහ දිනුම් භාරයේ ඊ දවසේදී ක්‍රියාත්මක වුණා ධනු ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහයි අංක අංක 1 අංක 14 අංක 29 සහ අවසානයේට අංක 58 අද සම්පත 818 වන ජයග්‍රහයි දිනුම් භාරයේ ඒ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරේ ජයග්‍රහයි අංක අංක 3 අංක 8 අංක 5 සහ අවසානයේට අංක 6යි ජයග්‍රහයි අංක බවට පත්වුණේ NLB ජය 511 වන ජයග්‍රහ දිනුම් වාරයේ Z ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහය අංක අංක 6 අංක 2 අංක 4 සහ අවසානයටත් අංක 4යි ජයග්‍රහය අංක විදිහට සටහන් වෙන්නේ. සුබ දවසක් 359 වන ජයග්‍රහ දිනුම් වාරයේ මේෂ ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහය අංක අංක 51 අංක 57 සහ අවසානයට අංක 65 ඒ දෙකම සුබ දවසක් 359 වන දිනුම් වාරයේ ජයග්‍රහය ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 4743 විදිහට ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලකන මොනින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6:33

0: ලකන් මෝඩින් නිියෝ සලට හගෙනන වෙලවද හැවිනාඩි තිස් හතයි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි මානවීය ප්‍රේමී

වෙලාව දෙහයයි විනාඩි 40 සුදානම් ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්න. තම්මැන්නාව රක්ෂිතේ දිය කඩිතිවල වසදමා මුවන් 17ක් මරලා. අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා තින අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ පද්මශ්‍රී ගාර්දේව සම්තමයි වාර්තාව අරගෙන ඉන්නේ. නරුම දඩයක්කරුවන් සොයා වනජීවී සීරුවෙන් හම්බන්තොට තම්මැන්නාව වනරක්ෂිතේ දක්ෂිණ වැවාසන්නේ ඇති දියකඩිතිවල පොහොර වර්ගයක් අවලම් කර එම වතුර පානය කිරීමට සලස්වා එම රක්ෂිතේ ගැවසෙන මුවන් 17 දෙනෙකු මරා දැමූ බව කියන දඩයක්කාර කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව හම්බන්තොට වනජීවී අඩවී නිලධාරීන් වනජීවී අඩවී නිලධාරී කාර්යාලයේ සඳහන් කරනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. මෙම මුවන් මෙසේ මරා දමා පසුව මස්කර හම්බන්තොට සහ ඒ අවට ප්‍රදේශවල ඇතැම් ආපන ශාලා සහ හෝටල්වල විකිණීමට සූදානම්ව සිටිනට ඇතැයි වනජීවී නිලධාරීන් සැක පල කරනවා කියලා තද ලංකාදීප පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට සඳහන් කරනවා. හම්බන්තොට තම්මැන්නාව ප්‍රදේශයේ වනරක්ෂිතයේ දක්ෂිණ වැවාසන්නේ මුවන් රංචුවක් මියගොස් සිටින බවට පෙරේදා සවස ලැබුණු තොරතුරක් අනුව හම්බන්තොට වනජීවී අඩවි කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී තමයි මේ මුවන් 17 දෙනෙකුගේ සිරුරු දියකඩිති අසල වැටී තිබෙදී සොයාගෙන තිබෙන්නේ කියලා අද ලංකාදීප පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. දිවයින පුවත්පතේ පුවතකටයි මේ අවධානය අද ප්‍රධාන සිරස්තලයක් විදිහට සඳහන් කළ තුන මේ සම්බන්ධයෙන් තොරතුරු. එකට උපන් දෙබිඩි දරුවන් වසර 5කට පසු සැත්කමකින් වෙන් වෙති. සැත්කම කලේ පැය 14ක් නිර්වින්දනය කරලා දෙදෙනාටම තිබුණු වකුගඩු දෙකෙන් එකක් වෙන් කර අනිකාට බද්ධ කරයි කියලා තමයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන. මේ සම්බන්ධයෙන් අද දිනමින පුවත්පතත් තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු සමන්ති වීරසේකරයි දිවයිනට වාර්තාව අරගෙන එන්නේ. ඡායරූපත් සමගින් සඳහන් වෙනවා බද්ධ නියුන් දරුවන් වෙන් කළ පැය 14ක විස්මිත සත්කම පෙරාදෙනිය රෝහලේදී අද අසල කුරුළු වංශ සහ ඩීඑන් කුමාරගේ වත්තයි වාර්තාව දිවයිනට අරගෙන ඉන්නේ. දිනමිනට අරගෙන අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරමු. ශ්‍රෝණි මේකලාවෙන් එකට බද්ධ වී සිටි නියුන් දරුවන් දෙදෙනෙකු සාර්ථකව වෙන් කිරීමට පෙරාදෙනිය ශික්ෂණ රෝහලේ සිනමාව බණ්ඩාරනායක ළමා රෝහලේ සහ පෙරාදෙනිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. අද ඡායරූපත් සමගින් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරනවා. ඇතුළු පිටවල තොරතුරු සටහන් වෙලා තියෙන අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. එක් දරුවෙකුට පමණක් පිහිටා තිබූ වකුගඩු දෙකෙන් එකක් ගලවා ඉවත් කර අනෙක් දරුවාට සාර්ථකව බද්ධ කිරීමට මෙහිදී වෛද්‍යවරුන් කටයුතු කර තිබෙනවා. එවැනි සත්කමක් ලොව සිදු කර තිබෙන්නේ ප්‍රථම වතාවට බවයි පෙරදිනේ ශ්‍රීමාව බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල් විශේෂඥ ශල්‍ය වෛද්‍ය පෙරදිනේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය මාතුරුහෙට්ටි ආරච්චි මහතා සඳහන් කළේ. පෙරදිනේ ශික්ෂණ රෝහලේදී ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද කන්දවුඩ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් 2021 වසරේදී සිසේරියන් සත්කමක් මගින් මාවනැල්ලේ පදිංචි මාවකගේ කුසින් පිටතටගෙන තිබෙන මෙම බද්ධ නියුන් දරුවන් 2024 වසරේදී වකුගඩු බද්ධ කිරීමේ සත්කමට ලක් කර තිබෙනවා. වකුගඩු ක්‍රියාකාරීත්වයේ සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් පසු දරුවන් වෙන් කිරීමේ සත්කම සිදු කර තිබෙන්නේ පසුගිය මස 10 වෙනිදායි කියලා ඒ වෛද්‍ය කණ්ඩායමේ ඡායාරූපයකුත් සමගින් අද වැඩිදුර තොරතුරු සටහන් කරනවා දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන්. එදකම අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පත සඳහන් කරන සතියේටම එකපාරයි අලුතින් ඉන්සියුලින් එන තක් නිපදවයි. අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළ තැන තුල් පිටුවල අපි අවධානය යොමු කරමු. ලෝ ප්‍රථම වරට සතියකට වරක් පමණක් ශරීරයට ලබා දිය යුතු ඉන්සියුලින් එන තක් හඳුන්වා දීමට වෛද්‍ය පරීක්ෂකයන් සමත් වී තිබෙනවා. ඇවික්ලියන් නමින් නම් කළ මෙම එන්නත නිබදවා තිබෙනේ ලෝසුපතල නෝවෝ නෝඩික්ස් ඖෂධ සමාගම කියලා තමයි වැඩිදුර තොරතුරු විදිහට අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. අවුරුදු කුමරියගේ මරණය අබිරහසක් නිර්වත් සිරුර නිවසේ ඇඳ උඩ අද ලංකාදීප පුවත්පතයි වාර්තාව අරගෙන ඉන්නේ.
වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙනවා. එජේ අවේ වික්‍රම වාර්තාව අරගෙන එනවා. රත්නපුර ගොඩිගම ප්‍රදේශයේ නිවසක තනිව සිටි අවුරුදු කුමාරයකද වූ තරුණියක ඇගේ නිවසේ සැක කටයුතු ලෙස මේ ගොස් සිටේ දේශවාගත් බව රත්නපුර පොලිසිය සඳහන් කරනවා. මෙසේ මේ ගොස් තිබෙන්නේ රත්නපුර ගොඩිගමේ පදිංචිව සිටි 32 වරෙදි ගමගේ නිසංසලා සඳමාලි නැමැති තරුණියක් බවයි සඳහන් වෙන්නේ. මෙම තරුණිය හුදකලාව ජීවත්ව සිටි ඇති අතර මෙම නිවසේට ඇතුළු වන ප්‍රධාන දොරටුව නිතරම වසා තිබෙන අතර ඉක්ුත් 7 වෙනිදා දොර විවෘතව තිබූ බැවින් අසල්වැසියන්ට සැකසිතී රත්නපුර පොලිසියට පෙරේදා දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී මෙම තරුණිය ඇඳක් මත මියගොස් සිටින බවත් උඩුකයේ ටී ෂර්ට් එක පමණක් තිබූ අතර යටිකය ප්‍රදේශයේ නිරුවත්ව තිබූ බවත් තමයි පොලිසිය සඳහන් කරන්නේ කියලා අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරනවා. මෙතම අද දවසේදී පුවත්පත්වල ප්‍රධාන සිරස්තල විදිහට සටහන් වෙලා තිබෙන මේ විරාමයෙන් අනතුරු විදෙස් තොරතුරු ඒ වගේම ක්‍රීඩා තොරතුරු සහ කාටුන්ස් ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. FM 93.5 93.7 ලක්කඩ මෝර්නින් න්ියුස් ඇලර්ට් එකතු වෙන්න වෙලාව 2:46.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: ලක්හඬ මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව 2 විනාඩි 50යි.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: වෙලවදේ 6:51 සූදානම් විදෙස් තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න. ඇමරිකාව දෙවැනි වරටත් ඉරානයට පහර දෙයි. 14ක් මරුට 78කට තුවාල කියලායි සඳහන් වෙන්නේ. මැද පෙරදිග රටවල් රැසකට ඉරානයෙන් මිසයිල් ප්‍රහාර අද චෛරුපත් සමගින් තොරතුරු සටහන් වෙනවා. දින දෙකක් ඇතුළත පිට දෙවැනි වරටත් ඇමරිකානු හමුදාව ඉරානයට ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. ඇමරිකාවේ මධ්‍යම ආනදෙන හමුදා මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙන්නේ මේ දින දෙක ඇතුළත ඉරානයේ ඉලක්ක 170කට පහර දුන් බවයි. ඉරානයේ බන්දර් අබ්බාස් වෙරළ නගරයේ සිට ඉරාන හමුදා සන්නිවේදන මධ්‍යස්ථාන සහ කිෂ්මි දූපතේ පිහිටි ඉරාන මිසයිල් නාශක පද්ධතිය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර මාලාව සිදු කර ඇති බවයි විදේශ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්න කියලාද තොරතුරු වාර්තා කළ තියෙනවා දිනවින පුවත්පත. ඇමරිකාවේ ප්‍රහාර මැද කමේනිගේ අවසන් කටයුතු නිම වෙයි. ඇමරිකාවෙන් එල්ල වූ දෙවැන්ත ගුවන් ප්‍රහාර මාලාව මැදේ ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලාල් කමේනි පවුලේ ඇතුළු සමාජිකයන්ගේ දේහණියේ මෂ්හද් නගරයේදී මිහිදන් කළ බව රට මාධ්‍ය වාර්තා කරනවා. අද චෛරුපත් සමගින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා දිනමින පුවත්පත. ඉන්දිය රජය බංග්ලාදේශ ජාතිකයන්ට වීසා නිකුත් කිරීම යළි ආරම්භයි. ඉන්දියාව සහ බංග්ලාදේශ අතර පැවති රාජතාන්ත්‍රික මට්ටමේ නොසන්සුන්තාව හේතුවෙන් අත්හිටුවා තිබූ දෙරට අතර සංචාරක වීසා නිකුත් කිරීම යළි ආරම්භ වූ බවයි වාර්තා වෙන්නේ. පසුගියදා බංග්ලාදේශයේ නව ඉන්දිය මහකුම සරිස්වල ඇලසපත් වූ දිනේෂ් ත්‍රිවේදී ඩකානුවරදී මේ බව ප්‍රකාශ කර තිබෙනවා කියලා බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළ තියෙනවා කියලා තමයි අද දිනවෙන පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට සඳහන් කරන්නේ. එතක මත සඳහන් කර තියෙන අතුරුදාන වූ පාකිස්තාන බාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ සුන් බුන් හමුවේ කාර්ය මණ්ඩලයේ සමාජිකින් සහ අඛණ්ඩව මෙහෙයුම් කියලායි සඳහන්. අරාබි මුහුදට ඉහළින් අතුරුදාන වූ පාකිස්තාන බාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ සුන් බුන් සොයාගත් බව රට ගුවන් තොටුපළ අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර සිට කරච්චිය බලා පියාසර කරමින් තිබේදී රේඩාර් පද්ධතියෙන් නොපෙනී ගියම පෞද්ගලික බාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ සුන් බුන් සොයාගෙන ඇත්තේ පැය 12කට අධික මෙහෙයුමකින් පසු බවයි වැඩිදුර තොරතුරු විදිහට සඳහන් වෙන්නේ කියලා අද දිනමින පුවත්පත තොරතුරු සටහන් කරනවා. මෙතම දවසේදී විදේශ පුවත් විදිහට සටහන් වෙලා තිබුණේ අපි අවධානය යොමු කරමු ක්‍රීඩා පුවත් වලට. ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්. වසර 29කට පසු එක් දින තරගාවලියකදී ශ්‍රී ලංකා යවුන් පිළ ඉන්දියාව පරදවයි. චාමිකගේ සටන් කාමේ ඉනිමෙන් කියලායි අද වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙන්නේ. චාමික හීනටිගල ක්‍රියාත්මක කළ සටන් කාමීනි මෙහෙතුවෙන් වසර 29කට පසු අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව එක් දින තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා යවුන් පිළ සමත් වී තිබෙනවා. ඊයේ හම්බන්තොටදී පැවති තෙවැනි එක් දින තරගෙන් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යවුන් ක්‍රීඩකයෝ තරඟ තුනකින් සමන්විත යවුන් එක් දින තරගාවලිය ජයගත්තේ 2-1 ලෙසින් කියලායි අද වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත. පාපන්දු ලෝක කුසලානය අර්ධවසන් පූර්ව වටේ තරඟ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් වෙලා තියෙනවා. ප්‍රංශය සහ මොරොක්කෝ අතර තරඟය පැවැත්වුණා. මේ වන විට ඒ තරඟය අවසන් වී තිබෙනවා. ඒ තරඟයෙන් ප්‍රංශය විසින් මොරොක්කෝ පරාජයට ලක් කර තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් 2022 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරඟයේදීත් මේ විදිහට 2-0 ලෙස ප්‍රංශය මොරොක්කෝ පරාජය කළා කියලා තද තොරතුරු සටහන් කළ තියෙනවා නිල විබ්බඩිවිවල. අපි අවධානය යොමු කරමු ඊළඟ තරඟ වටයන් සහ තරඟ මේ අර්ධවසන් පූර්ව වටේ ඊළඟ තරඟ ත්‍රිත්වය පැවැත්වෙන්නේ ස්පාඤ්ඤය සහ බෙල්ජියම් අතර, ඒ වගේම නෝර්වේ සහ එංගලන්තය අතර සහ අර්ජන්ටිනාව සහ ස්විට්සර්ලන්තය අතරයි මේ තරඟ පැවැත්වෙන්නේ. අද අලුයම අවසන් වුණා ප්‍රංශය සහ මොරොක්කෝ අතර පැවති තරඟය. හෙට දිනේදී පැවැත්වෙන දෙවැනි තරඟය අලුයම 12:30 ස්පාඤ්ඤය සහ බෙල්ජියම් අතර, ඒ වගේම 12 වෙනිදා අලුයම 2:30 නෝර්වේ සහ එංගලන්තය අතරත්, පෙරවරු 6:30 අර්ජන්ටිනාව සහ ස්විට්සර්ලන්තය අතරත් ආරම්භ වෙනවා. මේ ශ්‍රී ලංකාවේ වේලාවන්ගෙන් තරඟ ආරම්භ වන වේලාව තමයි අපි මේ සටහන් කළේ. කමිදු ටෙස් පිටියේ පියවර දෙකක් ඉහළට උදාර ස්ථාන 52ක් උඩට පණී කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිටිකරුවන් ශ්‍රේණිගත කිරීමවලදී යළිත් ස්ථාන දෙකකින් ඉහළ යෑමට ශ්‍රී ලංකා මැද පෙළ පිටිකරු කමිදු මෙන්ඩිස් සමත් වී තිබෙනවා. ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලාංකිකයා වන කමිදු මෙන්ඩිස් මෙවැනි විට 6 වෙනි තැනත් කරගෙන සිටිනවා කියලා තමයි වැඩිදුරතරතුරු විදිහට සටහන් වෙන්නේ. මෙතම අද දවසේදී සටහන් වෙලා තිබුණේ ක්‍රීඩා පුවත් විදිහට අපි අවධානය යොමු කරමු කාටූන්ස් වලට.
1: කාටූන්ස්
0: දිනමින අංජනගේ කාටුනේට අපි අවධානය යොමු කරමු. මදි මදි, තව හිරගෙවල් හදන්න ඕනේ බං. හරිනම් හිරගෙවල් වහන්න නේද ඕනි කියලා තමයි අද දිනමින පුවත්පතේ සඳහන් වෙන්නේ. පංකජ රුවින්දගේ සරදම් ලංකාදීප පුවත්පත අද මෙහිමයි කියන්නේ. ට්‍රම්ප්ට ඉරානයයි ජපානයයි පැටලිලා. ඔය අපතේ හිටියේ කිලිනොච්චේ. ඔය අපෙත් හිටියේ මේ කිලිනොච්චේයි මැදවච්චේයි පැටලුනායි කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ අර ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ. දෙවෙනි පුවත්පතට අවධානය යොමු කරමු. අද ජයරත්න වික්‍රමසිංහගේ Facebook කියන්නේ මෙහෙම. වීකිලෝ එකකට නිෂ්පාදන නිවේදම රුපියල් 154ක් යනවා කියලා ඒ කාලේ කිව්වා තමයි. ඒ කිව්වේ ඒ කාලේ හැටියට ඇමති නාමල් කියන්නේ කියලා තමයි කියලා සඳහන් වෙන්නේ. යකඩෝ ඒ කාලේ එහෙමනම් මේ කාලේ කොහොමදද කියලා තමයි අද ජයරත්න වික්‍රමසිංහගේ Facebook කියන්නේ. අපි අදට ලකන මෝර්නින් නිවුස් වලට නිමා කරමු ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ. තැලෙන පොඩි වෙන මිනිසුන්ගේ නිවාසහීන හැබෑ කරනවා කියලා ටීබී සරත් කියන්නේ. යට ඇඳුමේ හිල් තිබුණ ඇමතිවරුන්ගේ මන්දිර හීනත් සැබෑ වෙනවා වගේ කියලා තමයි අද සඳහන් කරන්නේ ශ්‍රී සමයන් කාටුනේදී. මේ තමයි අද දවසේදී ජාතික පුවත්පත්වල සටහන් වෙලා තිබුණ කාටුන්ස් විදිහට සටහන් වෙන්නේ. ඉතින් හෙටත් උදෑසන 6ට ඔබ හමු වෙමි බලාපොරොත්තු වෙන අදට අපි ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් වලින් සමගන ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සුබ සතියන්තයක්. මම බුද්මිනි මේකලා.
2: අකුරු අතර පුවත් සොයන පත්තරේ
3: සහයෝගීතා අනුග්‍රහය
4: කොටු දෙකට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රේමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන
5: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා වය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියන් ග්‍රිප් X5 සහ සුම් X5
0: දශකහතක
6: ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
7: ලකන්ද රේඩියෝ ITN

good morning සුබදාසනා කද ජූලි මාසයේ 10 වෙනිදා නේද අද අපි හම්බෙනවා ගොඩ කාලයකට පස්සේ වගේ දැනෙනවා නෑනේ ඊයේ උදේ තමයි අපි අන්තිමට හම්බුනේ ඉතින් ඒ නිසා මේ පැය 24කට පස්සෙත් මුණ ගැහෙනකොට මං හිතන්නේ එහෙම ආගන්තුක බවක් දැනෙනවා ඇති කියලා නේ මොකද මේ සමහර අය ඉන්නවා නේද අපේ ජීවිතවලට කාලයකට කියන්නේ උදේ හවස හම්බෙන්නේ නැති වුණත් සමහර ඉන්නවා මේ ඇත්තටම මේ ඒ අය අපේ ජීවිතයේ අර උදේ හවස හම්බෙන අයට වඩා සමීපයි. ඔය අතර තව සමහරු ඉන්න උදේ හවස හම්බුණත් එහෙම ලොකු සබඳතාවයක් සමීප බවක් අපිට හැඟෙන්නේ නැහැ. ඒක કૃතිමව සමහර වෙලාවට අපිට මේන්ටේන් කරන්න වෙලා තියෙනවා. කොහොමද ඉතින් අනේ ඕ නේද කියලා කතා කරලා නේද? අර අපි කියන්නේ ඒක හරි ව්‍යාජයිනේ. ඒ අව්‍යාජ බවක් එකතු කරගත්ත බැඳීම් කියලා කියන්නේ හරි ටිකක් විරලයි. නමුත් ඒ කොහොම වුණත් මොකද කරන්නේ ඉතින් අපිට උදේ හවස හම්බෙන අයත් එක්ක එහෙම මෙව්වා කරන්න වෙනවා අකමැති වුණත් නේ ඒ කැමති වගේ හැසිරෙන්න වෙන එක එහෙම අර ඇක්ට් කරනවා කියන එක අනේ මං කොහොමද ඉතින් මේ නේද කාගේ හරි හිතරි දන්නේ කවුරුවත් අපහසුතාවයට පත් කරන්නේ අන්න එහෙම කියලා වට හිතෙනවා වෙන්න පුළුවන් ඕමනේ හිතුන වෙලාවල් තිබුණා වෙන්න පුළුවන් ඒ කොහොම වුණත් අපි සමහර තැන්වල හොඳ නළුව ඔයා මම අපි හැමෝම එහෙමයි කාගේ හරි හිතරිද්දනවා කියනවට වඩා ඒ ඇක්ට් එක හොඳයි නම් අපි ඒක කරමු හාද හරි සුබදාසනක් මේ හැබැයි අවංකකම කියන එක ගැන තාය අනිත් පැත්තෙන් අපිට මතක් වෙන්න ඕනේ අපි කියනවා නේද මේ සමහරු කියනවා නේද මට නම් එහෙම බෑ ආපු මට නම් කවුරු හරි එක්ක හිතේ ප්‍රශ්නයක් තියාගෙන මට නම් එහෙම බෑ හැබැයි අපි හැමෝටම අඩුවෙඩි වශයෙන් ඕක කරන්න වෙන එක තමයි ප්‍රශ්නේ මොකද කරන්නේ ඉතින් ලෝක යන විදියට සමාජයේ යන විදියට අපිට අනුගත වෙන්න වෙනවා නම් අපිට සමහර තැන්වල මේ වගේ හැසිරෙන්න වෙනවා මේ වගේ දේවල් කරන්න වෙනවා හා උදේ 7යි විනාඩි 9යි සුබදාසන කද අලුත් දවසක අපි අසිකුරාදා පොඩි වෙන්දර වැඩි පොඩි සතුරා කියනවනේ සතියන්තයක් කියලා එකක් එක්ක සතියන්තය රාජකාරී කරන අයටත් මානසික වශයෙන් තියෙනවනේ දැන් මේ සෙන්සුරා දෙරි දන්නේ කියලා වගේ එකක් නේ උදේ 10 වෙනකන් ඉන්න මාතේ

0: Lakhanda Radio ITN FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
1: ప్రబలమ విద్యానుకూల విసనము ఓతుశీల్ యాక్టివ్ ప్లస్
2: අවසන් සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දළ වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දළ වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

හතයි විනාඩි 20යි වෙලාව. උදේ පාන්දර තේක බිව්වද? මේ තේක බීලෑන්. කොච්චර කියනවද? කොච්චර කිව්වත් තේක බීලෑන්නේ. එහෙම දෙබස් ඔගලක් ගෙදර සමහර විට නිතර ඇහෙනවා වෙන්න පුළුවන්. අදිස්සියටනේ උදේ කිරි එක මිස් කළා, දුවලා ගිහිල්ලා බස් එකේ නැගලා ආයි 10:11 වෙනකන් සමහර විටනේ උදේ කෑම එකත් පරක්කු කරගෙන බඩගින්නේ ඉඳලා ගැස්ට්‍රයිටිස් හදාගෙන ලෙඩ ගොඩයි. රයිට්, උදේ කිරි එක කියන්නේ හරිම වැදගත්. මොකද උදේ කෑම එක පරක්කු වුණත් උදේ කිරි එකෙන් චුට්ටක් පැය දෙක තුනක් අපිට යන්න පුළුවන්. පැල්වත්ත කිරි වීදුරුවක රස බලන්න 100% ස්වභාවික කිරි රසයක පැල්වත්ත. අපේ රටේ අපේම නිෂ්පාදනයක්.

විස්සේ හතරයි වෙලාව වාහනේ ඩ්‍රයිව් කරන ගමන් නම් එක පාරට වා 60ට 70ට විතර යන ගමන් ඉස්සරහා ඉන්න කෙනා බ්‍රේක් කරොත් ඔයා කොහොමද වේගය පාලනය කරගන්නේ? එක පාරට ඔයා බ්‍රේක් කරනවද මොකද කරන්නේ? ඔහුනේ එක පාරට බ්‍රේක් කරනවානේ. සාමාන්‍යයෙන් වාහලා දිනවන නේද වේගයෙන් යන වාහනයක මේ රෝදයක් වගේ එකක් ගැලවිලා ගියොත් නේ, ඒ වගේ ටයර් එක රෝදයක් ගැලවිලා ගත්තට අමාරු වෙයි. අපි ගමුගුණ උලන් ගියොත් එහෙම එකපාර ටයර් එක පුපුරලා ගියා. මොකද කරන්න කියලා තියෙන්නේ? ගියර් එකෙන් ස්පීඩ් එක අඩු කරගෙන නේ එකපාරට බ්‍රේක් කරන්න නැතුව හිමීට අන්න එහෙම අහලා තියෙනවනේ. එහෙම එක ක්‍රමවේදයක් තියෙනවනේ. මේ කියන්නේ හරි ක්‍රමවේදයක් තියෙනවනේ. එතෙන් මේකයි වැඩේ. දැන් ඔය දැන් මම එතකොට කල්පනා කරනවා, එතකොට ඔටෝ වාහනයක් පදිනකොට කොහොමද මේක කරන්නේ? දැන් අපි සමහර තැන්වල අපේ ස්පීඩ් එක අඩු කරගන්නේ බ්‍රේක් එකෙන්ම නෙමෙයි, සමහර ලාවට ටොප් එකේ යන ගමන් අපිට පොඩ්ඩක් වේගය අඩු කරන්න ඕන නම් අපි 3rd එකට 4th එකට මාරු කරලා එහෙම කරනවානේ. ඩ්‍රයිව් කරනයි මැනුවල් වාහනයක් ඩ්‍රයිව් කරනයි මේක දන්නවනේ. අපේ එකපාරට ඔළුවට එනවා දැන් මේ වෙලාවේ මේක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ. ආ දැන් ඇක්සලීටරේ, දැන් ක්ලච් එක, ආ රයිට් ඕකේ දැන් බ්‍රේක් කරනවා. එතකොට ඇක්සලීටර පාගල තමයි මේ සමාවෙන්න ක්ලච් එක පාගල තමයි ගියර් එක මාරු කරන්නේ නේ. ඊට පස්සේ ටික ටික දෙන්න ඕනේ ගානට ටික මෙහෙම ගානට මෙහෙම. හරි. එතකොට මම මේ කියන්න ආවේ ඒ හැබැයි ඒ ඇවිල්ලා මැනුවල් එක. ඔටෝ වාහනයක් පදිනකොට ඔය ප්‍රශ්නේනේ නේ. ඔටෝ එකක් දී අපි ස්ටාර්ට් කරා, අපි දැම්ම ඩී එකට දැම්ම ගියා. හරි. දැන් ඔය මැනුවල් කාර් පදවනකොට ඔයාගේ මොළය වඩාත් ක්‍රියාශීලී සහ තියුණු විදිහට වැඩ කරනවා කියලා හොයාගන්නවා කවුද? මහාචාර්ය රියුටා කවාෂිමා. එතකොට දැන් ඔටෝ වාහන පදින අයගේ මොළේ වැඩ කරන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. අර මැනුවල් පදින අයගේ මොළේ නිතර නිතර නිතර නිතර ඒකට අභ්‍යාසයක් වෙනවා. හරි. දැන් නූතන ලෝකයේ ඔටෝමැටික් වාහන තමයි බහුල. හැබැයි මැනුවල් වාහනයක් පැදවීම ඔයාගේ මොළේට හොඳයි කියලා කියනවා. මට මගේ යාළුවෙ මතක් වෙනවා මැනුවල් පදින්න බැරි යාළුවෝ. මැනුවල් එක නැගලා වාඩි වෙන්නවත් කැමති නැති යාළුවෝ මතක් වෙනවා. ඒගොල්ලෝ ඔටෝව තමයි. හරි. මම මේ කියන්නේ කමක් නැහැ. ඔටෝ වාහන අපි තාක්ෂණයත් එක්ක අප්ඩේට් වෙනකොට අපිට බෑ. හරි. ට්‍රැෆික් එකේ එහෙම බෑනේ, ඕක මාරු කර කර හැම වෙලේම නේද? ක්ලච් එක පාග පාග ආයි ගන්නවා, ආයි ගා හිම යන්න බෑනේ කන්දක වුණත්. හරි. රයිට්. හරි. අපි මේ කතාවට යමු. ඔටෝමැටික් වාහන වගේ නෙවෙයි මැනුවල් වාහනයක් ධාවනය කරනකොට ක්ලච් එක, ගියර් මාරු කිරීම, ඇක්සලරේටරය, එන්ජිමේ වේගය වගේම පාරේ

පවතින වාහන තදබදය එකවර සහ කණ්ඩව අවධානය යොමු කිරීමට සිද්ධ වෙන නිසා තමයි ඉහළ මානසික සම්බන්ධතාවයක් නිසා මුලේ මතකය අවධානය තීරණ ගැනීම සහ අවධානය යොමු කිරීමේ හැකියාව පාලනය කරන ඔය අහලා තිනොත් දැන්න මෙන්න මෙහෙම වචනයක් තිනවා ෆ්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් කියලා. හරි, ඒ කියන්නේ ඔය අපේ තියෙන මෙව්ව එකක් ඕක. හරි, ඔක මොලේ තියෙනවලු එහෙම කොටසක්, එහෙම ක්‍රියාවලිය. එතකොට මේ සංකීර්ණ කාර්යයන් නිතිපතා සිදු කිරීම මගින් වයස්ගත වීමේදී ඇතිවන මතකය දුර්වල වීම අවම කරගැනීමෙන් මොලේ නිරෝගීව පවත්වා ගන්න විශාල දායකත්වයක් දෙනවා කියලා කියනවා. වර්තමානයේ වෙනකොට ලෝකයේ මැනුවල් වාහන භාවිතය ශීක්‍රයෙන් පහත වැටෙමින් තියෙනවා. උදාහරණයක් විදිහට ජපානයේ අලුතින් නැළවෙන මෝටර රථවලින් මැනුවල් වාහන තියෙන 1%යිලු. දුක තමයි. හා එතකොට මේ මැනුවල් දැන් පාරෙන් අයින් වෙමින් තියෙන. මැනුවල් එකක් පදින කවුරු හරි ඉන්නවා නම් ආඩම්බර වෙන්න ඕගොල්ලෝ හරි විරලයි. හරි, සාම්ප්‍රදායික මැනුවල් වාහන හොදෙක් ධාවනීය වින්දනයට එහා ගිය සුවිශේෂී සෞඛ්‍යමය වාසියක් ගේනවා කියලා මොලීට රහසින්ම මේ පණිවිඩ ටික දෙන එකත් එක්ක අපිට පේන්න තියෙනවා. කියන්නේ මැනුවල් වාහනයක් පැදවීම කලාවක් විතරක් නෙවෙයි, ඒක ඔයාගේ මොලීට ලැබෙන සුපිරි ව්‍යායාමයක් කියලායි මේ කියන්නේ. අර හයිවේ එකේම මැනුවල් පදින්න හරි ආසයන් ගොඩක් අයනේ, නැත්නම් අර එකක දාගෙන යනවා එපා වෙනවා. හයිවේ කියන කොහොමද තියෙන ටොප් එකට දාගෙන පස්සේ ගියා. සාමාන්‍යයෙන් මේ නිදිමත ගතිය එහෙම කියන එක එනකොට අපිට මැනුවල් ලැප් පදිනකොට ඔහි තියෙන පොඩි වාසිය මොකද අපි නිතර බ්‍රේක් කරන්න ඕනේ. අපි හැම වෙලේම අපේ මනස වැඩ. දැන් මේ ළඟට මේක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ, මේක කරන්න. එතකොට අර එහෙම හේකුත් තියෙනවා. හරි. කොහොම නමුත් නිකන් ඔයාගේ දැනුවට මම එකතු කරේ. ඔයාට දැන් තියෙන වාහනේ මොකක් වුණත් ඕකනේ. ඔයාට කොච්චර වටිනවද? අනිවාර්යෙන්ම. ඔය මැනුවල්ද ඔටෝද නෙමේ, කාර් එකක් ඕනේ, රෝද හතරක් ඕනේ. ඒ රෝද හතරේ සිහිනේ සැබෑ කරගන්න ඔයා කොච්චර නම් කට්ටක් කහලා තියෙනවද නේ? ඒ නිසා සතුටු වෙන්නවට වාහනයක් තියෙනවා. අර අමතර කාරණාවක් ඒ කතා කළේ. මැනුවල් එකක් පදිනවා නම් ඔයත් සතුටු වෙන්න. අපි දෙගොල්ලොන්ටම සතුටු වෙන්න පුළුවන් වාහනයක් තියෙනවා. වාහනයක් නැති කෙනෙක් දුකෙන් ඉන්නවා නම් ඔයාලට පුළුවන්කමක් තියෙනවා කීයක් හරි හම්බ කරලා එකතු කරලා වාහනයක් ගන්න, ෆිනෑන්ස් එකක් දාලා. එහෙම නැත්නම් ඔයාලට කෙලින්ම ලොතරැයියක් ඇඳින්න ඕනේ. ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ හැමදාමත් නේද කෝටිපතියෝ ලක්ෂපතියෝ බිහි කරන තැන. ඒ නිසා අදත් රුපියල් 40ක් වියදම් කරන්න අමතක කරන්න එපා. ඔයාගේ ඒ හීනේ හැබෑ කරගන්න. මොකද හැමදාම වගේ පෞගිය කාලවල මෝටර රථ නේද, ස්කූටර්, ඒ වගේ මොරන් කාසි, මේ ඇතුළු තෑගි ගණනාවක් කෝටිපතියෝ ලක්ෂපතියෝ මාසේ මේ පෞගිය මාස 6ට නේ සුපිරි කෝටිපතිය ලංකාව වටෙන්ම. එතකොට මේ කියන කාරණාත් එක්ක තමයි මම කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයට පුළුවන්කමක් තියෙනවා ඔයාව ඒ කියන තැනට අරගෙන යන්න. ඉතින් අනිවාර්යෙන්ම ඒක මිස් කරන්න එපා. රුපියල් 40ක් ඇතුලේ රටේ සංවර්ධනයට දායකත්වයක් දෙන ගමන් තමයි ඔයාට ඒ සිහින සැබෑ කරගන්න අවස්ථාව තියෙන්නේ. සින්දුවට යනවා. සින්දුවෙන් පස්සේ ඉන්නේ ඊයේ ගත ලොතරැයි පත්වල තියෙන වාසනාවන්ත අංක ටික බලන්න.

0: දශම පහෙන් අනුතුනයි දශම හතෙන් ලක්හඩ ලක්කාපටම
1: මේලක්හන පෙරනොවරු
2: හතයි විනාට තිස්තුනයි වෙලාව ලංකාවි කොහේ හිටියත් හොයා නේද ජාතික ලොතරයි මණ්ඩලය කියන නම දන්නවා. ලංකාවි කොහේ හිටියත් ඔයාට තියෙනවා හීනයක්. ලස්සන ගෙයක් හදන්න, වාහනයක් ගන්න, දුවගේ පුතාගේ වෙඩින් එක ලස්සනට කරන්න, ඔයාගේ වෙඩින් එක ලස්සනට ගන්න, ඔයාගේ ගොඩාක් හීන එක්ක ජීවත් වෙන පිරිසක් අපි හැමෝම එහෙමයි. ඔයාට මට අපි හැමෝටම එහෙම හීන තියෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ පහුගිය කාලෙම ඒ වගේ ගොඩාක් අයගේ හීන හැබෑ කරපු තැන. ඉතින් ඊය දවසේ ගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික කියන්න ඕනේ. මේෂ ලග්නයත් එක්ක ඊය දවසේ සුබ දවසක් ලොතරැයි ප්‍රතිඵලයි මේ මතක් කරන්නේ. මේෂ ලග්නේ අංක 51, අංක 57 සහ අංක 65. ඒ වගේම ජය ලොතරැයි ගත්තා නම් ඉසේ දක්ෂරයත් එක්ක අංක 6, අංක 2, අංක 4 සහ අංක 4. අද සම්පත ගත්තා නම් අංක 5, අංක 6, අංක 8, අංක 5, අංක 6, අංක 3, අංක 8, අංක 5, අංක 6 සහ ඒ අක්ෂරය. ඒ වගේම හඳහන ලොතරැයි ඔයාගේ අතේ තියෙනවා ඊළඟට ධනු ලග්නය සහිතව ජයග්‍රාහී අංක අංක 1, අංක 14, අංක 29 සහ අංක 58. ධන නිදානය ගත්තොත් ඊයේ ගත්ත ටිකට් එක තමයි ඔයා 2273 වෙනි දිනුමාරේ ටිකට් එක. එතකොට Q අක්ෂරයත් එක්ක අංක 19, අංක 39, අංක 75 සහ අංක 80. මෙගා පව X අක්ෂරයත් එක්ක අංක 18 තමයි ප්‍රසාද අංකය. ඒ වගේම ජයංක අංක 36, අංක 41, අංක 56 සහ අංක 61. ගොවිසෙත හැමදාමත් සුපිරි ජයග්‍රාහකයෝ බිහි කරන ගොවිසෙත T අක්ෂරයත් එක්ක අංක 55, අංක 59, අංක 67 සහ අංක 79. අන්තිමටම බලන්නේ මහජන සම්පත. මේ තියෙන අංක ටික බලන්නේ A අකුරු තියෙන ඕනේ. ඒ වගේම අංක ටික අංක 6, අංක 8, අංක 3, අංක 8, අංක 5 සහ අංක 6. ජාතික ලොතරැයි මණ්ඩලය ගැන තමයි මතක් කරේ. ඉතින් රුපියල් 40ක් කියලා කියන්නේ නේ දිනුමක් විතරක්ම නෙමෙයි, රටේ සංවර්ධන කාර්යයන් ගණනාවකදී විශේෂම සංවර්ධනයට අවශ්‍ය කරන අරමුදල් රැසක් පෝෂණය කරන රුපියල් 40ක්. ඔයගේ රුපියල් 40. ක්‍රිමිරාජ් නිෂ්පාදනය ගැන මතක් කරන්න ඕනේ. අවුරුදු 77යි. අවුරුදු 77යි කියලා කිව්වම සාමාන්‍යයෙන් මිනිස්සෙක් ගමුකෝ හරි පරිණතයි. මේ ජීවිතේ බොහෝ දේවල් විඳලා තියෙන අපේ ලංකාව කියන අපි කියන ඔන්නෝන සැඳෑ සමය කියලා. ඒ ලංකාව. හැබැයි යුරෝපයේ වගේ අවුරුදු 60-70 කියලා කියන්නේ තරිජව සම්පන්නයි. එහෙමනේ. ඉතින් ක්‍රිමිරාජ් කියලා කියන්නේ අවුරුදු 77ක් ගියත් ලංකාවේ මාකට් එකේ, ලංකාවේ විලඳපළේ ෆාමසි එකේ, බෙහෙත් බඩු කඩේ ඕනම තැනක හරිම සක්‍රීය, හරිම ඉක්මනට, කියන්නේ අපි කියන්නේ ෆාස්ට් මූවින් කියලා, ඉක්මනටම නේද, ඉක්මනටම මිලදී ගන්න ගතියක් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් අය ඉක්මනට ඉක්මනට ගෙදරට අවශ්‍ය කරන විදිහට ක්‍රිමිරාජ් නිෂ්පාදන කරල් ගුලි වෙන්න පුළුවන්, ඊට පස්සේ වැල්මි පැණිය වෙන්න පුළුවන්, කුරුලෑසුවය වෙන්න පුළුවන්, මුඛශෝධනය වෙන්න පුළුවන්. ඔයගේ නිෂ්පාදන ගොඩක් තියෙන නිසා මේ හැමදේම මේ අපේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට මාකට් එකේ තියෙනවා. වගේම අපි දන්නවා මේක ගන්න මොකද අවුරුදු 77ක් මේ වෙළඳපළ අල්ලගෙන ඉන්නවා කියලා කියන්නේ ලේසි පාසු වැඩක් නෙවෙයි. ඒ ක්‍රිමිරාජ් නිෂ්පාදනය ගැන මතක් කරේ. කරල් ගුලි කියලා කියන්නේ දන්නවනේ බඩේ අපහසුතාවයක් දැනෙන ඕනම වෙලාවක වගේ ගෙදර තියෙන්න ඕනේ. දෙහිය බුල් ටිකක් දැම්මා, පොඩි කෙනාට දුන්නා, ඔයාටත් හොඳයි, පැයයි පැය භාගයයි. ලෙඩේ නිට්ටාවට සුවයි. 7:35

0: ගුඩ් මෝර්නින් සුබ උදෑසනක් දුව පුතා ඉස්කෝලේ ගිහිල්ලා ඇති ආදරණීය දෙමව්පියනි ඔබ දන්නවා ලංකාව ඉතාම සුවිශේෂ තීරණයක් අභියස ඉන්නේ තමයි වයස අවුරුදු 16ට අඩු නේද දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කළ තියෙන නියම ව්‍යාපෘතිය සම්බන්ධව මේ වෙනකොට කතිකාවතක් තියෙනවා ඒ කියන්නේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පෞගේ දවසක පාර්ලිමේන්තුවේදී කිව්වා මේ කටයුත්ත සාර්ථකයි කියලා මේ පයිලට් ප්‍රොජෙක්ට් එක සාර්ථකයි කියලා කියන්නේ ඊළඟ අදියරට යන්න පුළුවන්කමක් තියෙනවා ළමා පරපුර පිළිබඳ ඉතාම සාධනීය ශිෂ්ඨ කෝණයකින් ගන්න තීරණයක් විදිහට මේක යහපත් ප්‍රවණතාවයක් මේක දකින්න ලැබීම සතුටට කාරණාවක් කියලා එතුමී කිව්වා දැන් මේ කතාවත් එක්ක මම මේ හැමතිස්සෙම මේ ඔබට මතක් කරනවා අපි කතා කරලා තියෙන ඉතිහාසයේ එක්තරා දවස්වල කැනඩාවේ ප්‍රංශයේ මහා බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාවේ ඇමරිකා එක්සත් ජනපදයේ මේ වගේ රටවල මේ නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා කියලා එහෙම අපි කියනකොට අපි හැමතිස්සෙම කිපයන් නේද ඇයි අපේ රටේ බැරි කියලා. මොකද අපේ දරුවන්ට දැන් සෑහෙන අපිව මිස්සලානේ තියෙන්නේ. අපිව කෙසේ වෙතත් ඔවුන්ට එයාලව මිස්සලානේ මගේ හැරලානේ තියෙන්නේ නේ. අතීතයේ දරුවෙක්ගේ ලෝකය හැඩගැසුනේ කෙලිසෙල්ලන් එක්ක පොතපත එක්ක සබදාහම එක්ක නේද? ඒ කියන්නේ අර සැබෑ මිනිස් සබදතා එක්ක. හැබැයි අද වෙනකොට මේ සිඟිති වියේ පසු වන දරුවා පවා හුදකලා වෙලා තියෙන්නේ. ආ හුදකලා වෙලා කියලා කියන්නේ අර කියන්නේ උපකරණයක් එක්ක තාක්ෂණික මෙවලමක් එක්ක හුදකලා වෙලා. ඒ කියන්නේ ස්මාර්ට් ජංගම දුරකථනයේ තිරයක් ඇතුලේ හිර වෙලාද කියලා හිතනවා. ඒකෙන් එයා හොයාගන්න ලෝකයක් තියෙනවා. නූතන ඩිජිටල් පරිගණක තිර හරහා පැමිණි සමාජ මාධ්‍ය නැමති මේ ව්‍යසනය කුඩා දරුවන්ගේ ළමා කාලේ ඉතා බරපතල විදිහට උදුරගෙන තියෙනවා කියලා ඔයා මම අපි ඔක්කොම දන්නවානේ. සමාජ මාධ්‍ය අධික ලෙස භාවිත කිරීම නිසා ළමා පරපුර මුහුණ දෙන මනෝවිද්‍යාත්මක සංකූලතාව පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ රසක් මේ වෙනකොට අනාවරණය කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ දරුවන්ට නිදහස සීමා කිරීම කාට හරි තින්න පුළුවන් ඇයි මේ අපි අයට ලෝකයට යන්න තියෙන අවස්ථාව මගහරින්නේ කියලා නෑ. ඒක ඇතුලේ තියෙන්නේ ඇත්තටම කියනවනම් මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ නිදහස උදුර ගන්නවා කියනකටත් වැඩිය ඒගොල්ලන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා කරනු ලබන අත්‍යවශ්‍ය මඟ පෙන්වීමක්. ළමා පරපුර ඩිජිටල් වහලුන් බවට පත් වෙන නේද? ඒ අවස්ථාවෙන් මුදා ගන්න අපිට පුළුවන්කමක් තියෙනවා නම් රජයකට අධ්‍යාපන බලධාරීන්ට එතකොට මාධ්‍ය විදියට අපිට සමස්ත සමාජයටම එකා වගේ මේ අරමුණට යන්න අවශ්‍ය කරන වටපිටාව හදා ගන්න පුළුවන් නම් දරුවෝ මනසින් සහ ගතින් සෞඛ්‍ය සම්පන්න පිරිසක් බවට පත් කරන්න පුළුවන්කමක් තියෙනවා. දැන් ඒකෙදි ලොකුම කාර්යභාරය තියෙන්නේ ආදරණීය දෙමව්පියනි ඔබට. ඒ නිසා අපි ඒ ගැන අපි අවධානය යොමු කරමු කියන යෝජනාව යලි යලි මතක් කරනවා. මේ අපි නිතරම කියන එකක් තමයි අපි මේ ITN මාධ්‍ය ජාලය නිතර මතක් කරන එකක් තමයි. දැන් එක පැත්තකින් රටේ ටේක්කියා වැඩසටහන ක්‍රියාත්මක වෙනවා, තව පැත්තකින් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව තව විවිධ ව්‍යාපෘති ගණනාවක් එක්ක ඉන්නවා, මත්ද්‍රව්‍ය මේ තුරන් කිරීම කියන කාරණා මේ ඔක්කොම අතර තවත් අපි කියන්නේ ප්‍රමුඛතාවය දිය යුතු කාරණාවක් මේක රටක් විදිහට ඒ වෙනුවෙන් පෙළ ගෙහිමු කියන ඉල්ලීම අපි ඔබට කරනවා. 7:49 වෙලාව මං අනුග්‍රහක දෙන්නෙක් විතර මෙතන මතක් කරන්න ඕනේ රයිනෝ රූෆින් ගැන කියන්නම්. රයිනෝ රූෆින් කියලා කියන්නේ හැමදාම අවුරුදු 60ක් තිස්සේ ඔබේ විශ්වාසය දිනාගත්ත නේද? ඔයාගේ ඔළුවට උඩින් ඔයා විශ්වාස කරන වැඩියම විශ්වාස කරන්නේ ඔයාගේ ඔළුවට උඩින් තියෙන ওই ෂීට් එකක් තියෙනවා නම් රයිනෝ රූෆින් ෂීට් එක. මොකද රයිනෝ රූෆින් කියලා කියන්නේ අවුරුදු 60ක් ප්‍රමිතියෙන් යුතු ෂීට් එකක් වාට දීලා තියෙනවා. එතකොට දැන් අලුතින් ෂීට් එක එනවා රයිනෝ රූෆින් ප්‍රීමියර්. මොකද්ද මේකේ තියෙන විශේෂත්වය මං කියන්නම්. යටින් තියෙනවා, ඒ කියන්නේ ෂීට් එක යටින් වාගේ ගිය ඇතුළට පේන ටික තියෙන. එතන ඒ යට ලේයර් එක තියෙන්නේ මැටි ලේයර් එකක්. ඒකෙන් තමයි අවරශ්මීය ෂීට් එකට වැටුණාට පස්සේ රත් වෙන එක අඩු කරලා උණුසුම කන්ට්‍රෝල් කරලා ගිය ඇතුළට තින්නේ. ඊට පස්සේ උඩ පැත්තෙන් තියෙනවා වැහි වතුර ටික වැටිච්ච ගමන් ඒක ඉක්මනට මෙතනින් ඉවත් වෙලා යන නේද? ජල විකර්ෂක ආලේපණි. හරි. ඒ නිසා ෂීට් එක උඩින් යටින් මේ දෙපැත්තෙන්ම දැන් අලුත් වෙලා තියෙනවා. නවීන තාක්ෂණික ක්‍රමවේද එක්ක තමයි ලෝකයේත් එක සංසන්දනය කරලා මේ කියන දේවල් වලට දැන් රයිනෝ රූෆින් එක අප්ඩේට් වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ ෂීට් එක දැන් ඔයාලට පුළුවන්කමක් තියෙනවා හරි කියන්නේ වැඩි කාල සීමාවක් හරි ලස්සනට පවත්වාගෙන යන්න. දැන් සාමාන්‍යයෙන් වහලේ උඩ නැගලා සමහරු මන් දැකලා තියෙනවා වහලේ උඩ අතු ගාලා අර දියසෙවල බැඳිලා තියෙන ඒවා ගලවලා ආහූරලා ඕම කරන්න. දැන් මාස දෙකෙන් දෙකට තුනෙන් තුනට එහෙම නැත්තම් මේ පේන්ට් එකක් ගන්න එහෙම එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඔය අලුත් පෙනුමක් පවත්තු ගන්න පුළුවන් අර ජල විකර්ෂක ආලේපණය නිසා. මං කිව්වේ වතුර රැඳින්නේ නැහැ කියලා. එතකොට පාසි බැඳින්නේ, දියසෙවල බැඳින්නේ, අවපැහැවෙන්නේ. ඒකත් තියෙනවා ඒ එළිය පැත්තෙන්. අතුල පැත්තේ නේ අර අර කියන මැටි ලේයර් එකත් එක වඩ කූල් එකක් දෙනවා. ඉතින් රයිනෝ රූෆින් කියලා කියන්නේ පෙළඳපළේ තියෙන නේ අනිත් ෂීට් එක සංසන්දනය කරලා බලනකොට වාට හොඳ ෂීට් එකක්, ප්‍රමිතියෙන් යුතු ෂීට් එකක්. ඒ වගේම ඩීප් ටෙක් සෝලා ගැන කතා කරන්න ඕනේ මේ දවස්වල. අපි හැමතිස්සෙම මතක් කරනවා ඔයාගේ විදුලි බිලට තිත තියන්න. තිත තියන්නම බැරි වුණත් අඩුවක් ධර්මයේ අඩු කරගන්න යම්කිසි ක්‍රමවේදයක් තියෙන්න බෑ. ඒ වෙනුවෙන් තමයි ඩීප් ටෙක් 071711711 කියන නම්බරකට කතා කරන්න ඕනේ. ඩීප් ටෙක් කියලා කියන්නේ ලංකාවේ ගොඩාක් ව්‍යාපෘති ගණනාවක් කරපු නමක්. එතකොට ඔයාගේ කර්මාන්ත ශාලාවට ගෙදරට නේද, එතකොට ඔයාගේ ඔෆිස් එකට වෙන්න පුළුවන්, දන්න කියන කෙනෙකුට වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සහතික කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ ටීම් එකක් ඉන්නවා ඩීප් ටෙක් ආයතනයේ. කළමනාකාර අධ්‍යක්ෂතුමාගේ ඉඳලා සියලු දෙනා ඉතාම සුහදශීලී. ඒ ඇත්ත එක මේ ගනුදෙනුව කරන්න පුළුවන් 071711711 කියන නම්බර එකට. ඊට පස්සේ මම ඔයාලට කියන්න ඕනේ ඔයාගේ ඇඟේ තියෙන සියලු වේදනාවන්ට නේද විසඳුම දෙන ෆැඩ්නා ඕත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන. මොකද්ද මේ? ඔයාගේ ඔළුව කැක්කුම ඇරින්න, ඔයාගේ පපුව රිදෙනවා වගේ නම් මං කියන්නේ මොකක් හරි නේද සිත්‍රිද වීමක් කාගේ හරි ප්‍රශ්නයක් ඉඳ ඒ ඇරෙන්න. අතේ මැණික් කටුව වෙන්න පුළුවන්, උරහිස වෙන්න පුළුවන්, බෙල්ල වෙන්න පුළුවන්, තනහිසේ වෙන්න පුළුවන්, විලුඹ වෙන්න පුළුවන්. ඔය කියන ඕනම විදිහේ නේද සන්ධි වේදනාවකට හරියටම හරියන විසඳුම තමයි ෆැඩ්නා ඕත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. ඇක්ටිව් ප්ලස් වැඩි දියුණු කරපු නේද මේක තමයි විසඳුම. මාකට් එකේ තියෙන විසඳුම ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමත කළා. මේක 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා හදන ප්‍රොඩක්ට් එකක් කියලා. එතකොට මේක ඔයිල් එකක්ද, ක්‍රීම් එකක්ද, මේක ගාගෙන එහෙම යන්න පුළුවන්ද අනේ? අර එහෙම හිතනවනේ සමහරලාටනේ, කාට හරි එහෙම ප්‍රශ්නයක් වෙයිද අනේ මේ තේ ඔයිල් එකේ ගඳ එයිද? නෑ, එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. මේක ඔයිල් එකක් නෙමෙයි මුලින්ම කියන්න ඕනේ. ඒ වගේම ඉතාම ප්‍රසන්න සුවඳක් තියෙනවා. මේක ගෑවා කියලා දන්නේ ඔයයි ඔයාගේ දනිස්සයි විතරයි. දනිස්ස ගෑවුත් හරි. ඒ නිසා ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ෆැඩ්නා ඕත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් Facebook page එකට ගිහිල්ලා බලන්න මොනවද මේගොල්ලන් සම්බන්ධව තියෙන රිවිව්ස් කමෙන්ට්ස් කියලා. හරි, පාරිභෝගිකයෝ පහුගිය කාලෙම කරපු සමීක්ෂණ වලින් ඔප්පු කරගෙන තියෙනවා මේක හරියටම හරියන විසඳුම කියලා. එක දිගට පොඩ්ඩක් ගාන්න ඕනේ. ඉතින් අද ගෑවා, ආයි ඉතින් හෙටයි අනිද්දා යමත කියලා, ආයි දවස් තුනකින් විතර මේක ගෑවා කියලා හරියන්නේ නැහැ. හරි, ඒ මතක් කරේ ෆැන්නා ඕත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන. වෙලා මතක් කරන්නම්, 7:52.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල්, ත්‍රී වීල්, ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: කෘෂි ක්ෂේත්‍රයේ නවපලක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද, මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදි ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුණු කුමන්න අදම අමතන්න 011176779579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: FM 93.5 FM 93.7 ලාකන රේඩියෝ ITN

උදේ අත වෙන්න තව විනාඩි 3ක් තියෙනවා. මම ඉක්මනටම කියන්නම් ඔයාගේ අතේ තියෙන සල්ලි ටික. අතේන කිව්වේ මං කිව්වේ පර්ස් එකේ ලොකු ගාණක් නැහැ නේ. හැබැයි ඔයාගේ බැංකු account එකේ කීයක් හරි තියෙනවා නම් බලන්න ඒක තියෙන්නේ හොඳම තැනද කියලා, සුරක්ෂිතම තැනද කියලා, හොඳ පොලියක් හම් වෙනවද කියලා. එහෙම නැත්නම් ඒ සම්බන්ධ මොකක් හරි පොඩි ඩවුට් එකක් තියෙනවා නම් මම කරන්න පුළුවන් මේ වැඩක්. RDB එකට යන්න ගිහිල්ලා FD එකක් ඕපන් කරලා ඒකට සල්ලි ටික දාන්න. හොඳම රේට් එක දෙන්නේ මේ දවස්වල RDB බැංකුව. කෝල් කරලා උනත් අහන්න පුළුවන් කමක් තියෙනවා. ළඟම තියෙන බ්‍රාන්ච් එකට යන්න. මොකද බ්‍රාන්චස් 250කට වැඩි ලංකාව පුරාම. ඒ වගේම මේ පැයෙන් යන්න කලින් කියන්නම් විජය නිෂ්පාදන කැමරාස කරනවානේ හැමදාම. ඉතින් අදත් ඔයා උයනවා නම් ඔයා උයන කෙනෙක් නක්. උයන කෙනෙක් කියලා කිව්වම ඕනම කෙනෙක්. අපි මේ සමහර වෙලාවට ගෙවල් වල නේද අපේ කාන්තාව ආදරණීය බිරිඳ නේද සහෝදරිය පෙම්වතිය වේ කවුරුත් නැති වෙලාවට අම්මා අපිට වුණත් මොනවා හරි කැමක් හදාගන්න වෙනවනේ. කැම ටික රස කරන්න ඔයත් එක්ක ඉන්නවා බය නැතුව. විජය නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා.

0: සුබදාසනක් වෙලාව දාසනටයි විනාඩි දෙකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රෝතයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
0: ගුඩ් මෝර්නින් සුබදාසනක්. මේ ඔයාට අමතක වෙන රෝගයක් තියෙනවා නම් ඒකට ඉක්මනට බේත් ගන්න. ඔයාට මේ කියන දේ මේ මතකනේ. ඔයාට මං සම්බන්ධ දේවල් තමයි අමතක වෙන්නේ. අනිත් ඔක්කොම මතක තියාගන්න පුළුවන් ඔෆිස් එකේමයි නේ. මේ වගේ චෝදනා ඔයා අනිවාර්යයෙන්ම ඒ වගේ චෝදනාවලට ලක් වෙලා ඇති. මතක නැහැ ඉතින්. මොනවහරි මනුස්සයෝ එහෙම කියලා අපි කොච්චර මිනිස්සුන්ට අපිත් එක්ක ඉන්න ආදරණීයන්ට ළඟම අයට බයිනවද? මතකය කියන්නේ හරි පුදුම එකක්. මම මේ කියන්නේ යන්නේ පොඩි ලස්සන කතාවක් මේ පොඩිනු මට මතක නැහැ මම දැන් මොකද කියන්නා කියලා. මොකද ඒ කතාව? හරි අන්න ඒ වගේ එකක්. ඒ කියන්නේ මතකය කියන්නේ අන්න ඒ වගේ එකක්. මේ කියන එක මේ සමහර ලාට අපිට අමතක වෙනවා. හරි දැන් ඔන්න මට මතක් වුණා මම කියන්නා කතාව මොකද්ද කියලා. මේ මහාචාර්යවරයෙක් සහ පුතෙක් අතර ඇති වෙච්ච පොඩි සංවාදයක්. විශ්‍රාමගිය මහාචාර්යවරයෙක් හැම රැයකම යාට පොඩි පුරුද්දක් තිබුණා ලී පෙට්ටියක් අගුළු දාන්න. එයා හැමදාම කරේ රාත්‍රියට පරණ ලී පෙට්ටියක් අගුළු දාන එක. ඒ පෙට්ටිය තිබුණා එයාගේ වටින ලේඛන ජීවිත මතක සහ පොඩි ඉතුරු කරගත්ත පොඩි ගාණක්. ඒක දවසක් මේ එයාට මේ පෙට්ටියේ යතුරු තිබ්බ තැන අමතක වුණා. දැන් ඉතින් හැම තැනම හොයනවා. ලියන මේසෙ හොයනවා. තවකේ අල්මාරියේ හොයනවා. පුත්‍රාගේ ඊට පස්සේ සපත්තු සරපු තියලා තියෙන තැන්වල හැම තැනම හොයනවා. දැන් අපි අමතක වෙලා හොයන්නේ සමහරට වාහනේ යතුරු වගේ දේවල් අල්මාරියේ යතුරු මොබයිල් එක එහෙම තියලා තිබ්බේ කොහෙද කියලා හොයාගන්න බැරිලා රින් කරන්න කියන්නේ යාළුවන්ට. එහෙම ඒවා අපිට ඕන තරම් වෙලා තියෙන අන්න එහෙම එක. ඒ වගේ ඉතින් හෙව්වා හම්බුනේ නැහැ. ඊට පස්සේ මෙයා මෙයාගේ පුතාට කතා කරලා කිව්වා. පුතා සාමාන්‍ය ඉගෙන ගත්ත කෙනෙක් ඉංජිනේරුවෙක්. එයා කිව්වා මේ මගේ යතුරු නැතුණානි පුති. කිව්වම ඉන්න දාදි මම බල්ලා කරන්නම් කියලා එයාත් ෆෝන් එක පැත්තකින් තියලා ඇවිල්ලා. දැන් ඒ පුතාලා තියෙන මොබයිල් එකේ තමයි ඉන්නේ. හරිද? එයා ඇවිල්ලා ඉතින් ලයිට් අරන් ඇවිල්ලා බැලුවා. හරි. ඔය ලයිට් ගහලා බැලුවා. ෆෝන් ලයිට් එක ගහලා බැලුවා. හැමතැනම බැලුවා නෑ. අස්සවල් මුල්ලවල් හැමතැනම බැලුවා නෑ. ඊට පස්සේ මේ පුතා මේ හොයන ගමන් කිව්වා තාත්තේ බය වෙන්න එපා මම කොහොම හරි හොයලා දෙන්නම් බැරි වුණොත් මම මේක කඩලා දෙන්නම් මේ ලී පෙට්ටිය කඩලා දෙන්නම් වටින දේවල්නේ ඇත්ත තාත්තට මම මේක කරලා දෙන්නම් කිය. අවසානයේ මේක කඩන්න හදනකොට මේ මහාචාර්යවරයා පුතාට කිව්වා පොඩක් ඉන්න කඩන්න එපා පොඩ ඉන්න මම මගේ පරණ විශ්වවිද්‍යාල යාළුවට කතා කරන්න කියලා එයා තාත්තට කතා කරන්න මේ යාළුවට කතා කරන්න හිතුවා. ඊට පස්සේ පුතා හෙව්වා ඇයි තාත්තේ එයා අගුල් කඩන මිනිස්සෙක්ද එයාට එහෙම මේ යතුරක් නැතුව එහෙම එකක් අරින්න පුළුවන් කෙනෙක්ද? කොහොම හරි ටික වෙලාවක යාළුවාවා. යාළුවාවට පස්සේ පරණ යාළුවා මෙහෙම ඇහුවා. එක පාරට ඇහුවා. මේ අපි මොකක් කරනවද දාමුකෝ? හරිද? ඇල්බර්ට්. ඔය තාමත් ඔයගේ වැදගත් දේවල් අර පරණ ශබ්දකෝෂය ඇතුලේ හංගන පුරුද්ද තාම තියෙනවද? මහාචාර්යවරයාට එක පාරටම ඔළුවට ගියා. ඕනේ මං ගොඩාක් වැදගත් දේවල් අර මගේ ශබ්දකෝෂය ඇතුලේ හංගනවනේ. ගිහිල්ලා බැලුවම අර විශාල ශබ්දකෝෂයේ ඇතුලේ පිටු අතරේ මෙයාගේ අර අහිමි වෙච්ච කුඩා යතුරු තිබුණා. පුතා hina වෙලා අහනවා මේ මගේ ඉංජිනේරු උපකරණ ඔක්කොම තිබුණා. ඒත් ඔයාගේ යාළුවා ඔයාව දැනගෙනම වගේ ප්‍රශ්නේ විසඳුවා. එතකොට මහාචාර්යවරයා hina වෙලා කිව්වා විශේෂඥයින්ට ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒ පරණ යාළුවෝ අපිවම අහිම කරගන්න තැන් මතක තියාගෙන ඉන්නවා. ජීවිතේ විවිධ අවධීන් ඇතුලේ ඔයාට නේද ඔබ සමග සිටි මිනිසුන් සමග සබත්තා පවත්ව ගන්න නේ වෙනවනි. එතකොට සමහර විට ඔවුන් ඔබට විසඳුම් පමණක් නෙවෙයි ඔබට අමතක වෙච්ච ඔබේම කොටස් නැවත නැවත සොයා ගන්න උදව් කරයි. ඔයාටත් එහෙම යාළුවෝ ඇති. ඔයාට ඔයාව අමතක වෙන තැන්වල සමහර විට ඔයාගේ වැදගත්ම දේවල් අමතක වෙනකොට මිත්‍රයා මෙන්න මෙහෙමයි කියලා කියන අය ඕන තරම් වාගේ යාළුවෝ අතර ඇති. මං කියන්නේ ගොඩාක් අය ඉන්නවා කියලා. හැබැයි ඉන්නවනේ. අපි හැමෝටම මෙහෙමයි ඉන්නවා. ඒ නිසා තමයි මම මේ පැය පටන් ගන්න ඒ කතාව මතක් කරේ. මොකද අපි හැමෝටම ඉන්නවා එහෙම. අපි කියන්නේ හරියටම දන්න කෙනෙක්. අන්නේ හරියටම දන්න කෙනා අඳුරගන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ. අපිට සමහරවිට අපිට අපි ගැන හරියටම දන්නේ අඳුරගන්නත් බැහැ. 8:07.

0: උදේටයි විනාඩි 16යි.
1: හැමෝම එකම රේස් එකට වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන.
2: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල්ල ප්‍රීමියම් රේන්ජ්නේ.
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
2: නැතුව සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියල් ග්‍රිප් X5 සහ සුමිට්ස් 5 සියල් දරෝඩිස් යුඑස්.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප්. අමතන්න 077 777 7374.
5: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.
6: මුදලාලි
5: අනෝනා
6: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අක්කේ ඉස්කුරු ග්‍රැන්ඩිස් එකක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න. මුදලාලි
7: ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔබට මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
5: විජේ දාන්න ඔක්කොටම.
7: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
6: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපි තහු
8: වෙනවා. මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
9: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සතියේ දිනවලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දහර සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න

අටයි විනාඩි 25යි වෙලාව. සුබ දවසක් ශ්‍රී ලංකාවගෙන ඉන්නේ. මේ වෙලාවේ දැනගන්න ලැබුණු ප්‍රවෘත්තියක් තියෙනවා. ඒ තමයි මරියසෙල් ගුණතිලක ආදරණීය ගායන ශිල්පිනිය අද උදෑසන රෝහල්ගත වුණා අසනීප තත්ත්වයක් නිසා. මීට සුළු මොහොතකට පෙර එතුමිය ජීවිතක්ෂයට පත් වුණා කියන ප්‍රවෘත්ති අපිට දැනගන්න ලැබෙනවා. මේ ප්‍රවෘත්ති අංශයේ උදෑසන 9ට නියමිත ප්‍රවෘත්ති ප්‍රකාශයේදී හොමිට වැඩි විස්තරයක් අපිට දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් කැන්ඩි ලමිස්සි නේ මරියසෙල් ගුණතිලක. ඉතින් ඇයගෙන ගොඩාක් ලස්සන මතක තියෙනවා. ලංකාවේ ගීතයට විශේෂයෙන්ම ගුවන්විදුලිය, ඒ කාලේ ඉඳලා ගුවන්විදුලියෙන් ශ්‍රවණය කරපු ගීතය දැන් අද වෙනකොට සමාජ මාධ්‍ය විෂුවල් කළ දකින ගීත දක්වා එනකන් විවිධ තැන්වල ප්‍රසංග වේදිකාව වෙන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් රූපවාහිනී මාධ්‍ය වෙන්න පුළුවන්. රොක්, පොප් නේ ශ්‍රී ලංකන් මේකන අපේ ආරි සංගීතය, මේ බයිලා, මේ වගේ ගීත ගණනාවක්, ඒ ආකෘතිය ගීත ගණනාවක හිමිකාරණයක්. ඉතින් දක්ෂ ගිටාර් වාදන ශිල්පිනියක්. ඉතින් 1960 සිට අද දක්වා අවුරුදු 68ක කාලයක් ඇය මේ සංගීත ගමන තුළ, විශේෂයෙන්ම ඇගේ ජීවිත කාලය ලංකාවේ රසිකත්වය වෙනුවෙන් ගෙවා දමලා බොහෝ දේවල් අපිට ඉතුරු කරලා මීට සුළු මොහොතකට පෙර ඇය අප අතරින් වියෝ වුණා කියන ප්‍රවෘත්ති අපිට දැනගන්න ලැබෙනවා. ඉතින් ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයකත් බොහොම හිතවත්, බොහොම ලිංගතුකමක් ඇතිව වැඩ කරපු කලාශිස්ත්‍රීය ප්‍රවීණෙක්. ඉතින් එතුමියට අපි නේද අයි අපි අතරම උපදින්න කියන වැඩිය හොඳ තැනක නේ. ඉතින් එතුමියගේ ආගම දහම අනුව නේ ඒ අවශ්‍ය කරන වටපිටාව සැකසෙන්න කියන ප්‍රාර්ථනාව කරමු. 8:27 වෙලාව. මම මේ මගේ අනුග්‍රහක ටිකක් මතක් කරන්න ඕනේ. මේ පැයට එනකොට මතක් කරනවා මම ඩෝමා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස්. මොකද මේ ලංකාවේ රැකියා වෙළඳපළට දැන් අලුත් ආමන්ත්‍රණයක් තියෙනවා. මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියනවා ව්‍යවසායිකයෝ විදියට විතරක් නෙමෙයි, ඔබ කැමති නම් අපේ ආයතනයට එවලා වැඩ කරන්න සුවපහසු වටපිටාවක නේද මානසිකත්වයේ තාම යහපත්ව පවත්වාගෙන අපේ කම්පැනි එකේ ඔබ වගකීම් බාර ගන්න කියලා. ඒ නිසා මේ මෑත කාලේ අපි දන්න පුහුණු කාර්මික ශිල්පීන් ඇතුළු බොහෝ දෙනෙක් ඉතින් අලවි, අපි කියන්නේ ඒජන්ලා, අලවි සේල්ස් ටීම් එකට ඇතුළු ගණනාවක්, එහෙම තිබුණු වේකන්සි ගණනාවක් වෙනුවෙන්, රැකියා අපේරතු ගණනාවක් වෙනුවෙන් අපිට

0: පුළුවන්කමක් ලැබුණ දක්ෂීන් හොයලා තින්න. ඉතින් වාටත් පුළුවන්කමක් තියෙනවා මාක්ස්මෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න. දැන් විවසායකෙක් විදිහට සම්බන්ධ වෙනවා කියලා කියන්නේ ඩෝමා මාක්ස්මෙන් හෝල්ඩින්ග්ස් එතුළු දැන් අපි කියන තවත් යන්ත්‍ර උපකරණ ගණනාවක් එක්ක වාටලු බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් කියන අවස්ථාව. 01176979579 කියන නම්බර එකත් එක්ක වාට ඒ අවස්ථාව ලැබෙනවා. ඉතින් මාක්ස්මෙන් ගෲප් එක සෑහෙන දෙයක් ලංකාවේ කෘෂිකාර්මික ශාස්ත්‍රයට කරා තාක්ෂණික වශයෙන් මේක ඉහළට ඔසවා තියන්න ලංකාවේ කෘෂිකර්මාන්තය යාවත් කාලීන කරන අප්ඩේට් වෙන්න පැණි හැමදාම ඉතින් අපිට පරණ යන්ත්‍ර සූත්‍ර එක්ක වැඩ කරන්න බෑ. සාම්ප්‍රදායික ක්‍රමවල වටිනාකම් තියෙනවා. නමුත් නූතන ලෝකයට ගැලපෙන විදිහට සමහරවිට අපිට කාලයේ කළමනාකරණය කරගන්න වෙනවා. පිරිස ශ්‍රමය කළමනාකරණය කරගන්න වෙනවා. එතකොට පිරිවැය අඩු කරගන්න වෙනවා නේ. එතකොට හොඳ ආදායමක් ලබන්න නම් ඒ අවශ්‍ය කරන වටපිටාව හදන්න තාක්ෂණය පාවිච්චි කරන්න වෙනවා. ඒ අවස්ථාව වෙනුවෙන් තමයි මාක්ස්මෙන් ගෲප් එක පෙනී හිටියේ කියලා මතක් කරනවා. තවදුරටත් ඒ සූදානම් ඔබ එක්ක ඉස්සරහට යන්න. ඒ වගේම විජය නිෂ්පාදන ලාංකීය කුළුබඩු සන්නාමය ජාත්‍යන්තර මට්ටමට අරගෙන ගිය නේ අපි ඔබ මම අපි හැමෝම පාවිච්චි කරන විජය නිෂ්පාදන ගැන මතක් කරනවා. මොකද විජය කියලා කියන්නේ ප්‍රමිතිය ගැන කතා කරනකොට අපිට ඉතාම හිලින් කතා කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. මොකද ගොඩාක් මාකට් එකේ තියෙන ඒවා ප්‍රමිතියට වැඩිය ඒගොල්ලෝ හිතන්නේ ලොකු ලාභයක් ලොකු මාජින් එකක් තියාගෙන විකුණන්න. එතකොට අමුද්‍රව්‍ය ඒකේ ක්වොලිටි එක බලන්නේ කිසිම දෙයක් ශරීර සෞඛ්‍යයට හිතකරද නැද්ද මේවා මිනිස්සුන්ට වහගන්න දීලා ඊට පස්සේ මොකද ඇති වෙන තත්ත්වය ඔවා හිතනවට වැඩිය ව්‍යාපාරික නේද? එහෙම නැත්නම් නිෂ්පාදන ඇතුළට දැන් තියෙන්නේ ව්‍යාපාරික හිණයක් නේ. හැබැයි හැමතිස්සෙම විජේ නිෂ්පාදන හිතුවා හොඳම ප්‍රොඩක්ට් එකක් වාට දෙන්න. ලුණු පැකට් එකේ ඉඳලා හැමදේම වාගේ ගෙදරට අවශ්‍ය කරන මුළු තැන්කට අවශ්‍ය කරන ගොඩාක් දේවල් විජේ නිවසින් ගන්න පුළුවන්කමක් තියෙනවා කියලා මතක් කරනවා. ඒ වගේම වාට කියන්න ඕනේ ජීවිතේ ලොකු හීන දකින්න විතරක් නෙවෙයි, මේ හීන ඇත්තක් කරගන්න නම් නොනවති තව කිලෝමීටරයක් හරි වාට ඉස්සරහට යන්න තියෙන අවස්ථාව ගැනයි මම මේ කියන්නේ. සේට් ග්‍රිප් X5. ඉතින් මේ ටයර් එක ගැන මම ඔයාලට කිව්වා, ඔයාලට බයික් එකක් ස්කූට් එකක් තියෙනවා නම් නේද සේට් ටයර් එක කියලා කියන්නේ. ඉතින් අවුරුදු ගාණක් තිස්සේ අපේ විශ්වාසයත් එක්ක ගොඩනැගිච්ච නමක්. මාකට් එකේ තියෙන අනිත් ටයර් වලට වඩා මේ ටයර් එකේ තියෙන වැඩි දියුණු කරපු ත්‍රෙඩ් පැටර්න් එක නිසා ඔයාට ගෙවෙයි ගෙවෙයි ගෙවෙයි කියලා බය වෙන්න ඕනේ නැහැ ටයර් එක මාරු කරන්න නේද? මාස කීපයක් පෙදලා ආයෙ අලුත් ටයර් දාන්න, හයියෙන් බ්‍රේක් කරපු ඉඳ ටයර් එක ගෙවිලා, පාර හරින්න තියෙන ටයර් එක ගෙවිලා, හුලම් පොඩ්ඩක් මදි වෙච්ච ඉඳ පැත්ත ගිහිල්ලා, ඒ වගේ ගොඩාක් කතන්දර තියෙනවා අපි ටයර් සම්බන්ධ. බය වෙන්න එපා, මේ ටයර් එක අනිත් ඒවත් එක ගත්තම එහෙම ඉක්මනට ගෙවෙන ටයර් එකක් නෙවෙයි. මම මේ කියන්නේ සීට් මොකද්ද සීට් ග්‍රිප් XY කියන ටයර් එක. ඒ වගේම සූම් XY කියන ටයර් එකත් වාර ගන්න පුළුවන් කමක් තියෙනවා. වැස්සට නොසැලෙන ආරක්ෂාව කිසි ප්‍රශ්නයක් නැහැ. වැස්සේ දිනුවත් වාර හරියට ස්මූත් ඩ්‍රයිව් කරන්න පුළුවන්, ස්ට්‍රේට් ඩ්‍රයිව් කරන්න පුළුවන් කමක් තියෙනවා. ලිස්සන්නේ නැතුව වංගුව එහෙම ගන්න පුළුවන්. පැයට කිලෝමීටර් කීයෙන්ද ඔය වංගුව ගන්න කැමති? නැ ගොඩාක් ස්පීඩ් එකේ ඕනේ අඩු කරලා ගන්න. මොකද ගෙදරයි හොයනකම් බලන් ඉන්නවනේ. හරි, ඒ නිසා මම මතක් කරන්නේ හරි පරිස්සමෙන්. හොඳේ වැස්සට නොසෙන ආරක්ෂාව තියෙනවා. ඒ වගේම තමයි ඔබ දන්නවා විශේෂයෙන්ම ඔය ඇංගියුලර් ග්‍රූ ඩිරෙක්ෂන් සහ ඉම්ප්‍රූව්ඩ් ඇක්වා ප්ලෑනින් කියන තාක්ෂණය නිසා වැසි දිනවල පාරේ තියෙන වතුර ලෙහෙසියෙන් ඉවත් කරලා ඔයාට හොඳින් ඩ්‍රයිව් කරන්න එහෙම නැත්නම් පදවගෙන යන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම කැප්පී පෙනෙන ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා, ස්ටයිලිෂ් මේ ටයර් එක. ඉතින් ඔයාලට ගන්න පුළුවන් කමක් තියෙනවා මේ ඒජන්ට්ලා හම්බෙන්න අලිවිනී තේ ළඟ මේ ටයර් එක ගන්න වට අවස්ථාවක් තියෙනවා කියලා මතක් කරනවා. 8:31 දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. FM 93.5 FM 93.7 ලකන Radio ITN.

අටයි විනාඩි හතලියයි වෙලාව කිරිතේ එකක රස කියලා කිව්වම ඕකේ තියෙන්න ඕනේ ඇත්තටම කිරිපිටි රසේ තියෙන්න ඕනේ නේද? ඔය කැන්ටින් වල හෝටල් වල කඩවල තේ හදනකොට නෑදෑ ගෙවල් වල තියෙන ඔය ගතිය අපේ ගෙදර වගේ නෑ. නෑදෑ ගෙයක ගියත් සමහරු ඒ නෑදෑ කමේ තරමණුව තමයි ඔකට දාන නේද? ටී එකක ඒ රසට එකතු කරන කිරිපිටි හැන්දි ප්‍රමාණය තීරණය කරන්නේ. නැත්නම් ඔහේ උණු වතුරක් ගෑනලා දෙනවා මොනවා හරි ඈ තේ බොන්න බෑ නේද? දැන් දාඩියයි නේද? අර එහෙමත් කියලා අහනයි. තේක බොනවද? මොකද? මොකද බොනව කියන්නේ නේ. හරි කිරිපිටි ගැන කතා කරේ පැල්වත්ත ලංකාවේ. අපේ කිරිගොවීන් 30000ක් විතර මේ කිරිපිටි පැකට් එක හදන්න මාර සපෝට් එකක් දෙන්නේ. ඒගොල්ලන්ගේ කර්මාන්තය තමයි. හැබැයි ඒකට අතහිත දෙන්නේ පැල්වත්ත නිෂ්පාදන ආයතනය. ඒගොල්ලන්ගේ ජීවිතෙත් අවශ්‍ය කරන නේද ආර්ථිකමය වශයෙන් යන ඉලක්ක සරි කරගන්න මේ දෙන ආයතනයක් විදිහට කම්පැනි එකක් විදිහට දෙන සපෝට් එකට අපි ගරු කරන්න ඕනේ. හරි. රයිට් මම මේ වෙලාවේ මතක් කරන්න හිතුවා මෙන්න මෙහෙම කතාවක්. ප්ලේන් දෙකකින් ණයට ගත්ත ප්ලේන් දෙකකින් ලෝකෙම කතා කරන මෑත කාලේ ලෝකෙ හොඳම ගුවන් සේවා විදිහට පවත්වගෙන යන ආයතනය ගැන මම මේ කියන්න යන්නේ. ඔයාට එක පාරට එනවා ඇති මොකද්ද මේ ගුවන් සේවය කියලා ගුවන් නම් කීපයක් එනවා ඇති. ලෝකෙ තියෙන එක එක ගුවන් සේවාවන් අතරේ ලාභය කියන දේ හරියටම උපයගත්ත එකම එක ගුවන් සේවාවක් තියෙනවා. ඒ තමයි එමිරේට්ස් කියලා කියන්නේ. කිසිම බාධාවක් නැතුව අනවශ්‍ය විදියට ශක්තිය හෝ මුදලුත් නාස්ති නොකර ඒගොල්ලෝ අද වෙද්දී බිලියන 50ක දවන්ත ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනගලා තියෙනවා. 2025 මේ මැද වෙනකොට මූල්‍ය වර්ෂයේදී විතරක් ඒගොල්ලෝ ඩොලර් බිලියන 5.8ක බදු පෙරලාභයක් උපයලා තියෙනවා. ඉතින් ඩෙල්ටා වගේ ලෝකෙ ඉන්න පරණම දැවැන්තයෝ පවා පරද්දලා ලෝකේ ලාභදායි බිලියනපති ගුවන් සේවාව බවට පත් වෙලා තියෙන එමිරේට්ස්. ලෝකෙ ගුවන් ක්ෂේත්‍රය කියන්නේ ගොඩක් දරුණු, හැමතිස්සෙම බංකොලොත් වෙන, තෙල් මිල වැඩි වෙති, ලාභයේ දිය වෙලා යන කටුක තැනක්. හැබැයි මේ හැම කුණාටුවකටම ඔරොත්තු දීලා එමිරේට්ස් මේ තරම් ලාභ ලබන මනි මේකින් මැෂින් එකක් උනේ කොහොමද කියලා තමයි පොඩ්ඩක් හොයලා බලන්න හිතුවේ. මේගොල්ලෝ මේක පටන් ගත්තේ ණයට ගත්තු යානා දෙකකින්. මුළු ලෝකෙම අහස තමන්ගේ යටතට ගත්තු එමිරේට්ස් ගුවන් සේවාව ගැන මම මේ කියුවේ. 1980 ගණන් වල මුල් කාලේ ඩුබායි කියන්නේ අද අපි දකින අහස සිඹින ගොඩනැගිලි තියෙන ලස්සන නේද ස්කයිලයින් එකක් තියෙන සුපිරි නගරයක් නෙවෙයිනේ. ඒක නිකම් සාමාන්‍ය වෙළඳ වරායක් විතරයි. අසල් වැසි අබුඩාබි වලට දැවැන්ත තෙල් නිදි නේ බැරල් බිලියන 92ක් හම්බ වෙද්දී ඩුබායි වලට තිබුණේ තෙල් බැරල් බිලියන 4ක් විතරයි. ඒ වගේ පුංචි ප්‍රමාණයක් විතරයි. හරි. අරගොල්ලන්ට බිලියන 92ක් හම්බ වෙනකොට මේගොල්ලෝ බිලියන 4යි. එතකොට ඩුබායි වල පාලකයා වුණ ෂික් මහමුද් බින් රෂීඩ් අල් මක්තුම් එක දෙයක් හොඳට දැනගෙන හිටියා. මේ තෙල් හැමදාම තියෙන්නේ ඩුබායි ලෝක සිතියමට ගේන්න නම් තව ක්‍රම හොයන්න වෙනවා කියලා. ඒ කාලේ ඩුබායි වලට තමන්ගෙම කියලා ජාතික ගුවන් සේවාවක් තිබුණේ නැහැ. මෙයාලට සිද්ධ වුණා ගල්ෆ් කලාපී රටවල් කීපයකට අයිති වුණ ඔය ගල්ෆ් එයා ඒක මත යැපෙන. හැබැයි ඩුබායි සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න හදද්දී ගල්ෆ් එයාක ඒකට කැමති වුණේ නැහැ. මෙයාල 1984 දී ඩුබායි වලට ගිහින් මේ තිබුණ ගුවන් වාර ගාන එකපාරට අඩු කරා. ඉතින් ඩුබායි පාලකයෝ මේක දැක්කේ ලොකු අවස්ථාවක් විදිහට. හරි, එයාලා අපේ රටේ මිනිස්සු ගේන්නේ නැත්නම් අපිම අපේ යානාවල මිනිස්සු ගේනවා. එහෙම කියලා තමයි 1985 දී එමිරේට්ස් එයාලයින් එක පටන් ගන්නෙ. ණයට ගත්ත ප්ලේන් දෙකකින් සල්ලි තිබ්බේ නෑ. හරි, ගුවන් සේවාව පටන් ගදී ෂික් මහමුද් දුන්නේ ඩොලර් මිලියන 10යි පුංචි මුදලක්. ඉතින් මේකට බ්‍රිතාන්‍ය ගුවන් ක්ෂේත්‍රයේ ප්‍රවීණෙක් වෙච්ච මියුරික් ෆ්ලැගන් කියන එයාවත් මේ සමාගමට ගත්ත. මාස 5ක් ඇතුළත මුළු ගුවන් සේවාවම ලෑස්ති කරන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ එයාලට යානා මිලට ගන්න සල්ලි ලොකුවට තිබෙන්නේ නැති නිසා පාකිස්තාන් ඉන්ටර්නැෂනල් එයාලයින්ස් PIA කින් යානා දෙකක් ගත්තා. 737 බෝයිං එයාබස් ගත්තේ. එතකොට එයාබස් A300 කුලියට ගත්තෝයා. ඔහොම පටන් අරගෙන කොහොමද එමිරේට්ස් ආපු එම හිතන්නකොනේ අපිට මොනවද කරන්න බැරි කියලා හිතෙන්නේ නැද්ද? අද එමිරේට්ස් ඉන්න තැනයි එදා දවසයි ගැන මම මේ කිව්වේ. ඕමනාව විතරයි තියෙන්න ඕනේ. ඕමනාවයි ඒකට අවශ්‍ය කරන, ඒකට ඩ්‍රයිව් කරන එක අපි කියන්නේ. එක දිගට ඒක අර අල්ලගෙන යනවා කියලා කියන්නේ නේ. අමාරුම තැන් අල්ලගෙන ගියාට පස්සේ ඊට පස්සේ මොනවද අපිට කරන්න බැරි කියලා වගේ එකක් ඔළුවට එන්නේ නැත්ද?
නයටගත්ත ප්ලේන් දෙකකින් ඇවිල්ලා අද ලෝකේ තියෙන හොඳම ලාභ ලබන ඉමිරේට්ස් වෙනකන් එනවා කියලා කියන්නේ. සුපිරි මැච් එකක් ගහලා තියෙන. නියමයි. ඉතින් මේව නෙමේද මොටිවේෂන්? හා? අතයි විනාඩි 45යි. වාගේ සල්ලි ටික හරි තැනක දාන්න account එකක් නේ open කරලා FD එකක් open කරලා හරි තැනක දාන්න. RDB එක තමයි මම නම් යෝජනා කරන්නේ. ඔයා මාව විශ්වාස කරනවා නම් මම කියනවා එන්න RDB එකට කියලා. හරි. දැන් වාට ඉතින් මම උඩද ඔයා විශ්වාස කරන්න. නෑ වාට RDB එක විශ්වාස කරන්න පුළුවන්. RDB එක කියලා කියන්නේ දශක ගණනාවක් තිස්සේ ලංකාවේ ආදරණීය ඔබට නේද විශ්වාසවන්ත සේවාවක් සපයන මූල්‍ය ශිෂ්‍යය අදටත්. කාලෙත් එක අප්ඩේට් වෙන ලෝකෙත් එක අප්ඩේට් වෙන මාර මාර මාර ස්ටාෆ් එකක් ඉතින් ඉන්නේ. හරිම ආකර්ෂණීය සේවාවක් සපයනවා. හොඳ රේට් එකක් දෙනවා විතරක් නෙමෙයි. වාගේ සැල්ලි වලට රාජ්‍ය සුරක්ෂිතතාව දෙන්නේ RDB බැංකුවයි.

0: 8:49 විනාඩි 49යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: දශක ගතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්බිපැණිය, හන්දි තෛලය, මුඛ සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කටත් වඩා, දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
1: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ. TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පොළොවට
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
4: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
5: සම අනුග්‍රහය. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: taş mapa anu tunay taş mahata
1: lakun ande lakun ande lakun ande
0: lakanda radio itn
2: ratata waga kiyena radio
3: kondari denawa vaadi vela indala ඇත්තමේ මම මගේ මට මේ දැනෙන වේදනාව තමයි මම මේ වචන කරන්නේ. ඒත් විකල්පයක් නැහැ නේ මිතුර. මොකද මෙතනින් නැගිටින්නද මේ පැය තුනට කලින් බෑනේ රස්සාවනේ. මෙතන පැය තුනක් පැත්තකින් තියන්නකෝ විනාඩි 10ක් 15ක් පැය දෙකක් හරි එක දිගට එක තැනක වාඩිලා ඉන්නවා කියලා කියන්නේ. ඒක හරිය අපහසු වැඩක්. ඔයා දන්නවද ඔය පර්ස් එක හැම පිටිපස්සේ අපේ පිරිම් පාර්ශවයේ පර්ස් එක පිටිපස්සේ හැම දාගෙන වාඩි වෙනව නේද? ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. අර මම දැක්ක මේ ළඟදී මේ ඒ සම්බන්ධ වෛද්‍යවරයෙක් පැහැදිලි කිරීමක්. ඔය අපිට ගොඩාක් කියලා හැම්ස්ට්‍රින්ග් නේ ඒ වගේ ආබාධ එන්න වගේ සමහර තැන්වලදී ඔක හේතුවක් වෙන්න පුළුවන් වගේ එහෙම අවදානමක් තියෙනවා කියලා. පර්ස් එකත් හොඳට සල්ලිත් නෑ. ඔක අර එක එක කාඩ් අනම්මන ඔක්කොම දාගෙන පුම්බගෙන මෙහෙම ඒක පිටිපස්සේ සාක්කුවේ දාලා හිම වාඩි වෙනවා. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. හරි මම මේ කතා කරන්න ආවේ වේදනාවල් ගැන. වේදනාවල් කියලා කිව්වම ඔයාගේ කොන්දරි දෙනව වෙන්න පුළුවන් මේ මගේ වගේ. එහෙම නැත්නම් සමහර විට උරහිස් වේදනාවක්, පිල්ලි වේදනාවක් නේ. ඊට පස්සේ වලලු කර, ධනහිස, හරි මේ ඔක්කොඩම ඔයා ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්. ඉතින් සමහර විට ශල්‍ය කර්මයකින් ආයසෝයි ලැබෙන කෙනෙක් වෙන්න පුළුවන්, ගෘහණියක් වෙන්න පුළුවන්, එක දිගට හිටගෙන වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්, සෙකියුරිටි ජොබ් එකක් වගේ එහෙම කරනවා නම් ලේසි නෑනේ නේද? උදේ ඉඳන් හවස වෙනකන් වාඩි වෙනවා කියලා කියන්නේ සමහර විට දවල්ට කන ටිකට විතරයි. එහෙම නැත්නම් ඔයාට එක දිගට හිටගෙන ඉන්න ආරක්ෂක අංශේ වෙන්න පුළුවන්. හරිය ඕනම කෙනෙකුට වයස අවුරුදු 18ට වැඩි නම් ඔයාට පුළුවන් මෙන්න මේ විසඳුමට යන්න. මම කියන්නේ මේක වගකීමෙන් යුතුව කියන්නේ 1920යි ඔයාට වියදම් කරන්න තියෙන්නේ. ෆැඩ්නා නිවසින්, ෆැඩ්නා කියලා කියන්නේ ඔයා දන්නවා ලංකාවේ ඉතාම විශ්වාසවන්ත කීර්තිමත් ආයතනයක්. ෆැඩ්නා නිවසින් එන ෆැඩ්නා ඔතෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන කියන්නේ. මේක කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළු ලංකාවේ විශ්වවිද්‍යාල ගණනාවක් එක්ක ෆැඩ්නා පර්යේෂණ ආයතනය තුළ තහවුරු කරා මේක සිරසියක් හොඳම විසඳුම කියලා. ඉතින් විද්‍යාත්මකව විද්‍යානුකූලව සනාථ කරපු නිෂ්පාදනයක් තමයි ෆැඩ්නා ඔතෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. ආයුර්වේද දෙපාර්තමේන්තුව මේ ගැන සහතිකයක් දීලා තියෙනවා. මේක අනුමතයි. එහෙමනම් සිරසියක් අමුද්‍රව්‍ය මේ ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙන්නේ. හරි ප්‍රසන්න සුවඳක් තියෙනවා, තෙල් එකක් නෙමෙයි. එතකොට ගාගෙන වාට වැඩට උනත් යන්න පුළුවන්, ඔෆිස් එකට කීලා උනත් ගන්න පුළුවන්. මේක නිතිපතා පාවිච්චි කරන්න ඔයාගේ ওই වේදනාවන්ට හරියටම හරියන විසඳුම නිසා තමයි මම මේ ගැන කිව්වේ. ඒ වගේම මේ පැයෙන් යන්න කලින් මම ඔයාලට මතක් කරන්න ඕනේ රයිනෝ රූෆින් ගැන. රයිනෝ රූෆින් කියලා කියන්නේ ෂීට් එක අලුත් වෙලා ලස්සන පෙනුමක් ඇවිල්ලා. පෙනුම විතරක් නෙමෙයි, ඕකේ හිතියෝ වාගේ ගේ ඇතුලේ නේද වාගේ ඔෆිස් එකේ වෙන්න පුළුවන්. හා උෂ්ණත්වය ගැන. ඒ උෂ්ණත්වය අඩු කරන්න තමයි ওই මැටි ලේයර් එක යටින් දාලා තියෙන්නේ. ලස්සනකුත් තියනවා දැන් නේ. පෙනුමත් එහෙමයි. හරි. ඒ වගේ උඩ පැත්ත ගැන තියදුවා. මොකද යටි පැත්ත විතරක් එහෙම වෙලා බෑනේ. උඩ පැත්තත් ෂීට් එකකට වතුර වැටෙනවා, නිතර වහිනවනේ. ටිකක් හැමදාම වහින පැති තියෙන හා ඒ වගේ. එතකොට ෂීට් එකේ ගන්න දෙයක් නැහැ. ඉතින් අවපෑ ගන්නනවා, දියසීල බැඳිනවා, පාසි බැඳිනවා. ඔන්නෝකට විසඳුමක් විදිහට තමයි ජල විකර්ෂකාලීපය ඕකට උඩින් ගාලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ෂීට් එක තව කාලයක් වඩ පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. රයිනෝ රූෆින් කියලා කියන්නේ අවුරුදු 60කට වැඩි විශ්වාසයක් සමග මාකට් එකේ තියෙන හොඳම ෂීට් එක කියලා කියන්නේ ආයි දෙපාරක් හිතන්න ඕනේ නැහැ. ඒ වගේම සිය ටයර් එක ගැන කියන්න ඕනේ. සිය ටයර් එක කියලා කියන්නේ X5 grip X5 කියන ටයර් එක. ඒ වගේම zoom X5 කියන ටයර් එකත් මතක් කරනවා. ඉතින් ඔයාලට පෙරලෙන්නේ නැතුව, ලිස්සන්නේ නැතුව හොඳ drive එකකට වගේ ස්කූටර් එකකට, බයික් එකකට නේද හොඳම තව වැඩිපුර කිලෝමීටරයක් හරියන්න ටයර් එක ගෙවෙන්නෙත් නැහැ. ගෙවෙනව අඩුයි අනිත් ඒවට වැඩිය, සෑහෙන්න අඩුයි. මොකද මේකේ ත්‍රෙඩින් පැටර්න් එක ටිකක් වෙනස්. ඒගොල්ලෝ දියුණු තාක්ෂණයත් එක්ක සංසන්දනය කරලා ඒවා අත්දැක බලලා ලෝකෙත් එක්ක ගලපලා මේක හදලා තියෙන්නේ. ඒ නිසා තමයි සේ ටයර් එක ගැන මතක් කරන්නේ. ඔයාලට ගන්න පුළුවන් මේ මෙට්‍රෝ ඩේකුණත් හොඳට ඔයාව පරිස්සමට එක්ක යනවා. ඉතින් වැඩිපුර එක්ස්ට්‍රා මයිලේජ් කියන එක ඉතාම වැදගත්. මොකද ටයර් මාරු කර කර ඉන්න බෑනේ හැම වෙලේම වාගේ බයික් එකේ නේද? ගන්න පඩි ඉවරයි ටයර් මාරු කළා. මේක කරන්න පුළුවන් වැඩක්ද අපිට? හරි, ඩීප් ටෙක් සෝලා ගැන කිව්වා නම් මං ඔයාලට කලිනුත් මතක් කරා. ඩීප් ටෙක් සෝලා කියලා කියන්නේ ලංකාවේ තියෙන නේද හොඳම සෝලා සිස්ටම් එක. ඉතින් ඔයගලන්ට දෙන්නේ ඒගොල්ලෝ. ඉතින් මොකද මොනවද අයි සැකයක් තියා ගන්න ඕනද? නෑනේ. කතා කළා මාන 071 711 711 එක කියන නම්බර එකට. මොකද ඩීප් ටෙක් එක ගොඩාක් අය වැඩ කරනවා. රජයේ ආයතන, පෞද්ගලික අංශ, ඊට පස්සේ පාසල්, ෆැක්ටරි, මේ ඔක්කොම සෝලා එකක් නයි. ඉතින් ඩීප් ටෙක් එකට තමයි කෝල් එකක් දෙන්නේ. මේ පැය යන්න කලින් මම අන්තිමට මතක් කරනවා විජේ නිෂ්පාදන ගැන. කැමරස කරන ජාත්‍යන්තර මට්ටමේ කොළඹ නිෂ්පාදන සම්පාදක යතින් වාට හදපු මාළු කරි තුනපා කුඩුවේ යද්ද ඉන්නද මේක හොඳයි ගෙදර හදාගත්ත වගේමයි එතකොට මිරිසට ඕන නම් මිරිසට කිරට ඕන නම් කිරට ඉතින් මාළු කරි තුනපා කුඩුවේක විජේ නිවසින් එන 100%ක් ස්වභාවික කුළුබඩු නිසා අර ගෙදර හදාගන්න රසෙම තියෙනවා අද දවල්ට පොඩක් try කරලා බලන්න පුළුවන්.

0: වෙලාව පෙරවුණ අපයයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: ලොතරැයියේ පෙරලි කරන MLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් MLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
2: දශක ගණනාවක් පුරා මෙරට සංගීත ශේත්‍රයේ නොමැකෙන සටහනක් ලැබූ ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මියා බහව ප්‍රාප්ත වී තිබෙනවා. ඇය අසනීප තත්වයෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා. ඒ මහත්මිය අදාළියුම අභව ප්‍රාප්ත වුණා. මෙ යන විට මරියසෙල් ගුණතිලක මහත්මියගේ වයස අවුරුදු 68ක්. බටහිර ආරයේ සිංහල වේගරිද්ම ගායන කලාවක් අනුගමනය කළ ඇය මෙරට ගීත රසිකයන්ගේ ජනාදරයට පාත්‍ර වූ ගායිකාවක්. කැන්ඩිලා මිසි, රහසයි සොඳුරු ජීවේ, සිහින නෙළුම්මල්, නෙළුම්මලේ පෙති කඩලා, කුමරාණෙනේ, යොවුන් සිහින ලෝකේ, පහන් නොවන රැයක ඇතුළු ගීත රැසක්ම ඇය සිංහල ගීත ශේත්‍රයට දායාද කළා. කැනේඩියානු අභ්‍යවකාශගාමී ජෙරම් හැම්සන් පූර්ණ කාලීනව අභ්‍යවකාශගාමී වෘත්තියෙන් ඉවත්වන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ලබන සැප්තැම්බර් මාසයේ සිට ඉවත්වන බවයි ඔහු ප්‍රකාශයට පත් කර ඇත්තේ. 2026 අප්‍රේල් මාසයේදී සාර්ථකව නිම කළ ආටිමිස් 2 චන්ද්‍ර මෙහෙයුමට එක් වූ ඔහු වසර ගණනාවක් පූර්ණ කාලීනව අභ්‍යවකාශ පර්යේෂණවල නිරත වුණා. ජෙරම් රාජකීය කැනේඩියානු ගුවන් හමුදා සමාජිකයෙකු ලෙස ඉදිරියට කටයුතු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 10ට.

Good morning, Subudasanak. Udin Avi Binadi Hatarai.

good morning සුබෝදසනක් ඔයා රස්සාවට ඇවිල්ලා ඔයාගේ කියලා ව්‍යාපාරයක් ආරම්භ කළා මං ඇහුවොත් මේ ගත වෙන අවුරුද්දට අවුරුදු කීයක්ද කියලා සමහර කෙනෙක් මාව අහගෙන ඉන්නවන්න පුළුවන් අවුරුදු 20 25 30 අවුරුදු 40ක් විතර සමහර විට ආවේ ව්‍යාපාරයත් එක්ක ඊටත් එහා ගිය දෙයක් ඇයි ඔකත් එක්ක එක දිගට හොම අල්ලගෙන ඉන්නේ ඇත්තම කියනවා නම් මෙහෙම වෙන්න පුළුවන් ඔයා ඔය කරන දෙයට හරිම ආසයි ආදරේ. එහෙම නැත්නම් ඊළඟ එක තමයි ඇත්තටම මට වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා මට මේක කරන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැත්නම් මොකද? තව එහෙම මොකක් හරි හේතුවක් තියෙනවනේ නේ. අපි හැමෝටම එහෙම හේතුවක් තියෙනවා. හැබැයි අර පළවෙනි හේතුව ඇත්තටම මම මේ වැඩේට ආසයි. මේ දෙයට මම ආදරේ කරන නිසා මම මේක දිගටම කරගෙන යනවා. අන්න එහෙම කියලා ඔයාගේ රස්සාව ගැන කල්පනා කරන කෙනෙක් කවුරු හරි මාව අහගෙන ඉන්නවනේ. එහෙමයි ගොඩාක් ඇති. අපි හිතමුකෝ මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා ගැරේජ් එකක වාහනයක් යට නේද? අර අපි කියන අමාරු රස්සාවක් නේක මජං පෙරාගෙන එහෙමනේ අපි දකින්න අය ඉන්නේ. ඇණයක් ගලවනවා. ඊට පස්සේ සමහර විට මොන හරි දෙයක් අලුත් වැඩියා කරන කෙනෙක් පේන්ට් පැත්ත වැඩක් කරනවා. බඩු වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන් නේ දූවිලි එක්ක මහා ලොකු ගස් එක්ක මහා කඳන් එක්ක හැප්පිලා ලස්සන කැටයමක් කරලා ලස්සන නිමාවක් සහිත ගෘහ භාණ්ඩ ටිකක් හදන කෙනෙක් සැලුන් එකක වැඩ කරන කෙනෙක් ඔය හැම කෙනෙක්ම හිතන්නේ මේ රස්සාවට ආදරේ නම් ඔබ කොහේ නතර වේද කවදා හරි දවසක ඔයා අනිවාර්යයෙන් මේ ශේෂ්ත්‍රේ කොහේ හරි හොඳ තැනක ඉඳී ඒ ශේෂ්ත්‍රේ අංක එක වෙන්න ඔයාට බැරි වෙයි නමුත් ඔබ ඒ විශ්ය නේද තැවන්තෙක් වෙයි. ඒ කියන්නේ ප්‍රාමාණික දැනුමත් එක්ක ඔයාට ඔයා මාර තැනකට යයි. ඔයා ප්‍රොෆෙෂනල් නේද? හොඳ ප්‍රොෆෙෂනල් ඒ ශේෂ්ත්‍රයේ හිම කෙනෙක් වෙයි. මේක මට කියන්න හිතුනේ මේ අද ජූලි 10නේ මම රේඩියෝ රස්සාවට ඇවිල්ලා අවුරුදු 17ක් අදට. ඉතින් මට හිතුනා මේ ගැන කියන්න. අපි හැමෝම රස්සාවට ආදරෙන් කරනකොට අවුරුදු ගාන වැදගත් නැහැ. හැබැයි අවුරුදු 20ක් 30ක් ගියාට පස්සේ තාය හැරලා බලනකොට එදා වගේම සතුරු වෙන්න පුළුවන් නම් ඒ ආශාව ඒ විදිහටම අදත් තියෙනවා නම් අපිට සතුරු වෙන්න පුළුවන් නේ. මේ තෘප්තිමත් භාවය කියන එක රස්සාවක් කියලා කියන්නේ නිකම් පඩියක් දෙන නිසා වැඩ කරන වගකීමක් නැති අයියෝ මේ මම මේ උදේට එනවා හවසට යනවා කියන එක නෙමෙයි. එතනින් එහාට ගිහිල්ලා ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ බොහෝ දේවල් කැප කරපු කෙනෙකුට ඒ රැකියාව කියන එක ඇතුලේ ලැබෙනවා නම් ඒ සතුට තව මොනවද ඉතින් සල්ලි වලට ගන්න බෑ මහත්තයෝ. 9:09 වෙලාව.

0: ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ඕනම
2: සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්.

குட் மார்னிங். நவே வினாடி விவசாய வேளாவ இந்தியாவு மே எங்கலாந்து டகிஹில்லா T20 மேட்ச் ஒக்கொமடிக்கு பெறதிலா தெங் நோண்டி வேலா நின்று ඇත්තම කියනවා අපි මෙහෙම මෙහෙම මෙහෙම සෞතු කරලා කතා කරනවා නෙමේ. ඇත්තම ඉතින් ඉන්දියාව එහෙම වෙන්න ඕනේ රටක් නෙවෙයි නේද අනේ. පත්‍රවල එහෙම අන්තිම පිටුවේ ඊට පස්සේ ස්පෝර්ට්ස් මේ වෙබ්සයිට් වල එහෙම මේක තමයි ඉතින් ලොකුම ප්‍රවෘත්ති වෙලා තියෙන්නේ. එහෙම වෙනවා ඉතින් වර්ධිනවනේ අමාරු කාලේ එනවනේ හැමෝම ජීවිතවලට. ඉන්දියාවටත් මේක අමාරු කාලයක්. හරි. මම මේ ක්‍රිමරාජ් නිෂ්පාදනය මතක් කරන්න යන්නේ. ක්‍රිමරාජ් කියලා කිව්වම කරල් ගුලේ දැන් ලදරු පණු රෝග සඳහා විශේෂයි. විශේෂම අපි දන්නවා පොඩි දරුවන්ටනේ. ඊට පස්සේ අපි මේ වගේ රෝගී තත්ත්වයක් අඳුර ගත්තට පස්සේ විශේෂඥ වෛද්‍ය වරේ කම්බලයි එකට විකල්ප හොයනවා. ඉතින් ගොඩාක් වෙලාවට සමහරව ඉන්නවා ගෙදරදී මේකට බලනවා මොනවද කරන්න පුළුවන් විසඳුම කියලා. ගෙදර පොඩි ප්‍රතිකාරයක් කරලා තමයි ගෙනියන්නේ. ඒ කාලේ වගේ නම් ඉතින් ළඟම හොස්පිටල් එකකුත් නැහැ. හොස්පිටල් එකක් යන ළඟ වාහනයකුත් නැහැ. අද කාලේ වගේ ගෙදර වාහනයකුත් නැහැ. ඇප් එකකින් ත්‍රිවිල් එකක් දාගන්න පුළුවන් කමකුත් නැහැ. ඉක්මනට කරන්නේ ළඟම තියෙන කඩේට දුවගෙන ගියා. ක්‍රිමරාජ කරල් ගුලි පැකට් එකක් අරන් ආවා. දෙයියඹුල් ටිකක් දැම්මා. ඕකෙන් කරල් දෙක තුනක් දැම්මා. මෙහෙම උරච්චි කළා වගේ පොඩ්ඩක් මේව කළා. ඇඟිල්ලෙන් හරි මෙහෙම කළා. දුන්නා. ආයිදී හරි. හරි නීතින්. අපි ඒක අපි මේ එහෙමනේ මේ පැවතෙන්නේ නේ. දැන් අපේ ඕනම කෙනෙක්ගේ දැන් වැඩිහිටියෙක්ගේ පොඩි කාලේ එහෙම දේවල් තියෙනවා. බඩේ අමාරු කියලා කොහම දෙයියඹුල් ටිකක් එහෙමත් දෙන්නේ නිකන් නේද? ක්‍රිමරාජ ගේන්න පරක්කු නම් එහෙමත් හරි. ඉතින් එහෙම දේවල් කරා. ඉතින් අවුරුදු 77ක් දැන් ක්‍රිමරාජ නිෂ්පාදන වලට. වරත් මතක් කරනවා ගෙදර ගෑනලා තියාගන්න. ලදරු පණු රෝග ඒ වගේ වැඩිහිටියන්ට උනත් බඩේ අපහසුතාවයක මේක හොඳයි. ඒ වගේම කුරුලෑසුවේ එකත් හොඳ මේ කියන්නේ හොඳ ප්‍රතිඵල පෙන්වන එකක්. මොකද ගොඩාක් කාලවලට ඔය හෝමෝන ක්‍රියාකාරීත්වය අධික තෙල් සහිත කෑම කනකොට ඊට පස්සේ දූවිලි වගේ දේවල් වලට මූණ වැඩිපුර නිරාවරණය වෙනවා නම් ඉතින් ඔයාට අනිවාර්යයෙන්ම කුරුලෑ තියෙනවා මූණේ. ඉතින් ඒවා ඉක්මනට සුව කරගන්න ක්‍රිමරාජ නිවසෙන් එන ක්‍රිමරාජ කුරුලෑ සුවය ගැන මතක් කරේ. RDB බැංකුව ගැන මම අද උදේ පාන්දර ඉඳලා හැමතිස්සම මතක් කරනවා. ඔයගේ සල්ලි ටික දාන්න හොඳම තැන, ඔයගේ සල්ලි ටික පරිස්සමට තියන්න හොඳම තැන, හොඳම රේට් එකක් දෙන තැන ඒ තමයි RDB. 250කට වැඩි දැන් බ්‍රාන්චස්. පහුගිය දවසේ අලුත්ම බ්‍රාන්ච් එක, එහෙම නැත්නම් ඒගොල්ලෝ හිටපු තැනින් වෙනස් වෙලා අලුත් තැනකට ගියා. ඒ පොතුවිල් බ්‍රාන්ච් එක. ඉතින් ටවුන් එකේ තියෙන හැම බ්‍රාන්ච් එකක්ම ඔයා දන්නෝ. ඔයාගේ ටවුන් එකේ තියෙන RDB එක කියලා කියන්නේ ඉතාම සුහදශීලී සේවාවක් සපයන තැනක්. ඉතින් ආයි මොනවද ආයි සැකයක් තියාගන්න දෙයක් නැහැනේ. නේ යන්න. ඔයාගේ සල්ලි වලට හොඳම විසඳුම දෙන්නේ, එහෙම නැත්නම් හොඳම පොලිය දෙන්නේ මේ වෙලාවේ RDB එක. ඒ වගේම මහජන සම්පත ගැන කියනවා ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ ලබා දෙන දශක 6ක් පුරා ඔයාට කෝටි ගණනින් මිලියන ගණනින් තෑගි දෙන

තීලා. රජයේකාබත් අරමුදල, කෘෂිකර්ම අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, රණවිරු සේවා අරමුදල, සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල, ශ්‍රමවාසන, ඉතින් මේ වගේ වකුගඩු අරමුදල, මේ වගේ ගොඩාක් ඒවා රාජ්‍ය සේවයේ පවත්වගෙන යන ඔය සපෝට් එක දීලා තියෙන්නේ. මේ දවස්වල ඒ ගංවතුර නිසා ඩෙංගු අවදානම ටිකක් වැඩි වෙලා තිනවා. ඉතින් අපේ නොසලකිල්ලනේ. ඉතින් ඒවටත් අවශ්‍ය කරන පියවර ගන්න වෙලාවේදී ජාතික උතුරේ මණ්ඩලයේ පළාත් පාලන ආයතනත් එක්ක සම්බන්ධ වෙලා මේ දවස්වල ලොකු ව්‍යාපෘතියක් කරගෙන යනවා. ඉතින් හරි වටිනවා. මොකද ජාතික උතුරේ මණ්ඩලය කියලා කියන්නේ අර ටිකට් එකක් දිනුම් ඇදලා වට තෑග්ගක් දෙන එකක්ම නෙමෙයි. එතනින් එහාට ගිය තව ගොඩාක් දේවල් ජාතික උතුරේ මණ්ඩලයත් එක්ක සම්බන්ධයි. දැන් මේ වර්ෂයේ මේ වෙනකොට දසවන සුපිරි ත්‍යාගලාභී මහජන සම්පත උතුරේ බිහි කළා තියෙනවා. ඉතින් රුපියල් 3 කෝටි 4 ලක්ෂයක්ම සුපිරි ත්‍යාගයේ වාසනාවන්තයා බිහි කළේ අනුරාධපුර ප්‍රදේශයේ කේ චන්ද්‍රලතා මහත්මියගේ ටිකට් වලින්. ඉතින් වාටත් පුළුවන් කෝටි 2 සුපිරි ත්‍යාගයේ ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගය, ලක්ෂයේ ත්‍යාග සමග අනිකුත් අපි කියන්නේ සැනසිලි ත්‍යාගය කියලා මේ ඔක්කොම ගන්න මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්න අවස්ථාවක් තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. ඉතින් මාක්ස්මන් ගෲප් එක මේ දවස්වල කරන ලොකුම වැඩේ තමයි ඒගොල්ලන්ගේ ස්ටාෆ් එක, ඒගොල්ලන්ගේ අලෙවි නියෝජිත ආයතන, ඒ ඔක්කොම අලු යම් පොඩි නියම් අපි කියන්නේ ප්‍රතිව්‍යුහගත කරමින් යනවා වගේ ආයි ඔන්න ඒගොල්ලන්ගේ ස්ටාෆ් එක තර කරලා තව ඊළඟ ඉලක්ක අරමුණු වෙනුවෙන් දැන් මේ දවස්වල මේ අලුත් ගමනකෙදිලා ඉන්නවා. ඉතින් ඒගොල්ලත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා වගේ අතේ සල්ලි කියක් කර තිනවා නම් ඒ සල්ලි ටික දාලා පොඩි බිස්නස් ප්ලෑන් එකක් ඒගොල්ලන්ගේම අරගෙන කොහොමද ස්වයංක්‍රීය වීකටි මේ යන්ත්‍රයක් දාගෙන එහෙම නැත්නම් අර අපි කියන ගෙදරදී පොල් තෙල් හිඳින මේ මැෂින් එක දාගෙන කොහොමද ස්වයං ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ, ස්වයං රැකියාවක් ආරම්භ කරන්නේ, ඔය කියන දේවල් ගැන කතා කරගන්නත් පුළුවන්කමක් තියෙනවා. 01 117 679 579 තමයි නම්බර් එක. 01 117 679 579. ඉතින් මාක්ස්මන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙනවා කියලා කියන්නේ ඔයාලගේ ජීවිතේ අනිවාර්යයෙන්ම හැරෝම් ලක්ෂයක් ටර්නින් පොයින්ට් එකක්. ඉතින් මේක මිස් කරගන්න එපා. හැමෝටම ලැබෙන අවස්ථාවක් නෙමෙයි. පෞගිය කාලවල ලංකාවේ බොහෝ දෙනෙක් හොඳ ව්‍යවසායකයෝ බවට පත් කරන්න මාක්ස්මන් ගෲප් එකට අවස්ථාවක් ලැබුණා. ගෙදරටලා හොයේ ඉන්නේ නැතුව ජොබ් එකකුත් නැහැ, බැනුම් අහනවා ඉවරිකුත් නැහැ, ගමේ මිනිස්සුන්ගෙන් කතන්දර අහනවා ඒක ඉවරිකුත් නැහැ. ඔය තරුණ මල්ලිලාට මම මේ මතක් කරා. අනේ එන්නකෝ ඔය මාක්ස්මන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙලා වැඩක් පටන්ගෙන කරගෙන යන් ගෝ හොඳ බිස්නස්මන් කෙනෙක් වෙයි තව අවුරුදු 2-3කින්. ඒගොල්ලෝ ඔයාව ගයිඩ් කරනවා අනිවාර්යෙන්. ඒ නිසා මාක්ස්මන් කට්ටියත් එකතු වෙන්න ලංකාවේ කීර්තිමත් ආයතනයක් මාක්ස්මන් හෝල්ඩින්ග්ස්.

0: දශම පහෙන් අනුතුනයි දශම හතෙන් ලක්හඩ ලක්කාපටම
1: ලක්හන පෙරනෝවරු
2: නවයි විනාඩි තිහයි
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: Sloan Green Life Plantation Private Limited.

0: ගඟේ තල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන MLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රෝපියක් MLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
1: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ජාතික ලොතරැයි මණ්ඩලයට යන්නවා ගත ටිකටගේ වාසනාවන්ත අංක ටික බලන්න බෑ මට ඒක තව පුඩින් අමතක වෙනවා කියලා හිතුවදනේ එහෙම අමතක කළොත් හරි මේ අංක ටික බලමු හරි ඊගත ටිකට් ටික මෙන්න මේ පිළිවෙල තියාගන්න මම මුලින්ම කියන්නම් ඔයාට පොඩකින් ආරයිට් මහජන සම්පතෙන් පටන් ගමුනේ මහජන සම්පත මෙන්න අංක ටික බලන්න ඒ අක්ෂරයත් එක්ක අංක 6 අංක 8 අංක 3 අංක 8 අංක 5 සහ අංක 6 ගොවිසත ගතනම් T අක්ෂරයත් එක්ක අංක 55 අංක 59 අංක 67 සහ අංක 79 ඊට පස්සේ මෙගා පවර් ගතනම් X අක්ෂරයත් එක්ක අංක 18 තමයි ප්‍රසාද අංකය අංක 36 අංක 41 සහ අංක 56 ඒ වගේම අංක 61 Q අක්ෂරය සහිතව දන් නිදානේ ප්‍රතිපලය අංක 19 අංක 39 අංක 75 සහ අංක 80 ධනු ලග්නය සහිතව හඳහන ලොතරැයි අංක 1 අංක 14 අංක 29 සහ අංක 58 අද සම්පත ජයග්‍රහයන්ක අංක 5 අංක 6 අංක 8 අංක 5 අංක 6 අංක 3 අංක 8 අංක 5 අංක 6 සහ E අක්ෂරය තියෙන්න ඕනේ ජය ලොතරැයි ගත්තනම් ඊ දවසේ 511 වෙනි දිනුම් භාරය ඉසේ ලක්ෂරයත් එක්ක අංක 6 අංක 2 අංක 4 අංක 4 ඒ වගේම අවසාන වශයෙන් බලන්නේ සුබ දවසක් ලොතරැයි මේෂ ලග්නය සහිතව අංක 51 අංක 57 සහ අංක 65 ජැක් රයි අංක බවට පත් වෙලා තියෙනවා. අද ටිකට් එකක් ගන්න ලොතරැයියේ නේද? ලොතරැයියේ වාසනාව කියලා කියන්නේ රුපියල් 40ම නෙමෙයි. රුපියල් 40ක් නෙමෙයි රුපියල් 500ක් 200ක් වියදම් කරලා ගත්තත් ඉතින් නේද? සමහර විට ටිකට් හතර පහ ගන්න ඇයිද ඉතින්? අවමය එකක්වත් ගත්තොත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.

0: නවයයි විනාඩි 38යි වෙලාව. දියවැඩියාව කියලා කියන්නේ ඔය දන්නවා ලංකාවේ බොහෝ දෙනෙකුට 23%කට විතර නේද? මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන දෙයක්. ඉතින් ආහාර රටා වෙන්න පුළුවන්, ජාන වලින් වෙන්න පුළුවන්. කොහොම හරි දියවැඩිය රෝගීන් ලොකු කුඩා සියලු දෙනාට දියවැඩියා රෝගී අවදානම තියෙනවා. මොකද වැඩිපුර අපි කියන්නේ සීනි එහෙම නේද, පැනරස කෑම එහෙම කනකොට පරිස්සම් වෙන්න කියලා. ලෝකේ පළවෙනි වතාවට සතියකට එකපාරක් විතරක් ශරීරයට ලබා දෙන්න ඕනේ ඉන්සියුලින් එන්නතක් හඳුන්වා දෙන්න වෛද්‍ය පර්යේෂකයෝ සමත් වෙලා තියෙනවා. මේක සතුටින් කියන්න ඕනේ ප්‍රවෘත්තියක් නේ. ඇවික්ලි කියන නමින් තමයි මේ එන්නත නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මේ නෝවෝ නෝ ඩිස්ක් කියන ඖෂධ සමාගම තමයි මේ ප්‍රොඩක්ට් එක ලෝකෙට හඳුන්වා දෙන්නේ. පළමු සහ දෙවෙනි කාණ්ඩයේ දියවැඩියා රෝගීන් සඳහා නිෂ්පාදනය කළ තියෙන මේ ඉන්සියුලින් එන්නත මගින් වසරකට ලබාගත යුතු ඉන්සියුලින් එන්නත් වාර ගන්න 365 ඉඳලා දවසට එක ගන්න නෙවෙයි දැන් 52 දක්වා, ඒ කියන්නේ සතියේට එක වතාව දක්වා විශාල වශයෙන් අඩු කරලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් දියවැඩියා රෝගීන් රුධිරයේ සීනි මට්ටම් පාලනය කර ගැනීම සඳහා දිනපතා හෝ එහෙම නැත්නම් දිනකට කීප වතාවක් ඔය ඉන්සියුලින් එන්නත් කරනවානේ. ඉතින් මේක හොඳ ප්‍රවෘත්තියක් නෙවෙයිද? ඉතින් ඒ නිසා මේක ගැන දැන් ඇවික්ලි එන්නත, ඒ වගේම ෆ්ලෙක්ස් ටච් ක්‍රමයට ශරීරයට එන්නත් කිරීම නිර්මාණය කරලා තියෙනවා. රෝගීන්ගේ එන්නත් බිය නැතිකර ප්‍රතිකාර කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙන නිසා බයක් නැහැ කියලා කියනවා. ඉතින් සාමාන්‍යයෙන් දවසකට ඉන්සියුලින් එකක් අපි තුම එකක් දෙකක් ගාපුවාට මේක හොඳ ප්‍රවෘත්තියක්. ඇත්තටම මාර සතුටුදායක ප්‍රවෘත්තියක් සහ ලෝකේ වෛද්‍ය විද්‍යාව මේක මාර කියන්නේ නේද ලොකු වැඩක්. ඉතින් දවන්ත වැඩක් ඇත්තටම කියනවනම්. එතකොට සායනික පරීක්ෂණ මගින් තහවුරු වෙලා තියෙනවා සතිපතා ලබා දෙන ඉන්සියුලින් එන්නත දිනපතා ලබා දෙන එන්නත් වලට වඩා සාර්ථකයි කියලා. රුධිරයේ සීනි මට්ටම පාලනය කරනවා කියලා අපි කොච්චර දේවල් කරාද දෙයියනි නේ බලන්න ලෝකේ දියුණුවත් එක්ක. ඉතින් මේක ගැන තව ඉස්සරහට දැනගන්න ලැබෙයි. මේවා දැන් පරීක්ෂණ මට්ටමින් එළියට දාලා තියෙනවා. ඉතින් ලෝකේ කොයි රටටද මුලින්ම මේවා දෙන්නේ ඔන්න ඔය කියන කාරණා තමයි දැන් කතා කරන්න තියෙන්නේ. ඉස්සරහට මේ සම්බන්ධව අපි අප්ඩේට් වෙච්ච ගමන් මම අප්ඩේට් වුණොත් අනිවාර්යයෙන්ම මම වඩා නොකිය ඉන්නේ නැහැ. ඔය එක දන්නවනේ නේ. හරි. ඒ ගැන මතක් කරේ ගොඩක් සතුටුයි. 9:40 ෆැඩ්නා ඔතශීල් ගැන කතා කරලා යන්නද ඇක්ටිව් ප්ලස් ගැන වා දැනගන්න කැමති නේ. රෝග ගණනාවකට විශේෂම සන්ධි වේදනා ගණනාවකට 1920 වියදම් කරන්න ඕනේ. බලන්න මැණික් කටුවේ වෙන්න පුළුවන්, ධනේශේ වෙන්න පුළුවන්, විලුඹ වෙන්න පුළුවන්, උරේසේ වෙන්න පුළුවන්, බෙල්ලේ වෙන්න පුළුවන්. කොහෙද ඔයාගේ ජොයින්ට්ස් තියෙන්නේ, කොහෙද රිදෙන්නේ ඕන තැනකට 1920. ගෙදර මේක ගෑනලා තියාගත්ත කියලා කියන්නේ ඔන්න මැණික් කටුව රිදෙනකොට මැණික් කටුවේ ගෑවා. ධනිස් රිදෙනකොට ධනිස් උනේ. ඊට පස්සේ බෙල්ල රිදෙනකොට බෙල්ල ගෑවා. ඉතින් හැමදාම ඉතින් එකම විදියට පවතින්නේ නැහැ නේ. වේදනාව ක්‍රමයෙන් අඩුවලා යනවා. ඉක්මන් විසඳුම කඩිනම් විසඳුම. ඉතින් මේක ආයුර්වේද මේ දෙපාර්තමේන්තුව අනුමත කරලා තියෙනවා. ඒ වගේම ෆැඩ්නා පර්යේෂණ මධ්‍යස්ථානය විශ්වවිද්‍යාලත් එක්ක සම්බන්ධ වෙලා කරපු ඒ සියලු රසායනාගාර පරීක්ෂණ සමත් වෙලා තියෙනවා. ඒ සමත් වුණා කියලා කියන්නේ මෙන් තහවුරු කළා, විද්‍යාත්මකව තහවුරු කළා. හරි, මේ වැඩි හරියටම හරි කියලා. ඉතින් තෙල් එකක් නෙමෙයි හින්දා වන්ට බය නැතුව ගාගෙන යන්න පුළුවන් කමක් තියෙනවා. හොඳට දවසට මෙහෙම ගාවලා මැණික් කටුවේ මෙහෙම හොඳට අර ඒක ක්‍රමවේදී තියෙනවා මේ කොහොමද ඒක පාවිච්චි කරන්න කියලා තියෙනවා. ඈ නිකන් ඔහේ නිකන් තෙල් ගාලා ගිහිල්ලා වැඩක් නැහැ. හරි, තෙල් එකක් නෙමෙයි යන්නේ. ඒකයි ඔය කියවෙන්නේ ඔය තෙල් එකක් කියලා අපේ හුරුව තියෙන්නේ. අපි හැමතිස්සම හිතන්නේ ඕනම එකක් මේ තෙල් එකක් නෑ, තෙල් එකක් නෙවෙයි මේ. හරි, මේක තෙල් කියලා වාට මේ ගාපු මොකක්වත් එහෙම දැනෙන්නේ නෑ. ඔය සුවඳත් එක්ක හරි ඉක්මනට මේක උරා ගන්නවා. එතනින් මේ වාට ඕන කරන මේ සහනය දෙනවා. එනිසා තමයි ෆැඩ්නා ඔතශීල් ඇක්ටිව් ප්ලස් ගැන ඉච්චර විශ්වාසයෙන් කියන්නේ. ෆාමසිය වලින් ගන්න පුළුවන් කමක් තියෙනවා. හරි, ඉතින් මොනවද ඔයාලට තව දැනගන්න ඕනේ? වෙබ් එකට ගිහිල්ලා තව පොඩ්ඩක් සමා වෙන්න, ෆේස්බුක් එකට ගිහිල්ලා බලනවද? මම හිතන්නේ ඇති ප්‍රමාණවත්. ඔයාලට ඕන කරන මේ හැමදේම මම කිව්වා. ඉතින් ආයේ මොනවද ළඟව තියෙන ෆාමසියට යන්න, එහෙම නැත්නම් සුපිරි වෙළඳ සල් වලදී ෆැඩ්නා ඔතශීල් ඇක්ටිව් ප්ලස් කියලා නම කියලා ඉල්ලන්න. හරි, වෙන වෙන මේ මනු කරන ප්‍රොඩක්ට් වල රැවටෙන්න එපා. ෆැඩ්නා ඔතශීල්ඩ් ඇක්ටිව් ප්ලස් ෆැඩ්නා නිවසින් තමයි මාකට් එකට දාලා තියෙන්නේ. 9:41
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: ඕම් ශාන්ති ඕම් නේද ෆිල්ම් එක? හරිද මගේ මතකය? මටත් ඉක්මනට අමතක වෙනවා නේද හෘදේ කිව්වා වගේ. මං හිතන්නේ ඒක තමයි, ෂාරුක් තමයි මේ ෆිල්ම් එකේ හිටියේ. ඔයාලට මතක් වෙන්නේ නැති නේ. මේ ඉක්මනට මතක් කරන්න ඕනේ විජය නිෂ්පාදන, විජය තේ යන මතක් කරලා මම ඉක්මනට බ්‍රේක් එකක් ගන්නම්. විජය තේ කියලා කියන්නේ සිරසයක් ස්වභාවික තේ රසය, සුවඳ පාට හැමදේම. පාට කියන එක වැදගත් නැහැ. ප්ලේන් ටියක් අර වීදුරුවකට දාලා, පොඩි වීදුරුවකට දාලා ගත්තම කොහොමද ඒ පෙනුමත් එක්ක බොණ්ඩ හිතනවා කියන එක ආයි ආයියම්. හා සුවඳ සුවඳ කියන එක කොහොමද ඕලින් ගුරු කැලලක් හිම දාලා ගත්තා නම්. හරි, නියම කාට නම් ඉතින් විජය තේකොළ පාවිච්චි කරන්න. 9:48
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කිරීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 679
2: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00

0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර.
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑගකට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑගකට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑගි දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ලොකයා මාර වෙනනේ උනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්
2: කවුද ඩොක්ටර්? යාරු සුන්නද? මම කිරිති බුන්නේ අයියා, සීනි වෙලනේ මුකුත් අතපය වැඩ කරන්නේ අයියා මට. සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
4: hina vevi sindu ahanna FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
5: Evening Drive with Chamit and Charu.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: 9:52 මගේ වෙලාව ඉවර වෙනවා. ඒ නිසා මේ සතියේට මම හදට මේ මගේ වැඩ කටයුතු නවත්තන්න හදන්නේ. යන්න කලින් ආයෙ මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි මගේ අනුග්‍රහකයෝ පැල්ලොත්ත නිෂ්පාදන කිරි නිෂ්පාදන ගන්න කොට ගන්න ඕනේ පැල්ලොත්ත කියන නමින්. ඉතින් මේක අපේ රටේ නිෂ්පාදනයක් 100%. ඒ නිසා වගකීමක් සහිතයි. සීට ටයර් එක ගැන කිව්වා. සීට ටයර් එක කියලා කොහම ග්‍රිප් X5 එක හොඳ ටයර් එකක්. ඉතින් මේකේ Zoom X5 එකත් හොඳයි. ස්කූටර් එකට සහ normal එකේ සාමාන්‍ය බයික් එකට ගන්න පුළුවන් නම් හොඳයි. මොකද thread pattern එක නිසා ලොකු කාලයක්, ඒ කියන්නේ long term නේ අපි කියන්නේ, දීර්ඝකාලීනව ආයෙ ඔයාලට බයික් එකේ ටයර් මාරු කරන්න වෙන්නේ නැහැ. ටයර් එක ගෙවිලා කියලා ටයර් මාරු කරන්න ඕනේ නැහැ. ඉතින් අර සාමාන්‍ය ටයර් එකකට වැඩිය දුවන්න පුළුවන් කිලෝමීටර්ස් ගන්න වැඩි extra mileage එක. ඉතින් ඒ නිසා තමයි මේක විශේෂ වෙන්නේ. ඒ වගේම මේකේ ආරක්ෂිත අර grip එක නේ හොඳට පාරට අපි කියන්නේ කට්ට සහිතව ලිස්සන්නේ නැතුව වහින දවසට බෙන්ඩෙහිකදී තව එක්කෙනෙක් දාගෙන යන වෙලාවට, ඒ වගේම ඔයගේ ස්පීඩ් එකත් එක්ක මේ ඔක්කොම එක්ක ඔයාව හරි පරිස්සමට ගමනක් එක්කගෙන යන ටයර් එක තමයි සීට් ටයර් එක කියලා කියන්නේ. ඉතින් ඉහළම තාක්ෂණයට, ලෝකයේ ඉහළම තාක්ෂණයට ටයර් සම්බන්ධව වැඩ කරන ඒ තාක්ෂණයේ තියෙන ඒවා එක්ක තමයි මේ ටයර් එක හදලා තියෙන්නේ. ඒ නිසා තමයි මම ඔය හැමතිස්සෙම මතක් කරන්නේ. මේ වගේන ආයි ඉතින් මේ අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. ටයරයක් නම් සීට් ටයර් එක තමයි ඉතින්. හරි. මොකද මේ ස්කූටර් එකකට වගේ ටයර් එකක් දානවා කියලා කියන්නේ විශේෂම අපේ ගෑන් ළමයි ස්කූටර් වල යනකොට යක් ඒගොල්ලන් ටික අපරීක්ෂාකාරී ධාවනය කියලා එකක් පොඩි එහෙම කොළුවේ සමාජය හැදිලා තියෙනවනේ. නෑ ඒගොල්ලෝ එහෙම නෑ, උනට එහෙම හැදිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ තව ටිකක් හිතන්න. හරි. ටයර් එකිනුත් ඒ සපෝට් එක ගන්න පරිස්සම ගන්න පරිස්සම් පැත්තට. හරි. ඒ කියන්නේ ඔයා පරිස්සම් වෙන්න ඕනේ ඔක්කොම කලින්. ඔයාගේ ආදරණීය ඔයානිකම් බලන් ඉන්න නිසා. ඒ සීට් ගැන මතක් කරේ. රයිනර් රූෆින් ගැන කිව්වා. ප්‍රීමියර් එක ගැන මේ ෂීට් එකේ අර යටින් තියෙන මැටි ලේයර් එක මේක විශේෂයි. උණුසුම කන්ට්‍රෝල් කළ දෙනවා. හරි ලස්සන පෙනුමක් දෙනවා. ගේතුන ඉඳන් මෙහෙම බලාගෙන ඉන්නකොට, උඩ බලාගෙන ඉන්නකොට උනත් අර කැත ෂීට් එකක් නෙමෙයි පේන්නේ. ලස්සන නිමාවක් සහිත හොඳ මේ ප්‍රමිතියන උතු ෂීට් එකක් පේනවා. ඉතින් ඒ නිසා රයිනෝ රූෆින් ගැන කියන්නේ ඉහළ පැත්තේ ගත්තම නේ ජල විකර්ෂක ආලේපණේ තියෙනවා. ඉතින් වතුර රඳා පවතින්නේ නැතුව අර දීර්ඝ කාලීනව මේ ෂීට් එකේ ලස්සන තියාගන්න ඕනේ. අනේ වහලේ වුණත් ලස්සන තියාගන්න ඕනේ. මං කියන්නේ ඔය හෙලිකොප්ටර් මං කියන්නේ අපි කියන්නේ මොකද ඒක ඩ්‍රෝන් ෂොට් එකක් වගේ ගන්නකොට කොප්ට ෂොට් එකක් ගන්නකොට එහෙම වීඩියෝ එකකට වගේ ගන්නකොට වහලේ වුණත් ලස්සන තියෙන්න ඕනේ. පෙනුමට තියෙන්න ඕනේ. ඒක නේද සමහරව වහල පේන්ට් කරලා තියාගෙන ඉන්නේ ලස්සනට නේ. හරි. ඒ කොහොම වුණත් ඉතින් රයින රූෆින් ගැන කිව්වා අවුරුදු 60කට වැඩි. ඉතින් ඒජන්ට් කෙනෙක් හම්බෙන්න අනිවාර්යයෙන්ම එතෙන්දී වාට මේ ෂීට් එක වෙළඳපොලේ තියෙන අනිත් ඒවත් එක ගත්තම සංසන්දනය කරලා තව මේ ක්වලිටි එක ගැන තව දේවල් ඒගොල්ලොත් දන්නවා. ඉතින් ඒව එකතු කරගෙන වාට ෂීට් එක ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම RDB බැංකුවේ වාගේ මුදල් තැන්පතු කරන්න කියලා මතක් කරනවා. සල්ලි දානකොට පරිස්සමට දානවා නම් RDB ප්‍රාදේශීය සංවර්ධන බැංකුව. මොකද මේ දවස්වල FD එකට හොඳම රේට් එකක් දෙන හින්දා තමයි මේ තරම් කියන්නේ. එන්න එන්න එන්න කියලා කියන්නේ ඇයි ඒගොල්ලෝ? හොඳ රේට් එක, හොඳ පොලියක් දෙනවා. අර ගොඩාක් තැන්වල දැන් පොලිය අනුපාත අඩු කරලා තියෙනවා. දැන් සර්විස් එකකටත් මම හිතන්නේ ලොකු ගාණක් ලොකුස හම්බෙන්නේ නැහැනේ. FD එකට කියලාත් නැහැ. අනිත් බැංකුවල නැහැ. ඒගොල්ලෝ හැමතිස්සෙම කියනවා මේ රජයේ ඉන්නේ හැටි මොන මොන හරි කියන. හැබැයි මේත් රජයේ ආයතනයක. ඒතකොට රජයේ සුරක්ෂිතතාව සහිතව තමයි වාගේ සල්ලි ටික පරිස්සමෙන් මෙතන තියාගන්නේ. මේ RDB එක ගැන කිව්වේ ළඟම ශාඛාවට එන්න. ඒ වගේම තව මොන හරි අමතකුණාද කියලා බැලුවේ. විජේ නිෂ්පාදන ගැන කිව්වනේ. විජය කුරක්කම් පිටි, ඊට පස්සේ පපඩම්, නූඩල්ස් වර්ග ගණනාවකින් තියෙනවා. හරි ඉක්මනට නූඩල්ස් හැකේම හදාගන්න. තැම්බින් නැතුව නිකන් නේ. ඊට පස්සේ ඇලෙන්නේ නැතුව හොඳට රස නූඩල්ස් එක හදාගෙන නම් විජය කියන නමින්. හරි මේ ටික තමයි මට කියන්න තියෙන්නේ. එහෙමනම් අපේ ආයේ හම්බෙනවා සඳුදා උදේ 7ට. සුබ දවසක් පරිස්සමට ඉන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන
5: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
0: දශකහතක
4: ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණුරෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි

0: 99.5 97.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 10යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීක අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: පොළොන්නරුව ගිරිතලේ රක්ෂිතය ඇති උගින්නකින් අක්කර 10ක් පමණ විනාශ වී තිබෙනවා. රක්ෂිතයේ CP පුර ප්‍රදේශයේ ගින්න හටගෙන ඇති බවයි බින්නේරිය පොලිසිය පවසන්නේ. රක්ෂිතයේ සිට CP පුර ප්‍රදේශයේ පීටි වීමෝලකට විදුලිය සපයන විදුලි රැහැනක රිලෙවෙකු ගැටීමත් සමග ගින්න හටගත් බව ප්‍රදේශවාසීකු සඳහන් කළා. වියලි කාලගුණය සහ අධික සුළං හේතුවෙන් ගින්න සීග්‍රයෙන් පැතිර ගොස් තිබෙනවා. මෙන්නේරිය පොලිසිය ප්‍රදේශවාසීන් සමග එක්ව ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කළද එයද අසාර්ථක වුණා. ගිරිතල යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ පොළොන්නරුව ගිනිනිවි මේකකේ නිලධාරීන් එක්ව ගින්න නිවා තැමීමටයි කටයුතු කළේ. මේ අතර වැලිමඩ මූලික රෝහල සහ වැලිමඩ පැරණි ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල පිහිටි ඉඩම අතර ප්‍රදේශය ඇති වූ ගින්න පාලනය කර තිබෙනවා. ප්‍රදේශවාසීන් දැඩි වෙහෙසක් දරා ගින්න පාලනය කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ස්පාඤ්ඤයේ ලැව්ගින්නකින් පුද්ගලින් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා. දකුණු දිග යුරෝපයට බලපෑ දැඩි උෂ්ණත්වය සමග ස්පාඤ්ඤයේ ලැව්ගිනි තත්ත්වයක් හටගත්තා. ගිනිකොන දිග අල්මේරියා පළාතේ ලොස් ග්ලැරෝඩෝස් ප්‍රදේශයේ හටගත් ලැව්ගින්නෙන් 12 දෙනෙකු මිය ගිය බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. තවත් 6 දෙනෙකු තුවාල ලැබුවා. මියගිය ඇතැම් අයගේ මලසිරුරු ගිනිගත් මෝටර අත තුල තිබී හමු වූ බව සහන කණ්ඩායම් ප්‍රකාශ කළා. වෙදලි රැහන් කඩාවැටීමත් සමග හට ගිනි ගැනීම ආරම්භ වූ බවයි සිද්ධි ඇසින් දුටුවන් සඳහන් කළේ. පසු එම තත්ත්වය වනාන්තර දක්වා පැතිර ගොස් තිබෙනවා. දකුණු දිග යුරෝපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40කට ආසන්නයි. එම උෂ්ණාධික කාලගුණය සමග ලැව්ගිනි හට ගැනීමේ වැඩිඉඳ කඩක් ඇති බවටයි කාලගුණාංශ අනතුරු අඟවන්නේ. ප්‍රංශයේ පෘතුගාලයේ සහ ස්පාඤ්ඤයේ ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා ගෙනෙනවන බටයින් සිය ගණනක් යොදවා තිබෙනවා. දහස් ගණනක ජනතාව තම නිවාස අතහැර දමා ආරක්ෂිත ස්ථාන කරා ගමන් කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
3: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව.
1: Good morning. උදේ 10යි විනාඩි 4යි.
0: Rita why beat it in the mix weather heartbeat සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් එක.

ගුඩ් මෝනිං උදේ 10 විනාඩි 8යි. හාඩ් බීට් අහගෙන ඉන්න වෙලාව අද සතියේ අන්තිම දවසනේ සිකුරාදානේ. වීකෙන්ඩ් එකත් එක්ක ඕන මං ඇවිල්ලා ඉන්නවා. හැටෙන් දලා වීකෙන්ඩ් එක පටන් ගන්නවා. අද ඉතින් අපිට හැම දවසක්ම අපිට ලස්සනයි නේද? හැබැයි සමහර දවස් තියෙනවා අර හිතුවතරම්ම ලස්සන නොවෙන. ඒ වගේ දවසක් නේ අදත් ඉතින්. අද දැනගන්නත් ඇති කලින් අද මරියසේල් ගුණතිලක මහත්මිකි ඇය දැන් සමුගෙන තියෙනවා, අපෙන් ඈතට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඇය ගැනත් අපි මතක් කරන්න ඕනේ වැඩසටහනේදී. මේ වෙලාව ඉතින් වාඩි දවල් එක වෙනකන් අහගෙන ඉන්න පුළුවන් මව හાર્ට් බීට් එක. දැන් හැම උදේම මෙහෙම ලස්සන වුණාට දැන් අද තමයි පොඩි පොඩි අපිට දුකක් වගේ තියෙනවනේ. ඒ ලස්සන ගීත හඬ අපෙන් ඈතට ගිහිල්ලා තියෙන. ඉතින් අපිට අර සජීවීව අහන්න තිබුණු ගීත අවස්ථා ප්‍රදන් නැති වෙලා තියෙනව නේද? දැන් දශක ගණනාවක් පුරාවට අපේ රටේ සුවසක් රසික කට්ටියගේ හදවත් ඒ විදිහට හඬින් සරසපු කෙනෙක් තමයි මරියසෙල් ගුණතිලක කියන්නේ. ඉතින් මේ ප්‍රවීණ ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක මහත්මිය අද උදෑසන අපෙන් සමුගෙන තියෙනවා. ඉතින් ඇය පවුලේ දෙවෙනි අයියා, ඒ වගේම නංගි, ඒත් එක්කම මධ්‍යමයා විදිහට තමයි ඇය ඉපදෙන්නේ. පවුලේ දෙවෙනි දරුවා. ඉතින් ඇගේ ඒ ගීත හඬින් සැරසුණු ඒ මියුරු හඬ පරම්පරා ගණනාවක් මේ විදිහටම ඇගේ ඒ අමරණීය හඬ තියෙනවා. මොකද කලාකාරුවෙක් මිය ගියාට ඇගේ ඇය කලා ජීවිතයෙන් සමුගත්තට ඇගේ හඬ ඒ විදිහටම අපේ රැඳිලා තියෙනවානේ. ඉතින් ඒ වෙනුවෙන් අපි ලස්සන ගීතයක් සූදානම් කරන් ඉන්නවා හાર્ට් බීට් එකකින්. අද මුලින්ම අපි ඒක අහලා ඉමු. උදේ 10යි විනාඩි 10යි දැන් වෙලාව.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
4: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: රාත්‍රියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117 679 579

සංස්කෘති ජනකිරුල හදවත රත්තරන් ජෝති අසම සම හැඟුම් ප්‍රකාශනය ලක්කඩ හැඟුම් වරුසාව ජූලි 11 වන සෙනසුරාදා රාත්‍රී

0: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
1: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
2: අපේ අම්මගේ දරාවද?
3: නැහැ. අම්ම

0: සාතක වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

උදේ 10:29 වෙලාව මේ වෙලාවෙව හાર્ට් බීට් අහගෙන නේ තින්නේ. අද වැඩට එහෙම ගියාද? පොඩ්ඩක් විතර හිත සතුටින් තියනවාද හෙට නිවාඩු නිසා? එහෙම නැත්නම් හෙට නිවාඩු නැති වෙන්නත් පුළුවන්. වැඩ කෙනෙක් වෙන්නත් පුළුවන් නේ. කමක් නෑ නේද? එහෙම තමයි ඉතින්. වැඩ කර කර ඉන්න ඕනි. මේ වෙලාවේ WhatsApp එක පැත්තට එන්න පුළුවන් ඔයාට FM 93.5 93.7 මාව අහගෙන ඉන්න ගමන් ඔයාට කතා කරන්න පුළුවන්. ඒ වගේම කැම්මැත්තම කෙනෙක්ව එකතු කරගන්න පුළුවන් ඔයා කියන සින්දුවකට. හාද 0.7 0.3 0.3 5 0.3 7 ඔයාට මට කතා කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට කතා කරපු අය එකතු කරගන්න ඕනේ. ඊට කලින් මම ඔයාලට කියනොද රහසක් ගැන. අද ලංකාවේ දේවල් වලට කැමති කෙනෙක් නම් රස කියන්නේ දැන් කෑමක් විතරක් නෙවෙයිනේ නේද? විශ්වාසයක් එක්ක එන දෙයක්. කලින් දවසේ ඒක හොඳටම අපිට රහා වුණොත් රස වුණොත් විතරයි අපි ආපහු දවසක ඒක ගිහින් ගන්නේ හරි බොන්නේ හරි නේද? කෑමක් වුණත් එහෙම තමයි බොන දෙයක් වුණත් එහෙම තමයි මේ ඕන දෙයකට විශ්වාසය කියන දේ තියෙන්නම ඕනි. ලංකාවේ ඉන්න ගොවි මහතුන්ගේ මහන්සියට වටිනාකමක් දෙන්න පුළුවන් හොඳම දෙයක් තමයි පැල්වත්ත නිෂ්පාදන කියන්නේ. අපේ කැම මේසෙට එහෙම නැත්නම් රස කිරි එකක්, ඒ වගේම යෝගට් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කිරි වෙන්න පුළුවන්. මේ ඕන දෙයක් රසට ගුණට එනවා නම් ඒ පැල්වත්ත නිෂ්පාදන විතරමයි. ඉතින් පැල්වත්ත නිෂ්පාදනාගාරයේ කිරි ගොවීන් 20,000 කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට වැඩ කටයුතු කරනවා. ඉතින් ඔවුන්ගේ ආර්ථික ශක්තිමත් කරගම රටේ ආර්ථිකයට ශක්තියක් වෙන්න ඔයාලට පුළුවන්. ඔයා ගන්න පුංචි කිරි පැකට් එකෙන් එහෙම නැත්නම් යෝගට් එකෙන් වෙන්න පුළුවන්. මේ ඕන දෙකින් රටේ ආර්ථිකයටත් අයක වෙන්න ඔයාට පුළුවන්. ඉතින් ඔයා ගන්නකොට පැල්වත් යන නමින්ම ගන්නත් අමතක කරන්න එපා. මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න යන්න ඕනේ හાર્ට් බීට් චැට් එක පැත්තට. තමරා කුමාරියාම තමයි මුලින්ම මට කෝල් කිරි වාසනාවක් තියෙනේද? එයා හරි ලස්සන දෙයක් උදුම්ම එවලා දෙනවා මට කෝල් කරලා කිව්වා අර මේක ඕ මේක කියවන්නේ කියලා. සෙනෙහස පිරුණු ඔය කටහඬ ඇසෙනකොට මගේ හඬ සෙනෙහස මගේ හදවතේ සෙනෙහස පිරෙනවා ආදරේ වැඩිකමට. මම ආදරේ යශෝරාගේ දඟ හොරෙතලේට හිත ආදරෙන් පිරෙනවා බුදුසරණයි මගේ පිස්සු කෙල්ලට. මම පිස්සු කෙල්ලෙක් දාට වේනියා. එහෙම තමයිනේ රත්පුරේ තමරා කුමාරි තමයි මට මේ විදිහට ලස්සනට කවියක් හදලා එවලා තියෙන්නේ. බොහොම ස්තුතියි ඉතින් මේ ආදරයට. සුබ දවසක් මාවත් සින්දුවකට එකතු කර ගන්න. කෑගල්ල මීදෙනියෙන් උපනන්ද තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාවත් එකතු කරගන්නම් 93.5 93.7 හાર્ට් බීට් අහගෙන ඉන්න මේ විදිහටම. පොර්නිම සඳ ලංකාවෙන් මේ වෙලාවේ මම අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ඔයාවත් එකතු කරගන්න. සුබ උදෑසනක් අපිට ලස්සන සින්දුවක් දෙන්න. ඇයි ඉතින් බැරි බෑ කිව්වේ නෑනේ නේද? දෙන්නම්. ඒජී අනුර පුස්සල්ලාවෙන් තමයි මම මැසේජ් එකක් දාලා තිනවා. ඔයාවත් එකතු කරගන්න. රශ්මි සැලුන් එකෙන් උපුල් මැසේජ් එකක් දාලා තිනවා. ගුඩ් මෝර්නින්. ලස්සනම ලස්සන දවසක් වේවා ඔයාට. වෙනද වගේම ආදරෙන් ඔයාව වැඩ කරන ගමන් අහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහටම ඉන්න මේ ආදරෙන් එකතු වෙලා අපේ ලස්සන සින්දු අහන්න පුළුවන් ඔයාට අද දවස පුරාම දවල් එක වෙනකන්. ඉතින් වෙලාව මතක් කරන්න ඕනේ ඔයාට මාව අහගෙන ඉන්න ගමන් උදේ 10:33 වෙලාව මේ ලස්සන සින්දුව මගෙන් ඔයාට.

0: උදේ 10යි විනාඩි 37යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගදන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: හැමෝම එකම රේසකට වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
4: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
3: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
4: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5 සියට් ද රෝඩිස් යුවර්ස්
1: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනීට අදම ක්‍රියාත්මක වන්න.

0: 10:46.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ.

හට්බීට් අහගෙන ඉන්න ගමන් ඔයාට මොනවද කියන්න තියෙන්නේ මට? මට නම් හිතෙනවා ඔයාට ගොඩාක් දේවල් මට කියන්න ඇති කියලා. එහෙම නේද? කියන්න තියෙන ගොඩක් දේවල් හිතේ තියන් ඉන්න එපා. 07:03:93:07 ඉක්මනට මට එවන්න. පස්සේ ඉතින් මට කියන්න එපා ඔයා මංගෙන කිව්වේ නෑනේ ඇයි එහෙම වෙනස්කම් කරන්නේ. එක එක දේවල් මට කියන්න එන්න එපා. ඔන්න මම කලින්ම කිව්වා ඒක නිසා ඉක්මනට මට මැසේජ් එකක් තියන්න. ඔයා ඔයාගේ වගකීම හරියටම කරනවද? මොනා හරි දෙයක් පැවරුවොත් එහෙම කියන්න බලන්න. දැන් මේ දවස්වල ඩෙංගු ව්‍යාප්ත වෙලා තිනා වැඩි වශයෙන් දැන් ඩෙංගු රෝගීන් නැති ඉන්නවා කියලා තමයි අපිට දැනගන්න පුළුවන් වෙලා තියෙන. ඉතින් ඔයා දන්නවද ඔයාටත් පුංචි වගකීමක් තියෙනවනේ මේ ගැන හිතන්න. ඔයා එහෙම කරේ නැත්තම් අපි ඔයාට දඩයක් දානවා. දැන් ඩෙංගු රෝගී බෝ කරපු 1186 දෙනෙක්ට මේ වෙනකොට නඩු දාලා තිනවා කෝටියක් ආය කරලා තිනවා දඩ මුදලක්. ලේසි වෙන්නේ නැහැ. දැන් ඔයාගේ වගකීමක් තමයි දැන් මේ දවස්වල ඩෙංගු ව්‍යාප්ත වෙනවා වැඩි වශයෙන්. ඒකට පුංචි හරි දායකත්වයක් දෙන්න පුළුවන් ඔයාට නේද? පාරේ යනකොට මොනා හරි ටින් එකක්, එහෙම නැත්නම් කප් එකක්, ටොෆි කෝලයක් වෙන්න පුළුවන්, වතුර එකතු වෙන්න පුළුවන්, ඕනම දෙයක් දැක්කොත් ඒක වතුර එකතු වෙන්නේ නැති විදිහට හරි විදිහට බැහැර කරන්න නේද? මොකද ඔයා විතරක් බැරිලා හරියන්නේ නැහැ. ඔයාගේ අවටාය, ඔයාගේ යාළුවෝ, ඔයාගේ පවුලේ අය මේ හැමෝම බේරුණොත් තමයි ඉතින් ඔයාට සතුටෙන් ඉන්න පුළුවන් වෙන්නේ නේද? මේක ලේසි දෙයක් නෙවෙයි. ඒක විවිධ ප්‍රභේද වලින් තියෙනවා ඩෙංගු රෝගය. ඉදිනවා හිතන්නේ නැති විදිහට ඔයාටත් මේක ඇති වෙන්න පුළුවන්. දැන් ඩෙංගු මර්ධනය කරන්න PHI මහතුරුවාගේ ගෙදරට එනවා වෙන්න පුළුවන්, පරීක්ෂා කරන්න එන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මේ වෙලාවේ උන්ට පොඩි දායකත්වයක් දෙන්න, උදව් කරන්න, මේ ගැන මේක අඩු කරගන්න ඩෙංගු ව්‍යාප්තිය. ඉතින් දැන් ඔයා ඔයාගේ වගකීම පැහැරහැරියොත් දැන් මේ විදිහට 1186 දිනකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරලා දෙනවා. කෝටියක දඩියකුත් ඔන්නවාට ගෙවන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් දැන් ඩෙංගු මර්ධනය සඳහා ඇතැම් අවස්ථාවල ගොඩක් වෙලාවට ජනතාව සහයෝගය ලබා දෙන්නේ නැහැ කියලා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරීක්ෂවරු සඳහන් කළ තියෙන. ඉතින් ඔවුන්ට වාට පුළුවන් පුංචි හරි සහයෝගයක් දෙන්න නේද? දැන් ජූනි මාසයේ පමණක් නිවාස 494ක්, ඒ වගේම රජය හා පෞද්ගලික ආයතන 134ක්, ඒ විතරක් නෙමේ පාසල් 4කට වගේම ආගමික ස්ථාන 2කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා කියලා තමයි ඕන් කියන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් මේ වගේ දේවල් වෙන එක වළක්ව ගන්න, පුංචි උදව්වක් දෙන්න. ඒකත් මතක් කරන ගමන් මම යන්නද පොඩ්ඩක් හાર્ට් බීට් චැට් එක පැත්තට. මේ චැට් කරන ගමන් පොඩ්ඩක් වටපිට බලන්න නේද? ගෙදර මොන හරි වතුර එකතු වෙන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා. එහෙම ගිනිගත් වෙන තැපල් කාර්යාලයේ මේ වෙලාවේ සද්දෙට ලක්කන දාගෙන වැඩ ටික කරගෙන ඉන්නවා කියලා දිනවා. ඉතින් එහෙම තමයි ඉන්න ඕනේ. උඩදෙනී මහතායි වගේම චාන්දනී මිස්, රිෆ්කා, ඒ වගේම සංගීතා, මේ හැමෝම එකතු කරගන්න කියන හරි මාදරෙන් ලස්සන සින්දුවක් දෙන්නම්. අක්කේ ලස්සන කටහඬින් මගේ නම කියන්න. හා හා හා, ඔයාගේ නම මං ඉතින් ලස්සනට කියන්නද? කවුද මේ ලස්සන ළමයා? යටියන්තොට සිපෝත් ජනපදේ චතුනි. ඔයාව එකතු කරගන්නම් ලස්සන ළමයෝ ඊළඟ සින්දුවට. ලස්සන සින්දුවක් මටත් අහන්න දෙන්න දෙන්නම්. අයබෝන් ලක්කන්න ගොඩක් දවසකින් මැසේජ් එකක් දැම්මේ. මොකද අනිවාර්යයෙන්ම මේක කියවන්නේ එක නිසා අපිට ලස්සන සින්දුවක් දෙන්න පුතා දුව මහත්තයත් එක්ක. නිට්ටඹුවෙන් ජයමාලි තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. අයිබෝවන් සුබ දවසක්. හાર્ට් බීට් අහගෙන ඉඳි සද්දටම බුත්තලින් චමින්ද තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ ටෙක්ස්ටයිල් එක වැඩ කරන හැමෝම එකතු කරගන්නවා මේ වෙලාවේ. උණාවටුන රත්නායක සුපර් මාකට් එකේ වැඩ කරන ඉන්දිය, ඒ වගේම මහේෂා, මහේෂිකා, උමාෂා මේ වෙලාවෙ එකතු කරගන්න කිනෝ. යක්කලින් ශාලුත් මැසේජ් එකක් දාලා තිනවා, නෝමල් මැසේජ් එකක්. ඔයාටත් පුළුවන් මේ විදිහට ඔයා කැමතිම අයව එකතු කරගන්න. වාසනාව ඔයා ගාවට එනකන් බලන් ඉන්නවද? එහෙම හිටියොත් ඉතින් ඔයා අපරාධයි. වාසනාව දොරගාවට එනකන් ඉන්නත් එපා, වාසනාව හොයාගෙන යන්න. වාසනාව හොයාගෙන යනවා නම් ඔයා යන්න ඕනි NLB මෙගා පවර් ගාවට. පුංචි රුපියල් 40ක් දීලා ඔයාගේ වාසනාව උරගා බලන්න. හෙට දවසේ උදේ අර 9:30ට කියනකොට, 7:30ට කියනකොට ඔයාට දැනගන්න පුළුවන් උදේ අපි ඉලක්කන අහගෙන ඉඳගම ඔයාගේ වාසනාවක් තියෙනවද කියලා. ඉතින් ඔයා පුංචි රුපියල් 40ක් වියදම් කරලා වාසනාව ඔයා ගාවට මරගන්න, ඔයාගේ මුදල් හිණ, ඒ වගේම සුපිරි මෝටර් රථ හිණ, හැබැයි හැබැයි කරගන්නත් ඔයාට පුළුවන්.
එගම මතක් කරන ගමන් ඔයා මේ වෙලාපී රස කෑමක් කන්න බලනවනම් රිෆ්‍රෙෂ් වෙන්න බලනවනම් එහෙම නැත්නම් උණුවට උකුවට රසට ගුණට කිරි එකක් බොන්න බලනවනම් ටී ටයිම් එකේ පැල්පත්ව නිෂ්පාදන ගන්න කියලත් ඔයාට මතක් කරනවා. ඉතින් මේ තරම් ඔයාට කියන්නේ හොඳ දේවල් අපි ඔයාට කියන නිසා මේ තරම්ම විශ්වාසයි. ඉතින් අරගෙන බලන්න මේ තරම් රසට උකුවට කන්න පැල්වත්ත නිෂ්පාදනම තමයි. උදේ 10:52

0: රටට වග කියන රේඩියෝ.
1: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රිය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරවහරගම
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක රින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: Classic Garage with Ravi. සිහිනක තනි වෙලා.
1: ඇත්තටම අයියෝ මාව මේ වගේ තැනකට එක්කන් ආවේ.
2: මම මෙතෙන්ට ටික කාසයි. හරි නිස්කලංක.
1: ඇත්තටම මෙතෙන් නිස්කලංකයි තමයි. හැබැයි අපිට ඇවිදින්න යනවා නම් මීට වැඩිය ලස්සන තැන් ගොඩාක් තියෙනවා.
2: ඒ වුණාට මම මෙතෙන්ට හරි ආසයි. මෙතන තමයි මගේ ෆස්ට් ගර්ල් ෆ්‍රෙන්ඩ් මට ආදරේ කියපු තැන.
0: තිමිර උඩින් මත අධ්‍යක්ෂණයක්.
1: ඒ වුණාට මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. මට එයාට බොරු කරන්න බෑ නේද?
2: මං කියන්නේ එයාට බොරු කරන්න. මං කියන්නේ මට ආදරේ කරන්න කියලා විතරයි.
1: අපි බලමු කොෂනා
0: සතියේ දිනවල රාත්‍රී 8:30ට.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 11යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ටයින් පැය පුවත්

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යෝ සම්ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ. ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඩි දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. මුලතිව් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පසරු දෙකෙන් පමණ පසු වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. මධ්‍යම කඳුකරගේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු මැද සහ සබරගමු පළාත්වල මෙන්ම මොනරාගල, පුත්තලම, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40-50 අතර තරමක තද සුළං නැති විය හැකියි. හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි වීමේ හැකියාවක් පවතිනවා. එම අවස්ථාවල මෙම මුහුදු කලාපයේ රළුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2-2.5 අතර උසකින් ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා. අමෙරිකාව සහ ඉරානයේ අලි ප්‍රහාර එල්ල කරගෙන තිබෙනවා. අමෙරිකාව ඉරාන හමුදා ඉලක්ක 90කට පහර දුන් බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ. ඉන් ඉලක්ක කිහිපයක් හෝමුස් සමුද්‍ර සන්ධි අසල බවද ඔහු තහවුරු කළා. ඉරානය පවසන්නේ පසුගිය දින දෙක ඇතුළත එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලින් 14 දෙනෙකු මියගිය බවයි. පළාත් නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා උපුටා දක්වමින් බුෂේහර් න්‍යාස්තික බලාගාරය අසල ඉලක්කවලටද ප්‍රහාර එල්ල වූ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් කුවේට්, බහරේන් සහ කටාර් අමෙරිකානු ඉලක්ක වෙත පහර දුන් බව ඉරානය ප්‍රකාශ කළා. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යහන 12ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: 11:03යි.

එකලහය පැයට තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. අලුත් පැයක් අපි මේ විදිහට පටන් අරගෙන තියෙනවා. එයා තාම මේ පැත්තට ආවේ නැද්ද? ඉක්මනට එන්න මේ පැත්තට. ලස්සන සින්දු ගොඩක් තියෙනවා මේ පැයේදීත් අපිට අහන්න. එයා ඒ පැත්තට වෙලා කියන දේවල් ටික මේ පැත්තින්ම ඇහෙන්න කියන්න ඕනට හද. හිතේ තියෙන ඕන දෙයක් කියන්න පුළුවන් මේ වෙලාවේ. ලස්සන සින්දු අහන්න කැමති මායව එකතු කරගන්න පුළුවන් මේ ඕන දෙයක් පුළුවන් දවල් එක වෙනකන්. FM 93.5 93.7 අහගෙන ඉන්න ගම 07 03 935 937 ඉක්මනට මැසේජ් එකක් තියන්න. ගෙදර ඉන්නකොට ගෙදර වැඩ හැම කරනවා නේද? දැන් ඔන්න ගෙදර තාත්තා හැම ඉන්නවන. තාත්තට පොඩක් වැඩ ටික දීලා ගෙදරට ওই ළමයි ටික හැම චුට්ටක් ඉන්නවා නේද ගෙදරයි හොරාට වගේ. තාත්තා වැඩ ටික කරයි කියලා. එහෙම නැදුවි ටික හොඳ ළමයිනුත් ඉන්නවා අර මේ තාත්තට ඉන්න දවසේ වැඩ ටිකට උදව් කරන අය හැම. හොරාට ඉන්න ළමයි හැම. දැන් තාත්තා හැම නැත්තම් වගේ ගෙදර ඉන්න අම්මා වෙන්න පුළුවන් මේ වෙලාවේ. හදිස්සියේ දැන් ඔන්න සන්ධි වේදනාවක් එහෙම ඇති වෙන්න පුළුවන්නේ. ඔය වැඩ කරන ගමන් සමහරක් වෙලාවට අපි හිතන්නේ නැති වෙලාවකට අපිට සන්ධි වේදනාවක් කියන දේවල් ඇති වෙන්න පුළුවන්. ඔයා හැම නැත්තම් ගුරුවරියක් වෙන්න පුළුවන්, ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්, මේ ඕන කෙනෙක්ට සන්ධි වේදනාවක් කියන දේ ඇති වෙන්න පුළුවන්. ඔයාගේ බෙල්ලේ වේදනාව, කොන්දේ වේදනාව, දණ හිස, උර හිස, එහෙම නැත්තම් වලලු කරාශ්‍රිතව මේ කියන තැන්වල ඔයාට සන්ධි වේදනාවක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයා දැනටම සන්ධි වේදනාව නිසා පීඩා විඳින කෙනෙක් නම් ඔයාට තමයි මම මේ කියන්නේ. ඔයා අවුරුදු 18ට වඩා වැඩි නම් ඔයාට ගන්න පුළුවන් හොඳම දෙයක් තමයි මේ. ඒතරම්ම විශ්වාසයෙන් කියන්නේ ෆැඩ්නා වෙතින් හඳුන්වලා දෙන ඕතුෂීල් ඇක්ටිව් ප්ලස් එක අරගෙන බලන්න. ඉක්මනට අරගෙන බලන්නයි දන්නවද? ස්වභාවිකව හඳුන නිසා ශරීර 100%ක්ම ස්වභාවික අමුද්‍රව්‍ය අඩංගු කරලා තමයි ඕතුෂීල් ඇක්ටිව් ප්ලස් එක නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා ඔයාට කිසිම බයක් සැකක් නැතුව මෙලදී අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. දැන් පාවිච්චි කරද්දි විශේෂම දේ තමයි දැන් අපිට හිතෙන්න පුළුවන් අර තෙල් එකක් එහෙම ගෑවට පස්සේ අර එනවනේ සාමාන්‍ය සුවඳක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් එහෙම නැත්තම් පොඩ්ඩක් අර ළඟින් යනකොට පොඩ්ඩක් අර පොඩි ගඳක් වගේ දැනෙනවනේ, එහෙම දෙයක් වෙයිද? එහෙම නැත්තම් මේක ගාගෙන ගොඩක් වෙලා ඉඳ වෙද හැමහමට උරා ගන්න කියලා අපිට හිතෙන්න පුළුවන්නේ. ඒ කිසිම දෙයක් ඔයා බය වෙන්න දෙයක් නැහැ. මේක ඔයාට ගාපු ගමම හැමට ඉක්මනින් ඇබ්සෝබ් වෙනවා. ඒක නිසා ඔයා මේ ඕතුෂීල් ඇක්ටිව් ප්ලස් එක ගාගෙන කොහෙවත් යන්න බය වෙන්න එපා. ගාපු ගමම ඇබ්සෝබ් වෙන නිසා ඔයාට ඔෆිස් එකට යන්න පුළුවන්, වැඩ කරන තැනකට යන්න පුළුවන්, ඔයාට ඕන වැඩක් ඉක්මනට කරගන්න පුළුවන්. මේ නිසා බය වෙන්න එපා. කිසිම සැර ගඳක් එන්නේ නැති හොඳ ප්‍රසන්න සුවඳක් තමයි එන්නේ ඕතුෂීල් ඇක්ටිව් ප්ලස් එකෙන්. ඒ නිසා අදම අරගෙන බලන්න. සන්ධි වේදනාවෙන් පීඩා විඳින්න එපා ඔයා. හරිද? ඔයාට ළඟම තියෙන ෆාමසි එහෙම නැත්නම් ඔයා ළඟම තියෙන සුපිරි වෙන්සල් වලින් මෙලදී අරගෙන බලන්න පුළුවන්. 1920ක් විතරයි වෙන්නේ සන්ධි වේදනාවෙන් පීඩා විඳින්නට. අදම අරගෙන බලන්න. හඩ් බීට් එක අහගෙන ඉන්න කවුද කියලා බලන්න යන්නත් ඕනේ මේ වෙලාවෙ. ලස්සන සින්දුකට එකතු කරගෙන අපි යමේ ප්‍රොඩක්ට් එකකින්. පොතු පිටිය වාතුවෙන් තමයි සම්මන්තා මැසේජ් එකක් දාලා තියෙන ජය වේවා කියන. ඔයාගේ බිස්නස් එක ජයෙන් ජයව වෙන්න ඕනේනේ. ඒක හොඳ බ්‍රෑන්ඩ් එකක් වෙලා අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් වේ නේද? අර පුංචිට පටන් ගන්න දෙයක් තමයි ජීවිතේ හොඳම තැනකට අරගෙන යන්නේ. ලෝකෙම දන්න නමක් වෙලා තියෙන දේවලු දැන් කාලේ එහෙම තමයිනේ. මුලින්ම පටන් ගත්තේ හරි පුංචියටනේ. හැබැයි දවසක හැමෝම කතා කරන නමක් බවට පත් කරගන්න පුළුවන් නේද? යමි ප්‍රොඩක්ට් ඔයාටත් පුළුවන්. ඔයන හරි ලස්සන කටහඬක් තියෙන හොඳ කෙනෙක්. මගේ කටහඬෙන් විතරක් එයා මංගෙන කියනවා නේද? එහෙම තමයි නේද? කටහඬින් ගොඩක් දේවල් අපිට කියන්න පුළුවන්නේ. අපේ බෞලි හැමෝම එකතු කරගන්න ලස්සන සින්දුවක් දෙන වදයි බැරි. හැබැයි මම ගොඩක් වතාවක් ඉල්ලුවා අනේ බලා වැළපෙමින් නෙලා ගැන බැරි සින්දුව අනේ අපි බලමු මේ වෙලාවට දෙන්න පුළුවන් වෙයිද කියලා. කෑගල්ලේ නබන් පිටියේ රේණුක තමයි මට මැසේජ් එක දාලා තියෙන මේ වෙලාවේ ලක්කන අහගෙන ඉන්නවා කියලා. හයි, ලස්සන සින්දුවක් දෙන්න. කළුතර පහන් දෙව්සර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ මේ වෙලාවේ. ආවත් එකතු කරගන්න. බරුදල්පල LS ප්‍රනාන්දු ආවත් එකතු කරගන්න ඕන මේ වෙලාවේ. මාමත් එකතු කරගන්නවද කියලා අහන්න. ඇයි ඉතින් මෙරි ආව එකතු කරගන්න. ආවත් එකතු කරගෙන අපිට ලස්සන සින්දුවක් අහන්න තියෙනවා. දිනේෂ්ගේ
ශනෝගෙයි ලියමුතු දැන් අනාගතය සිින්දුව ඇහල බලන්න එතරම්ම ලස්සනයි. උදේ 11යි විනාඩි 12යි.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රේමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 071 711 711 1
4: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැගත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
5: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස් අමතන්න 077 777 7374

රටට වග කියන රේඩියෝ. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

0: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: කෘෂි ක්ෂේත්‍රයේ නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: හැමෝම එකම රේස් එකට වාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයින්ද ගමන.
3: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියත් ප්‍රීමියම් රේන්ජ්නේ.
2: වංගුණත් මේ පාරක් උනත් ෂුවර්ද?
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් වයින්තු එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියත් රිප් X5 සහ සුම් X5.

0: ලක්කනයි ඒ සනුහරේ සමතා
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්කන Heartbeat.

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ

වෙලා බලල එහෙම අපි ඉක්මනට ආවනේ මේ පැත්තටම. ඔයා වැඩි කරන්නේ ඔයාගේ දැන් මාසෙට හැමෝටම හම්බ වෙනවන ගොඩක් වෙලාවට සැලරි එක. ඒ සැලරි එකේ හැටියට ඔයා වැඩ කරන්නේ හා. දැන් කාට හරි පේන්න වැඩ කරනවා වෙන්න පුළුවන්. එහෙම සමහර අය ඉන්නව නේද අපි ළඟම ඉන්න අය. ඔය තව කාට හරි පේන්න වැඩ කරනවා එයාට වඩා ඊට වැඩිය දේවල් මං ගන්න ඕනි කියලා හිතන අය හැම. එහෙමයි ඉන්නවනේ. වෙලාවට මට නම් එහෙමයි නෑ. අර හොඳම යාළුවෝ ටිකක් තමයි ඉන්නේ. අර සමහරක් විට ඔයාට ඇති දැන් එහෙම අර පේන්න වැඩ කරන අයනේ. හැබැයි පස්සේ තමයි අර ගෙවා ගන්න බැරි වුණාම ඔන්න පොඩ්ඩක් ඉතින් ඔයාට එහෙම කියනවා ඇතිනේ. මං දැන් මොකද කරන්නේ? මේක ලීස් එකත් වැඩි ගානත් වැඩි මම මට දැන් පඩියක් මඩියදලා තියෙන්නේ. සල්ලි හැම ඉල්ලන්නේ නේද එයාගෙන්? එහෙමයි ඉතින් ඉන්නවා නේද? දැන් අද කාලේ හැටියට වාහනයක් ගන්නකොට හැමෝටම තියෙන හීනයක්නේ වාහනයක ගමනක් යන එක, කවුලේ අයත් එක්ක ගමනක් යනවා කියන එක. ඔයත් දැන් වාහනයක් ගන්නකොට දැන් පෙට්‍රල් විසඳුමට එහෙම නැත්තම් වාහන සද්ද නැතුව ගමනක් යන්න කැමතිද ඔයත්? ඒ වාහනේ වේගය විතරක් නෙමෙයි ඉන්ධන වියදම පරිසර හිතකාමී බව, ඒ වගේම අලුත් තාක්ෂණයත් එක්ක දැන් කාලේ තියෙන තාක්ෂණයට ගැලපෙන වාහනයක් තියෙනවා නම් ඒ වගේ වෙනසක් එක්ක ඉස්සරහට යන්න කැමතිනේ. අනාගතේ ගොඩක් විදිහට වෙනස් වෙන්න පුළුවන් ලංකාවෙත් වාහන ගැන. ඔයා ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් එහෙම නැත්නම් ඔයා දන්නවනේ EV වෙහිකල් කියන ඒවා. ඉතින් විද්‍යුත් වාහන වලට කැමති කෙනෙක් නම් ඔන්න ඔයාට පුළුවන් අනාගතයේ දවසක ලොකු වෙනසක් එක්ක යන්න. දැන් ඒකේ ලේසියම දේ තමයි දැන් මිනිත්තු 5ක් 10කින් සීට මිනිත්තු 5ක් 10ක් වගේ යනකොට සීට 80ක් charge කරගන්න පුළුවන්කමක් තියෙනවා ultra fast charging එකත් එක්ක. ඒ විතරක් නෙමෙයි ඔයාට වැඩි දුරක් යන්න ඉක්මනින් charge වෙනස වගේම වැඩි ආරක්ෂාවකුත් තියෙනවා ඒ වාහනවල. ඒ විතරක් නෙමෙයි දැන් કૃතිම බුද්ධියත් එක්ක AI තාක්ෂණියත් එක්ක smart driving system එකක් හදලා තියෙනවා. ඉතින් රියදුරට අවශ්‍ය වෙන සහය අලුත් තාක්ෂණයක් කියන්න පුළුවන් કૃතිම බුද්ධියත් එක්ක. ඉතින් මේ හැමදේම අලුත් තාක්ෂණියත් මුසු කරලා තමයි මේ EV වාහන හදන්නේ. බැටරිය ප්‍රතිචක්‍රීකරණය කරගලා වාට දෙවෙනි වතාවට පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි දැන් අවශ්‍ය වෙලාවට වාහනේ බැටරියේ නිවසකට හෝ විදුලි ජාලයකට වාට විදුලිය ලබා ගන්න පුළුවන් මේ හැමදේම EV වාහනත් එක්ක. මේ ගැන පොඩි පහුගිය දවස්වලක පොඩි සාකච්ඡාවක් ගියා. දැන් ලංකාවේ වාහන පද්ධතිය විධිමත් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් AV වාහන හඳුනා දෙන අවශ්‍ය මූලිකම තාක්ෂණය වගේ මේ විතරක් මේ කතා බහක් පහුගිය දවස්වල එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙන් එක්ක ඇති වෙලා දෙනවා. ඉතින් ඔයාට දැන් 2030 අවුරුද්ද වගේ වෙනකොට ලංකාවේ 70%ක් පුනර්ජනනීය කරපු මේ AV වාහන හඳුන්වලා දෙන්න කටයුතු කරනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් ඔයාට මේකම හරිත නවෂ්පාදනයක්, ඒ වගේම තිරසර වාහනයක් වාහනය විතරක් නෙමෙයි චක්‍රීය ආර්ථිකය කෙරෙහි අවධානය යොමු කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාට පුළුවන් ඉතින් ඔයාගේ සැලිට කිතුරු කරගෙන ඔයාගේ ආරක්ෂාව ගැන හිතන ගමන් දේශගුණය ගැනත් හිතගන්න, මේ පරිසරය ගැන හිතන්න, මේ හැමදේටම හිතන ගමන් ඔයාට අලුත් වාහනයක් ගැන පුංචි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් අනාගතේටම. මේකවත් මතක් කරගෙන ගමන් ඔයාට ඉතින් අලුත් වාහනයක් ගැන නම් සල්ලි ටිකක් තියෙන්න ඕනේ නේද? ඔයාට සල්ලි ටිකක් ගන්න ඕනේ නම් සල්ලි ටිකක් ගන්න පුළුවන් පුංචි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි රුපුංචි රුපියල් 40ක් වියදම් කරන්න විතරයි ඔයාට තියෙන්නේ. ළඟම තියෙන ලොතරැයි කෝඩුව ගාවට යන්න දැම්ම. ඉතින් අද ඔයාගේ වාසනාව අද වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හෙට උදේට බලා ගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ රුපියල් කෝටි 47ක් වගේ පුංචි රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දුණු දෙවන්තම සුපිරි තෑග දෙකක් තියෙනවා. ඒ තමයි NLB මෙගා පව ලොතරැයි පත හඳුන්වලා දෙන තෑග. ඉතින් කෝටි 70ක් දිනා දුණු ලංකාවේ එකම ලොතරැයි පත තමයි NLB මෙගා පව ලොතරැයි පත. ඔයා පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔයාගේ මුදල් හිණ, ඔයාගේ වාහන හිණ මේ හැමදේම හැබෑ කරගන්න පුළුවන්. ඔයාට ඉතින් EV වාහනයක් ගන්නත් පුළුවන්. මෙදේවල් ගන්න නම් ඔයා NLB මෙගා පව ලොතරැයි පත අරගෙන බලන්න. ඒ වගේම තමයි මේ වෙලාවේ ඔයාට රිෆ්‍රෙෂ් වෙන්න රස කෑමක් කන රස බීමක් බොනවා නම් පැල්වත්ත නිෂ්පාදනම තමයි ඔයාට ඩ්‍රින්කින් යෝගට් එකක්, ඒ විතරක් නෙමෙයි රස යෝගට් එකක් කියම පොඩ්ඩක් කන්නත් පුළුවන් මේ වෙලාවේ. හાર્ට් බීට් එක පැත්තට යන්නත් උනේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. මඩපාත ලක්ෂ්මන් තමරා නිශානිත් මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා තියෙනවා. පුංචි පුතා වාග්ය, ඒ වගේම ආවිෂ්ක සේරුවවිල කෙඩිය සම්මරසිංහ වත් සුපත් වෙන්න කියලා තියෙනවා. මොකද යා ලෙඩ වෙලාද?
කියන්න බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා සමර සිංහට. කලවානේ මැසේජ් එකක් දාලා තිනා මේ වෙලාවේ මාවත් එකතු කරගන්න කියලා. සමන්ත ඔයාවත් එකතු කරගන්නම්. මේ වෙලාවේ උපුල් රශ්මි සලන්නගේ මැසේජ් එකක් දාලා තිනා. එයා කිව්ව එකට මට චුට්ටක් ඇතර හිනා යනක අපි කියන්නේ නැතු ඉමු නේද? බොහොම ස්තුතියක් කියමගේ නම කිව්වට. ඉතින් ආටත් පුළුවන් මේ වෙදේ ලස්සනම සිඳුවහන මේ පැත්තට එන්න උදේ 11:35.

0: රටට වග කියන රේඩියෝ.
1: ලුකයා මාර වෙනනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස්?
1: කවුද ඩොක්ටර්? යාරු සුන්නද? මම කිරිති බුන්නේ අයියා සීනි වෙලනේ මුකුත් අතපය වැඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
3: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
4: evening drive with chamit and charu
3: sama anugrahaya
5: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
6: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
7: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
4: ලඛන මොඩින් ඒසල්
3: සම අනුග්‍රහය
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
10: 11 විනාඩි 40යි
11: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි

පාසුවේ කටු ටික ඉක්මනට ඉක්මනට කැරකෙනවා කියලාවත් හිතෙන්නේ නැද්ද? මම නම් ආයුදේ 10ට හැබැයි දැන් 11:45ක් වෙලා. බලන්නකො කටු ටික හරි වේගෙන් ගෙවිලා යනව නේද? වෙලාවට හිතෙන්න පුළුවන් අපි මේ වෙලාවේ කිසි වැඩක් කරේ නැයි කියලා. නෑ අපිට මේ වගේ වෙලාවක ඔයාලට ජීවිතේට හම්බ වෙන්නේ නෑනේ. අද 10 වෙනිදා. දහවෙනිද කියන වෙලාවේ 11:45 මේ කියන වෙලාව ඔයාට ජීවිතේ කවමදාවත් දෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ කරන්න පුළුවන් උප්පරිම වැඩ ටික කරගන්නනේ. ටික ටික අපේ වයස ගෙවිලා යනවා, වෙලාව ගෙවිලා යනවා. ජීවිතේට අපි පුළුවන් තරම් දේවල් එකතු කරගන්න ඕනනේ මේ ගෙවෙන කාලෙදී. ඉතින් ජීවිතේට ලස්සන කරගන්න, හැඩි කරගන්න අපිට පුළුවන් රසවත් දේවල් අපේ ජීවිතේට එකතු කරගත්තොත් නේද? කවුද ඉතින් රස දෙයක් එකතු කරගන්න අකමැති? කවුරුත් එහෙම අකමැති කෙනෙක් නෑ ජීවිතේ රස කරගන්නනේ. දවසේ දැන් වැඩ ටික පටන් ගන්න ටිකක් දැන් ලන්ච් ටයිම් එකටත් අපි ආවිල්ලා ඉන්නේ. ටික වෙලාවකින් ගන්න පුළුවන් ඔයාට. ජීවිතේට රසය එනවා නම් ඒ පැල්වත්ත නිෂ්පාදනම තමයිනේ. වැඩ ටික ඉවර කරලා කැම ටික කාලා ඉවර වෙනවා රසට අයිස්ක්‍රීම් එකක් අහිම ගන්න පුළුවන්. ඔයා කැමතිම ෆ්ලේවර්ස් වලින් තේනවා වැනිලා, චොක්ලට්, ස්ට්‍රෝබෙරි, එහෙම නැත්නම් ෆෘට් ඇන් නට්, එහෙම නැත්නම් චොක්ලට් ටිකයි වැනිලා එකයි මික්ස් වෙලා තියෙනවා. මේ ඕනම දෙයක් ඔයාට රසට ගන්න පුළුවන්. ඔයා ගන්නව නම් ගන්න ඕනේ පැල්වත්ත කියන නමින්ම පැල්වත්ත අයිස්ක්‍රීම් එකක් දෙන්න කියලා. රසට ගුණට කිරි රසයට ගන්න ඕන නම් ඔයා පැල්වත්ත කියන නමින්ම ඉල්ලන්න අමතක කරන්න එපා. අපිට නිවුසහන තියෙනවා. ඊට පස්සේ තමයි ආයේ මායාව පහ හම්බ වෙන්නේ දවල් 12න් පස්සේ. යන්න කලින් එකතු කරගන්න ඕනේ මතකම පැල්වත්ත අක්කා රාණි එකතු කරගන්න කියනවා. මේ වෙලාවේ අපිව සින්දුකට එකතු කරගන්න කියනවා හොරණින් මනෝරි. ආවත් එකතු කරගන්න මනෝරි හරි මාදරේ. හයි සුබෝදසනක් ඔක්කොටම. ආරත් සුබෝදසනක්. සරච්චන්ද ඩයස් එකෙන් ගලේ කැඩේ රයිකමින් තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. කොහොමද බිස්නස් එක සරයිද අද? අද මාසේ පටන් ගන්න දවස් 10කුත් ගෙවිලා ගිහිල්ලා ඉවරයි නේද? සුබම සුබෝදසනක් වේවා. ආරත් සුබම සුබෝදසනක්. කොහොමද සුදු මැණික? මං ඉතින් ගොඩක් හොඳින් ඉන්නවානේ ඔයාලා නිසා. මම ලස්සන සින්දුවක් දෙන්නකෝ. ඔයාට දෙන්නතු කොහොමදනි? දෙවුණී තිමිර පුන්සඳී යුවන්ති තෙක් කොටිකවත් චන්දිම මේ ගුණ වර්ධන තමයි මට මැසේජ් එකක් දාලා දෙන්නේ. ආදරේ හැමදාමත් මාත් ඉතින් ආදරේනි ගොඩක්. හැබැයි ඉතින් ඔයාගේ මගේ අය ආදරේ හම්බ වෙන්නේ සඳුදා. දැන් ඉතින් වීකෙන්ඩ් එක පටන් අරගෙන තියෙන්නේ. අසමෝ උදෑසනක් නිරෝගී දවසක් හඩ්බීට් අපිට සින්දුවක් දෙන්න හලවත පැට්‍රික් එකේ කරුණාපල තමයි මැසේජ් එක දාලා තින්නේ. සහන් ඇන් රශ්මි එක්කම ලිලි මොනිස් රදුවවත් එකතු කරගන්න කියනවා. ඒත් එක්කම මාවත් එකතු කරගන්න කියන ලස්සන සින්දුවක් අහන්න. ඉතින් ලස්සන සින්දුවක් කියලා දී ලස්සන සින්දුවක් දෙන්නතු කොහොමද? උදේ 11:48 මේ සින්දුව අහලා බලන්නක වැඩ කරනකම.

0: වෙනතයක් වෙච්ච දෙයින් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජික විෂණය.
2: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: නතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: ரஸ்தல.
1: ගෙවුණු දින 9ට ඩෙංගු රෝගීන් 10685ක් වැඩිම රෝගීන් කොළඹට වඩා ගම්පහෙන්. ඩෙංගු රෝගීන් වෙනුවෙන් රෝහල් ධාරිතාව වැඩි කරන බව ඇමති නලින්ද කියයි. ගෝලිය අභියෝග හමුවේ ගෙවුණු මාස 6ට සංචාරකින් 181200ක් දිවයිනට. රුපියල් කෝටි 5ක මුහුදු කූඩැල්ලන් සමග 26ක් අත්අඩංගුවට ගැනීම. සමී රෝග ගැන සෞඛ්‍යෙන් අනතුරු ඇඟවීමක්. ගීතෙන් ජන හදවත් කුල්මත් කළ කැන්ඩි ළමිසි ජීවිත වේදිකාවෙන් බැසෙයි. ලැවුගින් එකෙන් ස්පාඤ්ඤයේ 12 දෙනෙකු ජීවිතක්ෂයට. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලි. මේ මාස මුල් දින 9 ඇතුළත ඩෙංගු රෝගීන් 10685 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඊ අනුව මේ වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 66064 දක්වා ඉහළ ගියා. ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වැඩිවීම සමග මේ වසරේ මෙතෙක් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 46ක්. වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතින්. එය 52% සීමාව දික්මවා ගොස් තිබෙනවා. වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම පිරිස 13,556ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ වසර තුල වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 13,552ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. ඩෙංගු රෝගීන් අඩුම පිරිසක් වාර්තා වී තිබෙන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 40ක්. ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය පිළිබඳව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගිර මහතා අදහස් පළ කළා.
2: රෑ 24ක් තුළ රෝගීන් 1030ක් පමණ වාර්තා වෙලා තිබෙනවා. ඒතර මේ වන විට සම්පූර්ණ රෝගී සංඛ්‍යාව 66064ක් වෙනවා. ජූලි මාසයේ මේ වන විට 10685ක් වාර්තා වෙලා තිබෙනවා. බස්නාහිර පළාතේම තමයි මේ වැඩිපුර ඒ සංඛ්‍යාව මේ වැඩි වෙන්නේ. මේ වන විට බස්නාහිර පළාතේ 152.7% දක්වා වැඩි වෙලා තිබෙනවා. ඒ වාර්තා වෙන රෝගීන්ගෙන් ඒ ප්‍රතිශතය පෙර කොළඹ දිස්ත්‍රික්කයේ තමයි වැඩිපුරම වාර්තා වුණේ. දැන් මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයේ අභිබවා එහෙම වාර්තා වෙනවා. රෝහල ධාරිතාවත් තවම උපරිම මට්ටමේ තමයි තිබෙන්නේ. IDH රෝහල, කළුබොවිල රෝහල, පානදුර, හෝමාගම, රාගමණී රෝහලවල මේ වන විට උපරිම ධාරිතාවට අවිලා තිනවා. ළමා සහ කායික රෝග වාට්ටුවල තියෙන ඇඳන් ප්‍රමාණයට වඩා දෙගුණයක් පමණ රෝගීන් සිටිනවා.
1: ඩෙංගු අවධානම ඉහළ යාම සමග මදුරු මර්ධන වැඩසටහනක්ද රට පුරා ක්‍රියාත්මක වෙනවා. කරුණාකර දිස්ත්‍රික්කයේ වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට රතු නිවේදන නිකුත් කෙරුණා. එම ප්‍රදේශයේ මදුරු මර්ධන වැඩසටහන් රසක් ක්‍රියාත්මකයි. මදුරුවන් බෝවන් ලෙස පරිශ්‍ර පවත්වාගෙන ගිය කොට්ටාව නැගෙනහිර ග්‍රාම සේවා බල ප්‍රදේශයේ නිවාස 20ක හිමිකරුවන්ට රීබ අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. එම නිවාස දැඩි ලෙස පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි මෙම පියවර ගෙන තිබෙන්නේ. කොස්වත කලපලුවාව ප්‍රදේශයේද ඩෙංගු මදුරු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක වුණා. මදුරුවන් බෝවී හැකි ස්ථාන පරීක්ෂා කිරීම සහ දුමායන කටයුතුද මෙහිදී සිදු කර තිබෙනවා. වැල්ලවාය සෞඛ්‍ය නිලධාරී බල ප්‍රදේශය ආවරණය වන පරිදි දැවැන්ත ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. ඒ සඳහා යුද හමුදාවේ සහ පොලිසියද සහාය ලබාගෙන තිබෙනවා. රෙජ්ජිය ආර්යාල අමාරුවාලේ පරිශ්‍රයේ ඩෙංගු මදුරුවන්ගෙන් තොර පරිශ්‍රය බවට පත් කිරීමේ අරමුණින් පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. ඒ ත්‍රිවිධ හමුදාව, රෝහල් කමිටුව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේද සහභාගී වීන්. එහිදී රිජ්ජේ ආර්යාල අමාරෝහලේ වැඩ බලන වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා මෙහිදී අදහස් පළ කළා.
3: පාසල් පද්ධතිය ගත්තොත් 50%කට කිට්ටු වෙන බ්‍රීඩින් සයිට්ස් හොයාගෙන තිබ්බා රජයේ පාසල් වලින්. ඉතින් මම හිතනවා රාජ්‍ය ආයතනවල ඉහළ කළමනාකාරීත්වය මේ පිළිබඳව ඉතාම සැලකිල්ලක් දැක්විය යුතුයි. ඒකත් සැලකිල්ලටගෙන තමයි අපි මේ අවස්ථාව අපි සියලුම කාර්ය මණ්ඩලයේ අද විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉඳලා කනිෂ්ඨ සේවකයා දක්වා සහ පිරිසුදු කිරීමේ සේවකයා දක්වා ආරක්ෂක නිලධාරියා දක්වා සියලුම දෙනා විශේෂම ආරක්ෂක හමුදාවල සහයත් අරගෙන අද දින පැය 6ක පමණ ශ්‍රමදාන වැඩසටහනක් රෝහල් භූමියේ සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි බ්‍රීඩින් සයිට්ස් තියෙනවද කියලා බලලා බ්‍රීඩින් සයිට්ස් තියෙනවනම් ඒවා සම්පූර්ණයෙන්ම අයින් කරන්න. අපිට සාමාන්‍යයෙන් දවසකට පෞගේ දිනවල රෝගීන් 50-75 වගේ ගණන් තිබුණා.
1: ඩෙංගු රෝගීන්ගේ ප්‍රතිකාර සේවා සාර්ථක කර ගැනීම සඳහා රජයේ රෝහල් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ වසර 100ක් පිරීම නිමිත්තෙන් පැවති පාගමනට එක්වෙමින්
0: හැමෝයිස්ලා පීචයි ලත් මේ සියලු කණ්ඩායම් ජමාත්‍යංශ අධ්‍යක්ෂණය යටතේ මේ ඩෙංගු වතුර පාලනය කිරීම සඳහා වැඩසටහන් ගණනාවක් දිනපතා දියත් කරමින් පවතිනවා. ආරක්ෂක අංශවල පොලිසිය සහායතිව ජමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් මෙහෙයුම් මදිරියක සියලු කටයුතු අධ්‍යක්ෂණය කරමින් යනවා. බලාපොරොත්තු වන කීපකටදී මේ තත්ත්වය පාලනය කරන්න පුළුවන් වෙයි කියලා පළාත් පාලන අමාත්‍යංශ සියලු සහාය ලබා දෙමින් පවතිනවා. අපි ගිය සතියේ තීන්දුවක් ගත්තා වැඩිපුර රෝගීන් වාර්තා වෙන රෝහල් 30ක වෙනම වාර්ඩ් මේ සඳහා ආරම්භ කරන ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය යොදවන්න සෞඛ්‍ය මාත්‍යංශය වෙනුවෙන් කටයුතු කරගෙන යනවා. එතකොට අපිට පුළුවන්කමක් ලැබෙනවා මේ ඩෙංගු රෝගීන් වෙනුවෙන් විශේෂ කාර්ය මණ්ඩලයකින් වැඩි අවධානයක් යොමු කරන්න. ඒක තමයි මරණ වළක්වා ගැනීම තියෙන එක හොඳම ක්‍රමයක් වෙන්නේ.
1: කළුතර නගරයෙන් මෙම පාගමන ආරම්භ කෙරුණා. එය අවසන් කෙරුණේ කටුකුරුන්දේ පිහිටි ජාතික සෞඛ්‍ය විද්‍යායතන පරිශ්‍රයෙන්. රටට අවශ්‍ය හෙදේදියන් පුහුණු කිරීම සඳහා පිහිටුවා ඇති කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය වසර 100ක කාලයක් තුළ දැවැන්ත සේවාවක් ඉටු කර තිබෙනවා. අභියෝග රැසකට මුහුණ දුන්නද වසර අවසානය වන විට අපේක්ෂිත සංචාරක ඉලක්ක වෙත ළඟා වී හැකි බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ සංචාරක අමාත්‍යංශයේදී පැවති සංචාරක කර්මාන්තයේ වත්මන් තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්
4: ජනවාරි මාසය තාමත් හොඳ ආරම්භයක් අපි ගත්තා වසරේ. අපි දන්නවා බටහිර ආසියාවේ ඇතිවුණු යුදමය තත්ත්වයත් එක්ක විශාල වශයෙන් මැද පෙරදිග ගුවන් කලාප වසා දැමීම සිදු වුණා. පැමිණීම් දහසක් ආසන්න වශයෙන් සහ ඒ වගේම පිටත්වීම් ශ්‍රී ලංකාවෙන් දහසකට සම්පූර්ණයෙන් ගත්තොත් 2000ක් වගේ අවලංගු වෙලා තිබෙනවා. අපි දැන් ගත්තොත් ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට පැමිණිලා තිබෙනවා මේ අවුරුද්දේ. ඒ වගේම සංචාරක ඊපිකන් ඩොලර් බිලියන 1.5 ඉක්මවලා තිබෙනවා මේ වෙනකොට තත්ත්වය. අපි බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය තත්ත්වයට යටතේ අපේ ඉලක්කය මිලියන 2.5 වසර අවසන් වෙනකොට අපිට ළඟා කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් විශේෂයෙන් මේ වෙලාවේ අපි අලුත් ගුවන් සමාගම් ප්‍රමාණයක් අපිත් එක්ක වැඩ කරන්න එකඟ වෙලා ගුවන් මේ වෙනකොට ඒගොල්ලන් අලෙවි කරමින් ඉන්නවා වියට්නාමයේ වගේ රටකින් වියට් ජෙට් සහ වියට්නාම් එයාලයින් කියන ගුවන් සමාගම් දෙක. ඒ වගේම බ්‍රිටිෂ් එයාවේස් ඒගොල්ලන් වැඩි කරන්න දැන් සැලසුම් කරමින් ඉන්නවා. ටර්කිෂ් එයාවේස් ඒගොල්ලන්ගේ පැමිණීම් වැඩි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් ගිය සතියේ ගත්තොත් කතාර් එයාවේස් ඒගොල්ලන්ගේ සම්පූර්ණ ඇණිය දැන් ක්‍රියාත්මක වෙනවා 5ක් දවසකට. මම හිතන්නේ 35ක් සතියට ගුවන් යාන කොළඹට. ඉතින් මේ වගේ අලුත් ඒවා වගේම අර නවතලා තිබුණ ඒවා දැන් ආරම්භ වෙමින් පවතිනවා.
1: පසුගිය වසරේදී විදේශීය සංචාරකයන් 23,62,000කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියා. මේ වසරේ ගත වූ කාලය තුළ පැමිණ ඇති විදේශ සංචාරකයන් සංඛ්‍යාව 11,81,294ක්. ගත වූ මාස කිහිපයේදී වැඩිම සංචාරකයන් පැමිණ ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේදී. එම සංඛ්‍යාව 279,328 බවයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ. මේ මාසයේ පළමු දින 6 තුළ සංචාරකින් 34,721 දෙනෙකු පැමිණීමත් සමග මේ වසර තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදේශ සංචාරකින් සංඛ්‍යාව 112,000කට ආසන්න වීති වෙනවා. මේ මාසයේ සංචාරකින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එම පිරිස 8,192ක්. සංචාරක මාධ්‍යමයේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවව සම්මහතා මෙලෙස අදහස් පළ කළා.
5: මෙරයින් ටුවරිසම් ඒ වගේම වෙල්නස් සහ වෙඩින් සහ අනිත් කොන්ෆරන්ස් ආශ්‍රිත සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙලක් අපි ගෙනිච්චා. මේ සඳහා අපි ඉන්දියාව ආසියා පැසිෆික් කලාපය අපේ ප්ලෑන් එකේ තිබුණා ඩුබායි. නමුත් අපිට ඒක කරගන්න බැරි වුණා මේ දැන් තියෙන වටපිටාවත් එක්ක. ඉස්සරහට තියෙන යුරෝපය මේවාදී මේ අපි මේ වැලියු ඇඩඩ් ටුවරිසම් පැත්තේ මේ සඳහා සංචාරක ව්‍යාපාරය යොමු කරන්න. ඒ සඳහා අවශ්‍ය නවෝත්පාදන වැඩපිළිවෙළවල් අපි කටයුතු කරමින් සිටිනවා. 2025 අවුරුද්දේ අපි මම හිතන්නේ අවෝඩ්ස් 15ක් විතර ලබලා තියෙනවා එක එක අංශවලින්. ඉතින් මේකත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා වැඩි වශයෙන් නව වෙළඳපොළවල් සොයා ගැනීම සහ තිබෙන වෙළඳපොළවල් වල වෙනත් වටිනාකම වැඩි සංචාරකයන්ට අපේ සංචාරක ව්‍යාපාරය යොමු කිරීම.
1: රුපියල් කෝටි 5කට වඩා අධික වටිනාකමකින් යුත් මුහුදු කූඩැල්ලන් 60,000කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සැකකරුවන් 26 දෙනෙකුද සමගින් නීති විරෝධී ලෙස බෝට්ටු මගින් මෙරට රැගෙන වී තිබූ මුහුදු කූඩැල්ලන් 60,448 ප්‍රවාහනය කරමින් තිබූ බෝට්ටු 12ක්ද සිය බහරයට ගත් බවයි ආරක්ෂකාංශ සඳහන් කළේ. විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව ඒකාබද්ධව මෙම වැටලීම සිදු කළා. ඒ මන්නාරම ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකායේ මන්නාරම කඳවුරේ නිලධාරින්ට යුදා හමුදා බුද්ධ්‍යාංශ නිලධාරින්ගෙන් ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කළේ. වැරදි ප්‍රතිකාර ක්‍රම හේතුවෙන් සමය රෝග බරපතල තත්ත්වයට පත්වන බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. ටීනියා ලාදුරුසා වැලිමැස්සන් දෂ්ට කිරීමෙන් සිදුවන සමේ රෝග පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවතුණා. එහිදී අදහස් දැක්වූ සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නයනී මදරසිංහ මහත්මිය සඳහන් කළේ ලෝ පුරා බිලියන 4කට පමණ චර්ම රෝග පවතින බවයි.
6: අපි ලෝකයේ ජනගහනය ගන්නවා නම් බිලියන 4කට පමණ ප්‍රමාණයකට සමේ රෝග තිබෙනවා කියන එක දත්ත මගින් තහවුරු වෙලා තියෙනවා. ලංකාවේ මෙම ප්‍රමාණය කොතරම්ද කියලා කියන්න අපිට දත්ත නැති වුණාට සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් විදියට අපි දන්නවා මේ සමේ රෝග කියන එක සෑහෙන බරපතල සෞඛ්‍යමය ගැටලුවක් කියන එක. දැන් මේක දෙවිදියකට බලපාන්න පුළුවන්. එකක් තමයි රෝගියෙකුට තමන්ගේ සමේ රෝගය ගැන නිසි දැනුමක් නැති වුණාම පැරදි ප්‍රතිකාරවලට යොමු වෙන්න පුළුවන්. පැරදි ප්‍රතිකාරවලින් රෝගය උත්සන්න වීමත් සිදු වෙන්න පුළුවන්. ලෝක චර්මීය සෞඛ්‍ය දිනය වෙනුවෙන් මෙම මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් තිබෙන සමාජ මාධ්‍ය ජාලවලට පිවිසීමට QR කේතයක් අපි එළිදැක්වීමට කටයුතු කරලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මෙම QR කේතය හැකි පමණ මහජනතාව අතරට ගෙන ගොස් මෙම නිවැරදි දැනුම මහජනතාව අතර බෙදා හැරීමට අපි බලාපොරොත්තු වෙනවා.
1: සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නුවන්ගිකා ශිවන්ති මහත්මිය සඳහන් කළේ වැරදි ප්‍රතිකාර හේතුවෙන් සමේ රෝග පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බවයි.
7: අපේ ස්ථානවල පැමිණෙන රෝගීන්ගේ 20% විතර ප්‍රමාණයකට මේ දිලීර රෝග ආසාදනය තියෙනවා. එතකොට අපි මේකෙදී දකින ප්‍රධානම ප්‍රශ්නය තමයි මෙම දිලීර ආසාදනය සඳහා වෛද්‍ය විද්‍යාවේ දැනුමක් නොමැති ස්ටීරොයිඩ් අඩංගු ඖෂධ භාවිතා කිරීම නිසා මෙම දිලීර ආසාදන තත්ත්වය ඉතා ඉක්මනින්ම පැතිරී ගොස් තිබෙනවා. ඒ වගේම රෝග ලක්ෂණ හඳුනා ගැනීමට අපහසුතාව වෙන මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ ස්ටීරොයිඩ් කාණ්ඩයට ඖෂධ මේ දිලීර ආසාදනයට ආලේපන වශයෙන් හෝ පෙති වශයෙන් හෝ පාවිච්චි කිරීම නිසා දිලීර නාශක ඖෂධ වලට ප්‍රතිවිරෝධී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. හැමත ඇතිවන තවත් රෝග තත්ත්වයක් තමයි ලාදුරු රෝගය කියන්නේ. වසරකට 1000ක් 2000ක් අතර ප්‍රමාණයක් ලාදුරු රෝගීන් වාර්තා වෙනවා මුළු ලංකාව පුරාම. එතකොට ඔබ දැනුවත් විය යුත්තේ ලාදුරු රෝගියෙක් රෝගී ලක්ෂණ ඔබට පවතිනවා නම් ඔබ ඉබ්බම සැකයක් තියෙනවා නම් ඔබ ළඟම ඇති සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු සිටින සමේ රෝග සහායකට යොමු විය යුතුයි.
1: බාණ්ඩාකාරයේ තිබී ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මුදල් කාරක සභාව සැකසූ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. එෙහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා විසින්.
8: ඔස්ට්‍රේලියාව වෙත ඇමරිකානු ජනපද ඩොලර් මිලියන 2.5ක ණය පියවීමේ ගනුදෙනුවේදී සිදු වූ සයිබර් අපරාධය ආශ්‍රිත වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව සභාවේ විශේෂ අවසරය ඇතිව මම ඉදිරිපත් කරන අතර අපි යම්කිසි කාලයක් ගත්ත මේ වාර්තාව ඉදිරිපත් කරන්න අපිට පරිපූර්ණක වාර්තාවක් ඉදිරිපත් කරන්න අවශ්‍ය වුණා. සියලුම ගරු මන්ත්‍රීතුමන්ලාගේ එකඟතාවය මත අපි අතිශයින් සන්තෝෂ වෙනවා. කිසිම බෙදීමකින් තොරව සියලු මන්ත්‍රීන්ගේ එකඟතාවය මේට ලැබිලා තියෙනවා.
1: මේ සඳහා විපක්ෂය දින දෙකක විවාදයක් ඉල්ලා සිටියා. ඒ පිළිබඳව අදහස් පළ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාන්ත කරුණාතිලක මහතා විසින්. පාර්ලිමේන්තු කාරක සභාවේදී විවාදය පිළිබඳ සාකච්ඡා කළ හැකි බවයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙන්ම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාද ප්‍රකාශ කළේ.
9: ඒක රටටම බොහොම වැදගත් දෙයක් නිසා අපි එළඹෙන පාර්ලිමේන්තු සතියේ දින දෙකක විවාදයක් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.
10: බිස්නස් කමිටියේදී ගැන
11: බිස්නස් කමිටියේදී කතා කරගන්න පුළුවන්.
1: නල්ලූර් කෝවිලේ ආගමික උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය යෙදවීමට උපදෙස් දී ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළා.
10: ගරු කථානායකතුමනි, නල්ලූර් කෝවිල කියන්නේ මඩුපල්ලිය කියන්නේ දළදා මාලිගාව කියන්නේ මේ රටේ පොදු ජනතාවගේ උරුමය. අපි දිත්තවලින් පස්සේ දුම්රිය මාර්ග සියල්ල ප්‍රතිසංස්කරණය කරාදී උතුරු ප්‍රදේශයට අපි උපරිම මහන්සි වුණා. මේ විශේෂම අලුත් අවුරුද්දට කලින් උතුරු මාර්ග සියල්ලම ප්‍රතිසංස්කරණය කළා. ඉතින් නල්ලූර් වෙනුවෙන් උත්සවය වෙනුවෙන් සෑම ආගමික උත්සවයක් වෙනුවෙන් කරන වගේම උපදෙස් දීලා තිබෙනවා විශේෂ දුම්රිය සේවාවන් ලබා දෙන්න කියලා.
1: අඩුවාදෑම් සහ දිලිඳු පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස වැඩසටහන් පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පැහැදිලි කළා.
12: ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් දිනුදු සහ අඩු ආදායම් ලාභී ප්‍රජාවගේ නිවාස අවශ්‍යතාවය වෙනුවෙන් තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් නිවාස ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ඊට අමතරව ක්‍රියාත්මක කරන සෙවන ආධාර වැඩසටහන මගින්ද ආබාධිත තැනැත්තන්ගේ නිවාස ගැටලුවට විසඳුමක් ලබා දීමට ක්‍රියා කරනු ලැබේ. තෝරා ගන්නා ප්‍රතිලාභී නව නිවසක් ඉදිකිරීමේදී ₹10,00,000 ද නිවසක් වැඩි දියුණු කිරීම සඳහා ₹450,000 ක ආධාර මුදලක් වශයෙන් වෙන් කරනු ලැබේ. තමන්ගේ තැනක් ලස්සන ජීවිතයක් වැඩසටහන යටතේ එක් පවුලකට ලක්ෂ 10 බැගින් නිවාස ඒකක 9700ක් අලුතින් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 9700ක් වෙන් කර ඇත.
13: ඔබතුමා සඳහන් කරා බස්නාහිර පළාතේ ආබාධිත ප්‍රජාවගේ නිවාසවල සනීප ආරක්ෂක කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10ක ආධාරයක් දෙන බව. මේ වැඩසටහනේ වර්තමාන තත්ත්වය දැනගන්න සතුටු අතර ඉදිරි වර්ෂයේදී සෙසු පළාත්වලට මේක දියත් කරන්න පුළුවන්ද කියන එක දැනගන්න සතුටුයි.
12: නියම ව්‍යාපෘතියක් විදිහට තමයි අපි බස්නාහිර තෝරාගෙන මේ ව්‍යාපෘතිය ආරම්භ කරේ. බස්නාහිරට වැසිකිළි ආධාර 500ක් මේ ව්‍යාපෘතිය යටතේ වෙන් කරලා තියෙනවා. එයින් 382ක් මේ වෙනකොට තෝරාගෙන තියෙනවා. ඒ ඉල්ලුම් කරපු ඉල්ලුම් කරුවන් පිළිබඳව පරීක්ෂණ කරලා මේ නියම ව්‍යාපෘතිය සාර්ථක වුණොත් ඉදිරියේදී රට පුරාම මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න රජයේ බලාපොරොත්තු වෙනවා.
1: දශක ගණනාවක් පුරා මෙරට සංගීත ශාස්ත්‍රයේ නොමැකෙන සටහනක් ලැබූ ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසිල් ගුණතිලක මහත්මිය අභව ප්‍රාප්ත වී තිබෙනවා. එය අසනීප තත්වයෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියා. ඒ මහත්මිය අදාළියම අභව ප්‍රාප්ත වුණා. මෙයන් විට මරියසිල් ගුණතිලක මහත්මියගේ වයස අවුරුදු 68ක්. බටහිර ආරේ සිංහල වේගරිද්ම ගායන කලාවක් අනුගමනය කළ ඇය මෙරට ගීත රසිකයන්ගේ ජනාදරයට පාත්‍ර වූ ගායිකාවක්. කැන්ඩිලා මෙසි රහසයි සොඳුරු ජීවේ සිහින නෙළුම්මල් නෙළුම්මලේ පෙති කඩලා කුමරාණෙනි යොවුන් සිහින ලෝකේ පහන් නොවන රැයක ඇතුළු ගීත රැසක්ම මරියසෙල් සිංහල ගීත ශේෂ්ත්‍රයට දායාද කළා. ප්‍රවීණ ගායන ශිල්පිනී අභව ප්‍රාප්ත මරියසෙල් ගුණතිලක ලක්කඩ සාහිත්‍යයෙන් සමග ඉතා සුහද සම්බන්ධතාව පවත්වමින් ශ්‍රාවක සහ ප්‍රේක්ෂක ජනතාව අතරට සමීප වුණා. ඇ වෙනුවෙන් අයිටෙන් මාධ්‍යචාලයේ අපි තබන කෙටි සටහනක් මේ.

අසනීපතත්වෙන් කළුබෝවිල චික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරියසෙල් ගුණතිලක මහත්මිය අදාළියම අභාවප්‍රාප්ත වන විට 68 වන වියෙහි පසු වුණා. බටහිර ආරේ වේගරිද්ම ගායන කලාවක් අනුගමනය කළ ඇය මෙරට බොහෝ පිරිසකගේ ආදරය දිනාගත් ගායිකාවක්. කුඩා වියේදීම සංගීත ශිෂ්‍යයට පිවිසි ඇයගේ ගීත කලාවේ හැරුම් ලක්ෂ්‍ය ලෙස සටහන් වන්නේ 1977 වසරේදී ගායනා කළ කැන්ඩි ලමිස්සි ගීතය.

එමගින් ඇය ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරයේද ඉහළම ජනප්‍රියත්වයක් ලබා ගත්තා. ක්ලරන්ස් විජේවර්ධන, එම්.එස්. ප්‍රනාන්දු වැනි ප්‍රවීණයන් සමග එක්ව අතිශය ජනප්‍රිය ගීත රැසක් ඇය බෙරට ගීත ශිෂ්‍යයට දායාද කළා. කැන්ඩි ලමිස්සි, රහසයි සොඳුරු ජීවේ, සිහින නෙළුම්බල්, නෙළුම්මලේ පෙතිකඩලා, කුමරාණනේ, යොවුන් සිහින ලෝකේ, පහන් නොවන රැයක ගැයූ ගී අතීතේ ඇතුළු ගීත රැසක් ඒ අතර වනපා.

0: ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පිනී අභවප්‍රාප්ත මරියසිල් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දීමට නියමිතයි.
1: රියානතුරු කිහිපයකින් පුද්ගලින් හතර දෙනෙකු මියගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පදවිය බෝගසන්ධිය පුල්මුඩේ ප්‍රදේශයේදී අතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් වෙදිරි රැහන් කනුවක ගැටී අනතුරක් සිදු වුණා. ඉන් පැදිකරු මියගොස් තිබෙනවා. ඔහු සමග ගමන් කළ බිරිඳ සහ දරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ. අනුරාධපුර රඹෑව ගල්වල හන්දිය ප්‍රදේශයේදීද රියානතුරක් සිදු වුණා. ඒ මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් එහිදී යතුරුපැදියේ පසු පැදිකරු මියගොස් තිබෙනවා. පැදිකරු සහ මෝටර් රථයේ රියදුරා තුවාල ලැබූ බවයි පොලිසිය සඳහන් කළේ. වැලිකම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථය පෙරළී තාපයක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. ඉන් ත්‍රිරෝද රථයේ රියදුරා තුවාල ලැබුවා. පිටුපස අසුනේ ගමන් කළ පුද්ගලයා මියගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් තවත් අනතුරක් සිදුව තිබෙනවා. එහිදී වෑන් රථයේ රියදුරා මියගොස් ත්‍රිරෝද රථයේ රියදුරාට තුවාල සිදුවී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. මේ අතර නොසලකිලිමත් භාවයේතුෙන් සිදුවන මෙම බොහෝ අනතුරු වළක්වා ගැනීම සඳහායි ස්වාතීන රූපවාහිනී මාධ්‍ය ජාලය ක්ලීන් ශ්‍රී ලංකා සමග එක්ව ටේක්යා සුරැකිමු මගතොට වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ප්‍රදේශ කිහිපයක වැසියන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නායිර සබරගමු සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල මාතර මහනුවර සහ නුවරළිය දිස්ත්‍රික්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකියි. මුලතිව් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පසුරු දෙකෙන් පමණ පසු වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු මැද සහ සබරගමු පළාත්වල මෙන්ම මොනරාගල පුත්තලම හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර 40-50 අතර තරමක තද සුළං නැතිවිය හැකියි. හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ විටින් විට පැයට කිලෝමීටර 50-60 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතිනවා. එම අවස්ථාවල මෙම මුහුදු කලාපයේ රළුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පුත්තලම සිට කොළඹාරා ගාල්ල දක්වා වෙරළට ඔබෙන් මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2-2.5 අතර උසකින් ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා. පොළොන්නරුව ගිරිතලේ රක්ෂිතය ඇති වූ ගින්නකින් අක්කර 10ක් පමණ විනාශ වී තිබෙනවා. රක්ෂිතයේ සීපී පුර ප්‍රදේශයේ ගින්න හටගෙන ඇති බවයි මින්නේරිය පොලිසිය පවසන්නේ. රක්ෂිතයේ සීපී පුර ප්‍රදේශයේ පිහිටි වීමෝලකට විදුලිය සපයන විදුලි රැහැනක රිලවෙකු ගැටීමත් සමග ගින්න හටගත් බව ප්‍රදේශවාසියෙකු සඳහන් කළා. වියලි කාලගුණයේ සාධික සුළං හේතුවෙන් ගින්න සීග්‍රයෙන් පැතිර ගොස් තිබෙනවා. මෙන්නේරිය පොලිසිය ප්‍රදේශවාසීන් සමග එක්ව ගින්න මැඩ පැවැත්වීමට උත්සාහ කළද එදා සාර්ථක වුණා. ගිරිතලයේ යුද හමුදා කඳුරේ නිලධාරීන් සහ පොළොන්නරුව ගිනි නිවීම ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න නිවා තැමීමටයි කටයුතු කළේ. ස්පාඤ්ඤයේ ලැව්ගින්නකින් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා. දකුණු දිග යුරෝපයේ බලපෑ දැඩි උෂ්ණත්වය සමග ස්පාඤ්ඤයේ ලැව්ගිනි තත්ත්වයක් හටගත්තා. ගිනිකුණ දිග අල්මේරියා පළාතේ ග්ලැරෝට්ස් ප්‍රදේශයේ හටගත් ලැව්ගින්නෙන් 12 දෙනෙකු මිය ගිය බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. තවත් 6 දෙනෙකු තුවාල ලැබුවා. මිය ගිය ඇතැම් අයගේ මලසිරු ගිනිගත් මෝටර අත තුල තිබී හමු බව සහන කණ්ඩායම් ප්‍රකාශ කළා. වෙදිලි රැහන් කඩා වැටීම සමග ගිනි ගැනීම ආරම්භ වූ බවයි සිද්ධි ඇසින් දුටුවන් සඳහන් කළේ. පසු එම තත්ත්වය වනාන්තර දක්වා පැතිර ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ලැව්ගිනි ඇතිවීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව බලධාරීන් මෙතෙක් තහවුරු කර නැහැ. දකුණු දිග යුරෝපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40කට ආසන්නයි. එම උෂ්ණාධික කාලගුණය සමග ලැව්ගිනි හට ගැනීමේ වැඩි ඉඩ කඩක් ඇති බවටයි කාලගුණ අංශ අනතුරු අඟවන්නේ. ප්‍රංශයේ පෘතුගාලයේ සහ ඉස්පාඤ්ඤයේ ලැව්ගිනි මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන බටයින් සිය ගණනක් යොදවා තිබෙනවා. දහස් ගණනක ජනතාව තම නිවාස අතහැර දමා ආරක්ෂිත ස්ථාන කරා ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. පාපන්දු ලෝකෝසලාන් තරගාවලිය අවසන් පූර්වාටයේ සුසුකම් ලබා ගැනීමට ප්‍රංශය සමත් වුණා. යාර්ද අවසන් පූර්වාටයේ මොරොක්කාව සමග පැවති තරගයේ 2.0 ලෙස ජයග්‍රහණය කිරීමත් සමගින් මෙම තරගයෙන් පරාජයට පත් වූ මොරොක්කෝ කණ්ඩායමට ලෝක කුසලන පාපන්දු තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා. තරගයේ යාර්ද අවසන් වාටයේ තෙක් දෙපිලටම ගොල වාර්තා කිරීමට අවස්ථාව හිමි වූයේ නැහැ. කෙසේ වෙතත් තරගයේ 60 මිනිත්තුවේදී සහ 66 මිනිත්තුවේදී ප්‍රංශ කණ්ඩායම ගොල වාර්තා කළා. ඒ ප්‍රංශ කණ්ඩායමට වටිනා දඬුවම් පහර අවස්ථාවක් හිමිවීමත් සමගින්.

0: ඩෙංගු රෝගීන් වෙනුවෙන් රෝල් ධාරිතා වැඩි කරන බව ඇමති නලින්ද කියයි. ගොලි අභියෝගාමුවේ ගෙවුණු මාසයට සංචාරකින් 181,200ක් දිවයිනට. රුපියල් කෝටි පාක මුහුදු කූඩැල්ලන් සමග 26ක් අත්අඩංගුවට ගැනේ. සමේ රෝග ගැන සෞඛ්‍යයෙන් අනතුරු ඇඟවීමක්. ගීතෙන් චනහදවත් කුල්මත් කළ කැන්ඩි ලමිසි ජීවිත වේදිකාවෙන් බැසයයි. ලැව්ගින්නකින් ස්පාඤ්ඤයේ 12 දෙනෙකු ජීවිතක්ෂයට. මෙලක ලක්කන ප්‍රවෘත්ති පස්සර එකට බලාපොරොත්තු වන්න.
1: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
0: දැන් ආටබ් විශේෂාංගය.
1: නොපෙනෙන මානෙක හිද දකින්නට වෙරදරන.
2: තෙගපෙන හිත්වල දෝමකාරය. අයබෝන් ආටහබ් තුළින් අදත් අපි සුදානම් කලාවේ අලුත්ම නිර්මාණාත්මක තොරතුරක් ගැන ඔබට කියන්නට. සිංහල සිනමාවට තවත් පිටුවක් එක් කරන්නට බලාගෙන ඉන්න මේ අපූරු චිත්‍රපටය මං හොයන්නේ

0: හොයන්නේ ප්‍රේමයක් මේ සිනමාපටි නම ඇහෙනකොට. මේ නමින්ම තේරෙනව නේද මේක හදවතට සමීප වෙන ලස්සන ආදර අන්තරයක් කියලා. හැබැයි ආදරේ වුණත් මේ කතාව ඔබට හුරු පුරුදු කතාවක් නෙවෙයි.
1: ඔයා හිතන්නේවත් නැති ලස්සන දවසක එයා ඔයාගේ ඉස්සරහට ඇවිත් එයාගේ ලස්සන ඇස් දෙකෙන් මගේ අයියට ලස්සන රහසක් කියයි.
2: වාව්! සුපර් ඩ්‍රීම්.
1: ඩ්‍රීම් එකක් නෙමෙයි. ඒක දවසක ඇත්තක් වෙනවමයි.
0: අපි හැමෝම ජීවිතේ එක එක කාලවලදී ආදරේ හොයනවා. සමහරුන්ට ආදරේ ලැබෙනවා. සමහරුන්ගෙන් ආදරේ මගහැරෙනවා. තවත් සමහරු තමන් ළඟ තියෙන ආදරේ අඳුර ගන්න බැරුව මුළු ජීවිත කාලෙම අතරමං වෙනවා.
3: මේ රංගිලා ගර්ල්ස් එකේ නේද?
4: ගර්ල්ස් අර බොයිස් ස්කූල් වලට යන්න බෑනේ. අපේ අප්පච්චි කතා නොකර ගියාට මුකුත් හිතන්න එපා. එයා ටිකක් සැරයි.
2: සැරයි කිව්වේ කොච්චර විතර සැරද? තව එක පාරක් කරි මගේ දරුව දිහා බලලා වුණොත්?
4: දැන් ඔය ඇති අප්පච්චි, ආයේ ඔය මිනිහා මගේ ඇස් දෙක ඉස්සරහට ආවත් මං හැරිලවත් බලන්නේ.
2: මගේ ළමයාට ඇත්තටම ආදරේ මල.
0: මං හොයන්නේ ප්‍රේමයක් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණිත් දක්ෂ සංගීතවේදී තිලින තාරක. ඔහුගේ අපූරු තනු නිර්මාණවලට තමන්ගේ මිහිරි කටහඬින් ජීවය දෙන්නේ අපේ රටේ ඉන්න තවත් ආදරණීය ගායන ශිල්පියෙක් හර්ෂ ධනෝෂ්. හර්ෂ ධනෝෂ් එක්ක සුමිහිරි කටහඬකට හිමිකම් කියන ප්‍රනීෂා ත්‍යාගරාජන්.

දර්ශන තෙවරාජා අභිලාෂ වගේම පූජාන කියන මේ තරුණ රංගන ශිල්පීන් තිදෙන හරහා දිගහැරෙන්නේ සරල ආතර කතාවක් නෙවෙයි. ඒක තමන්ගේ ආත්මය පාවා දෙමින් හරි සැබෑ ප්‍රේමය හොයාගෙන යන සංකීර්ණ හැඟීම් බර චාරිකාවක්. ඒ විතරක් නෙවෙයි, නිල්මිණි තෙන්නකෝන් වගේම අනුරාධා මල්ලවාරච්චි වැනි දක්ෂ රංගන ශිල්පියන්ගේ චරිත හරහා මේ තරුණ ආදර කතාවට වැඩිහිටි සමාජයෙන් වගේම පවුලින් එල්ලවෙන බලපෑම, ජීවිතයේදී අපිට ගන්න සිද්ධ වෙන තීරණාත්මක තීරීම් මේ චිත්‍රපටය තුළින් කතා බහට ලක් වෙනවා. හැමෝම ආදරේ ඉල්ලන ලෝකෙක තමන්ට හිමි ඇත්තම ප්‍රේමය කාටද ලැබෙන්නේ කියන ප්‍රශ්නෙට කුතුහලයෙන් වගේම ආදරෙන් පිරුණු ලස්සන සිනමාත්මක උත්තරයක් තමයි USY අජිත් නිෂ්පාදනය කරන මං හොයන්නේ ප්‍රේමයක් චිත්‍රපටයෙන් අපිට දැක ගන්නට ලැබෙන්නේ.

0: පුරු සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ ක්ෂේත්‍රයේ දක්ෂ අධ්‍යක්ෂවරයෙක් වන තෙලින බොරලැස්ස. ඔහුගේ කලාත්මක ඇහෙන් මැවුණු රූපරාමතුලින් ප්‍රේක්ෂකයාගේ හදවත් තුළට ඔහු ගෙන යන්නට හදන පණිවිඩය කුමක් වේද?
1: මේ මුළු ලෝකෙම මාව තේරුම් නොගත්තට කමන්නේ. මේ හැමදේම මෙහෙම වෙන්නේ ආදරේ නිසා විතරමයි කියලා ඔයාට පුළුවන් නම් තේරුම් ගන්න.
0: ලබන සතියේත් ආටප් තුළින් නැවුම් වූ කලාතුරතුරක් අරගෙන මම එන්න. ඔබට සුබ සතියක්. මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර.
2: ආටප් කලාවේ අද ගැස්ම සොයා
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: 12:31 දැන් වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: බහ වෙලා දැන් ගොඩක් වෙලානේ දැන් ඔස්සේ මහල අප ඉක්මනට අවන අපෝ හාඩ් බීට්ක පැත්තට තවයිතින් ටික වෙලා ඔය මටත් ඉන්න වෙලා ඔබ තියෙන්නේ ඔයාටත් එන්න පුළුවන් මේ පැත්තට සින්දු අහන්න කැමති අයව එකතු කරගන්න ඕන දෙයකට පුළුවන් තව පැය භාගයක් වගේ තමයි වෙලා ඔබ තියෙන්නේ මෙනට ඉන්න පැයවාගටත් අඩු ඉන්නේද ජය මම කොල් එකකුත් අරගත්ත මොකද මේ මං ගැන කියන්න ඇත්ති කියලා බලන්න ඉතින් එහෙම තමයිනේ අපිට නිවුස් අහන්න යනකොට ඉතින් කට්ටිය එකතු කරගන්න බෑ ඊට පස්සේ තමයි කට්ටිය එකතු කරගන්න පුළුවන් වෙන්නේ ඔයාව අමතක කරන්නේ නැහැ මං කොහොමයි මේ වෙලාවේ ඔයාව එකතු කරගන්නවා ඒ වගේම වීරක්කොඩි බේකරි එකේ වැඩ කරන හැමෝම ෆුල් බොස් පඩි බොස් ආරණ මදුසංක දිස්නා මිස් චම්පා මිස් මේ හැමෝම එකතු කරගන්න කියනවා ජය මාම් සින්දුවකට එකතු කරගන්න හස්බන්ඩ් නොමිල දෝ අමීෂා ඒ වගේම රසික තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ මාව නැල පැත් නෝර පැත්ති කොහොමද මොකද වෙන්නේ මේ දවස්වල නෙතුනි කියනවා යාමට ගොඩාක් ආදරේ කියලා මාත් හැමදෙම යන්නේ ගොඩාක් ආදරේ නෙතුනි ඔයාට අපි දෙන්නට සින්දුවක් දෙන්න හා හා හා එයා ඇඹිලි පිටින් තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ ඔයාව එකතු කරගන්න හරිම ආදරෙන් සුබෝදසනක් වේවා කියනවා කෙසල්වත්ත නිරෝෆ ෂෝප්පි එකේ වැඩ කරන හැමෝමත් මේ වෙලාව එකතු කරගන්නම් අම්මා නිරෝෂා තාත්තා ජානක වසන්ත මාමා ප්‍රසාද් දයියා මෙන්ඩිස් මල්ලි එකතු කරගන්න කියන නුවන් තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ මේ හැමෝම එකතු කරගෙන අපි අහමු ලස්සන සින්දුවක් ඔයාට මේ වෙලාවේ මාත් ලක්කන අහගෙන ඉන්නවා කියනවා ලස්සන සින්දුවක් ඉල්ලනවා මයන්ති පොළොන්නරුවෙන් මයන්ති ලස්සන නමක් මං හිතන්නේ මට මීට කලින් ඔයාව හම්බ වෙලා නැහැ එහෙම නේද කමක් නැහැ ඉතින් අද හරි හම්බ වුණානේ අපි දෙන්න නේද අද ඉතින් එළියට එහෙම යනවා නම් මතක් කරලා කුඩයක් අරගෙන යන නිවුස් එකේ එහෙම වට ඇහෙන්නේ නැතිනේ පොඩ්ඩක් අද වහිනවා කියලා සමහර පැති තියෙන බස් නැහිර මේ කියන පැති වලට වහින්න පුළුවන් ඔයාට කුඩයක් අරගෙන යන සබරිගම පැති ඉන්න කෙනෙක් නම් වයම පළාතේ පළායම පළාතේ මේ ඉන්න කෙනෙක් දැන් මතක් කරලා කුඩයක් අරගෙන යන්න එළියට යනකොට පස්සේ තෙමිල මුකුත් කියන්නේ බහරිද දැන් අපි ගීත මරියසෙල් ගුණතිලක ඇය ගැන අපි ඔයත් එක්ක කතා කරමු මේ වෙලාව. ඉතින් ඇගේ ලස්සන ගීතයක් තමයි අපි මීට ලෑස්ති කරන් ඉන්නේ ඊළඟට. දැන් ඇය පොප් එහෙම නැත්නම් බයිලා සංගීතයේ නොමැකෙන සලකුණක් විදිහට හිටියානේ. ඉතින් ඇගේ දශක පහකට වඩා වැඩි කාලයක්. දැන් ඇය ආදරය කරන අය ඇය ආදරය කරන අයගේ හදවත් තරින් සැරසවලක් තියෙනවා ලස්සන ගීත වලින් ගීත එකතුවකින්. ඉතින් අපේ ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ උඩු යටිකුරු කරපු කෙනෙක් තමයි පොප් රජිනක්නේ. විදිහට මරියසෙල් ගුණතිලක හඳුන්වන්න පුළුවන්. ඉතින් ඇගේ කලා දිවියේ විශේෂ කෙනෙක් තමයි දැන් ක්ලැරන්ස් විජේවර්ධන කියන්නේ. ඉතින් ඔහුත් එක්ක තැයි ගීත ගණනාවක් කරලා තියෙනවා. ඇය 70 දශකයේ ලංකාව බිහිවුණු බ්‍රෑන්ඩ් සංගීත සංස්කෘතියත් එක්ක ඇගේ වෘත්තිය තව ටිකක් ඉහළට යනවා නේද. ඉතින් ක්ලැරන්ස් විජයවර්ධනත් එක්ක මේ විදිහට එකතු වෙලා තියෙන ඉතින් ඇය සමහරක් අය ඇයට කියලා තියෙනවානේ ඔයාට බයිලා ගීත විතරද එහෙම නැත්නම් පොප් ගීත විතරද කියන්න පුළුවන් කියලා. නෑ එහෙම නෑ. ඇය එක තැනක කියනවා ඔයාට දැන් ඒකට හොඳ පිළිතුරක් විදිහට ඇය කියනවා ඇය සිහින නෙළුම් මල් ගීතය ඇය විසින් ඒකට පිළිතුරක් විදිහට ලබා දුන්න එකක් දෝ කියලාත් ඇය වෙලාවකට කියලා තියෙන. ඉතින් හැම පැත්තෙම ඇය දක්ෂ ගායිකාවක් කියන එක අපිට මේ වෙනකොට ඔප්පු කරලා ඉවරයි නේද. ඉතින් ඇයගේ නොමැකෙන හඬ මේ වෙනකොට අපිට අහන්න පුළුවන්. ඇගේ කලා ජීවිතේ කලාකාරණියක් විදිහට ඇය නැති වුණත් ඇගේ ගීත ඒ විදිහටම රැඳිලා තියෙනවා. මේ ගීතය ඒ වගේම එකක් වේවි යොවුන් සේන ලෝකේ. අහලා බලන්නකෝ.

0: දැන් වෙලාව දවල් 12:43.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙතම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: මගේ නම් මගේ ජීවිතෙත් මල් තමයි. මල් මල් මල් මල් ගොඩකින් පිරීලා තියෙන්නේ. ඔබ තමයි නේද සතුටින් ඉන්නකොට කැමති කෙනෙක් ඉන්නකොට ජීවිතේ මල් වගේ තමයි සතුටින් ඉන්න පුළුවන්. මල් පිරුණු ලෝකයක්. හැබැයි මට දැන් ඔයා ගාවින් යන්න වෙනවනේ. ඊයට කමක් නැද්ද? හැබැයි ඔයා මායි අය හම්බ වෙන්නේ සඳුදා. මොකද දවස් දෙකක් තියෙන අනිවාර්ය දවසක් වීකෙන්ඩ් එකක් ඉන්නේ. යන්න කලින් මට එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ. ලස්සන සින්දුවකට එකතු කරගන්න. හැමදාම මැසේජ් කරන්න බැරි වුණත් හැමදාම ඔයාව අහනවා. රෝසමල් එක කුංචි හාදු ගොඩක් එවල තියෙන. ඉතින් එහෙම තමයි නේ වැඩ ගොඩක් එක්ක ඉතින් අපි ඉන්නකොට චුට්ටක් විතරයි වෙලාව වෙන් කරගන්න බැරි වෙනවා. ඒත් කමක් නැහැ. ඩොම්පෙන් ඉන්දිකා තමයි මේ විදිහට කියන්නේ. ගොඩක් ආදරේ. ඉතින් මේ විදිහට පුංචි මහරි වෙලාවක් වගේ වටින වෙලාවෙන් වෙන් කරලා මං වෙනුවෙන් නෙවුවට. හයි, කොහොමද ඇක්කේ? මම ආකාශම. ඔයා අදත් වෙනද වගේම ඔයා වසද්දට ආගෙන ඉන්නේ. දැරණියගල ඉඳලා නන්ද සිරිය වගේම නිහල් අම්මරේ මල්ලවත කුදු කර ගන්න කියලා මේ වෙලාවේ ලස්සන සින්දුවකට හાર્ට් බීට් ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා ඔයා. මුල සිංහලින් 10 තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ අම්මා තාත්තා ලොකු මල්ලි චූටි මල්ලවත කුදු කර ගන්න කියනම ඉන්දුනිල් ප්‍රනීත් කෞෂී තවඩාක් අයින මේ හැමෝම එකතු කර ගන්න. එයාගේ චූටි මැනික ඉන්න කිවත් එකතු කර ගන්න. මාවත් එකතු කර ගන්න වාක්‍යරෝ. කේඩියේ සමරසිංහ ඔයාවත් එකතු කර ගන්න. යෂ් මාවත් එකතු කර ගන්න. අනුවරින් සංජීව මැසේජ් එකක් දාලා තියෙනවා. යක්කලින් ශාලු ඔයාවත් එකතු කර ගන්න. හරිම ආදරෙන්. එහෙනම් මම යන්නද? මම ගියාට ඉතින් එනවනේ තව දවස් දෙකකින්. ඉතින් මේ ආදරය ඔය විදිහටම තියාගන්න. මම ගිහින් එන්න පරිස්සමට සතුටින් ඉන්න. මම යෂ්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5.
2: ලුකයා මාරෙ වෙනනේ ඌනේ දොක්කි කිවානේ මඩ මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්
2: කෝල්ද ඩොක්ටර්? යාද සුන්නදේ මම කිරිති බුන්නේ අයියා සීනි වෙලනේ මුකු තතපය වැඩ කරන්නේ අයියා මට. සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
1: hina baby sindu ahanna FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
4: Evening drive with Chamit and Charu.
5: Sama anugrahaya.
4: Marksman samuha vyapare vithin genwa pita harina dan navanimavakin ena domaso entry wiketime yantrika sadambara himikaru ekubanna. Adumama thanna 21.7 679 579.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
0: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
7: තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
8: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
7: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
9: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
0: සම අනුග්‍රහය. 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
8: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.

0: Live Beat Epita Mix Weather Heartbeat අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පව

ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීක අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ජාතික අධ්‍යාපන ආයතනයේ 2026 උපාධි ප්‍රධානෝත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ඇතුළු උපාධි පාඨමාලා 8ක් සමත් වූ අය වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය දයාරත්න බණ්ඩාර මහතා ඇතුළු අධ්‍යාපන ශිෂ්‍යයන් සම්බන්ධ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේදී අග්‍රාමාත්‍යවරියගේ යාතින් උපාධිලාභීන් සිය උපාධි ලබා ගත්තා. අමෙරිකා සහ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවලින් මියගිය ඉරාන උත්තරීතර නායක අයතුල්ලාල් කමේනිගේ දේහය ඉරානයේ පූජනීය නගරයක් වන මෂාඩී ඉමාම් රේසායි සිද්ධස්ථානයේ නිල වශයෙන් මිහිදන් කර තිබෙනවා. ආධ්‍යාත්මික නායකයා ඇතුළු ප්‍රහාරයෙන් මියගිය පවුලේ සමාජිකයින් 4 දෙනාගේ දේහයන් පසුගිය සතිය පුරා ටෙහෙරාන් සහ කොමි නගරවල මහජන ගෞරවය සඳහා ප්‍රදර්ශනය කෙරුණා. ඉන් අනතුරුවයි අවමංගල්‍ය උත්සවය සිදු කෙරුණේ. ඊයේ කමේනිගේ උපන්කම වන මෂාඩ් නුවරට රැගෙන ආ දේහය මෙලියන ගණනකගේ සහභාගීත්වයෙන් යුතුව මෙහෙදන් කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් ආරීජේ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙකුට

පස්සරු එකපහු වෙලා විනාඩි 9යි වෙනව. අයිබෝවන් සුබදා වෙලක්. අද ජූලි මාසේ 10 වෙනිදා අපි සති අන්තයක සිකුරාදාවක මුණ ගැහෙන්නේ. මේ වෙනකොට ඔයාලඟ තියෙන වටිනා සම්බන්ධතා එහෙම නැත්නම් ඔයගේ සල්ලි ලස්සන දේවල් හෙට වෙනකොට නැති වෙලා යයි කියලා පොඩි දෙගිඩියාවකින් එහෙම නැත්නම් සැකයකින් නම් ඔයා ඉන්නේ මට ඔයාට මතක් කරලා දෙන්න සිද්ධ වෙනවා. ඔයා මේ වෙලාවේ කියන ඔයගේ වර්තමානයේ තියෙන සතුට අහිමි කරගන්න යමින් තමයි ඉන්නේ. ඔය පාර හරි නෑ. හරිද? ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ මේ අපි අත්විඳින කිසිම දෙයක් සදාකාලික නැහැ කියන කතාව. එතකොට අපි මොකද කරන්නේ? එහෙම සදාකාලික නොවන දේවල් ටිකක් හැමදාම අපි ළඟ තියෙයි කියලා හිතාගෙන අපි හිතින් මාර විදිහට අරගලයක නියැලෙනවා. මේ දේවල් මේ තත්ත්වෙන් හැමදාම පවත්වාගෙන යන්න ඕනේ කියන හැඟීම නිසා. හැබැයි මේ ලෝකේ තියෙන කිසිම දෙයක් අපිට හැමදාටම අයිති කරගන්න බැහැයි කියන දේ අපි ඉන්නේ මේ අර පොඩි ට්‍රිප් එකක් ඇවිල්ලා කියන දේ තේරුම් ගතට පස්සේ. ඔයාට ඔය අහිමි වීමේ බය කියන එක නැති වෙලා යනවා. ඊට පස්සේ ඔය තියෙන ටෙන්ෂන් එක නැති වෙලා යනවා. එහෙම වුණාම ඔයාලා ජීවත් වෙන්න ඕනේ කියන හැඟීම ඇති වෙනවා සහ ඔයා සතුටින් ජීවත් වෙන්න පටන් ගන්නවා. අන්න එතෙන්ට හිත වෙනස් කරගන්න පොඩ්ඩක් ට්‍රයි එකක් දෙලා බලමුද? බයෙන් ඉන්න එපා. සැකෙන් ඉන්න එපා. සතුටින් ඉන්නේ වෙනවට බයසක වෙනවට සතුට ආදේශ කරලා බලන්න. මම ඒක කියලා දෙන්න. හතර වෙනකම වහන් ඉන්න. හරි. එකයි විනාඩි 11 වෙලාව. ඕල් ටයිම් බෙට්ස් ඉට් චාමින් පටන් ගත්තා.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: Ekahi venada dahatarai.
2: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
5: ලොකයා මාර වෙනනේ ඌනේ දුක්ඛ කිවානේ මඩ මෙමරි ලොස් කියලා
6: මෙමරි ලොස් කවුද ડોක්ටර් යාරු සුන්නද
5: මම කිරිත් බුන්නේ අයියා සීනි වෙලනේ මුකුත් අතපය වැඩ කරන්නේ අයියා මට සුපුරි ડોක්ටර්නේ ડોක්ටර් හරියටම කියලා දෙනවානේ
4: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
1: Evening drive with Chamit and Charu.
2: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
1: FM 93.7 93.7 93.5 93.7 හිතෙන් මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: රඩියෝ ITN වෙනතයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච්ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7 0.3 93.5 93.7. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: නතරයේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටරයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරයිය NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
3: එකයි වෙනාට විසේ එකයි වෙලාව 0.7 0.3 93.5 93.7 නම්බර එක බිසි. මට මැසේජස් ගොඩක් එනවා නේ. ඉතින් අනේ ඔයගොල්ලෝ අසහක් අටහක් දෙන්න එපා. තාම සතුටින් අපි මේ මැසේජස් ටික බල බල ඉන්නේ. හතර වෙනකන් කියන්න තියෙන මේ මැසේජස් ටික තමයි. ඒ අතර ඉතින් ඔයගේ මැසේජ් එකක් තියෙනවා නම් ඉතින් මං කැමතියි. අයබෝවත් ජාමි මිස් අද සතුට වෙන්න යන්නේ දෙන්නේ. මොකද ඒගොල්ලන්ට පළමුවන ස්ථානය දිනා ගන්නවා. මට මැසේජ් එකක් එවලා 12:52 වෙලා තියෙන්නේ. හිතන්නේ රංජි තුෂාරි ඔබ ජයග්‍රහණය කරනවා කාලෙකට පස්සේ. නෑ නමස් නල දෙන්න එකතු කරගන්නම් අලුත් සිංදුවක් අහන්න. ඊට පස්සේ සුබ දහවලක් චාමි නකාට ධර්ණයගලට කඩින් කඩවැස්ස කියලා ඔන කාලගුණ වාර්තාව ලබා දෙනවා අපිට. ධර්ණයගල විලකම සිට සෙනකම්ලාත් කොහොමද සෙඩුරේ සෛරය විශ්මිත චාරිකා නූරිටී ෆැක්ටරි එකේ මිස්ටර් කමල් සුරංග එරංග එකතු කරගන්න කියලා තියෙනවා. අද යාළුවෝ ටික වැඩි වෙලා පැත්ත. සුබ දහවලක් ඒවා චාමිනාගේ බොලත් සිංහලෙන් 10 වගේ මැසේජ් එක. අම්මා ඉන්ද්‍රාණී තාත්තා ජයසිංහ ඉන්ද්‍රනිල් ප්‍රණීත් කෞෂි මතු තුහින පපා ආති පපා හබි රංග ඉනුකී ඔයාවත් එකතු කරගන්නවා. අපි ලස්සන සින්දුවක් දෙන්න. ගල්පාත HKD ගාමන්ත් එකෙන් මාෂා දෙල්හානි කමල් දිශාන්ත ධම්මිකා විනීතා චන්ද්‍රලතා ශ්‍රියානි ඉරාගේ කාන්ති චාන්තනී හර්ෂණි මේ කට්ටියම එකතු කරගන්න කියලායි තියන්නේ. හොරනින් මහින්ද කුමාර ඔයා කියන්න යන දේ ගැන මම තව ටිකකින් කියන. හරිද? ඔහොමම අහගෙන ඉන්න. මාලා දමයන්ති උදාරා චාමීන්දී ගගනී ආශිංසනී වදුරබ මාපටුවනින් ඉසුරු මදුෂන් යමුනා චන්ද්‍රිකා ලක්ෂ්මී අමරාවතී කටබොඩාවෙන් දිනෙත් ඉමාශ ලේල් වලින් ප්‍රසික රංචි ශාම් අහංගමින් විද්‍යාරූප බෝසෙන් සුදත් සිල්වා කුෂාන්ති සුනිල් ඥානවති. ඔයමට අමරුනම් මෙවනානේ මම සැලයි කියලා හිතුවද? මං කියනවා තව ගම් ටිකක් වලවන්න. එකයි විනාට 23 යනේ වෙලාව. අමාරුවෙන් කියාගත්තේ වෙයි. අපි සිද්ධා කහලා මේ කතරේම

FM 93.5, FM 93.7, Lakhana Radio ITN. Tava lekai venati.

0: ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: එකයි වෙනට තිස් එකයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: එකයි වෙනාටේ තිස් එකයි වෙලාව ප්‍රවීණ ගායන ශිල්පිනී මරිසෙල් ගුණතිලක ආදරණීය ගායන ශිල්පිනිය අප අතරින් සමුගත් පුවත අපිට අද උදෑසනයේදී අහන්න ලැබුණා. ශ්‍රී ලාංකේය සංගීත ශ්‍රේෂ්ඨ නොමැකන සලකුණක් ලැබූ ඇය මේ යන විට 68 වෙනි වේදී තමයි පසු වුණේ. ඇගේ වයස අවුරුදු 7 තමයි ශ්‍රේෂ්ඨට පිවිසෙන්නේ. බයිලා බටේර පොප් වගේම සම්භාව්‍ය සිංහල සංගීත ශ්‍රේෂ්ඨය තුලත් එකලෙසම තමන්ගේ දක්ෂතාවය දහ දැක්වුවා. 1977 වසරේදී ඇය ගායනා කරපු කැන්ඩි ලමිස් ගීතය තමයි මෙරට සංගීත ශ්‍රේෂ්ඨය දෙවන්ත පෙරළියක් කරමින් ඇගේ සන්නාමයක් විදිහට ඒ ගීතය ජනප්‍රියත්වයට පත් වුණා. සිංහල භාෂාවට අමතරව ඔබ දන්නවා ඇය ඉංග්‍රීසි දෙමළ හින්දි භාෂාවලින් ගීත ගායනා කළා. දේශීය සහ විදේශීය ප්‍රසංග වේදිකාවෙත් ඇය අතිශයම ජනාදරයට පත්වෙච්ච ගායන ශිල්පිනියක්. කැන්ඩි ලමිසි, එතකොට යෝන් සිහින ලෝකේ, කුමරාණෙනි, ආදරය ඔබ මාහට ඇතිද, ඔන්න ඔය ගීත ටික ඇගේ කටහඬෙන් ඔබට මෙහෙම කියartifactId තැහෙනව හැනවා වගේ ඇති. ඇය ඇත්තටම ගීත ගායනට විතරක් නෙවෙයි බටහිර ගිටාර් වාදනයටත් විශේෂ දක්ෂතා දක්වපු ගායන ශිල්පිනියක්. ටැරන්ස් විජේවර්ධන, ජිප්සීස්, එතකොට MS ප්‍රනාන්දු වගේ අප රටේ බිහිවෙච්ච විශිෂ්ටතම සංගීතවේදීන් එක්ක ඇය ඉතා සමීපව ඒ වගේම ඉතාම දක්ෂ අන්දමින් තමන්ගේ ගායන හැකියාව ප්‍රතිභාන්විතව විදහා දැක්වුවා. ඇයගේ ඉල්ලීම අනුව පැය 24ක් තුළ ඇගේ දේහ පිළිපද අවසන් කරතු සිදු කරන බව තමයි දැනගන්න තියෙන්නේ. ඒ ගැන විස්තර අපි ඔබට ඉදිරියේදී කියන්න. ඇයට සදා සුවයම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.

0: FM 93.7 Lakhana Radio ITN.
1: එකයි වෙනාට 37යි.
2: හැමෝම එකම රේස් එක දුවද්දී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
3: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේස්නේ.
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ. බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියල් ග්‍රිප් X5 සහ සුම් X5. සියල් තරෝඩි සුවර්ස්.
4: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

0: සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මම්පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All night beats with

පස්සර එක බහු වෙලා වෙනාට තිස්සටයි තත්ප්‍රතිස්සටයි තිබුණේ. බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනූ තුනයි පහයි අනූ තුනයි හත අපේ මැසේජ් නම්බර් එක. සුබ දවසක් වේවා චා, මේ සින්දුවක් අහමුද කියලා අහන්නේ කවුද කියලා බලමු. කලනේ ඔයාගේ මැසේජ් එක කියන්න හදන්නේ ලස්සන සින්දුවකට හස්බන්ඩ් තුෂාරවත් එකතු කරගන්න කියලා තියෙනවා. හරි, සින්දුවක් දෙන්න. ඊට පස්සේ අපි යනවා බරුදල් පොලට. සෙල් ප්‍රනාන්දු ලහිරෝ ශහනේ නතාලි ශනාර දුමින්ද සෛරේ ශනාන් විරෝන් හැමෝම අහගෙන ඉන්නව නේද? ගුඩ් ආෆ්ටර්නූන් ශාමි. තත්තරක් හරි ඔයා බොයකට අපිව බලන්න එනවනම් අපි ගොඩාක් සතුට වෙනවා කියලා තියෙනවා. කටියක් පුදුම වෙන්න යන්නේ මංගයට ආපු දවසක. එන්නම් වද බොහේකොට සුමනා ඇතුළු යාළු ඔක්කොමලාව එකතු කරගන්න කියලායි තියන්නේ. සුබ දහවලක් ඒවා. ඉතාලියෙන් එකතු වෙන්නේ ප්‍රභා. ඔයා වාතරම් පිළිගන්නෝ මං. ලස්සන සින්දුවක් ඕනේ කියලා තියෙනවා මහත්තයා. චින්තක දුව සවිද්‍යා පුතා සිතිජ එකතු කරගන්න. ගෙනගත් තියෙන තැපැල් කාර්යාලය අපිත් වැඩ කරන ගම. නැත්තම් ඉතින් මේ වෙලාවට වැඩ නොකරම ආවහන් ඉන්න බෑනේ මං හිතන්නේ නේද? ලක්කඩහන් ඉන්නවා කියලා තියෙන්නේ උදතනිය මහත්තයා. චන්දනී මිස්, රිෆ්කා මිස්, සංගීත මේ හැමෝම එකතු කරගන්නම්. වංජුල හේමන්ත තැන්ක් යූ. කොහොම හරි අපිට මැසේජ් එකක් කරනවා නේද ඩක්කාර? හයි හයි හයි, අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. ඉබ්බා ගමුවේ එන් ජී ඇපරල් එකේ සත්තට මහන් ඉන්නවා කියලා තියෙනවා. අරුණි බලන්න සන්ත පොඩ්ඩක් අඩි කරන්න බලන්න. ඒකට ඇහෙනවද දන්නේ? ඔව ඇහෙනවනේ. අනෝ මයින්ඩාද සනිතා විජිතා නිලන්ති සරෝජිනි අනුෂා සංජීවනි මේ අලු කුමලව එකතු කරගන්නවා. අපි සින්දුවක් අහමු ඊළඟට. තව එක මැසේජ් එකක් බලලා හොඳ. අයිබෝන් චාමි ඔන්න ආවාද කලින්ම කියලා කියන එක. يعني කලින්ම කියන්නේ 1.9ට වගේ කලින්ද ඉතින් ඔය කමන්නේ. ඔගොල්ල වෙනදා එන වෙලාවට ටිකක් කලින් මං හිතන්නේ. ගිරිඋල්ල නවනකරේ නිරේෂා පුතා මනීෂ දුව ශෂිනී මහත්තයා රාමනායක අම්මයි තාත්තයි දෙන්න තින්නවා කියලා තමයි කියන්නේ. අනේකාට වෙන විපත් Tamanටත් පාඩමකි. එහෙමත් වෙන්නේ නැ අපිට සිතීමම මෝහයකි. තෙරක් නැති විශ්වයක ග්‍රහලෝක යන කරකි. කිසි දෙයක් නොමැතිය කාටවත් විය නොහැකි. ඒක සහතික ඇත්තනේ. එයාලට විතරනේ හැම් වෙන්නේ, අපිට හැම් වෙන්නේ නැහැ කියලා හිතන් හිටියාට අපිට හැම් වෙන්නේ අපි දන්නේ නැහැ. ඒක නිසා හැමෝම ගැන කරුණාවන්ත වෙන්න, නිහතමානී වෙන්න.

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: එකයි විනාඩිය 45.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙතම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: මේ සින්දුවේ රයිගමයි ගම්බලයි මන් දන්නවා. ඒ කියන්නේ ඔගලන්ට ඔෆිස් එකේ තින්නත් දන්න හැමයි. එකෙක් නේ

고마워요. 밭에 돌아다니지. 하루만 났어 나이래. 예수님도 가봐다가 바로 나왔네 나. 멘도아이 하다에 멘도아이 도나이 안오도나이 바하이 안오도나이 하다 앞에 메시지 넘버에까 하와서 하다를 웬나 칼링 왕마다 메시지가 깨워나오나 망기들이 메시지 깨래 안나 මතක තියාගෙන ඡාමි අපිවත් මතක් කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් කියන්න ඕනේ නැහැනේ මම මතක තියාගෙන පස්සේ මතක් කරන්න. හරිද? එහෙමද කැමති? සරා චන්ද්‍ර ඩයස් එවකට කරගන්නම් ගනේ. සීතල පින්නේ ලාහිරු එළියේ ඇසෙනාගේ සින්දු මාහදරඬු ඒගේ සින්දු ඡාමිගේ හින්දි සින්දු. සින්දු වල වචන මොකෝ වෙනස් කරලා. ඡාමි අපිට තිතිගවහන් ඉන්නවා කියලා තේනෝ සුරේකා රේනු. රුවන් සාගර හසදරා දෝනි එකතු කරගන්න මෙහෙට වහිනවා යුණාට අහනවා කියලා තියෙනවා. කතාපටි සින්දුවිත් කිව්වේ ඔහෙට වහිනවා කියලා කිව්වා. ලස්සන හින්දි සින්දුව කුණි කියලානේ මෙයාත් කියන්නේ. හරි අපි අහමු. ඔයාගේ හින්දි සින්දු වලට තමයි ගොඩාක් කැමති කියලා තියෙනවා. බලන්න ඉතින් ඒ ආදරේ. දොම්පෙනේ දෙක අපි සින්දුවක් අහමු. හින්දි සින්දුවක් මම ඊළඟ පැය මුලට දෙන්නම්. හරි ගණන් ඉතින් අනේ අපි දන්නන්ද ඉතින් අනේ එහෙම ඕනේ කිව්වහම එහෙම දෙන්නට ගාලා සින්දු පොඩ්ඩක් යන්න ගණන් උස්සලා අපි ඊළඟ පැය මුලදී වගේ හමු. හරිද? සබදාව ලක්ෂාමි ග්ලෝබල් ඇපරල් එකේ අනෝම ඔයාගේ මැසේජ් එක කියන්න හදන්නේ. කවුද ඉන්නේ? අනෝම ඉන්නවා. මතු ලතා ජයන්ති හැමෝම එකතු කරගන්නම්. කියනවා හොඳ මිනිස්සු වෙනයි, හොඳ මිනිස්සු වගේ රඟපාන මිනිස්සු වෙනයි, තමන්ගේ මිනිස්සු වෙනයි, තමන්ගේ වගේ රඟපාන මිනිස්සු වෙනයි. ෆිල්ටර් කරගන්න නම් මොලයක් තියෙන්න ඕනේ. හැමදේම අත්දැකීම් කරගන්න කියලා තියෙනවා. ෆිල්ටර් කරගන්න නම් මොලයක් තියෙන්න ඕන. ඇහුණද? ඒක තේරුම් ගන්නත් ඉතින් ඕනේ මොලේ. අපේ සිසරයියා ඔයා කියන දේ අකුරට කරන හොඳටම ගණන් වස්සලා කියලා තියෙනවා. නියමයි. මේ සතිය හොම තමයි. ඊළඟ සතියේදී අපිට යහපත් ප්‍රචාරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් නේ සිසරයියා? ඔහොම ඉන්න. සබදාව ලකේවා චාවිනංග. මේ මැසේජ් එක ජටයන් තොට සේපාලිකා. ඔයාටත් සෙද්දුවක් දැම්මු. තව මැසේජ් එකක් බලමු. චාමි අපි තිනා සින්දුවකට මේ වාදුව පොතු පිටියේ සමන්ත වගේ මැසේජ් එක ආතරණීය දවසක් වේවා කියලා පොකුරු විට සංජීවනියෝ මැසේජ් එකක් කියලා තියෙනවා. හස්බන්ඩ් දමින්ද පුතාලා දෙන්න සඳලු රිෂ්මිතවත් එකතු කරගන්න. අද පෝස්ට් එකක් එවුවේ නැත්නම් බිසීද? කමන්නෑ මන් දන්නවා බිසී කියලා. එවුවට තින් ඔමට මැසේජ් එකක් එවුවනේ. මං ඉත හදාගත්තා. සතුටින් ඉන්නෝනේ. එකයි විනාඩි 52යි. මේ උත්තර වලට මගේ උත්තරේ දන්නේ නැහැ. මේ අහන ප්‍රශ්න වලට මගේ උත්තරේ දන්නේ නැහැ.

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: දවල් එකයි විනාඩි 55යි වෙලාව. ඕල් ටයිම් බෙඩ්ස් චාමි. පළවෙනි පැය වරයි. අපි යනවා දෙවෙනි පැයට. 0.7, 0.3, 0.3, 5, 0.3, 7ට මැසේජ් එකක් කියවලා තියන්න පුළුවන්.

0: වෙලාව පස්සරු දෙකයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: දතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රෝපියක් NLB මෙගා

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ශ්‍රී ලංකා කාන්ත අධ්‍යාපනයේ ඉතා වැදගත් පුරෝගාමී චරිතයක් වන මාරි මියුසියස් හිගිනිස් මැතිනිය ජන්මාන්තර වී වසර 100ක් සපිරෙනවා. එතුමියගේ ගුණස්මරණ පින්කම කොළඹ මියුසියස් විද්‍යාලයේදී ඊයේ පැවැතුණා. මාරි මියුසියස් හිගිනිස් මැතිනිය ශ්‍රී ලංකාවේ කාන්ත අධ්‍යාපනයේ පුරෝගාමී චරිතයක් ලෙසයි සැලකෙන්නේ. 1855 ජර්මනිය උපත ලැබූ මෑය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ බෞද්ධ අධ්‍යාපනයේ ප්‍රවර්ධනය සඳහායි. කර්නල් හෙන්රි ස්ටිල් ඕල්කට් මැතිතුමාගේ ආරාධනය පිළිගෙන ශ්‍රී ලංකාවට පැමිණි ඇය බෞද්ධ කාන්තා දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සිය ජීවිතය කැප කළා. මියුසියස් විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිනිය වන ඇය එම විදුහල ආරම්භ කිරීම සඳහා සුවිශේෂ කැපකිරීමක්ද සිදු කර තිබෙනවා. සුදු අම්මා නාමයෙන් හඳුන්වනු ලැබූ ඇය වෙනුවෙන් කොළඹ මියුසියස් විද්‍යාලයේදී සියවස් ගුණසැමරුම් උත්සවයේ ඊයේ පැවැත්වුණා. බාරකාර මණ්ඩලයේ සභාපති දේශමාන්‍ය අදිද්ද සොයිසා මහතා, විදුහල්පති සංචීවනී බණ්ඩාර මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ මෙන්ම ශිෂ්‍යාවන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. චීනයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයන් 28 දෙනෙකු මියගොස් තිබෙනවා. ගිනිකොනදිග චීනයේ ජින්ජියාන් නගරයේ පාවාන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්න හටගත්තා. කළු ඝන දුමාරයක් සහිතව ගින්න සීග්‍රයෙන් පැතිර යන ආකාරය චීන මාධ්‍ය වාර්තා කළා. ගින්න හට ගැනීමත් සමග ගොඩනැගිල්ල ඉහළ මහලේ සේවකයන් රැසක් සිර වී සිටි බවයි වාර්තා වන්නේ. මෙම ගින්නට වගකිවුත්තන් හඳුනාගෙන දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව චීන ජනාධිපතිවරයා සඳහන් කළා. ජින්ජියාන් නගරය චීනයේ පාවහන් නගනුවර ලෙසයි සැලකෙන්නේ. ලෝපුරා ක්‍රීඩා සඳහා භාවිත කරන සපත්තු වලින් 50% පමණ මෙහි නිෂ්පාදනය කෙරෙනවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු තුනට
3: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද? තවන් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක්

0: Lakhanda Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 10යි වෙලාව. ඕල් ටයිම් බෙට්ස් ඉත් චාමි ඔයා අහගෙන ඉන්නේ. මේ පෑනොත් අපි විනාඩි 10ක් නේද? කෙවලා ඉවරයි. ඒක නිසා 0.7 0.3 9 3 5 9 3 7 මැසේජ් එකක් ඉක්මනට එවන්න. මහියංගනේ සුපුන්ව පෝස්ට් එකක් එවලා තියෙනවා. මොකද්ද කියන්නේ කියලා බලමු. දවසක මට වඩා හොඳ කෙනෙක් ඔයාට හම්බ වෙයි. ඔයාට වඩා හොඳ කෙනෙක් හොයන් ආපු ගමනක් නෙවෙයි මේක. මං ආවේ ඔයාව හොයාගෙන. මට හොඳ ඔයාව. මං ආදරේ ඔයාට. එහෙම කියන අය තින්නවද? ඔයා ඉතින් කාට හරි ඇහෙන්න මල්ලව කියව ගන්නවා. මේ වැඩේ හරියන්නේ නැහැ. මට පරිවියා වගේ මම නිකන් මේ නේද? සංදේශ කාව්‍යයක් වගේ වෙලා තියෙන්නේ මම. ඊට පස්සේ තියෙන මැසේජ් එක බලමු. මේ වෙලාවේ ආව සත්‍යෙට මහන් ඉන්නවා කියලා තියෙනවා. බුලත් කොටුවේ කුමාර අයවයි මානෙල් අචමවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. හරි, අපි ලස්සන සින්දුවක් ඊළඟට අහන්නයි යන්නේ. කලවානෙන් සමන්ත සුබතාවලක් ඔයාටත්. අද අපි සගේ බර්ත්ඩේ එක, සගේ නම පත්මසිරි. බටකොට සිරෝෂන් ගාමන්ට් එකේ මේ මැසේජ් එක පත්මසිරි සර් අහගෙන ඉන්නව නේද සිරියාවේ? ඔබතුමාට නිතර නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ටීම් එක හැමෝම කියන්නේ පියුමි, ලතා, ශ්‍රියානේ, නිරෝෂා, දෙලානේ, නිරෝෂලා මේ හැමෝමත් එක්ක සගේ වයිෆ් ඉන්නවා කියලා තියෙනවා ජීවා. ඒ හැමෝම එකතු කරගන්නවා. පවුල හැමෝමත් එක්ක අපි ඒ ලක්කන ටීම් එක හැමෝමත් එකතු වෙලා ඔන්න හැපි බර්ත්ඩේ ටු යූ සර් කියලා විශ් කරනවා. හරිද? ඊට පස්සේ තියෙන මැසේජ් එක බලමු. සීෂර්ස් වලින් ප්‍රදීප් ලංකා ඔයාගේ මැසේජ් එක මම මේ බලන්න හදන්නේ. සුබ දවසක් වේවා, සිතුම් පැතුම් මිට වෙන ලස්සන දවසක් වේවා කියලා තියෙනු. ලක්කඩන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දු ටිකක් අහන්නමු කියලා තියෙනු. හරි, නවගහ ඇල ඕසියස් ඇග්‍රෝ එකෙන් ඖෂධ රත්තිට ඔමට ආමන්ත්‍රණය කරපු ආකාරයට මගේ වැඩි මනාපයක් නැහැ. මම එක කියන්නෙත් නෑනේ. ඒකයි ලස්සනම කතාව මෙතන. හයි චාමියක්කේ, මං සෙනුල. මං පාඩම් කරන ගමන් අහන් ඉන්නේ කියලා තියෙනවා. ඔගේ ප්‍රෝග්‍රෑම් එක මරුවනේ, කම්බලි නෑ පොඩ්ඩක්වත් කියලා තියෙනවා. ලස්සන සින්දුවක් ඕන කියලා තමයි අපේ සෙනුල කියන්නේ. කම්මැලි නැතුව පාඩම් කරනවද? හරිම ලස්සනයි. ඉස්සර අපේ අම්මලා අපි කඩෙන් අද්දගෙන යන්නේ. අම්මට හනුවක් දන්නේ නේද සෙනුලගේ? මෙන්න මෙයා රේඩියෝ අහනවා. පාඩම් කරන්නේ නැහැ. එහෙම එපා හොඳේ. මාව හන ගමන් පාඩම් කරන්න. හදිතම පාඩම් වෙයි. 2:13.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩි 16යි.
2: Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: ලුකයියා මාර වෙනනේ ඌනේ දුක්කිගේවානේ මට මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාරු සුන්නද?
4: මම කිරිති බුන්නේ අයියා සීනි වෙනනේ මුකු තතපය වැඩ කරන්නේ අයියා මට.
5: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
6: hina vevi sindu ahanna FM 93.5 FM 93.7 handave 4 weddi tune karala tiyaganna
7: evening drive with chamit and charu
8: sama anugrahaya
7: marksman samuha vyapare vithin gen wabita harina dan navanimawakin ena domas wankri wiketi miyantrika sadambara himikaru ekumanna adumama ganna 01176 679 579
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රණ්‍ය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
4: හවස දෙක පහු වෙලා වෙනාට වෙස්සයි වෙලාව 0.7 0.3 93.5 93.7 මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: 93.7 Lakhanda Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 23යි.
0: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකතනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
0: ටේකියා සුරකිමු මගතොට. තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: නතරයේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා

සජකක් කියවලා තියෙනවා. ඔගොල යාළුවද? එකතු කරගන්න ඕනද? මම පත්මසිරිසට දැන් ටිකකට කලින් විශ් කළා. අත දින උපදිරිය සමරන පොල්කහ වෙල සරත් චන්දනායක ගුරු පියාණන්ට සුබ උපන්දිනයක් වේවා කියලා විශ් කරන්න කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. සා නිතක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා. ආදරයෙන් එකතු කරගන්න. ඊට පස්සේ ගෙදර වැඩ කරන ගමන් ඔයාව හංග ඉන්නවා පී කියලා ජා ඇල ඇන් ඉරෝෂණී පවුල හැමෝම එකතු කරගන්න කියලායි තියෙන්නේ. ජීවිතේ තනි වෙච්ච ගොඩක් මිනිස්සු ළඟ තිබ්බා කියාගත නොහැකි දෙක කතාවක්. හිනාවක් යටින් සංගවගෙන හිටපු නොකියපු වේදනාවක්. කවුරුවත් අහලා නැති කවුරුවත් තේරුම් ගන්න නොහිතපු නිහඬ කතාවක්. ඒක ඇත්තටම අපිට සමහර මිනිස්සුන් දැක්ක ගමන් හිතන්න බෑ කෙනා එච්චර ප්‍රශ්නක හිටියද කියලා නේ. සමහර වෙලාවට ජීවිතෙන් සමුගත්ත සමහර මිනිස්සුන් ගැන හොයලා බලනකොට ඒ මිනිස්සු ජීවත් වෙච්ච විදිහ ගැන හිතලා බලනකොට අපිට හිතා ගන්නවත් බෑ ඒ මිනිස්සගේ පපුව ඇතුලේ එච්චර ප්‍රශ්න ගොඩක් තිබුණාද කියලා. ජීවත් වෙච්ච විදිහට හිනාවලා අනෙක් මිනිස්සුත් එක්ක සතුටෙන් ඉඳලා අනෙක් මිනිස්සුන්ට උපදෙස් දෙගෙන හිටපු මිනිස්සු එකපාරට ජීවිතය කලකිරිලා ජීවිතෙන් සමුගන්න අවස්ථාවන් ගැන අපි අහලා තියෙනවා. මෙහෙම ඉවසලා ඉවසලා බැරිම තනක් යනවනේ. සීරුව කියලා, බිඳුව කියලා. අන්න එතනට ආවහම තව ටිකක් වැඩිපුර ඉවසන්න. එතනින් පස්සේ හැමදේම හරියනවා. වාට මෙතනින් එහාට කිසිම ගමනක් නැහැ. මෙතන තමයි අමාරුම තැනම. මෙතන තමයි මෙතනින් එහාට කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා හිතන තැන චුට්ටක් ඉවසන්න. එතන චුට්ටක් නැවතින්. හැමදේම මතක් කරලා පොඩ්ඩක් කොහේ ඉන්න? පාඩුවේ ඉන්න. එතනින් පස්සේ හැමදේම හරියනවා.

0: හවස දෙකයි විනාඩියේ 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: මැසේජස් ලැබිලා නෑ මම දැක්කේ නෑ කියලා හිතන්න එපා. දැක්කා. මේ සින්දෙන් පස්සේ කියන්නම්.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස දෙකය වෙනාදී 35 වෙලාව මඩපාතේ සුබෝධි පැරිහිටි සංගමයේ පොඩි හිටියන එකතු කරගන්න ඕනේ. එලේ පෙරඹ ආනන්ද නන්දලාල් හැමපාල ජයතිස්ස සෝමදාස කරුණාදාස ජයසේන සිරිකුමාර ලක්ෂ්මන් වලව එකතු කරගන්නවා මං. ඊට පස්සේ හායේ ජයමාමා අද වැරෙට ගියාද? නෑ වගේ නේද? සමන් මලින් පවන් සැලේවා දුවේ කියලා දෙව්වේ. මං තාපඩේ සමන් කියලා කියන්නේ මිනිස්සෙක් කියලා ඉතින් කතා කරන්න යන්නේ. ඔය එක පාට නේද? නමක් කියලා හිතුවා මං. බඩ විලං කෙනාගේ නම මලින් වෙන්න බෑනේ කියලා. ඊළඟට දිනව පවන් කියලා. ඉතින් රැවටෙනවනේ. හරි හරි බලමු. කොට්ටාව වේඩක් ගොඩි බේකරි එකේ ලොකු බොස් උපොල් පොඩි බොස් වරුණ චම්පා මිස් දිස්නා මිස් මදුශංක ජගත් එකතු කරගන්න. අද ඒ කියන්නේ වැඩට ගිහිල්ලානේ. ඒ කියන්නේ දැන් ඔයාට සනීප වෙලා මං හිතන්නේ නේ. හොඳයි. ත්‍රිකුණාමලේ පහේ කනුවේ පුංචි බණ්ඩා පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. සුබ සන්ධ්‍යාවක් චාමී අක්කා. මමත් වහගෙන ඉන්නේ සුජීව මధుරංග යටි අන්තටින් ලැබු මැසේජ් එක. චාමී මටත් සින්දුවක් ඕනේ. පිටිගලින් චමෝදී රේණුක අක්කා ආරාධනා ටෙරස්සකේ පිටිගල බොරළු හේනේ සුසන්ත සම්පත්. ඔයා තමයි මට මැසේජ් එක එවලා තිබුණේ. සුබ දවසක් චාමී. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. වියන ග්‍රේෂන් එකෙන් බොස් එනවා. තිලක් කුමාරස, සුසන්ත, සුරේෂ්, රුක්මන්, අංජලි, හෂෙන්, කවිදු, බණ්ඩාර ඇතුළු ලක්කඩහන හැමදෙනාම එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි කියන්නේ. හරි හරි කොහොම එකතු කරගන්න. 2:37

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
3: හවස 2:00 විනාඩි 41යි
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දාන සම අනුග්‍රහය
2: දතරයේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රෝපියක් NLB මෙගා

සංස්කෘති ජනකිරුල හදවත රත්තරන් ජෝති අසම සම හැඟුම් ප්‍රකාශනය ලක්කඩ හැඟුම් වරුසාව ජූලි 11 වන සෙනසුරාදා

0: FM 93.5, FM 93.7, La Kanda, Radio ITN.
1: ධන්වාද කුලී ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්නේ පරිස්සමින්. මොකද ජන්න කිව්වහම ජන්නම ජන්න.

0: 95 FM 93.7 Lakhana Radio ITN.
1: හවස දෙකයි විනාඩියේ 48යි වෙලාව. සිංගල් පේස් විදුලියෙන් ක්‍රියාත්මක වන පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණකින් ඔයාට තෙල් ටිකක් ලබා ගන්න පුළුවන් විදිහක් ගැන මම මේ කියන්නේ. වැඩේ ලේසි කරලා දෙනවා ඩෝමා හෝම් ඔයිල් මේක එකක් වගේ ගෙදර තියෙනවා නම්. පොල් තෙල් විතරක් නෙවෙයි සමහර බෙහෙත් වර්ගවලට සමහර කෑම වර්ගවලට උමනා වෙන සූර්යකාන්ත, කජෝ, වටකා, අබ, කොහොඹ, එඬරු වගේ දේවල් වලින් තෙල් හදා ගන්න හොඳම විස්තම තමයි ඩෝමා හෝම් ඔයිල් මේක කියලා කියන්නේ. සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් ඒක නිසා ගෙවි යාම අහුමයි කියන විශ්වාසය තියා ගන්න පුළුවන්. මිල වෙන රුපියල් 88.117 679.5 79ට කවල එකක් තියලා වට ඩෝමා හෝම් ඔයිල් මේක එක ගැන තව වැඩි විස්තර දැනගන්න පුළුවන්. එතකොට හවස 4 වෙනකන් මංගාව තියෙන නම්බර් එක තමයි 0703 935 937 කියලා කියන්නේ. පළමු මැසේජස් ටිකක් නේද? හයි මාත් ඉන්නවා කියලා චානු රත්තරින් මැසේජ් එකක් කරලා තියෙනවා. ගෑනු ළමයි එපාම වෙලා තියෙන්නේ කියලා චානු මට මැසේජ් එකක් කියලා තියෙනවා. එහෙම එපා ඉතින් නේද? හැමෝම එක වගේ නෑනේ චානු. මට හොඳ ගෑනු ළමේ කම්බ වෙයි. නිකන් නාට්‍යක ටෙලි පිටපතක් වගේ කිව්වනේ ලස්සනට. ඒ නිසා බලාපොරොත්තු හරි වැදගත්. මිරිහන DS අපරල් එකෙන් අපේ දිසඳ ඉන්දිකා සඳු කුමුදු දිමුදු එකතු කරගන්න කියලා මැසේජ් එකක් කියවලා තියෙනවා. ස්තුතියි හන් ඉන්නවට. ඊට පස්සේ සුබ දවසක් ශාමි අපිට වහගෙන ඉන්නවා. ලස්සන සින්දුවක් අහමු කියලා ප්‍රියා බණ්ඩාරගමින්නේ ද මැසේජ් එක කියවලා තියෙන්නේ. හරි හරි. Thank you.

0: ලකඩ රේඩියෝ ITN
1: හවස 2:56 වෙලාව මේ සින්දු අහගෙන අපේ අන්තිම පාඩම්මයි හදන්නේ 0.7 0.3 0.93 5.93 7 මැසේජ් එකක් එවන්න ලැබිලා තින අන්තිම වෙලාව එවන්නකෝ මැසේජ් එකක් බලන්න

0: සහනෝලිකා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
3: හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ කටුනේරිය ලන්සිගම ප්‍රදේශයේ මාර්ග රියානතුරක් සිදු කර ටිපර රථයේ රියදුරා පැය 48ක් ගත වීමට පෙර අත්අඩංගුවටගෙන තිබෙනවා. ආරක්ෂිත කැමරා 82ක් නිරීක්ෂණය කර සිදු කළ විශේෂ විමර්ශනයකින් පසු වවුනියාව ප්‍රදේශයේදී සැකකරු ඊ රාත්‍රී අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. මේ මාරවිල මූලස්ථාන පොලිසිය රත්වානාංශයේ නිලධාරීන් විසින් පසුගිය 7 වෙනිදා රාත්‍රී 9:30ට පමණ යතුරුපැදියක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වුණා. එෙහිදී යතුරුපැදියේ ගමන් කළ 19 වැනි තරුණයෙකු මියගොස් තිබෙනවා. එහි ගමන් කළ වයස අවුරුදු 88ක මව බරපතල තුවාල ලබා මාරවින මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කළේ. අනතුරත් සමග ටිපර් රථය නොනවත්වා ධාවනය කර තිබෙනවා. ඒ අනුවයි විමර්ශන සිදු කර ටිපර් රථය සහ සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන
2: තිබෙන්නේ.
3: වර්ෂාධික කාලගුණය සමග චීනය ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයන් 39 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මයිසැක් නිවර්තන සුලිකුණාටුව හේතුවෙන් චීනයේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වුණා. ග්වැන්සි ප්‍රදේශයෙන් 130,000ක පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගත්තේ. ගලවා ගැනීමේ කටයුතු සඳහා දහස් ගණනක සානසේවකින් යොදවා තිබෙනවා. මයිසැක් සුලිකුණාටුව හේතුවෙන් චීනයට දැඩි ගංවතුර තත්ත්වයක් හටගත්තා. අධික වර්ෂාපතනය සමග වේලා කැඩියාමෙන් නගරයක් ද යටව තිබෙනවා. එහිදී මියගිය සංඛ්‍යාව 26ක්. තවමත් ඇතැම් ප්‍රදේශවල පිරිස් ගංවතුරට කොටු වී සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙලක ලක්කන ප්‍රවෘත්ති පස්වරු 4ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: දන්නවද? ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනසෙන්

හවස 3:30 වෙලා විනාඩි 5යි. All time bets it. Ciao me. අපි අපේ අන්තිම පැය පටන් ගන්නවා.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස තුන පහ වෙලා වෙනාඩි 9යි වෙලා ඔල්ටර් බිට්ස් චාමේ FM 93.5න් හරේ 93.7න් හරේ අහන් ඉන්න ගමන් හවස 4 වෙන කලින් වටස් පාස්වක් වරාවක් තියනවා නම් 0.7 0.3 93.5 93.7ට මට මැසේජ් එකක් එවන්න පුළුවන් කමක් තියෙනවා මම් බැලුවේ WhatsApp messages පැත්තෙන් එන්න ඕනි කියලා. හරිලා. Text messages පැත්තට. බලමු කාගෙන්ද අද පළවෙනි message එක කියලා text messages වලින්. නවරින් සංජීව ඔයා කියනවා චාමි කර්මයේ උනත් වෙනස් කරන්න පුළුවන් උත්සාහය තියනවා නම්. හා නැත්ද චාමි කියන්නකෝ කියලා කියලා තියනවා. ඒක ඇත්ත නේද? උත්සාහය තියනවා නම් අනිත් හැමෝම කරන්න බෑ. වාටික කරන්න බෑ කියලාම තියෙනවනේ කියලා සමහර වෙලාවට කියනවනේ නෑකට බල්ලා ඇවිල්ලා. හැබැයි ඒක උත්සාහයෙන් කරලා ජීවිතේ ජයග්‍රහණය කරපු ජීවිතේ සාර්ථක කරගත් මිනිස්සු ඕනතරම් ඉන්නවා. සමදවසක මාවත් සින්දුවකට එකතු කරගන්න කෑකල්ල මේදනේ කමී උපනන්ද වගේ මැසේජ් එක. මේ මැසේජ් එක ගාමිණීනේ මැද මහනුවරින් ඔයාව එකතු කරගන්න. ඊට පස්සේ සේරුවා වෙලට ගියාම කෙටියේ සමරසිංහ පවුලේ හැමෝමත් යාළු ඔක්කොමලවත් එකතු කරගන්න කියලා තියෙනවා. හයි චාමියාගේ ලස්සන සින්දුවක් අහමු. මලිති පබසරා මත්තේ ගොඩින් තමයි මේ මැසේජ් එක වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා කිරිල්ල වෙලට. අරුණී ඔයා මැසේජ් එකක් එවලා තියෙනවා. හස්බන්ඩ් රොෂාන්වත් එකතු කරගෙන ඒ පැත්තදලා මාව අහන් ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ නේද? Thank you. ඊට පස්සේ අලවව ගුණසිරි ගෝල් හවුස් එකේ උපාලි වාගේ මැසේජ් එක. පත්මිනී මිස් උදේ කුමාරස වසන්ත සමන් අතුල නිලන්තේ සමිතා ඉන්ද්‍රලතා දිමුතුව එකතු කරගන්න කියලා තියෙනවා. ඒ හැමෝම එකතු කරගෙන මෙන්න මේ ලස්සන සින්දුව අහන්න දෙන්නද? කාලෙකට පස්සේ මටත් මේ සින්දුව මතක් වුණේ. අහම් 3:00 වෙනාඩි 11:00.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: හවස තුන පහ වෙලා වෙනාඩ 16යි. නොසලකිලිමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
0: ටේක්යා සුරැකෙම මගතොට. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ලක්හඬ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර.
1: වෙනතයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච්ලයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. සර්ච්ලයිට් සමාජ ගවේෂණය.
0: හවස 3:00 වෙනකන් 18යි.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 7 9 5 7 9
1: ලකාණ්ඩ රේඩියෝ ITN
2: හස තුනයි වෙනහට වෙසේ තුනයි වෙලාව 0.7 0.93 5 93 7 මැසේජ් නම්බර් එක. ටෙක්ස්ට් මැසේජස් පැත්තේ මං ඉන්නේ රත්නපුරේ තමරා කුමාරී. ඔයා ළඟම ආතරෙන් ඉන්නවා කියලා තියෙනවා. මට තේරෙන කොළොඩ ළඟින් ඉන්නවා කියලා. බලවහම ඔයානේ. අපි සින්දුවක් අහමු. චාමි හොඳින් නේද කියලා අහලා තියෙන්නේ. දොමින්ද නේද ඔයාවත් එකතු කරගන්නම්කෝ. අපිත් ඉන්නවා වැල්ලවාය දෙල්හානේ. සින්දුවක් අහමු. සුබ දවසක් චාමිලාගේ ලස්සන සින්දුවකට අත්වත් එකතු කරගන්න. හොරණින් ඉනෝකා උපාලේ දුව සිතූ හරේ ඊට පස්සේ කාගෙද මැසේජ් එක කියලා බලන්නයි යන්නේ. සුබ වේවා චාමි. වයන්කොට අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. දීප මහත්මියගේ මැසේජ් එක. දුව චතෝ පුතා දුව මහත්තයා සෝදාත් විදුලිය නැහැ කියලා තියෙනවා. මොකද තියෙන්නේ? විදුලිය නැත, ඇසු නේද නැත, පිනවන්න මගේ සිත හමුවෙමු සඳුදා දින නැවත කියලා තියෙන්නේ. අනේ බලන්න ඉතින් ඇහෙන්නේ නැති වුණත් එයා මං අහන් ඉදී මං බලන් ඉදී කියලා හිතලා මට මැසේජ් එකක් කියලා. Thank you. නැත්නම් ඉතින් අඩුව මට තේරෙනවා තමයි මොකද අද නැත්තේ කියලා හිතනවා. චාමි වා නැතුව දවස් දෙකම අපිට දෙයියන්ගේම පිටයි කියලා තියෙනවා. මගේ ආරක්ෂාවයි අනේ. මම කොහොමද දුක හිතන චුට්ටක්. මම වීකෙන්ඩ් එකේ තෙන්නද? එපා නෑ. හවස 3:25.

0: බෑගේ ඕතිති බෑ තමයි දැන්නෙක්ම කිව්වන හවස තුනයි විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලකාණ්ඩ රේඩියෝ ITN.
0: හවස තුනයි විනාඩි 33යි. ලස්සන වෙලාවක් නේ. ලස්සන කටහඬක් වුණා මේ වෙලාවේ. හැමදේම ලස්සන වෙන්න පටන් ගන්නවා. හරි හරි හරි හරි. සුබ දවසක් කියලා ලස්සන සිද්ධාක් අහමු කියලා මාතලේ කුමාරියෝ මැසේජ් එකක් කියලා තියෙනවා. නයිනි ගාමිණී සුභාෂිනී වය පැත්තෙන් එකතු කරගෙන මේ මොකද මේ කියන්නේ? මනරම් කටහඬකින් ගයන ලස්සන ගීතයක් වගේ වැඩසටහනක්. ගැබ්බාතේ. දලීප සමරසිංහ නවසීලන්තේ ඉඳන් අද තහගෙන ඉන්නවා කියලා තේනවා. ගැන හෙටනම් රෑ බලන නිදි වඩාගෙන අහන් ඉන්නවා කියන්නේ. කවද හරි නේද? සම්මානයක් ගත දවසකට ඔහට එවන්න. ඒ ගෞරවය ඔයාලට. කොහොම හරි නිදි වඩාගෙන අහන් ඉන්නවනේ. බණ්ඩාරගම මේ මොකද්ද මේ? මට ඇත්තටම මේ ආයතනයේ නම කියාගන්න අමාරුයි. ඒක ස්ලීක් ෆැෂන් වගේ නමක් තමයි තියෙන්නේ. ඒක නිසා මට ඒක ෂුවර් නැහැ. හරිද කියලා පොඩ්ඩක් බලන්න. වැරදි නම් මට අහිම වෙවන්න. කියව ගන්න පුළුවන් විදියට. දුෂාන්ත ශ්‍රියාකාන්ති ඇතුළු ඔක්කොමලා පැකිතු කරගන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අදත් අපි ආව තමයි අහගෙන ඉන්නේ ඇග්‍රි වර්ක්ෂොප් එකෙන් රංගන ලාල් නාලින්ද සුගත් ප්‍රදීප් නාමල් නාමල් අතවාගේ බර්ත් එක කියලා තියෙනවා නේද? සද්ද නැතු වෙන්න ඕක ඒවල නෑ කියලා හිතාගෙනනේ ඒගොල්ලන්ට අමතක වෙන්නේ නැති මගේ බර්ත් එක කර විශ් කරන්න කියලා මැසේජ් එක යවන්නේ නෑනේ යාලුවල තියෙන්නේ. ඔයාලට ප්‍රාර්ථනා කරනවා අපි නිදුක් නිරෝගී වාසනාවන්ත සුසුබ පදනයක් වේවා කියලා. කරන්න කියන සිතන පතන හැමදේම සර්වකාර්යම සාර්ථක වෙන්න කියලා අපි ආදරෙන් ඔයාලට ආශිර්වාද කරනවා. ඉතින් මදයි සනසන නේද මං කියන්නේ. මමනේ කිව්වේ. හරි. තවත් ටික වෙලාවක් තියෙනවා අපිට මෙහෙම කතා කර කර සිදුහහයින් මැසේජ් එක යවන්නවට හිතනවා නම් කුකුසක් තියෙනවා නම් මැසේජ් නම්බර් එක මොකක්ද කියලා අහගන්න බැරි වුණා නම් මෙච්චර වෙලා පැතුණා ගිහිල්ලා 0.7 0.3 93.5 93.7 තමයි අපි මැසේජ් නම්බර් එක. නොකියුවා කියන්න බෑ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
0: හවස 3:00 වෙනාඩි 41යි
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
6: ලකන්ද රේඩියෝ ITN
0: මේ සෙන්තුව තේරුම වෙන්නේ මගේ මේ හදවත හරියට හිස් කඩදාසියක් වගේ තිබුණේ දැන් මම ඒකෙන් ඔයාගේ නම ලියලා ඉවරයි මගේ ජීවිතය හරියට පාළු වෙච්ච මෙදුලක් වගේ තිබුණේ. දැන් ඒ පාළු ජීවිතයේ ඇතුලේ ඔයාගේ ආදරේ පදිංචි වෙලා ඉන්නේ. අහන්නකෝනේ

හවස 3:46 ලස්සන සින්දුවක් නේ. 0.6, 0.3, 93.5, 93.7 කොටිය කුඹුරේ නිල්මිණි කුමාරී ඔයා මට මැසේජ් එකක් කියලා තියනවා. අතමගේ පුතාගේ 32 උපන්දිනය. අසංක පුතාගේ උපන්දිනය. Happy birthday to you. නිදුක් නිරෝගී වසනාවත සුසුබ උපන්දිනයක් වේවා ඔයාට. මහත්තයා ජයලත් දුව පියුමි සෙව්වන්දේ පුතා කංචන චූටි දඟයා අකෙන් ආදී වූ යාවතකදු කරගන්නවා. එහෙමනම් ඊට පස්සේ තියෙන කාගේ මැසේජ් එකක්ද? සබසන්තාවක් ඔයාට ලක්කඩ හැමදාමත් අහනවා. ඒක මැසේජ් කරන්න නම් පළවෙනි වතාවට කියලා තියෙනවා. ආදරෙන් පිළිගන්නවා මං ඔයාව. දිගටම මැසේජ් සවන්න ඕනේ. කොහොමද ඒක? බෙරන්නාවෙන් මල්කාන්ති ඔයාට ලස්සන සින්දුවක් දෙන්න. ඊට පස්සේ බලමු බීන්නේ කවුද කියලා. චාමි මටත් ලස්සන සින්දුවක් ඕනේ. චන්ති මහවත්ත පස්සාලෙගේ මැසේජ් එක. අද බිසි වුණාද කවියක් ලියන්න තරම් වෙලාවක් නැති වුණාද ආද? ලස්සන සින්දුවක් අහපු චාමි කියලා ගයාත්මි මාදිවලින් මැසේජ් එකක් එවලා තියෙනවා. ලස්සන සින්දුවක් කියන්නේ මේ වගේ සින්දුවක්ද කියන්නේ? චුට පැහැදිලි කරන්න ප්ලීස්. මේ වගේ සින්දුවක් නේ. මට ගැළපෙන සින්දුවක්. බලන්න අහලා. ඇයි එහෙම කිව්වේ කියලා. 0.47.

0: හවසට 9:51යි.
1: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

දවස 3යි වෙනාඩි 55යි වෙලාව. හම්බේ ගමුවෙන් උදයන්ගනී සේපාලිකා බස්නායක. ලක්කනන හැමෝම එකතු කරගන්න, පවුලේ හැමෝමත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ කියලා තියෙනවා. යන්න කලින් කොහොමරි කසුන් කොරියා වෙදර මාව හංගින්න ඔයි කියන මැසේජ් එක මට දුන්නා. තැන්කියු අනේ. එහෙනම් ඉතින් චලෝනා. ගිහින් එන්නම්. දවස් එක පොඩක් කනක් කැලේ ඉඳ මේ ටයිම් එකට. අපි අපව සඳදා දවල් එකට මුණ ගැහලා. අපි අය හැමෝ වෙන්නේ නැහැ කියලා මං කියන්නේ. ගිහින් එන්න. චාමිකා මනෝජිනී මං.

0: සහයෝගීක අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උපසම්පදා විනය කර්මය අද ආරම්භ වුණා. ඒ කලුතර බෝධි පරිශ්‍රයේදී ලබන 22 වෙනිදා දක්වා මෙම විනය කර්මය පැවැත්වෙනවා. නිකාය පාර්ශව 22කට අය සාමණේර භික්ෂුන් වහන්සේ 409කට ආසන්න පිරිසක් මෙහිදී උපසම්පදා ලැබීමට නියමිතයි. කළුගඟ මැද්දේ ඉදිකළ උපසම්පදා උදකුක්කේප සීමා මාලකයේ වෙත උන්වහන්සේ පෙරහරින් වැඩම කරවනු ලැබුවා. මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්න ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
2: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
1: වෙනසියුලාවට බලපෑ භූකම්පන වලින් මියගිය සංඛ්‍යාව 3889 දක්වා වැඩි වී තිබෙනවා. භූකම්පන වලින් පසු වෙනසියුලාවට සෞඛ්‍ය බලපෑම්ද එල්ලවෙමින් පවතින බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ වන විට රෝග පැතිරියාමේ අවධානම පවතින බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ. භූකම්පන හේතුවෙන් පුද්ගලින් 16,740කට තුවාල සිදු වුණා. අවතැන් වූ සංඛ්‍යාව 18,000කට ආසන්නයි. උතුරු වෙනිසියුලාවේ ජනතාව භූකම්පන වලින් දැඩිව පීඩාවට පත්ව සිටිනවා. පිරිසිදු ජලය සහ සෞඛ්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය සීමිත වීම හේතුවෙන් රෝග පැතිරියාමේ අවධානම ඉහළ මට්ටමකයි පවතින්නේ. ශ්වසන සහ ආහාර ජීර්ණ රෝග පැතිරියාම ඉහළ යන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. මිලියන 1.3ක ජනතාවට උපකාර කිරීම සඳහා ඩොලර් මිලියන 3000ක ආධාර ලබා දෙන ලෙසයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Evening Drive with Chamit and Charu.

0: අනුග්‍රහය.
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා බෙදා හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම ගන්න 01167 679 579.

0: ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: හවස 4යි විනාඩි 8යි වෙලාව සුබ සන්ධ්‍යාවක් හැමෝටම සුබ සන්ධ්‍යාවක් චාරු
1: සුබ සන්ධ්‍යාවක්
0: එවිනින් ඩ්‍රයිව් එක අදතන එකතු වෙන වෙලාවද සිකුරාදා දවස නේද
1: අපි මග බලාගෙන ඉන්න දවස
0: මග බල බල
1: රයිට්
0: සිටියේ අපි
1: දෙදෙනාද
0: අපි අද ගැලවෙන්නේ නැහැ කරා රයින් කරන්න අපිට හිට වෙන කවි කියන්න බෑ අපිට පුළුවන් නෑ හිටි වෙන කවි කියන්න බෑ හිට වෙන කවි කියන්න පුළුවන්
1: හරියන්නේ ඒක හරි කියන්නේ
0: ඒක නිසා මේ
1: එතනින්ම ක්ලෝස් කළා
0: ඒ ඕන්නේ නෑනේ බැරි වැඩ නොකරන් අබරෝ කියන එකක් තියෙනවා ඒක විතරක් අපි අනුගමනය කරමු රයිට් එවනම් සිකුරාදා දවසේ ඉවිනි ඩ්‍රයිව් එක අද එකතු වෙන පුළුවන්කම තියෙනවා හැපි ෆ්‍රයිඩේ එකක් වෙන්න කියන එකත් එක්ක තිංගාඩි වාඩ දවස් දෙකක් අත ළඟ තියාගෙන කට්ටිය සතුටින් වැඩ කරන දවසක් කියලා අපි දන්නවනේ
1: සතුටින් වගේම හැබැයි ටග් ගහලා වැඩ ටික කරලා නිකන් බෝරින් ඉන්නේ දවසක් ඉතින් සෙනසුරාදා දනෙන්නේ තියෙන්නේ
0: ඔව් පණින්න බලාගෙන ඉන්න දවසක් ඉක්මනට රයිට් එවනම් ඒ සතුට දෙගුණ තෙගුණ වෙන්න කියලා හිතාගෙන අසන සිද්ධාක් අහගෙන හැන්දෑව වැඩ කරන්න මැසේජ් එකක් එවන්න පුළුවන්කම තියෙනවා හවස 6:00 වෙන කලින්
1: මේ පැත්තේ මැසේජ් එකක් එවන්නට පුළුවන්කම තියෙනවා ඉතින් වෙනද වගේම කට්ටියක් එකතු කරගෙන අද සිකුරාදා දවසේ ඉවිනින් ඩ්‍රයිව් වහන්න පුළුවන් අපි දෙන්නත් එක්ක ඔයගොල්ලන්ට ඔන්න 0.7 5 93 7 0.7 5 93 7 0.7 5 93 7 ඔයගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට එවන්න
0: අද සිකුරාදා 4:10 වෙනව

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
4: ITN.

0: සම අනුග්‍රහය
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රෝතයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
2: කෝල් ඩ්‍රයිව් එකට
3: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්

0: හරි අමාරුවෙන් තමයි කෝල් එකක් ගන්න කාලයක් තිබුණේ. ඉතින් 2007 කාලෙදී iPhone එක එනවා. ඊට පස්සේ 2008 අවුරුද්දේ Android ස්මාර්ට් දුරකථනය හඳුන්වා දෙනවා. මේවත් එක්ක තමයි
1: අපි ඉස්සරහට ගිහින් තියෙන්නේ.
0: මේ ඔක්කොම චේන්ජස් වෙන්න ගන්නෙ. ඉතින් දැන් අර දේවල් ඔක්කොම සංරක්ෂිත දේවල් වගේ දේවල් වෙලා තියෙන්නේ. කෞතුක භාණ්ඩ බවට පත් වෙලා තියෙන්නේ නේද? ඉතිහාසයට වගේ ගිහිල්ලා අර ඉතිහාසය අපි තොරතුරු ගවේෂණය කරනකොට තියෙන දේවල් අපි හරි ආසාවෙන් කියවන්නේ දකින්න.
1: ඒ කාලේ මේවා තිබුණා.
0: ඔව්. ඒ වගේ දේවල් බවට දැන් අර මේ අපිට මතක ඇති කාලේ දේවල් දැන් පත් වෙලා තියෙන්නේ. ඉතින් ඔහොම තමයි නේද? තව අනාගතයට යනකොට iPhone එක කියන එක
1: හරිම පොඩි දෙයක්
0: කියලා. සරල දෙයක් වෙලා ඒක අයින් වෙලා යයි.
1: ඊට පස්සේ මොකක් හේද දන්නේ?
0: මොකක් හේද කියලා අපිට හිතා ගන්න.
1: ෆෝන් එකක් අතර ඕනේ නැද්ද වෙයිද දන්නේ?
0: ඔය එහෙම තාක්ෂණයක් එන්න පුළුවන් අපිට හිතන දේ තව තැනකට ඇහෙන්න.
1: ඔව්.
0: හෙමුනොත් නම් ඉවරයි නේ.
1: අපෝ හෙමුනොත් තව කෙනෙක්ට මොකුත් කියන්න බෑනේ.
0: අම්මෝ ඉවරයි ඊට පස්සේ. කියන්න බෑ
1: ඒ වගේ. දැන් දැන්නමත් ඇවිල්ලා තියෙන ඔය apps නැති phones. app නැහැ ඒකේ. AI system එකකින් තමයි වැඩ කරන්නේ.
0: ඒක තමයි ඉතින් තාක්ෂණයත් එක්ක ඉස්සරහට යනකොට ගොඩාක් අපි පාවිච්චි කරපු දේවල් කෞතුක භාණ්ඩ බවට පත් වෙමින් අපි ඉස්සරහට යනවා. අනාගතේ අපි කොතනට ආයිද කියලා හිතා ගන්නවත් බැරි ලෝකික තමයි අපි ජීවත්
1: වෙන්නේ. මේ කාලේ මෙහෙමයි දැන් මෙහෙමයි ඉස්සරහට මෙහෙමයි.
0: බලමු නේද ඉස්සරහට අපිට මොනවා මොනවාගේ දේවල්
1: හම්බ වෙයිද කියලා.
0: හම්බ වෙයිද කියලා. හවස 4:30 වෙලාව.

0: Lakanda Radio ITN ශ්‍රී ලංකේ අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
1: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
0: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
0: නොවිනස් වන රසවත්ම රසය
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

0: හැමෝ මේකම රේසික තුවාති ඔයා ෆුල් චිල්ලකෙන් බයික එකේ වයි නේද ගමන
1: කලබල වෙන්න එපා මගේ බයික එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ
0: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
1: නැතුව සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුමිට්ස් 5 සියල් ද රෝඩිස් යුඇස්

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක රින්දනය සමග ගම්බම් රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබේ

0: අවස 4යි විනාඩි 35යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: හතරයි විනාඩි 36 වෙලා විසරණම් කොන්දේ අමාරුවක් හදනවා කියන එක ඔය දානි සමාරුවක් හදනවා කියන එක සාමාන්‍යයෙන් අපි අහන්නේ අපේ වැඩිහිටියන්ගෙන් වයසක උදවියකින් තමයි අපි ඔක අහන්නේ. හැබැයි දැන් එහෙම ගත්තට පස්සේ මේක වැඩිහිටියන්ගෙන් අහනවට වැඩිය සමහර වෙලාවට ඔෆිස් වල වැඩ කරන අපේම සහෝදරයෝන්ගෙන්
1: වැඩියෙන් අහන
0: වෙන වෙලාවල් තියෙනවා.
1: මොකද
0: කාර්ය බහුල ජීවිතයත් එක්ක වැඩ කරගෙන යනකොට ඒකාකාරී විදියට සමහර වෘත්තීන් වල නියැලෙනකොට කේක අබා දෙනවා. ඉතින් සමහර වෙලාවට දැන් අපි කන බොන කෑම ජාතිත් එක්ක අපේ සෞඛ්‍ය වෙනස් වෙලානේ තියෙන්නේ.
1: ඒවත් බලපානවා.
0: ඉස්සර නම් අවුරුදු 50 60 වෙනකන් කොන්දේ අමාරුවක් දානි සමාරුවක් කියන එක හැදෙන්නේ නැහැ.
1: මොකද
0: ඒ කාලේ කොස් දෙල් ටිකක් කරේ මේ කාලා.
1: ඒ
0: වගේ කෑම බියලක් එක්ක ජීවත් වුණු මිනිස්සුනේ හිටියේ.
1: කොහෙද දැන් කන්නේ පිටිනේ?
0: දැන් කන්නේ ඉතින්. දැන් ෂණික ආහාර වැඩි වෙච්ච නිසා.
1: හරි.
0: අර 2 මිනිට්ස් වලින් කරන විප්ලව නිසා.
1: හහ.
0: ලෙඩ රෝගත් බොහොම ඉක්මනටම ඇවිල්ලා
1: තියෙනවා. 2 මිනිට්ස් වලින් ඇවිල්ලා.
0: 2 මිනිට්ස් වලින් ඇවිල්ලා තියෙන්නේ.
1: හහ.
0: ඉතින් ඒ නිසා මේ දැන් කිය දැන් වැඩි හිටියොන්ට විතරක් නෙවෙයි වයසක උදවියට විතරක් නෙවෙයි අවුරුදු 18 න් පටන් ගත්තාම තරුණ වයසේ හැම කෙනෙක්ටමත් පුංචි ආබාධ තියෙනවා.
1: කොන්දරේ දෙනවා,
0: බෙල්ලරි දෙනවා, වලලු කරරේ දෙනවා, දණහිස දෙනවා, වගේ සන්ධි ආබාධ ගොඩක් තියෙනවා. ඉතින් ඔයගාව තියෙන්න ඕන වේදනා නාශකයක් විදියට,
1: වේදනාව
0: නැති කරන ප්‍රතිකාරයක් විදියට ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක අරන් තියාගන්නවා නම් ඕනම කෙනෙක්ට හරි වටිනවා.
1: ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ෆර්නා පර්යේෂණ මධ්‍යස්ථානයේ වෙදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ විශ්වවිද්‍යාලයක එකතු වෙලා කරපු පර්යේෂණ වලින් පස්සේ ලිදක්වපු හොඳ සහ ඔයාට ඉක්මන් ප්‍රතිඵල ගන්න පුළුවන් නිෂ්පාදනයක්. දැන් ඕනම සන්ධි වේදනාවකට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන අර කිව්ව විදිහටම ඕනම වයසකට මේක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන වයස අවුරුදු 18ට වැඩි ඕනම සන්ධි වේදනාවකට දීර්ඝකාලීන සුවයක් වඩ ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔයා දීර්ඝ කාලයක් තිස්සේ සන්ධි වේදනාව වලින් පීඩාවට පත් වෙලා හිටියා නම් ඔන්න ඔයාට සුවයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් පාවිච්චි කරොත් සීරසියා ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කළ තිනෝ වගේම ආයුර්ද දෙපාර්තමේන්තුව සහතික කළ තියෙන නිසා අර බයක් සැකයක් නැතුව ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා.
0: 1920ක් වගේ පුංචි මුදලකට ගන්න පුළුවන්කම තියෙනවා. මොකද වේදනාව කියන එක මීට වඩා සෑහෙන ලොකු ගාණක් වෙනවා.
1: ඒ
0: නිසා 1920ක් වැය කළා මේක අරන් තියාගත්තට ප්‍රශ්නයක් නැහැ. විශේෂයෙන්ම කියන්න ඕන කාරණාව තමයි මේක ගාගෙන ඔෆිස් එකක ඕන තැනක යන්න පුළුවන් බස් එක. කිසිම ගඩක් නැහැ. ලොකු ප්‍රශ්නයක් නේ ඕක.
1: ඒ නිසා
0: ඒක දැනගන්න ඕතෝ ෂීල්ඩ් පාවිච්චි කරාට කවුරුවත් දන්නේ නැහැ මේක මේ මොන හරි තෙලක් ගාගෙන එනවා කියලා.
1: එහෙම
0: දෙයක් ගාගෙන ඉනවා කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් මතක් කරන්න ඕන අනිත් දේ තමයි විශේෂයෙන්ම වාගේ ස්ථාවර තනපතුකට හොඳ වටිනාකමක් ලැබෙන්න ඕන. මොකද පොලිය කියන එක දැන් ටික ටික වැඩි වෙලා තියෙන ස්ථාවර තනපත් සඳහා ලැබෙන. RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරනවා නම් ඔයාලට ඒක හොඳටම දැනෙන්න ගණේවි. විශේෂයෙන්ම ඔබේ මුදලට හොඳ ආරක්ෂාවක් සහ ස්ථාවර බවක් ලැබෙන නිසා.
1: ඉදිරි රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවයේ ඉහළම රැකවරණයත් එක්ක වගේ ස්ථාවර තැන්පතුට අවශ්‍ය කරන ඉහළම පොලිය දැන් ලැබෙන්නේ දිවයින ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුවෙන්. ඉතින් අද පුලංකම තියෙන දිවයින පුරාම ශාඛා 272ක් තියෙන RDB නමින් ළඟම තියෙන ශාඛාවට ගියොත් වැඩි විස්තර මේ ගැන දැනගන්නවට පුළුවන්.
0: ගොවිසත ලොතරැය කරගෙන වාසනාවන්තයෙක් වෙන්න කියන එක අපි කියන්න ඕනේ නෑ ඇඟිල්ලෙන් ගනෑ. හැමෝම කැමතිනේ වාසනාවන්තයෙක් වෙන්න, ලක්ෂපතියෙක් කෝටිපතියෙක්
1: වෙන්න. ඔය ඔච්චර නපුරු වෙන්න එපා ඒ උනාට අනේ.
0: ධර්ම වෙලා තියෙන්නේ. ගන්න ගොවිසත ලොතරැයක් අරගෙන හෙට උදේ වෙනකොට
1: ඔය
0: ලක්ෂපතියෙක් වෙලා ඉන්න ඕනේ.
1: ඔව්.
0: එච්චරයි.

0: ක්ෂේත්‍රයට නව පලක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
4: ඔබ වෙනුවෙන්මයි

Lakhanda Radio ITN රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවේ

0: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිතාරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමල 31 එල් හේන පාරමහරගම
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
2: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා අතුරුවන් මර්ධනීට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරය තුළ මදුරුවන් බෝවිය හැකි තැන් නැති බව තහවුරු

0: 4:53 වෙලාව RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරනවා නම් ගනුදෙනු කරලා තියෙනවා නම් දැනන්න කොහොමද මේකේ වැඩපිළිවෙල වෙන්නේ කොහොමද කියලා. අමුතුවෙන් යාලගෙන දැනගන්න තියෙන කාරණාව තමයි විශේෂයෙන්ම මේ දවස්වල ස්ථාවර තැන්පත් සඳහා ඉහළ පොලියක් ලබා දෙන්න දැන් කටයුතු කරලා තියෙනවා. ඉතින් දැන් මේ දවස්වල බැංකු පොලිය ඉහළ ගිහින් තියෙනවා ස්ථාවර තැන්පත් සඳහා. ඉතින් RDB බැංකුවත් එක්ක එකතු වුණොත් ඉහළ පොලියක් ලැබෙන වගේම ඔබේ මුදලට විශ්වාසය ආරක්ෂාව කියන එක සහතික කරලා තියෙනවා.
1: ඉතින් දිවයිනේ ඔන ශාඛා 272ක් තියෙනවා RDB නමින්. ඔයාලට පුළුවන්කම තියෙනවා දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔගේ ස්ථාවර තැන්පතුවට ඔන ඉහළම පොලියක් ලබා ගන්න RDB බැංකුවත් එක්ක එකතු වුණා තියෙන.
0: එවගේම වගේ ව්‍යාපාරය සහ නිෂ්පාදනය ආශ්‍රිතවද අඹරුම් කර්මාන්තයෙන්ද එහෙම නැත්නම් තෙල් පොල් තෙල් නිෂ්පාදනයෙන්ද මේ ඕනම දෙයකින් වැඩ කරනව කෙනෙක් නම් ව්‍යාපාර කරන කෙනෙක් නම් මේ වෙනකොට ඩෝම හඳුන්වා දීලා තියෙන මැෂින්ස් ගැන ඔයා දැනගන්න ඕනෙනවා. මොකද නවීන තාක්ෂණය ලෝකයේ ඉහළම නවීනතම තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරන යන්ත්‍ර ලංකාවේ ගෙන්වා බෙදා හරින්නේ මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් වගම. ඉතින් යාලගෙන් මේ මැෂින්ස් අරගෙන ඔයාගේ ව්‍යාපාරය දියුණු කරගන්න තව පියවරක් ඉස්සරහට තියන්න දැන් පුළුවන්කම තියෙනවා.
1: ඉතින් අලවීන් පසුත් හොඳ සේවාවක් දෙන තැනක් නම් ඒ තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. දැන් නම්බර 31 ඇලහින පාර මහරගම කියන ඇඩ්‍රස් එක හැමෝම දන්නවයි තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන තැන. ආට පුළුවන්කම තියෙනවා. එතෙන්ට ගිහිල්ලා ඔයාගේ ව්‍යාපාරය තව තවත් දියුණු කරගන්න ඒකට අවශ්‍ය කරන යන්ත්‍ර ඔයාට අවශ්‍ය විදිහට අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගන්න. උන කතා කරලා සම්බන්ධ කරගන්නත් අවස්ථාව තියෙනවා. 01176 679 579ට කෝල් එකක් දෙන්න.
0: ගෙදරටෙන මිනිස්සෙන්ට තේකක් හදලා දෙන්න අපි අපේ පුරුද්දක් නේද? අපේ දින මේ සාමාන්‍ය පුරුද්දක්.
1: විනාඩි 5ට 10ට ආවත් ඒක බොමු බොමුද කියලා අහනවා.
0: බොමුද කියලා අහනවා. තේරිකක් විලම්.
1: ඔව්.
0: එහෙම කියලා කියනවා. ඉතින් දෙන තේක තේකක් විදියට දෙන්න ඕන. උණු වතුර ටිකකට පාට කරලා වගේ දීලා නිකන් අර ලොකුවට තේක බොමුද කියලා අහලා යන ගමන් අනේ තේක හොඳයි මම පොළවේ හලා ගත්තා නම්
1: ඇලතර වුණා
0: උණු වතුර එකක් දුන්නා ඔයිට හොඳයි කියලා බැනුම් අහන මට්ටමට පත් වෙන්න එපා.
1: ඔව්
0: මොකද මහන්සියක් දරලා හොඳ වැඩක් කරලා.
1: ඔව් එතකොට එයා දුක හිතනවා එයාට තේ හදන්න බැහැ කියලා.
0: ඔව් එකක් දරගන්න සමාජය දරගන්න මෙයාට තේකක්වත් හදාගන්න බෑ කියලා.
1: හැබැයි එතර නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ.
0: ප්‍රශ්නේ තියෙන්නේ එතර නෙමෙයි හරියට තේ කොළ එකක් ගෙදර ගෙනහිල්ල
1: නැහැ.
0: ඒ නිසා ගන්නකොට කඩෙන් විචේ තේ කුඩු එකක් අරන් ගිහිල්ලා හොඳ රසට තේකක් හදලා දෙන්න පුළුවන්. ස්වභාවික තේ රසය රැකෙන විදිහට නිෂ්පාදනය කරපු ප්‍රොඩක්ට් එකක් තමයි විජය තේ කියලා කියන්නේ.
1: ඉතින් කහට රසට හොන තේ එකක් හදා ගන්නා නම් විජය තේ වාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. විජය නිෂ්පාදන මිලදී ගන්නකොට අපි හැමදාම වාට කියනවා දැන් අනුකර නිෂ්පාදන උඩ වෙනද පොලේ සෑහෙන්න තියෙනවා. ඒ අතරින් ආ හොඳම නිෂ්පාදනය තෝරගන්න ඕනේ. ඒ නිසා තමයි අපේ රසයේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන තෝරගන්නකොට විජය ලාංඡනයේ තියෙනවද කියලා බලලම ඒ නිෂ්පාදන මිලදී ගන්න කියලා කියන්නේ.
0: 4:56 වෙලාව.

0: සමසන්ධාව කවසප 6 වෙලාව.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
4: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
5: සම අනුග්‍රහය අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහකාරියට හරියට
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියන් ග්‍රිප් X5 සහ සුම් X5
6: රටටම

0: අවසපහයි විනාඩි 7යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් අපි දෙවෙනි පැයේ.
1: සුබ සන්ධ්‍යාවක්.
0: එවිනි ඩ්‍රයිව් අහගෙන අද අපි පෝස්ට් එකක් දැම්මා. සමහර වෙලාවට අපි මේවා නොකියුවට වා දන්නව ඇති.
1: ඔව්.
0: ආ පෝස්ට් එක දාලා කියලා.
1: අපි වහගෙන බලාගෙන ඉන්නයි දන්නවා.
0: දන්නවනේ. ලක්කඩ අපි ඔෆිෂියල් Facebook page එකට යන්න. page එකේ තියෙනවා ලස්සන ෆෝ පෝස්ට් එකක්. ලස්සන ෆොටෝ එකක්. එක්ක නේද?
1: හරි. බලන්න ගෑනු ළමයේගේ පෝස්ට් එකක් තියෙනවා. එහා පැත්තෙන් ඉන්නවා ඉතින් පිරිමි ළමයේ.
0: පිරිමි ළමයෙකුත් ඉන්නවා. ගෑනු ළමයා ලස්සනයි කියලා කියන්නේ.
1: මේ මෙච්චර වෙලා මේ මම බැන බැන හිටියේ මේ පෝස්ට් එක කිව්වේ නැහැයි කියලා.
0: රයිට්. දැන් අපි කිව්වා. කමෙන්ට් කරන්න පුළුවන්.
1: හරි.
0: ඔයාලා ගිහිල්ලා අපේ පෝස්ට් එක ෂෙයා කරන්න පුළුවන්. ලයික් එකක් දාන්න පුළුවන්.
1: ඔව්.
0: page එක follow කරන්න පුළුවන්.
1: හරි.
0: කරනවා නම් කොච්චර වැඩ
1: තියෙනවද? තියෙනවද? නිකන් ඉන්නනේ හදන්නේ.
0: ඒක නේ ඔයා කළා නැත්තම් මෙච්චර දවස්.
1: හහ්.
0: ඔකිය ඔක්කොම ඩික් කරන්න ආද.
1: හරි. අකිල මැසේජ් එකක් දාලා තියෙනවා හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ඒගොල්ලෝගේ වැඩ කරන තැන. ඒ දෙකම කටුනායක හයිලන්ඩ් එකකින් මේ වෙලාව අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. සජානි නංගිගේ බර්ත්ඩේ එකද කියලා තියෙනවා. ඔන්න යාටත් සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. අනුරිනෝ පුස්සලා පැති දන් ඒත් එක්කම ඇග්‍රි වර්ක්ෂොප් එකේ රංගන ලාල් නලින්ද සුගත් ප්‍රදීප් නාමල් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. සිරෝෂන් ගවර්මන්ට් එක පැත්තට යන්න හදන්නේ අපේ බොස්ගේ උපන්දිනේ කියලා තියෙනවා. යරසුබ පතන ගමම්ම ගවර්මන්ට් එක හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අලවත් එකතු කරගන්න කොටියා කුඹරේ නිල්මිනි මැසේජ් එකක් දාලා තියෙනවා. පුතාටත් සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා දෙයගේ උපන්දිනේ කියලා තියෙනවා. මහත්ය ජයලා දුව පියු මේ සෙව්වන් දී මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. ඒත් එක්කම කුලියා පිටියෙන් නිලක්ෂි මැසේජ් එකක් දාලා තිනවා. යවත් එකතු කරගන්නවා.
0: ශ්‍රේමාල් අනුරුද්ද වගේම මහේෂ් අතුළු කට්ටියම පිළියඳලින් මැසේජ් කරන සින්දුවකට එකතු කරගන්න කියලා. උදාරේ වගේම ලක්ෂාන් අනුරුද්ද ගැන මං කිව්වනේ කලින්. මේ කට්ටියන කියලා තිනවා සින්දුවක් අහන්න ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා නිට්ට බින්දව මැසේජ් එක වෙලා තියෙන්නේ. හවස 5 විනාඩි 9යි වෙලාව 07:03 93.5 93.7 අපේ WhatsApp නම්බර් එකට ඔයාගේ මැසේජ් එක එවන්න.

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: ඕනම
2: සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.
3: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පොළොවට මහබලයක්
4: අනුරාගතේ පුල් නිසරමනී
3: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සංවරය
5: මං හිතුව ගිහිල්ලත් ඇති කිය අද ඕටි කරනවා කිව්වනේ බෑ කියලා හිතුණා ෂේප් එකේ පැනක අර ගෑණිව තරහ කරගන්න එයා කොහොමත් මාත් එක්ක තරහයි අය අමුදින් තරහ කරගන්න දැන්
6: රහටද උසයන්නේ නැත්තං ඇඳුමටද නිරලා පේන්නේ
5: තොට තියෙන රුදා මොකද්ද
6: අවුලක්ම නෑ ඉතින් ඒකයි මං කියන්නේ
5: හැලි වඳුරා ඉස්සලා ගහන පොළවේ
3: සතියේ දිනවල රාත්‍රී 9ට ITN බලන්න සංවරය ලකන්ද Radio ITN

0: හවස 5යි විනාඩි 20යි වෙලාව ඉවිනි ඩ්‍රයිව් අහගෙන වෙලාව ගත වෙලා යමින් තියෙන්නේ. දැන් ඩෙන්ගු තත්ත්වේ තාම බරපතල තත්ත්වයක තවමත් තියෙන්නේ. මේක කතා නොකරන වෙලාවට ආදැන් ෂේප් නේ කියලා කවුරු හරි හිතනවා නම්
1: නෑ එහෙම නැහැ.
0: මතක තියාගන්න මේ වෙනකොට ඩෙන්ගු රෝගීන් 66,000 ක් නෝනා තියෙනවා. තාම බරපතල තත්ත්වයක් කියන එකට තව ඉතින් සාක්ෂි සාධක අවශ්‍ය වෙන්නේ නෑ.
1: නැගිටලා කියන්න හදන්නේ
0: 66,064 විදියට තමයි වාර්තා වෙලා තියෙන අද උදෑසන වෙනකොට.
1: හරි.
0: ඉතින් මේ තත්ත්වයේ එක් මරණ 46ක් මේ දක්වා වාර්තා වෙලා තියෙනවා. දැන් අපි මේ ඩෙන්ගු මරණ ගැන මුලින්ම කියන්න ගන්නකොට මට මතකයි ඩෙන්ගු මරණ 29ක් වගේ කියලා තමයි දවස්වල කිව්වේ.
1: කියන්නේ මේ ඔයගොල්ලෝ කියද්දී.
0: ඔව් මේ සති දෙකකට කලින් වගේ. හැබැයි දැන් ඩෙන්ගු මරණ 46යි. ඒ කියන්නේ ඩෙන්ගු මරණ 29ක් වෙලා තිබුණේ ජනවාරි වල ඉඳලා.
1: හරි.
0: මේ අපි සති දෙකකට විතර කලින් කියනකොට.
1: ඔව්
0: හරිද? එතකොට දැන් මේ ගෙවුණු සති දෙක ඇතුළත වැඩි වෙච්ච මරණ සංඛ්‍යාව හිතාගන්නකෝ.
1: මරණ 17ක්.
0: මරණ 17ක් වැඩි වෙලා තියෙනවා මාසයක් වගේ පුංචි කාලයක් ඇතුළේ. ඉතින් මේ තත්ත්වය ඊටම බරපතල තත්ත්වයක් කියන එකට මීට වඩා දේවල් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බසාහිර පළාතෙන් වාර්තා වන ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව 35,000ක් කියලා කියනවා.
1: වැඩිම වාර්තා වීමනේ.
0: ඔව්. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කෙන් රෝගීන් 13,556ක්. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කෙන් 13,355ක් විදියට තමයි වාර්තා වෙන්නේ. මාතර දිස්ත්‍රික්කයේ රෝගීන් 4699ක්. ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4425ක් හඳුනාගෙන තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් දැන් දැම්ම මේක පාලනය කරගන්න ඔබේ සහයෝගය අත්‍යවශ්‍ය වෙලාවක් මේක. ඒ නිසා ඔබේ වටපිටාව පිරිසිදුව තියාගන්න. ඒ වගේම තැන් තැන්වල දැනටමත් මොන හරි වතුර රැඳෙන දේවල් බැහැර කරනවා නම් ඒක බැහැර කරන්න කලින් හිතන්න මේක දාලා අද ගියාට තව සතියකින් මේක ඩෙන්ගු වාහකෙක්ගේ නවාතනක් වෙන්න පුළුවන් කියලා.
1: ඔව්.
0: ඉතින් ඒ නිසා පරිස්සම් වෙන්න, පරිස්සම් කරගන්න ඔබේ වටපිටාව, පරිස්සම් කරගන්න ඔබේ පවුලේ අය, දරුවන්, වැඩිහිටියන්. එහෙම නැතුනොත් ඛේදවාචකයකින් තමයි මේ තත්ත්වය අවසන් වෙන්නේ.
1: තමන්ගේ ගෙදර වටපිටාව විතරක් නෙවෙයි නේද? ඔයා යන්නේ නැතන වෙන්න පුළුවන්. ඔයා පාරේ යනකොට අයිස්ක්‍රීම් එකක්, යෝගට් එකක් කකා යනවා වෙන්න පුළුවන්. ඒකත් එතන දාන්න නැතුව ඔයාට පුළුවන් නම් ගෙදර ඇවිල්ලා ඒක නිසි විදිහට, නිසි පරිදි බැහැර කරන්න එතන තමයි ඔයාගෙන් වෙන්න ඕන යුතුකම ඔයා වගකීමෙන් කරලා තියෙන්නේ.
0: එනිසා ඒ වගකීම මගහැර ගන්න එපා. මගහැරනවා කියන්නේ ඔබට ඔබේ ජීවිතය මගහැරනවා කියන එක. ඒක කරගන්න නැතුව ඔබ ඩෙන්ගු වලින් ආරක්ෂා වෙන කෙනෙල්ලීම අපි හැමදාම වගේ අදත් කරනවා. 5:22 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. බැංකුවකට යනකොට යන්නේ විශ්වාසයත් එක්ක. මං මෙතනින් ගනුදෙනු කරනවා කියලා, මෙතනින් ගනුදෙනු කරන්න මං අද මෙතෙන්ට යන්නේ විශ්වාසයක් එක්ක. විශ්වාසය තමයි අංක එක.
1: විශ්වාසය
0: තියෙන්න ඕන.
1: ඒ
0: වගේම බැංකුවක් එක ගනුදෙනු කරන කොටත් මූලිකම දේ තමයි විශ්වාසය කියන එක. ඉතින් විශ්වාසයේ බිඳුණු තින් අපි ගනුදෙනු කරන්න කැමති වෙන්නේ නැහැ. ඒ නිසා කාලයක් තිස්සේ, අවුරුදු ගණනාවක් තිස්සේ විශ්වාසය රැකපු ආයතනයක් RDB බැංකුව කියන්නේ. ඉතින් සාවර්තන් පත සඳහා මේ වෙනකොට හොඳ පොලියක් ලැබෙනවා, මුදලට ලොකු ආරක්ෂාවකුත් එක්කම.
1: ඉතින් දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. දෙවෙනි පුරාම වදන්නෝ ශාඛා 272ක් තියෙනවා විහිදිලා. ඉතින් ආට පුලංකම තියෙනවා විශ්වාසයෙන් යන්න වගේ මුදල් ටික පරිස්සම් ඇතුව දෙන්න පුළුවන් තැනක් ඔයා හොයනවා නම් ඒ තමයි ඔයගේ ළඟම තියෙන RDB ශාඛාවට. ඒක ඒකට අවශ්‍ය කරන ඉහළම පොලියත් ඔයාලට ලැබෙනවා RDB ශාඛාවෙන්. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා ළඟම තියෙන RDB ශාඛාවට ගිහින් මේ ගැන තවදුරටත් විස්තර දැනගන්න.
0: දැන් විශ්වාසය ගැන කිව්වට පස්සේ අවුරුදු 30ක් තිස්සේ පාරිභෝගිකයාගේ විශ්වාසය රකින්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. මොනවා හරි පුංචි දෙයක් හරි එළියට එන්න පුළුවන්නේ, වෛරල් වෙලා යන්න. අන්න අර ප්‍රොඩක්ට් එකේ මේවා තිබුණා. අයියෝ ඒව ගණන් ගන්න එපා. අම්මෝ මන්නම් කන්නේ.
1: එක්ස්පයර් ඩේට් ළඟ තියෙන්නේ.
0: ඔව් එහෙම ප්‍රොඩක්ට් එක කපු ගන්න එපා. එහෙම කියලා වචනයක් අහපු නැති අවුරුදු 30ක් තිස්සේ තමන්ගේ ප්‍රොඩක්ට් එක සම්බන්ධව වගකීම බොහොම ඉහළින්ම රැකගත්ත, පාරිභෝගික විශ්වාසය ඉහළින්ම ආරක්ෂා කරපු ආයතනයක් තමයි විජය නිෂ්පාදන සමාගම කියන්නේ. ඒ නිසා තමයි යාලට දවසින් දවස පාරිභෝගික යාත්‍රට අලුත් අලුත් නිෂ්පාදන අරගෙන එන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ.
1: ඉතින් ඒ නිසා මේ විශ්වාසයත් එක්ක දැන් අපේ රසේ රටේ සැමට විතරක් නෙවෙයි ලෝකයේ සැමටත් අරගෙන යන ඔන්න විජය නිෂ්පාදන වලට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් ඔයා ගෙදර අයට මොනහරි කෑමක් හදලා දෙනකොට ඔයා ඒකේ රසේ විතර විතරක් නෙවෙයි ගුණේ පෝෂණය මේ කියන හැමදේම හොයනවා කියලා අපි දන්නවා හිතනවා කියලා අපි දන්නවා. ඒ නිසා තමයි ඔයාට වගකීමෙන් කියන්නේ වගේ කැම ටික රස කරගන්න, ගුණ කරගන්න, පෝෂණය කරගන්න. ඔයාට පුළුවන්කම තිනෝ විජ නිෂ්පාදන එකතු කරගන්න. ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන්, සුපර වෙනසලෙන් වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් විජ නිෂ්පාදන මිලදී ගන්න.
0: හවස 5 විනාඩි 25 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. අපි නම්බර් එක මතක් කරමු.
1: 0705 93 5 93 7 අගේ WhatsApp message එක මේ පැත්තට එවන්න.

0: ciao, ciao, ci vediamo presto.
1: La Kanda Radio ITN.
2: දශකාතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ

0: ప్రబలమ విద్యానుకూల విసనము ఓతుశీల్ యాక్టివ్ ప్లస్
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: අවස පහය විනාඩි 36 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: නැවුනගේ නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රේමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
4: ලකන්ඩ රේඩියෝ ITN
5: හවස 5:38 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව දැන් වෙලාව ගත වෙලා ගිහිල්ලා
6: හරි
5: තපෝඩින් අපිට නිව්ස් හෙඩ්ලයින් අහන්න තියෙනවා ඔය දන්නවද දැන් අපි ඔය වැස්සවිස නැති කෑම ගැන හැම වෙලාවම කතා කරනවා
6: හා
5: ඔය විජේ ප්‍රොඩක්ට්ස් එක දැන් ඇත්තටම වැස්සවිස නැතුව කන්න තියෙන්නේ
6: හා
5: ඔය විජේ නිෂ්පාදනවල විතරද විජේ නිෂ්පාදනවල විතරද
6: හා
5: වැස්සවිස නැතුව කන්න තියෙන්නේ අමාරුව තියෙනවන බෙල්ල අමාරුව තියෙනවන ධනීස් අමාරුව මේ කියන වේදනාවන් කියන ඒවා හැදුනට පස්සේ දරාගන්න හරි අමාරුයි කිසිම වැඩක් පොඩක් ජවයක් ඇතුව කරන්න බෑ
6: පොඩක් වාඩි වෙන්නම තමයි බලන්නේ
5: ගොඩක් වැඩ අඩපණ වෙන්න මේ වගේ වේදනාවන් බලපානවා සමහර වෙලාවට බොස් කියනවා අර වැඩේ කරන්න මේ වැඩේ කරන්න කියලා ඔෆිස් එකේදී කියනවා හැබැයි ඇත්තටම කරන්න ආසාව තියෙනවා කරන්න කැමැත්ත තියෙනවා හොරට ඉන්න නෙමෙයි මේ ට්‍රයි කරන්නේ හැබැයි කොන්ද රිදෙනවා
6: ඉවෙන් පොඩි සපෝට් එකක් නැහැ නේ ඒක වෙලා
5: තියෙන්නේ ධනීස් දෙක රිදෙනවා මොකක් හරි වැඩක් කරලා ගෙදරදි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බස් එක යන එන ගමන් ඔය බ්‍රේක් පාරකට ඇඹරිලා වෙන්න පුළුවන්. ක්ලච් ප්ලේට් ගිහිල්ලා. එහෙම වෙන්න පුළුවන්. කොහොම හරි ඔෆිස් එකට ආවට වැඩ කරන්න ආසාව තිබුණත් වැඩ කරන්න අමාරුයි. ඔය රෙම්මෙන් රිදෙන නිසා. ඒ නිසා තමයි අපි කියන්නේ ඔතෝ ෂීල් ඇක්ටිව් ප්ලස් එක අරගෙන තියාගන්න. මේක ගඳත් නැහැ. හොඳ මිහිරි සුවඳක් තියෙන්නේ. ඉතින් මේක ගාගෙන ගියා කියලා කවුරුවත් අහන්නේ නැහැ. ඔය අර තෙල ගාගෙන ආවා මේ තෙල ගාවගෙන ආවා කොන්ද කඩාගෙන නේද කියලා කවුරුවත් අහන්නේ නැහැ. ඔයාලට මේ ප්‍රොඩක්ට් එක ඒ තරම් වටිනා විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ ෆැඩ්නා ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක අරගෙන පාවිච්චි කරන්න කියලා.
6: දැන් ෆැඩ්නා ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක ඕන දැන් වැඩිහිටියරි විතරක් නෙවෙයි වයස අවුරුදු 18ට වැඩි ඕනම සන්ධි වේදනාවකින් පෙළෙන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඔයාගේ දවසේ ඕනම වෙලාවක ඔන්න පාවිච්චි කරන්න පුළුවන්. මනින් හැමතෙම ඇබ්සෝබ් වෙනවා. ඉතින් ඒ නිසා ඔයාට ගාගෙන යන්න පුළුවන් ඔෆිස් එක වැඩ කරත්, කොයි තැනක වැඩ කරත්, ගෙදර හිටියත් ඔයා ගාවම තියෙන්න ඕන ඔයාගේ බෑග් එකේ තියෙන්න ඕන නිෂ්පාදනයක් තමයි. ඔන්න 100% ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරලා තියෙන ආයුර්වේද දෙපාර්තමේන්තුව සහතික කරලා තියෙන ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ.
5: සමහර වෙලාවට මේ ප්‍රොඩක්ට් එකක් අපි ගන්නවා.
6: හා
5: අරගෙන ඊට වැඩිය මිලාඩු මොකක් හරි තව එකකුත් ගන්නවා. හරිද? අරගෙන ඉවරලා ලොකු අමාරුවක් තියෙන වෙලාවට විතරක් මේකෙන් චුට්ටක් ගන්නවා.
6: හරි.
5: ආය අනිත් එක ගන්නවා. එහෙම බෑ නේද? මොකක්ද ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න.
6: අනිත් එක සුවේකුත් නැහැ.
5: සුවේකුත් නැහැ. නිකන් අර පොඩක් නැහැ. తాවකාලිකව විතරයිනේ. පොඩක් එක දිගට පාවිච්චි කරන්න ඕනේ. ඕනම දෙයක් මෙහෙතක් වුණත් නෑ. එක වෙලා බිව කියලා හොඳ වෙන්නේ
6: නැහැනේ.
5: ඒ නිසා අනං මනං පාවිච්චි කරන්න
6: නැතුව
5: ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක අරගෙන පාවිච්චි කරන්න වැඩේ කොට දාගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා.
6: ඕකේ.
5: මං ඉස්සෙල්ලා අහුවනේ කල්පනා කරන්න කියලා.
6: ඔව් කල්පනා කරන්න වෙලාව දුන්නේ.
5: වසවිස නැතුව ගන්න කෑම වලට තිය දාන්න පුළුවන්.
6: හරි.
5: කෑමක් එකතු කෑමක් පාවිච්චි කරනවනම්
6: ඔකේ
5: අපිට තියෙන විජේ නිෂ්පාදනනේ
6: ඔව්
5: එතකොට වසවිස නැති තව කෑම තියෙන මොනවාද
6: වසවිස නැතුව අපිට කන්න පුළුවන් තව දේවල්
5: ඔව්
6: අනේ මන්දානේ ඔයාම කියන්නවනේ
5: වසවිස නැතුව කන්න පුළුවන් ගුටි කෑම තවෙව තියෙනවා
6: තවෙව
5: තියෙනවා ඉල්ලන් කෑම
6: හරි එහෙනම් ඕකට එනවා දත් මිටි කෑමත් අනේ
5: දත් මිටි කෑම තව මොනවද තියෙන්නේ
6: මරාගෙන කෑම
5: මරාගෙන කෑම ඔය දේවල් වලත් වසවිස
6: නැහැ මේක වැඩිපුරම මේක ගෑනු ළමයි අතර ප්‍රසිද්ධයි
5: මොකද්ද
6: සූරංකෑම
5: රයිට් එන්නේ සයිව කිසිම දෙයක වසවිස නැහැ
6: රයිට්
5: ඒවා ඉතින් කන්න පුළුවන් දේවල් නෙවෙයිනේ
6: හා
5: හා ඒ නිසා හරියට බඩට දැනෙන ඔව් වසවිසත් නැ කන්නත් බෑ
6: සූරංකෑවේ පොඩි අවලක් තියෙනවා
5: පොඩි අවලක් තියෙන එක පොඩ්ඩක් තියව කෑමක්
6: පිරිමි ළමයිට වසවිස තියෙනවා ඒකේ
5: වාසවිස කෑවහා තමානයි සූරන් කෑවට පස්සේ. රයිට් ඔයාලට පුළුවන් විජේ නිෂ්පාදනය එක්ක කෑම වේ රසවත් කරගන්න. ඉවයි ඇත්තටම වාසවිස නෑ.
6: හා හා

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: ගොවි ජනතාවට වඩා හොඳ ජීවිතයක් ලබා දෙන බවට ජනපතිගෙන් සහතිකයක්. දිත්වාසා මැද පෙරදිග අභියෝග හමුවේ වියස්වැන්න සරූ ඇටි හෙළිවෙයි. ගෙවුණු දින 9ට ඩෙංගු රෝගීන් 10,000ක්. මේ මාස පළමු දින 6දී සංචාරකයන් 34,721ක් දිවයිනට. චීනයේ කර්මාන්ත ශාලාවක ගින්නකින් 28 දෙනෙක් මිය යයි.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00ට බලාපොරොත්තු වන්න.

0: නොතරයියේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටරයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: හවස පහයි විනාඩි 53යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව, 6 වෙනත් ළඟයි වෙලාව. අපි මතක් කරන්න කවුද ඉන්නේ සිඳුවක් අහන්න මේ වෙලාව මැසේජ් කරපහා. එක මිනිත් මතක් කරමුද?
1: සමන්ත ඉන්නවා එතකම විරකොඩිය බේකරියේ මැසේජ් එකක් දාලා තිනු ජයේ මාමා. හැමෝම එකතු කරගන්න විරකොඩිය බේකරියේ. එතකම බොයකට පැත්තෙන් සුමන මැසේජ් එකක් දාලා තිනු. සුමන ඇතුළු යාළු හැමෝම එකතු කරගන්න කියලා. එතකම අපිට සිඳුවක් දෙන්න චුරිදු ඔමායා මංගයා ත්‍රී පරග ස්ටෝරින් තමයි මැසේජ් එක දාලා තිනු. මහතේ රොෂාන්වත් එකතු කරගන්න කියලා තිනු. ලක්ෂ්මන්වත් එකතු කරගෙන එතකම අබේ නායක ඊට පස්සේ ධර්මදාස අමල් ප්‍රදීප් සුමුදු සුජීවා දීපිකා නුෂා මේ කට්ටිය වගේම අපිට මැසේජ් එකක් දාලා තිනු. මේ වෙලාවේ කෙසල් වත්ත නිරෝ ෆර්නිචර්ස් එකෙන් ඒ කට්ටියවත් එකතු කරගන්න ඕනුවන් තමයි මැසේජ් එක දාලා තින්නේ.
0: ඒ වගේම සම්පත් තිලිනේ, ඒ වගේම යෂෝ මැතුළු කට්ටිය මේකතු කරගන්න කියලා තියෙනවා. සිඳුවකට එකතු වෙනවා කියලා තියෙනවා. මාවණල් ඉන්නවා කියලා කේ, එයාලගේ රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඒක වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඊට පස්සේ අපි යන්නේ මාතරට වාසනායකේ වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා දෙනවා. වාසනා සැලොන් එකේ එයාගේ ස්ටාෆ් එකේ හැමෝම මතක් කරන්න කියලා කිව්වා. ඒ වගේම රුවන් සම්පත් අරුණ ඇතුළු කට්ටිය මේක එකතු කරගන්න කියලා පිළියන්දලෙන් මැසේජ් කරනවා. ශාන් ඉන්නවා කියලා තිරම එලා කලුතරේ ඉඳලා අපි වහගෙන. රයිට්, මේ හැමෝම එකතු කරගෙන තමයි අපි ඊළඟ සින්දු අහන්න යන්න හදන. ඊට කලින් මතක් කරන්න ඕන RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න, විශ්වාසයෙන් ගනුදෙනු කරනාට වාගේ මුදලට ආරක්ෂාව වගේම ඉහළ පොලියක් වාගේ ස්ථාවර තැන්පතුවට ලබා ගන්න දැන් පුළුවන්කම තියෙනවා.
1: දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඉතින් රාජ්‍ය බැංකු කුසලක්ෂිතභාවය ඉහළම රැකවරණයත් එක්ක දැන්වත් ස්ථාවර තැන්පතුවක් දානවා නම් ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය දැන්වට ලැබෙන්නේ RDB බැංකුවෙන්.
0: ඩොමා නිෂ්පාදන මිලදී ගන්න ඔයාලට වාගේ බිස්නස් එක හිතුවටත් වඩා වැඩි තැනකට අරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා ඉතාම කෙටි කාලයක් තුළ. ඒක තමයි අපේ විශ්වාසය. ඉතින් මොකද තාක්ෂණයත් එක්ක වැඩ කරනකොට, ඉහළම නවීනතම තාක්ෂණික මෙවලම් එක්ක වැඩ කරනකොට වාගේ බිස්නස් එක ඉස්සරහට යනවා කියනකෝ ආඩම තේරෙන්නේ. ඒ නිසා ඩොමා නිෂ්පාදන වලට මාරු වෙන්න දැන් මොනවා හරි දෙයක් පාවිච්චි කරගෙන යනවනම්, තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන බලාගෙන ඉන්නවනම් දැන් ඔයාලට පුළුවන් ඔයාගේ සහල් ව්‍යාපාරය දියුණු කරගන්න. එහෙම නැත්නම් ඇඹුරුම් කර්මාන්තය, පොල්තෙල් ඉඳින කර්මාන්තයක් නම් කරගෙන යන්න. මේ ඕනම දෙයකට දැන් මැෂින්ස් හරිම ඉහළම නවීනතම තාක්ෂණයෙන් ගන්න පුළුවන් ඩොමා නමත් එක්ක මාක්ස් පෙන් හෝල්ඩින්ග් සමාගමෙන්.
1: ඉතින් අලවීන් පසු හොඳ සේවාවක් දෙන තැනන් තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ ව්‍යාපාරය තව දුරටත් දියුණු කරගන්න. ඒකට අවශ්‍ය කරන යන්ත්‍ර සියල්ල ඔයාලට පුළුවන්කම තියෙනවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ඇතින් මිලදී ගන්න. නොම්බර 30 කැලේන පාර මහරගම තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන්නේ. එතනට යන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් කෝල් කරලා කතා කරලා එයාලගෙන් වැඩි විස්තර දැනගන්නත් අවස්ථාව තියෙනවා. 01176 579 ට කෝල් එකක් දෙන්න.
0: හවස 5:56 වෙලාව.

0: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
1: ඇයි මේ සත්තර ලොකු ගයක් තිබිලා මේ වගේ තැනකට එන්නේ දුනේ?
2: හාවෝ කරගන්න තිබ්බා. උදේ ඉඳන් රෑ වෙනකන් අප්පච්චිගෙ බණ අහන්න එන පිරිවරෙන් නැත්ත. පොලිටිෂියන්ස්ලා, නායක හාමුදුරුවරු, පූජකවරු, කවුදනේ අපේ ගෙදරට එන්නේ නැත්තේ? හැම එකම රින්ගනවනේ.
0: දෙයියන්ගෙම පිහිටයි.
3: මම ටික දවසකට දරුවෝ අපේ ගෙදර එක්කයි
4: යන්නේ. නෑ නෑ නෑ ඔන්න මං එයා බලා ගන්න.
3: ආනන්ද කියන්නේ නරක කෙනෙක් නෙමෙයි. මේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම එයාට පැහැදිලි කරලා දුන්නොත් එහෙම එයා උන ටික දවසක් මට දරුවත් එක්ක ඇවිල්ලා මෙහි ඉන්න ඉඩ දෙයි.
4: මේ රූපා මේ මොකද හවුස්සන් දෙපා. අයිකල දාන්න දුන්නම ඔළුව දාන්න එනොත්.
0: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලඛන මොනින් දේසල්
3: සම අනුග්‍රහය
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස 6 විනාඩි 12යි. ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
0: ටේකියා සුරකින් මගතොට
2: හෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කාන ඊවිනින් ඩ්‍රයිව්.
1: හවසහයේ විනාඩි 13යි වෙලාව. මෙවලවට මතක් කරන්න ඕනේ ඔතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන. දැන් ඔයා දන්නවා ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම ක්‍රියාකාරී විසඳුව ඔයාට දැන් ඔතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකෙන් වෙලදීව ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කළා තියෙන වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුව සහතික කළ ද නිෂ්පාදනයක් නිසා දැන් වයස් භේදයක් නැතුව ඔයාලට විශ්වාසයෙන් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඔය හැම හිතින තෙල් జాතියක් බාම් జాතියක් ගාලා අද හිට විතරක් සුව වෙලා මොකටද නේද? එනිසා ඔයාලට කියන්නේ ඔයාලට දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න පුළුවන් නිෂ්පාදනයක් මිලදී ගන්න කියලා. අගේ ළඟම තියෙන ෆාමසිස් වල එතකොට සුපිරි වෙනසල් වල ඔතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක වරදින්නේ නැහැ. ඔන්න මිලදී අරගෙන ඔයාගේ සන්ධි වේදනා හෙටට අදට විතරක් නෙවෙයි සදාටම සුව කරගන්න ඔයාලට චාන්ස් එක තියෙනවා. දැන් මිලින රුපියල් 1920කට පාටි පුලංකම තියෙනවා. ඔයාගේ වේදනා සදාටම නැති කරලා දාලා ඔන්නට හොඳ සුවයක් ලබා ගන්න. මතක ඇතුව ඔතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් මිලදී ගන්න. ඒ වගේම මේ වෙලාවේ තවත් වැදගත් දෙයක් කියන්න තියෙනවා. සින්දුව දෙන්නේ නැහැ කියලා හිතනවා නම් වැඩක් ඉන්න විජේ නිෂ්පාදනය ගැන මතක් කරන්න ඕනේ. දැන් අපේ රසේ රටේ සමට බෙදෙන විජේ නිෂ්පාදන අර ළඟම තියෙන වෙළඳසල් වලින් සුපිරි වෙළඳසල් වලින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. කැමතික රසට, ගුණට, පෝෂණයට මේ හැමදේමත් එකව හදාගන්නවා නම් ඔන්න ගෙදර ගෘහණියන් මාව මේ වෙලාවේ අහගෙන ඉන්නවා නම් ඔයා එකට යොදා ගන්න ඕනම නිෂ්පාදන තමයි විජය නමෙන් අපිට ලැබෙන්නේ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස 6:22.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කිරීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින්. අදම අවතන්න 011 6176 479.
3: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කාන ඊවෙන් ඩ්‍රයිව්.
4: Right, evening drive එක අපිට යන්න වෙලාව ලඟ වෙලා තියෙන. යන්න කලින් මතක් කරන්න ඕන, ඔයා ගෙදර යනකොට අද වාසනාව අරගෙන යන්න අමතක කරන්න එපා. කොතනින් හරි කමක් නැහැ, වාසනාව තියෙන්නේ අපි කොහෙද කියලා දන්නේ නැහනේ. ඒ නිසා හම්බ වෙන මුල්ම තැනින් ඔයාට ටිකට් එකක් ගන්න අවස්ථාවක් ලැබුණොත් ගොවිසෙත ලොතරැයියක් අරගෙන යන්න. ඒ වාසනාව අරගෙන යනවා වෙන්න පුළුවන් ගෙදරට.
1: ඔන්න ඔයාගේ කෝටිපති හිණය හැබෑ කරගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. සතියේ දවස් 7ම දිනුම් මදින ගොවිසෙත ලොතරැයිය අරගෙන ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ හිණය හැබෑ කරන ගමන් ගොවි ජනතාවට සිත සලසන තෑගි වැඩිම ගොවිසෙත ලොතරැයිය හිතේ හැටියට මිලදී ගන්න.
4: රයිට්, එවනම් ඉතින් අපි යනවා. සුබ දවසක් ඔබට. මම ශමිත්.
1: ගිහින් එන්න ඔයාට සුබ දවසක්. මම චාරු.

Lakhanda Radio ITN. Evening Drive with Chamit and Charu.

0: අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා බෙදා හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ඕනම
4: සන්ධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: на столе.
1: ගොවි ජනතාවට වඩා හොඳ ජීවිතයක් ලබා දෙන බවට ජනපතිගෙන් සහතිකයක්. දිත්වා සහ මැද පෙරදිග යුද්ධය හමුවේ වියස්සන සරු කළ හැටි හෙළිවෙයි. ගෙවුණු දින 9ට දසදහස ඉක්ම වූ ඩෙංගු රෝගීන්. දිත්වාව හමුවේ රාජ්‍යයට ලැබුණු මූල්‍ය පරිත්‍යාග නීති විරෝධී ගිණුමක නැතැයි අගමැති කියයි. බණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ස්ථානගත වීම සයිබර් අපරාධයක්. මුදල් කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට. දේශපාලන බලපෑම් පාතාල තර්ජන සහ දූෂිත නිලධාරීන් නිසා රජයට අහිමි වූ අරමුදල්. චීනයේ කර්මාන්ත ශාලාවක ගින්නකින් 28 දෙනෙක් මිය යයි. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලි. වත්මන් නාණ්ඩු යටතේ ගොවි ජනතාවට වඩා හොඳ ජීවිතයක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. ඒ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවැනි අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් පදවිය කැබිතිගොල්ලෑව හොරෝපතාන සහ කාටගස්තිගලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල පවතින වකුගඩු රෝගයට පිළියමක් ලෙස ප්‍රදේශයේ පවුල් ඒකක 67,000ක් සඳහා පිරිසිදු සෞඛ්‍ය ආරක්ෂිත පානීය ජලය ලබා දීමේ ආරමුණින් මෙම ව්‍යාපෘති ආරම්භ කෙරුණා. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය සහ මෙරට රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ. ඒ අනුව මෙය හුදු යටිතල පහසුකම් සංවර්ධනයක් පමණක් නොව ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමක් බවද ජනාධිපතිවරයා කියා සිටියා.
2: මේ වකුගඩු රෝගය විශාල ඛේදවාචකයක්. එනිසා පිරිසිදු පානීය ජලය අපේ ගම්මල ජනතාවට ලබා දෙන්න ඕන පිරිසිදු නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන්. දශක ගණනාවක් මේ පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වෙලා තිබෙනවා. හැබැයි මේ මුළු කාලය ඇතුළතම අපේ රටේ 160කට වගේ ප්‍රමාණයකට තමයි අද ජලය ලබා දෙන්නේ. ආසන වශයෙන් ගත්තොත් පවුල් ලක්ෂ 42ක් 43ක් ආසන ප්‍රමාණයකට තමයි මේ පිරිසිදු පානීය ජලය ලබා දෙන්නේ. අපි ලබන අවුරුද්දේ ආරම්භ කරන අලුතෙන් ජල ව්‍යාපෘති 22ක් ආසන වශයෙන් ගත්තොත් රුපියල් කෝටි 2000ක් එම ජල ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා සැලසුම් කරලා තිබෙනවා. අලුතින් පවුල් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයකට නව ජල සැපයීම් ලබා දීම සඳහා අවශ්‍ය වෙන සැලසුම් ඉල්ලලා තියෙනවා මේ වෙනකොට. අප්‍රේල් 16න් පස්සේ

0: විහාර ප්‍රදේශවල අස්වැන්න ආවා. අපි වී මිලදී ගැනීමේ නතර කරාට පස්සේ අස්වැන්න නෙළුවා. අන්න ඒ ගොවි ජනතාවට යම් ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. ඒත් අපිට විසඳන්න ඕන. දැන් ගොවි ජනතාව කන්නයක් වගා කරලා තමන්ට ප්‍රධාන ආදාය මාර්ග සපයන තමන්ට ලැබෙන වී අස්වැන්න. ඒ වී අස්වැන්න සාධාරණ මිලකට විකුණ ගන්න බැරි නම් ඒ ගොවි ජනතාවට සිද්ධ වෙන අසාධාරණය. ඒ නිසා අපි උපරිම මැදිහත් වෙමින් තිබෙනවා. මේ ගොවි ජනතාවට සාධාරණ මිලකට මී විලි දී ගන්න. අපි පහුගිය මහ කන්නේ දසලක්ෂ 10000ක ගොවි ජනතාවගෙන් වී මිල දී ගත්තා. සාමාන්‍යයෙන් අපි අයවැය ලේකණෙන් දසලක්ෂ 10000 වින් කරේ යලේ සහ මහේ දෙකේම වී මිල දී ගන්න. හැබැයි අපේ වී අලි මණ්ඩලයේ දසලක්ෂ 10000න් මහ කන්නේම වී අරගෙන. ගියයල් කන්න මේ වී මිල දී ගන්න දසලක්ෂ 6000ක් වින් කරා. ලංකාවේ කිසිම ආණ්ඩුවක් කන්න දෙකකින් වී මිල දී ගන්න දසලක්ෂ 16000ක් වින් කරලා නැහැ. ඊටස් අපි වී අලි මණ්ඩලයේ කැඳෙව්වා. අපි යල් කන්න වී මිල දී ගන්න සල්ලි නැහැ කිව්වා. බජට් එක අපි ඔක්කොම හදලා ඉවර වෙලා තිබුණේ. නමුත් ඒත් මුදල් අමාත්‍යාංශයට අපි එකඟතාවය පළ කරා.
1: වීමලදී ගැනීම සඳහා ඉතිහාසයේ වැඩිම මුදලක් වෙන්කලේ වත්මන් ආණ්ඩුව බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ.
0: යලකන්නේ නැවත වීමලදී ගැනීම සඳහා දසලක්ෂ 6000ක් වෙන් කර ගොවි ජනතාවගේ වීමලදී ගන්න. ඒ කියන්නේ ගිය යලයි මහයි මේ යලයි ගත්තාම දසලක්ෂ 22000ක් ආණ්ඩුව වීමලදී ගන්න. ඒ විතරක් නෙවෙයි අපේ ගබඩා විශාල ලෙස කඩා වැටලා තිබුණේ. ඒට දැනට අපි වෙන් කරලා තිබෙනවා කෝටි 1000ක්. අපි අඩු පොලියට සිට හතරට පොලියකට පෞද්ගලිකංශයට ණය දෙනවා වී ගන්න. දැන්ට තියෙන ධාරිතාව ප්‍රමාණවත් නැත්නම් දැන්ට තියෙන මෝල් ප්‍රමාණවත් නැත්නම් අපි පෞද්ගලිකංශයට ආරාධනා කරලා තිබෙනවා. විශේෂ මාහිතර මේ අවුරුද්ද අපිට ආරම්භ කරන්න පුළුවන් මිහින්තලේ විශාල වී ගබඩාවක් සහ වී මෝලක් පෞද්ගලිකංශයේ. ඒ වගේම ඒහා සමාන ධාරිතාවකින් අම්පාරේ වී මෝලක් සහ ගබඩාවක් අපි ආරම්භ කරනවා. අපි පියවරෙන් පියවර ප්‍රශ්න විසඳමින් යනවා. අපි බලයට එනකොට 2024 සැප්තැම්බර් මාසේ. ඒතර යල් කන්නේ අස්වැන්න ඇවිල්ලා තිබුණා. මොකද උනේ? විශාල හාල්ලිගයක් තිබුණා නොවැම්බර් වෙනකොට. අපි ඇවිල්ලා අස්වැන්නලා තියෙන කන්න 3ක විතරයි. මේ කන්න 3ක වී නිෂ්පාදන වෙනකොට අද හාල් වලින් ස්වයංපෝෂිත වෙන තරමටම අපේ වී නිෂ්පාදන වැඩි කරන්න අපේ රටේ ගොවි ජනතාව මැදිහත්වලා වගා කරලා තිබෙනවා. අපේ වී නිෂ්පාදන අඩු නිසා සහල් වලින් අනිත් නිෂ්පාදන තහනම් කරලා ගැසට් එකක් තිබුණා. අපි පහුගියදා ඒ ගැසට් එක අයින් කරා. අපි ආ වෙළඳපොළට ගේන්න ඕන. ඒතර තමයි අපිට හාල් වලට විශාල වෙළඳපොළක් හැදෙනවා. මෝල් ලිමියෙක් ඇවිල්ලා නේද ඒගොල්ලෝ වී මිලදී ගන්න පුළුවන් බත් වලට. තව කෙනෙක් ඇවිල්ලා වී මිලදී ගන්න පුළුවන් වයින් වලට. තව කෙනෙක් ඇවිල්ලා වී මිලදී ගන්න පුළුවන් බිස්කට් වලට. තව කෙනෙක් ඇවිල්ලා වී මිලදී ගන්න පුළුවන් සත්ව ආහාර වලට. හොඳයිනේ. ඒතර විශාල වෙළඳපොළක් හැදෙනවනේ. එහෙම වෙළඳපොළක් කරා තමයි අපි මේ වී වලට සාධාරණ මිලක් සහ වෙළඳපොළේ තරඟකාරීත්වයක් හදලා අපිට ඉස්සරහට යන්න පුළුවන්.
1: අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාද මෙහිදී අදහස් පළ කළා.
2: මේ පවුල් වලට බොන්න වතුර ටිකක් ගන්න ගියාම තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා ඇහුවොත් ඔබෙහි හොඳම සාක්ෂිකරුවෝ. දැනුත් අපිට රටේ 53%-4% වගේ තමයි පානීය ජලය නල වලින් ලැබෙන අය ඉන්නේ. තව ඉතා විශාල ප්‍රමාණයක් පානීය ජල පද්ධතිය නල ජලය ලබා දීම සඳහා වෙච්ච සූදානම අපි හදන්න ඕනේ. බොන්න වතුර ටික උමනා වෙනා වගේම ගොවිතැනට අපිට වතුර ටික උමනා වෙනවා. මේ උතුරු අනුරාධපුර උතුරු ජල ව්‍යාපෘතියේ දෙවැනි අදියර ලංකාවේ දෙවැනි විශාලතම ජල ව්‍යාපෘතිය හැටියට තමයි මේ ජල ව්‍යාපෘතිය අද ආරම්භ වෙන්නේ. අපි එහෙම කියන්නේ මේ ජල ව්‍යාපෘතියේ ව්‍යාප්තිය අර කෙළවල පදවිය, කැබිතිගොල්ලෑව, කාටගස්තිගිලිය හොරෝපතානට එනවා. මේ ව්‍යාපෘති අවසන් වෙනකොට 2026 අපි අද පටන් ගන්නවා. 67,000ක් ජල සැපයුම් සපයනවා. මිලියන 51,000ක් වියදම් කරන ලංකාවේ විශාලතම ජල ව්‍යාපෘතිය අද දවසේ කැබිතිගොල්ලෑවෙන් ආරම්භ වෙනවා කියන එක අපි තාම සතුටින් මතක් කරනවා. ඔබට තිබිත් විශේෂ අවශ්‍යතාවයක් මේ සම්පූර්ණ කරන්න හදන්න.
1: ශ්‍රී ලංකාවේ වැඩවලන ජපාන තානාපති කමුෂිඩා නෞකි මහතා මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ජපානය ස්ථාවර හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව කටයුතු කරන බවයි. දෙත්වා සුලිකුණාටුව සහ මැදපෙරදිග අර්බුදය ඇතුළු අභියෝග රැසකට රට මුහුණ දුන්නද මෙට්‍රික් ටොන් මිලියන 50කට අධික වී ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට රජයට හැකි වී ඇති බව හෙක්ටර් කොබ්බෑ කඩුව ගොවි කටයුතු පරීක්ෂණ හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය එල් සන්දික මහතා ප්‍රකාශ කළා. එමෙන්ම වී වගාව වෙනුවෙන් රුපියල් මිලියන 46,000කට අධික මුදලක් වැය කරන දැවැන්ත මෙහෙයුමක් මෙම කන්නේදී ක්‍රියාත්මක කර ඇති බවයි අධ්‍යක්ෂවරයා සඳහන් කළේ. යහද පැවති මාධ්‍ය හමුවට එක් වෙමින්
3: රජයක මූලික පරමාර්ථය තමයි ආහාර සුරක්ෂිතතාවය පවත්වාගෙන යෑම. ඒ සම්බන්ධයෙන් රජය විශාල කැපවීමක් කළ තියෙනවා. ලංකාවේ වී නිෂ්පාදනයේ පරිම මට්ටමට ළඟා වුණේ 2020 වසරේදී වී මෙට්‍රික් ටොන් මිලියන 50 මොල ගියා. හැබැයි ඊට පස්සේ අර විවිධ ප්‍රශ්නත් එක්ක මේ නිෂ්පාදනය කඩාගෙන වැටුණාත් වර්තමාන රජයේ ඒ ප්‍රතිපත්තිත් එක්ක කටයුතු කළා. අද වෙනකොට මහා සහ 25 යලකන්නේ කන්න දෙක එකතුව එක බැලුවාම අද වෙනකොට අපේ නැවතත් වී මෙට්‍රික් ටොන් මිලියන 50 ඉක්මවන මට්ටමට ළඟා වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ අවශ්‍යතාවයට සරිලන ආහාර ප්‍රමාණය ඊටත් වඩා වැඩි ප්‍රමාණයෙන් වී නිෂ්පාදනය කළා තියෙනවා. ඒ වෙනුවෙන් රජය විශාල පිරිවැයක් දරලා තියෙනවා.
1: මේ මාස මුල් දින 9 ඇතුළත ඩෙංගු රෝගීන් 10685 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 66064 දක්වා ඉහළ ගියා. ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වැඩිවීම සමග මේ වසරේ මෙතෙක් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 46ක්. වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතින්. එය 52% සීමාව දික්මවා ගොස් තිබෙනවා. වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම පිරිස 13,556ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ වසර තුල වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 13,552ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. ඩෙංගු රෝගීන් අඩුම පිරිසක් වාර්තා වී තිබෙන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 40ක්. ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය පිළිබඳව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අදහස් පළ කළා.
4: පැය 24ක් තුල රෝගීන් 1030ක් පමණ වාර්තා වෙලා තිබෙනවා. ඒතර මේ වන විට සම්පූර්ණ රෝගී සංඛ්‍යාව 66064ක් වෙනවා. ජූලි මාසයේ මේ වන විට 10685ක් වාර්තා වෙලා තිබෙනවා. බස්නාහිර පළාතේම තමයි මේ වැඩිපුර ඒ සංඛ්‍යාව මේ වැඩි වෙන්නේ. මේ වන විට බස්නාහිර පළාතේ 152.7% දක්වා වැඩි වෙලා තිබෙනවා. ඒ වාර්තා වන රෝගීන්ගෙන් ඒ ප්‍රතිශතය පෙර කොළඹ දිස්ත්‍රික්කයේ තමයි වැඩිපුරම වාර්තා වුණේ. දැන් මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයේ අභිභවා එහෙම වාර්තා වෙනවා. රෝහල වල ධාරිතාවත් තවම උපරිම මට්ටමේ තමයි තිබෙන්නේ. IDH රෝහල, කළුබෝවිල රෝහල, පානදුර, හෝමාගම, රාගමණී රෝහල වල මේ වන විට උපරිම ධාරිතාවට අවිලා තිනවා. ළමා සහ කායික රෝග වාට්ටු වල තියෙන ඇඳන් ප්‍රමාණයට වඩා දෙගුණයක් පමණ රෝගීන් සිටිනවා.
1: ඩෙංගු රෝගීන් වැඩිවීම සමග මදුරු මර්ධන වැඩසටහන් රට පුරා ක්‍රියාත්මක කරනවා. ඩෙංගු මදුරුවන් බෝවනි ස්ථාන පවත්වාගෙන ගිය මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට අයත් එවැනි පුද්ගලයන් රැසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. ඩෙංගු පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට එරෙහිව රුපියල් ලක්ෂ 21ක දඩ නියම කෙරුණා. එක් දිනක් තුල මෙවැනි දඩ මුදලක් අය කළ පළමු අවස්ථාව මේ බවයි මහරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලින් කල්දීරා මහතා සඳහන් කළේ.
5: මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ පුරා පසුගිය දිනවල පැවති විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන්වලදී නිවාස පරීක්ෂා කිරීම්වලදී අපිට හමු වුණු සියලුම මදුරු බෝවණ ස්ථාන සඳහා නුගේගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පැවරීම සිදු කරා. එෙහිදී එක් දිනකට වාර්තා වූ වැඩිම දඩ මුදල වශයෙන් ඩෙංගු බෝ කරපු ස්ථාන වෙනුවෙන් දිනකට පැන වූ වැඩිම දඩ මුදල ලක්ෂ 21ක මුදලක් ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ දඩ වශයෙන් නියම කළා. ඔබගේ ශ්‍රේයත් පිරිසිදුව තබා ගන්න. එහෙම නැති වුනොත් ඔබටත් දඩ මුදලක් ගෙවීමට සිදුවෙයි.
1: රජයේ ආරය අලමාරුවාලේ පරිශ්‍රයේ ඩෙංගු මදුරුවන්ගෙන් තොර පරිශ්‍රය බවට පත් කිරීමේ අරමුණින් පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා. ඒ ත්‍රිවිධ හමුදාව, රෝහල් කමිටුව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේද සහභාගීත්වයෙන්. එදී රජයේ ආරය අලමාරුවාලේ වැඩබලන විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රතනසේකර මහතා අදහස් පළ කළා.
6: පාසල් පද්ධතිය ගත්තොත් 50% කිට් වෙන්න බ්‍රීඩින් සයිට්ස් හොයාගෙන තිබ්බා රජයේ පාසල් වලින්. ඉතින් මම හිතනවා රාජ්‍ය ආයතනවල ඉහළ කළමනාකාරීත්වය මේ පිළිබඳව ඉතාම සැලකිල්ලක් දැක්විය යුතුයි. ඒකත් සැලකිල්ලටගෙන තමයි අපි මේ අවස්ථාව අපි සියලුම කාර්ය මණ්ඩලය අද විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉඳලා කනිෂ්ඨ සේවකයා දක්වා සහ පිරිසුදු කිරීමේ සේවකයා දක්වා ආරක්ෂක නිලධාරියා දක්වා සියලුම දෙනා විශේෂම ආරක්ෂක හමුදාවල සහයත් අරගෙන අද දින පැය 6ක පමණ ශ්‍රමදාන වැඩසටහනක් රෝහල් භූමියේ සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි බ්‍රීඩින් සයිට්ස් තියෙනවද කියලා බලලා බ්‍රීඩින් සයිට්ස් තියෙනවනම් ඒවා සම්පූර්ණයෙන්ම අයින් කරන්න. අපිට සාමාන්‍යයෙන් දවසකට පෞගේ දිනවල රෝගීන් 50-75 වගේ ගණන් තිබුණා.
1: මේ අතර ඩෙංගු රෝගීන්ගේ ප්‍රතිකාර සේවාව සාර්ථක කර ගැනීම සඳහා රජයේ රෝහල් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ කලතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ වසර 100ක් පිරීම නිමිත්තෙන් පැවති පාගමනට එක් වෙමින්
7: මොයිස්ලා බීඑස්ආයි රත්නවිස්තර කණ්ඩායම ජවාත්‍යංශ අධ්‍යක්ෂණ යටතේ මේ ඩෙංගු වතුර පාලනය කිරීම සඳහා වැඩසටහන් ගණනාව දිනපතා දියත් කරමින් පවතිනවා. ආරක්ෂක අංශවල පොලිසිය සහායතිව සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් මෙහෙයුම් මදිරියක සියලු කටයුතු අධීක්ෂණය කරමින් යනවා. බලාපොරොත්තු වන කීපකටදී මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා. පළාත් පාලන අමාත්‍යාංශවල සියලු සහයෝගය ලබා දෙමින් පවතිනවා. අපි කේස් අධ්‍යයනය තීන්දුවක් ගත්තා වැඩිම රෝගී ඉදිරියෙන් වාර්තා වෙන රෝහල් 30ක වෙනම වාට්ටුවක සඳහා ආරම්භ කරන ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය යොදවන්න සෞඛ්‍ය මන්ත්‍රී ශ්‍රේණිය කටයුතු කරගෙන යනවා. එතකොට අපිට පුළුවන්කමක් ලැබෙනවා මේ ඩෙංගු රෝගීන් වෙනුවෙන් විශේෂ කාර්ය මණ්ඩලයකින් වැඩි අවධානයක් යොමු කරන්න. ඒක තමයි මරණ වළක්වා ගැනීම කියන එක හොඳම ක්‍රමයක් වෙන්නේ.
1: දිට්ඨා සලිකුණාටුවාමුගේ රජයට ලැබුණු පරිත්‍යාග මුදල් කිසිදු නීති විරෝධී ගිණුමකට බැර කර නැතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. ඒවා මහ භාණ්ඩාගාරයේ පාලනය යටතේ ඇති ගිණුම්වල සුරක්ෂිතව පවතින බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා. දේශීය පරිත්‍යාගශීලීන්ගෙන් රුපියල් බිලියන 7 මිලියන 599ක් සහ විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් ඇමරිකා ඩොලර් මිලියන 11.5ක් ලැබී ඇති බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ. ඒ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්
8: දිට්ඨා සුලිකුණාටුව හේතුවෙන් පවුල් 492,302කට අයත් පුද්ගලයන් මිලියන 1,696,231 දෙනෙකුට පීඩාවට පත් වූහ. විපතට පත් ජනතාවගේ ජීවනෝපාය සහ සුපසාධනයේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය ප්‍රමුඛතාවයක් දී ක්‍රියාත්මක කරන සහන හා වන්දි වැඩසටහන් බොහොමයක් 2026 ජූනි වන විට ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇත. ඒ අනුව ක්ෂණික සහන සහ යළි පදිංචි කිරීමේ දීමනා යටතේ නිවාස පිරිසිදු කිරීම, මුළුතැන්ගෙහි බඩුමුට්ටු ප්‍රතිස්ථාපනය, තාවකාලික කුලී දීමනා සහ පාසල් සිසුන් සඳහා ලබා දෙන ආධාර ඇතුළු ප්‍රධාන ගෙවීම් බහුතරයක් 90% ප්‍රතිශතයක් ඉක්මවා ප්‍රගතියක් අත්කරගෙන තිබේ. ජීවනෝපාය හා කෘෂිකාර්මික ක්ෂේත්‍ර සඳහා ලබා දෙන වන්දි අතර මිරිදිය දීවර බෝට්ටු හානි සඳහා වන වන්දි සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇති අතර එළවලු, මිරිස්, ලූණු සහ වී වගා හානි සඳහා වන වන්දි ගෙවීම්ද ඉහළ ප්‍රගතියකින් යුතුව ක්‍රියාත්මක වෙමින් පවතී. ජීවිත හානි හා පූර්ණ අබාධිතයන් සහිත සඳහා වන දීමනා මෙන්ම සත්ව ගෝවිපල හිමියන් සඳහා වන දීමනා, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා වන ආධාරද සැලකිය යුතු මට්ටමකින් ප්‍රගතියක් අත්කරගෙන තිබේ. සියලුම මූල්‍ය ප්‍රතිපාදන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් විනිවිදභාවයෙන් වෙන්කර ඇති අතර ප්‍රමාද වී ඇති අවස්ථා සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් පියවර ගැනීමට අවශ්‍ය උපදෙස්ද ලබා දී ඇත. ඒ අනුව ඉතිරි සහන හා වන්දි මුදල්ද ඉතා කෙටි කාලයක් තුළ පීඩාවටපත් ජනතාව වෙත ලබා දීමට අපේක්ෂා කෙරේ. මහජනතාවගේ සහ පරිත්‍යාගශීලීන්ගේ මුදල් කිසිදු පුද්ගලික ගිණුමකට හෝ නීති විරෝධී ගිණුමකට බැර කර නොමැති අතර ඒවා භාණ්ඩාගාරයේ පාලනය යටතේ ඇති භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් යටතේ පවතින ගිණුමවල සුරක්ෂිතව පවතී. එම නිසා නිත්‍යානුකූලභාවය පිළිබඳ ගැටලුවක් පැන නොනගී. මේ දක්වා රීබිල්ඩින් ශ්‍රී ලංකා විශේෂ භාණ්ඩාගාර ගිණුමට දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් ලැබී ඇති සමස්ත මුදල 2026/5/29 දිනට රුපියල් 7,599,589,000 සහ ඇමරිකානු ඩොලර් 11,584,562.18 ඒ අනුව සමස්ත එකතුව රුපියල් 11,341,628,483.10 පළාත් සභා මැතිවරණයට වෙන් කළ මුදල් ආපදා සහන සඳහා යොදාගෙන නැත.
1: රීබිල්ඩින් සදාන මුදල් රැස්කිරීම සහ ඒවා වියදම් කිරීම පිළිබඳව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය මාතේ ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට පැහැදිලි කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රවුමාන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
9: රීබිල්ඩින් ශ්‍රී ලංකා කියන මේ අරමුදල එහෙම අරමුදලක් නැහැයි කියන එක තහවුරු වෙනවා. එතකොට ඒ එකතු කරපු මුදල භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ යටතේ තිබෙන ගිණුමක තමයි ඒ මුදල් ටික එකතු කරලා තිබෙන්නේ. ඒ එකතු කරලා තියෙන මුදල් මේ වෙනකොට මොන මොන ව්‍යාපෘතිවලට වියදම් කරලා තියෙනවද?
10: මේ පැහැදිලි කරගන්න ඕනේ අර මුදල කියලා කියන අරමුදල් රැස් කිරීම. දැන් අරමුදලක වෙනමම එකක් නීත්‍යානුකූලව හදන එකක් අරමුදල් රැස් කිරීම කියන එකත් කාරණා දෙකක්. වඩාත්ම නීතියානුකූල ක්‍රමවේදයේ තමයි අපි කවුරුත් දන්නේ නැති එළියේ තියෙන ගිණුමකට වඩා මහ භාණ්ඩාගාරයේ තියෙන ආයකවත් අරමුදලට යටතට ඒ ගිණුමට දාන්න කියලා අපි ආරාධනා කරා මේ ගොඩ නැගීම සඳහා. ඒ කියන්නේ රීබිල්ඩින් ශ්‍රී ලංකා කාර්යයට. ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම රුපියල් බිලියන 500ක් වියදම් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අපි සම්මත කරගත්තා. එතකොට එන්නේ වියදම් කරන්න ගන්න ෆයිනෑන්සින් සෝස් එක තමයි මේ අරමුදල් රැස් කිරීම. අපිට බිලියන 500 මෙතනින් ආව නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. එතකොට දැනටමත් ඒකට ආපු මුදල් එහෙමම තැන්පත් වෙලා තියෙනවා. එතකොට සමස්ත බිලියන 500 මෙතනින් ලැබිලා තියෙන බිලියන 11 බිලියන 500ක් වෙන් කරලා තියෙනවා. ඒකෙන් 248ක් දැන් වියදම් කරලා තියෙනවා. ඒ නිසා මේක කිසිදු ආකාරයක නීති විරෝධීව වෙන තැනකට ගිහිල්ලා නැහැ. ඒ නිසා වඩාත් උචිතව මේ ගිණුම්ගත කිරීම වර්ෂය අවසානයේදී මේ බිලියන 500න් කොච්චර වියදම් කරාද, ඒ සඳහා මූල්‍යණය කරේ කොච්චර ආකාරයකටද, ඒකාබද්ධ අරමුදලින් කොච්චර ගත්තද, මේගත්තු ප්‍රමාණයෙන් අපි කොච්චර වියදම් කරාද කියන එක ඉදිරිපත් කරනවා. අර අතීතයේදී ඒකාබද්ධ අරමුදලින් පිට අරමුදල් හදලා තිබුණා නේ, සුනාමි අරමුදල් ඒ විදිහට. ඒ නිසා කාට හරි අදහසක් ආවා මේකත් එළිය කොයි හරි හදපු එකක්ද කියලා. එහෙම හදුවේ නැහැ. අපි නියෝජ්‍ය ලේකම්ගේ ගිණුමට ගත්තේ මේකයි. එතකොට ඒ වියදම් කරන්නේ වෙනත් ගිණුමක් කරාද, එහෙම නැත්නම් ඒකාබද්ධ අරමුදල් අදාද කියන කාරණේ ඉදිරියේදී අපි ඉදිරිපත් කරනවා.
1: බණ්ඩාකාරයේ තිබී ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මුදල් කාරක සභාව සැකසූ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. එෙහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා විසින්
11: ඔස්ට්‍රේලියාව වෙත ඇමරිකානු ජනපද ඩොලර් මිලියන 2.5ක ණය පියවීමේ ගනුදෙනුවේදී සිදු වූ සයිබර් අපරාධය ආශ්‍රිත වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව සභාවේ විශේෂ අවසර ඇතිව මම ඉදිරිපත් කරන අතර අපි යම්කිසි කාලයක් ගත්ත මේ වාර්තාව ඉදිරිපත් කරන්න අපිට පරිපූර්ණක වාර්තාවක් ඉදිරිපත් කරන්න අවශ්‍ය වුණා. සියලුම ගරු මන්ත්‍රීතුමන්ලාගේ එකඟතාවය මත අපි අතිශයින් සන්තෝෂ වෙනවා. කිසිම බෙදීමකින් තොරව සියලු මන්ත්‍රීන්ගේ එකඟතාවය මේට ලැබිලා තියෙනවා.
1: මේ සඳහා විපක්ෂය දින දෙකක විවාදයක් ඉල්ලා සිටියා. ඒ පිළිබඳව අදහස් පළ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසින්. පාර්ලිමේන්තු කාරක සභාවේදී විවාදයේ පිළිබඳව සාකච්ඡා කළ හැකි බවයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙන්ම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාද ප්‍රකාශ කළේ.
12: ඒක රටටම බොහොම වැදගත් දෙයක් නිසා අපි එළඹෙන පාර්ලිමේන්තු සතියේ දින දෙකක විවාදයක් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.
13: බිස්නස් කමිටියේදී ගැන
14: බිස්නස් කමිටියේදී කතා කරගන්න පුළුවන්.
1: දේශපාලන බලපෑම් පාතාල තර්ජන සහ දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකලාපයේ හේතුවෙන් පසුගිය සමයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට විශාල මුදලක් අහිමි වී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේවත් කෝප් කමිටුවේදී අනාවරණය වුණා. කෝප් කමිටුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිලධාරීන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම හමුවේ මෙම කරුණු අනාවරණය වී තිබෙනවා. කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතාමේදී අධිකාරිය නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළා. කෝප් කමිටු සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතාද මෙහිදී අදහස් පළ කිරීමට එක් වුණා.
15: මාලිගාවත්ත අංක 49 C ඉඩමේ පර්චස් 12ක සහ ඇල්විටිගල මහවතේ 117 වත්තේ පර්චස් 7.25ක ඉඩම් 2 ස්වයංරැකියාලාභීන්ගේ සංගමයක් වෙත 2014 වර්ෂයේ පිළිවෙලින් තක්සේරු වටිනාකමින් 1%ක නාමික වටිනාකම වූ රුපියල් 240,000කට සහ රුපියල් 180,000කට බදු පදනමින් බැහැර කර තිබුණි. ତොර ඒක කියනවා මේක අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්න ඕන තිබුණා, එහෙම ගත්තේ නැහැ කියන කතාව කියනවා. ඊළඟට ඒ නිශ්චිත පරමාර්ථ සඳහා ඊටම භාවිතා කර තිබුණ නැති නිසා අවලංගු කරන්න කියලා කිව්වම ඒ කිවිසුම් දෙකම අවලංගු කළා. ආපහු ලක්දිරිය කාන්තා පදනම වෙත ලියාපදිංචි නොකරන ලද කිවිසුමක් හැටදී ආපහු දීලා තියෙනවා.
16: මෙම ඊටම ලබා දී තිබෙන්නේ 2014 5/2 දින ඇතිව ජාතික නිවාස සම්මත අධිකාරී සභාපතිතුමා වෙත ඉදිරිපත් වූ ඉල්ලීමක් අනුවයි.
15: කවුද ඉල්ලලා තියෙන්නේ?
16: ලක්දිරිය කාන්තා පදනමේ සභාපති. ඊට පස්සේ මේක බදුපදනින් ලබා දීම සඳහා 2014 7/8 දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී තීරණයක් ලබාගෙන තියෙනවා. වසර 30ක කාලයක් සඳහා බදු දීලා තියෙනවා. අය කළා තියෙන්නේ 1%ක වටිනාකම 240,000ක මුදල. එකවර අය කළා තමයි ගිවිසුම් ගත වෙලා තියෙන්නේ. ඒ අනුව මිල කමිටු අනුමත කරපු වටිනාකම තමයි මේ ගිවිසුම් ගත වෙන්න පාවිච්චි කළ තියෙන්නේ.
15: ඒක නීත්‍යානුකූලද? මෙතන සිද්ධ වෙන්නේ ඇත්තටම එතන තියෙන එදා පැවතිච්ච ඒ හිතවත්කම් ඒව මත තමයි මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ. පැහැදිලිවම මේක දූෂණයක්.
17: එතකොට මේක අනීතිකව බැහැර කරනවා කියන එක නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සාමාන්‍ය අධිකාරී සභාපතිලා ඩිරෙක්ටර් බෝඩ් එක නොදන්නව නෙමෙයි. ඒකළු බබ්බු නෙමෙයි.
1: මෝදර දේවාලයකට පර්චස් 50ක අධිකාරිය සතු ඉඩමක් කල්බදු ක්‍රමයට ලබා දීමේදී සිදු වංචාවක් පිළිබඳවයි කෝප් කමිටු සභාපතිවරයා ආප්‍රශ්න කළේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ මණ්ඩල සමාජික අනුරාධ කිරලවැල්ල මහතාද මෙහිදී අදහස් පළ කළා.
15: අධිකාරිය සතු පර්චස් 159ක බිම් කොටස කල්බදු ගිවිසුම මගින් වසර 50ක කාලයක් සඳහා මෝදර වෙන්කටේශ්වර දේවාලය සඳහා බදු දී තිබුණි. නමුත් කෝවිල සඳහා වෙන් කළ ඉඩමින් පර්චස් 39.7ක අනවසර පදිංචිකරුවන් සිටීම හේතුවෙන් 2007 සිට 2013 ජූලි මාසය දක්වා පදුකුලී ගෙවීම පැහැරහැර තිබුණි. ඒ අනුව 2013 නොවැම්බර් 28 දිනට අය වී යුතු රුපියල් මිලියන 19.3ක හිඟ කුලී මුදල සම්බන්ධයෙන් 2023 අගෝස්තු 11 දිනේදී 13/2023 අධ්‍යක්ෂ මණ්ඩල තීරණය වූයේ රුපියල් මිලියන 3ක් පමණක් මාසිකව රුපියල් 125,000ක් බැගින් වසර දෙකකින් අය කර ගැනීමට. එතකොට කවුද ඒකට බලය දුන්නේ?
13: ගිවිසුම්ගත වීම සිද්ධ වෙන්නේ 2006, 12, 14 වෙනිදා. තව මෙහිදී ගිවිසුම්ගත වීමට අනුව අනුගමනය කළ තියෙන්නේ අර රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන තියෙන වාර්ෂික බදු තක්සේරුව.
15: ඊටම බදු දෙනවා අවුරුදු 10 15 ගිහිල්ලත් දන්නේ ඊටමට වෙච්ච දේ. එහෙම කොහොමද වෙන්නේ කියන්නේ?
18: මේ අද කතා කරපු හුඟක් ඉඩම් ට්‍රාන්සැක්ෂන්ස් වල තියෙන්නේ ඒ කාලේ ආපු දේශපාලන බලපෑම් මත අපේ නිලධාරීන් විසින් ක්‍රියා කරලා තියෙනවා. අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරලා නැහැ. වෙනත් කරුණු යටතේ සමහර ඒවා අපි අභ්‍යන්තර විගණක අංශය යටතේ දැන් පරීක්ෂණ කරන් යනවා. සමහර ඒවා අලසෝ දෝෂණ කොමිසම යටතේ පරීක්ෂණ කරමින් පවතිනවා.
1: පසුගිය සමයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අහිමි වූ තවත් මුදලක් සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී අනාවරණය වුණා. ඒ කමිටු සභාපතිවරයා අධිකාරී නිලධාරීන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමත් සමගින්
15: ඊළඟට කඩසාප්පු පිහිටි ප්‍රදේශයේ මාලිගාවත් කඩසාප්පු 113ක් පොඩි ගානක් නෙමෙයි 113ක් දැනට දෙසැම්බර් 31ට හිඟ කුලියක් තියෙනවා මිලියන 12කට වැඩි. කඩසාප්පු දෙකක් රුපියල් 100කට වඩා අඩු කුලියකටද, කඩසාප්පු 37ක් රුපියල් 100යි 1000යි අතර කුලියකටද, කඩසාප්පු 38ක් රුපියල් 1000යි 5000යි අතර කුලියකටද බදු දී තිබුණි. තවද කඩසාප්පු 52ක බදු ගිවිසුම් අවසන් වී වසර 1 සිට 35 දක්වා ඌවත් කාලයක් ගත වෙයි තිබුණි. මේ දැන් මෙවැනි මුදලක් තක්සේරු වෙන්නේ කොහොමද?
19: දීර්ඝ කාලයක් ආපු එකක් හින්දා දැනට මේකේ තියෙන අවිධිමත් භාවය ගැන පැහැදිලි දෙයක් දැනට අපට කියවන්න හැකියාවක් නැහැ. මෙතන
18: තුන් ආකාරයකින් බලපෑම් මත තමයි මේවා සිද්ධ වෙන්නේ කියන එක අපිට පැහැදිලි වෙලා තියෙනවා. විශේෂයෙන්ම නව අධ්‍යක්ෂක මණ්ඩලයේ විදියට අපි පත් වුණාන් පස්සේ මේවා ගැන බැලුවම විශේෂයෙන්ම දේශපාලන බලපෑම, දෙවැනි කාරණේ තමයි පාතාල තර්ජන සහ යම් යම් දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකලාපේ. යම් දේපලක බදු වටිනාකම රුපියල් 25,000ක් වෙනව නම් සමහර නිලධාරීන් ඒ බදුකරුවන් එක්ක යම් රහසිගත එකඟතාවලට එනවා. හරි, 10,000ක් ගෙවන්න අධිකාරියට. ගිවිසුමට අපි 10,000ක් දාන්නම්. අපි මේකට අප්ඩේටඩ් වැලියුේෂන් එකක් ගන්නෙ නැහැ. ඊට පස්සේ 5,000ක් සමහරට නිලධාරියට දෙනවා ඇති. මම තා පොඩි දෙයක් කියන්නම්. රතගල් සම්බන්ධයෙන් ටෙන්ඩර් එකක් දාන්න වෙන කිසිම කෙනෙකුට අවස්ථාවක් නැහැ. එකම කට්ටියකට අර. එතන තනිකරම පාතාලයේ සම්බන්ධ තර්ජනයත් එක්ක යම් වෙලාවක දේශපාලන බලපෑමත් එක්ක යන්නේ. ඉතින් සමහර නිලධාරීන්ට විශේෂයෙන්ම TO report එක ගන්න අදාළ ප්‍රිමිසස් වලට යන්නවත් අවසරයක් නැහැ. තර්ජන එහෙම තත්ත්වයක් තමයි මිනිමස් අධිකාරිය දේපල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ.
15: මම නැවතත් අවධාරණය කරන්නේ හරි සැලැස්මක් සහිතව වැඩ කරන්න ඕන. සැලැස්ම ඇතුලේ තියෙන්න ඕන මේව මොනිටර් වෙන විදියක්. අපිට ඒ මොනිටර් කරන ක්‍රමයේ ගැන විගණක අධිපති දෙපාර්තමේන්තුව දැනුවත් කරලා වැඩ හදන්න ඕනේ.
1: විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා රාජ්‍ය අනුග්‍රහය සහිත විධිමත් දායකත්ව විශ්‍රාම වැඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම ඇතුළු පෞද්ගලික මන්ත්‍රී යෝජනා කීපයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. විවාදයේදී පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් කීප දෙනෙකු අදහස් පළ කළා. ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනි විජේසිංහ මහත්මිය සෑම පාසලකටම පුහුණුව ලැබූ මනෝ උපදේශකවරු පත් කිරීමේ යෝජනාවයි ඉදිරිපත් කළේ.
20: පවුල් පරිසරයේ තිබෙන අස්ථාවරත්වය, ඒ වගේම ආර්ථික අපහසුතා, දෙමාපියන් විදේශගත වීම නිසා හුදකලා අනාරක්ෂිත දරුවන් බිහිවීම, ඒ වගේම පාසල් පද්ධතිය තුළට ඇදී තිබෙන මත්ද්‍රව්‍ය උදුර නිසා ඒ ගැටලුකාරී තත්ත්වයන්ට ගොදුරු වී සිටින දරුවන්, ඒ වගේම තරඟකාරී විභාග රටාව, විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව නිසා ආතතියට පත්වන දරුවන්, මේ ආකාරයට විවිධ මානසික පීඩනයන්ට පත්වන දරුවන් අපිට හඳුනගන්න පුළුවන්. මෙවැනි දරුවන්ට පාසල් පද්ධතිය තුළ තිබෙන ආරක්ෂාව කෙබඳුද? තමාට තිබෙන මේ ප්‍රශ්නය පාසලේදී කාටද කියන්නේ? ඉතින් අන්න ඒ හින්දා 6/2021 චක්‍රලේඛනය ප්‍රකාරව දරුවන් 300ට වැඩි පාසල්වලට ශිෂ්‍ය උපදේශකවරු පත්කිරීමට කටයුතු කරලා තියෙනවා. නමුත් ප්‍රායෝගිකව ගරු කතානායකතුමින් මා විශ්වාස කරනවා 10,047ක් පමණ වෙන ලංකාවේ තිබෙන සමස්ත පාසල් පද්ධතියේ මෙන්න දරුවන්ට තමන්ගේ තිබෙන මේ ගැටලු ප්‍රකාශයට පත්කරන්න තමන්ට දෙවැනි මවක් ලෙස සිටින්න විශේෂ ගුරුවරයෙක්, පුහුණුවලත් ගුරුවරයෙක් තම පාසලේ සිටින්න ඕන. මම මේ යෝජනාවෙන් යෝජනා කරනවා ගරු සභාවට පුහුණුවලත් ශිෂ්‍ය උපදේශකවරු ස්ටුඩන්ට් කවුන්සලර්ස්ලා නැවත වතාවත් බඳවා ගැනීම කටයුතු සිද්ධ කරන පාසල් ක්ෂේත්‍රයට.
1: සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා එම යෝජනාව කාලෝචිත බව ප්‍රකාශ කළා. චීනයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයන් 28 දෙනෙකු මියගොස් තිබෙනවා. ගිනිකොන දිග චීනයේ ජින්ජියන් නගරයේ පාවාන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්න හටගත්තා. කළු ඝන දුමාරයක් සහිතව ගින්න සීග්‍රයෙන් පැතිරෙන ආකාරය චීන මාධ්‍යද වාර්තා කර තිබුණා.
0: ඔබට ක්‍රීඩා ප්‍රවෘත්ති.
1: පාපන්දු ලෝක කුසලාන් තරගාවලිය අවසන් පූර්වාටයේ සුසුකම් ලබා ගැනීමට ප්‍රංශය සමත් වුණා. යාර්ධ අවසන් පූර්වාටයේ මොරොක්කෝව සමග පැවති තරගයේ 2-0 ලෙස ජයග්‍රහණය කිරීමත් සමගින් මෙම තරගයෙන් පරාජිත පත් වූ මොරොක්කෝ කණ්ඩායමට ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.
0: ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල.
1: ගොවි ජනතාවට වඩා හොඳ ජීවිතයක් ලබා දෙන බවට ජනපතිගෙන් සහතිකයක්. දිට්ඨාව හමුවේ රජයට ලැබුණු මූල්‍ය පරිත්‍යාග නීති විරෝධී ගිණුමක නැතැයි අගමැති කියයි. දේශපාලන බලපෑම් පාතාල තර්ජන සහ දූෂිත නිලධාරීන් නිසා රජයට අහිමි වූ අරමුදල්. චීනයේ කර්මාන්ත ශාලාවක ගින්නකින් 28 දෙනෙක් මියයයි. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන් නිමාවට පත්වෙනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට.
0: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
21: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
22: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
22: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා ප්‍රතිහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.
23: මානවීය ප්‍රේමය

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දහල සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රෝතයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
1: වෙලාව රාත්‍රී 7යි

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 011 76 679 579
4: වෙලාව රාත්‍රී 7:03
5: මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මක වියමන
0: සන්තතිය තහර
6: සුබ සන්ධ්‍යාවක් අයබවන් නැත පිනවන සුන්දර කලා මාධ්‍යයන් අතරේ ටෙලිනාට්‍ය කලාව වේදිකාව සිනමාව මේ කියන කලාවන් එක දශක කිහිපයක් පුරා අප ළඟින් රැඳෙන හිතවතෙක් එක්ක අද සිකුරාදා රාත්‍රියේ ඔබව හමුවන්නට මේ සූදානම් වෙන්නේ. අපි හැමදාමත් වගේ අර ජීවිතයේ බොම සැහැල්ලුවෙන් ගත කරන්න ආදරණීයව අපි ආදරය කරන අයත් එක්ක බෙදා හදාගෙන හිනා වෙලා ගත කරන්න කැමති අයනේ. ඉතින් ඒ නිසාම අපි හරිම නිස්කලංකව අපේ වැඩපළත් කරගෙන ජීවිතේ බොහොම හැමින් හරියට ගඟක් වගේ ගලාගෙන යන අතරේ තමයි මේ හැන්දෑවට ඔබත් එක් වෙන්නේ කියලා අපි දන්නවා. ඒ නිසා ඒ කතාබහට ඒ රිද්මයට වඩාත් ගැළපෙන කෙනෙක්ව ඔබව එක්ක කතාබහට එකතු කරන්නයි මේ සූදානම. සම්මානනීය රූපණවේදියෙක් එවැගේම වේදිකා නාට්‍ය ගැන කතා කරද්දී මේ දවස්වලත් ඔහු නිර්මාණය කළ ඔහු රංගනයෙන් දායක වන වේදිකා නාට්‍ය අපට දැක ගන්නට ඉඩ කඩ ලැබුණු මේකාපේ ආණ්ඩුවක් රාජකපුරු එතකොට අබුදස කෝලම ආඩිහතයි කැඳ හැලියයි එතකම මේ පුහුණුවීම ආරම්භ කරලා තියෙනවා සතුන්ගේ උසාවියක් වේදිකා නාට්‍ය. මේ දවස්වල වැඩිපුරම ටෙලි නාට්‍ය වලින් අපිට දකින්නට ලැබෙන්නේ නැතිදෝ කියලාත් හිතෙනවා. ඉතින් අපි කතා කරමු මේ දේවල් හැම දෙයක් ගැනම. අපි ආරාධනා කළා අපිට එක මේ සුන්දර කතා බහට එක් වෙන්නට ප්‍රවීණ රූපණවේදී ජනක් ප්‍රේමලාල් මහතාට. අයබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබට.
7: අයබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම.
6: අපි මේ දවස්වල කරන කතා බහ අතරේ මේ ගීත රස වින්දනය එතකොට වේදිකා නාට්‍ය නිර්මාණය පුහුණු වීම මේ හැම දෙයක්මත් එක තමයි කාලය ගත වෙලා යන්නේ. මුලින්ම අහන්න කැමතියි කොහොමද විවේක පාඩුවේ ගත වෙන දැන් ගුරු ජීවිතයෙන් සමුවරගෙන වසර ගණනාවකුත් ගත වෙලා ගිහිල්ලා පූර්ණ කාලීනවම රංගනයට තමයි දැන් වැඩි ඉඩක් ලබා දීලා තියෙන විශේෂම කලාවට. මොකද මේ නාට්‍ය අතරේ ගීත රස වින්දන වැඩසටහනුත් කරනවා. කොහොමද?
7: ඔව් ඇත්තෙන්ම මේ මම පුරා වසර 30ක් නියුක්ත වෙලා හිටියේ ගුරු සේවයේ 2014 අවුරුද්දේ මම විශ්‍රාම ගත්තා. ඒ විශ්‍රාම ගැනීමේ අරමුණ තමයි මට පූර්ණ කාලීනව මේ කලා ශාස්ත්‍රයේට මගේ කාලය කැප කරන්නට බලාපොරොත්තු වෙන තමයි මම විශ්‍රාම ගත්තේ අවුරුදු 5කට කලින්. 60න් විශ්‍රාම යන්න ඕන එක මම 2014දී 55න් විශ්‍රාම ගත්තා. අරගෙන 2018 අවුරුද්ද දක්වා බොහොම සක්‍රීයව ඒ කාලේ තමයි මම හිතන්නේ මම වැඩිපුරම මේ ටෙලි නාට්‍ය සඳහා රංගනයෙන් දායක වුණේ. මගේ වේදිකා නාට්‍ය ලංකාව පුරා වේදිකාගත කරන්නට පටන් ගත්තේ. මොකද මට පූර්ණ කාලීන දැන් තිබෙනවා නිදහස කලා කටයුතු වල නියුක්ත වෙන්න. නමුත් 2019 අවුරුද්දේ පාස්කුර් ප්‍රහාරය, 2020 අවුරුද්දේ කොවිඩ් වසංගතය, 21 කොවිඩ් වසංගතය, 22 අරගලය, 23 අවුරුද්දේ ආර්ථික අස්ථායිතාවය මේ වගේ හේතුන් හින්දා මේ නාට්‍ය කලාව සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. විශේෂයෙන්ම ටෙලි නාට්‍ය කලාවේ තිබෙන ගුණාත්මක භාවය විශාල වශයෙන් හීන වුණා. සිනමා ශාලා වැහිලා ගියා, රංග ශාලා වැහිලා ගියා, ප්‍රේක්ෂකයෝ මේවැ කලා මාධ්‍යයන්ගෙන් ඈත් වුණා. ඉතින් ඒ අවුරුදු 5ක කාල සීමාව මම නිශ්ශබ්දව පැත්තකට වෙලා බලාගෙන හිටියා. ඉන් පස්සේ මේ පසුගිය වසරේ 2024 අවුරුද්දේ ඉඳන් තමයි යලිත් මේව පොඩ පොඩ සක්‍රිය වෙන්නට පටන් ගත්තේ. ඒ නිසාම මම ඊට පෙර වර්ෂයේදී ආඩි 7 කඳ හෙලියයි නමින් වේදිකා නාට්‍යයක් අලුතින් වේදිකාවට ගෙනාවා. ඊළඟට මේ වර්ෂයේදී මේකපේ ආණ්ඩුවක් නමින් තවත් නවතම නාට්‍යයක් වේදිකාවට ගෙනාවා. දැන් මේ අවුරුද්දේ මම කාලය කැප කරන්නේ සත්තුන්ගේ උසාවියක් නමින් හඳුන්වන මේ පාසල් නාට්‍යයක්. මොකද මම මේ වේදිකා නාට්‍ය කලාවට පා තැබුවේ පාසල් වේදිකාවෙන්. අපි දන්නවා දැන් අද ලංකාවේ තිබෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ පරිසරයේ දූෂණය වීම. ඒක කරන්නේ සත්තු නෙමෙයි මිනිස්සු. මිනිසුන් යටින් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ රටේ ඉන්න සියලුම සත්තු උසාවියට නඩුවක් ඉදිරිපත් කරනවා, නඩුවක් ගොනු කරනවා මේ මිනිස්සුන්ට විරුද්ධව, පරිසරය විනාශ කරන මිනිස්සුන්ට විරුද්ධව. ඉතින් මේක මේ පරිසර අධ්‍යයනය පිළිබඳව දරුවන්ට ඉතාමත්ම වටිනා දැනුම් සම්භාරයක් ලබා දෙන ඉතාමත්ම විචිත්‍රවත් වූ පාසල් නාට්‍යයක්. මේක ළමා නාට්‍යයක් නෙමෙයි. ළමා නාට්‍ය කියන්නේ එක වර්ගයක්. ළමා නාට්‍යයට වඩා ටිකක් එහාට ගිය දෙයක් කතා කරන්න තමයි පාසල් නාට්‍ය නිර්මාණය වෙන්නේ. මේ රටේ ගහකොළ පරිසරය සතා සීපාවාට ආදරය කිරීමේ සංකල්පය ඔවුන්ගේ හදවතේ සනිටුවන් කරලා ඔවුන් ආදරය, කරුණාව, දයාව, සෙනෙහස සහිත සංවේදී මිනිසුන් බවට පත් කිරීම තමයි මේ නාට්‍යයේ අරමුණ වෙලා තියෙන. ඒක ලබන වසරේ මුල් භාගයේදී වේදිකාවට ගෙන එනවා.
6: සුබපැතුම් එකතු කරනවා. ලෝකය අපි කියනවා මේ ලෝකය වෙනස් වෙනවා නම් කොච්චර හොඳද, මේක මෙහෙම නෙවෙයි වෙන්න ඕනේ කියලා අපි කියනවා නිරන්තරයෙන්. ඒ අතරේ අපි හෘද සාක්ෂියට චුට්ටක් සවන් දීලා බැලුවොත් ඒ වෙනස් කිරීම කරන්න අපෙන් ලැබෙන දායකත්වය කොයි තරම්ද කියලා, ඒ ප්‍රමාණයට අනුව තමයි අපි මේ ලෝකයට අපිට ලැබුණු දේවල් වලට දක්වන කෘතගුණය ගැන අපිට කියන්නට සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අතින් ගත්තහම ඔබ උත්සාහ කරන්නේ ලෝකය අපිට ලබා දුන දේවල් වලට පෙරලා ලෝකයේ වෙත යමක් තිරණය කරන්න ඒ සියල්ල සාර්ථක වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.

0: බදර හැලියගොඩ ගීතය කියන ද අපි සන්තතිය දහරම ගීතවත් කතා බහ ආරම්ම කරමු. අචරි රොහණ වීරසිංහයි මේ සංගීත අධ්‍යක්ෂණය, අචරිනන්ද මරණිය ගීතය ගායනා කරන්නේ. ජීවිතයේ දුක සහ සැප කියලා කියන දේ නිරන්තරයෙන් දෝලනය වෙනවා. දුක ලැබෙනකොට අතිශයින් දුකට පත්වීමවත්, සතුට ලැබෙනකොට අතිශයින් සතුට වීමවත් නෙවෙයි ජීවිතය කියලා කියන දේ තේරුම් ගන්න තරමට ජීවිතේම පහසු වෙනවා. ඉතින් ජීවිතේ හරි කවියක් වගේ ගලප ගන්න පුළුවන්න්නේ ආදරේ එහි සොඳුරතම වදනක් බවට පත්වනෝ. තින් මේ සියල්ලත් මනවින්ම තේරුම් අරගෙන ජීවත් වෙනකොට තමයි ජීවිතේ සුන්දරයි කවියක් වගේ කියලා අපිට දැනෙන්නේ.
1: ඔව්, ඇත්තම දැන් මේ ගජමන් නෝනාගේ චරිතේ වටා තමයි මේ පසුබිම සකස් වෙන්නේ. ගජමන් නෝනා 1700 ගණන්වල මේ දකුණු ලක වාසය කරපු ඉතාමත්ම විශිෂ්ට ගණේ කිවිඳියක්. අපි සාමාන්‍යයෙන් ඉතිහාසයේ හදාරනකොට හුඟක් අය දන්නේ එච්චරයි. ගජමන් නෝනා කියන්නේ කිවිඳියක්. එයාගේ නමින් ගම්වරයක් නම් කරලා තිනවා නෝනගම කියලා. ඔය අම්බලන්තොට සහ හම්බන්තොට අතරේ ගජමන් නෝනාගේ පිළිරුව තිනවා එහි ස්ථානයක ඉදි කරලා. ඉතින් ඔය විස්තරය තමයි දන්නේ. නමුත් බණ්ඩාර ඇහැලියගොඩ ශූරීන් මේ ගීතේ රචනා කරන්නට පාතබන්නේ ඇගේ ජීවිතයේ සැඟවුණු ඇතුල් පැත්ත පිළිබඳව විවරණයක් කරමින්. දැන් දයානන්ද ගුණවර්ධන මහත්මා මේ ගජමන් නෝනාගේ කවි ජීවිතය ආශ්‍රයෙන් ඉතාමත්ම මනරම් වේදිකා නාට්‍යයක් ගෙන එනවා ගජමන් පුවත කියලා. ඒක බොහොම ලස්සන නාට්‍යයක්. සම්පූර්ණ කවියෙම තමයි මුළු නාට්‍යයේ සමස්තය ප්‍රේක්ෂකයා වෙත ප්‍රක්ෂේපණය වෙන්නේ. ඊට පස්සේ KB හේරත් ශූරීන් විසින් රචනා කරනවා මේක ටෙලි නාට්‍ය පිටපතකට. ඒ ටෙලි නාට්‍ය පිටපත අධ්‍යක්ෂණය කරන්නේ විමලරත්න අධිකාරී මහත්මා. ඒ සංගීතය නිර්මාණය කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. ඒ ටෙලි නාට්‍යයේ තේමා ගීතේ තමයි බණ්ඩාර ඇහැලියගොඩ විසින් රචනා කෙරෙන්නේ ජීවිතේ කවියක්. මේ ගජමන් නෝනාගේ ජීවිතේ ප්‍රධානම අවිය තමයි එයාගේ කවිය. කවිකාරයක් විදිහට එයා සමාජයේ හඳුනාගන්නේ. හැබැයි අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දීපු කාන්තාවක්. ඒක කවුරක්වත් දකින්නේ නැහැ. ගජමන් නෝනාගේ පළවෙනි ස්වාමි පුරුෂයා මිය යනවා අකාලේ. දරුවෝ 4 දෙනෙක් ලැබෙනවා ඒ ස්වාමි පුරුෂයාගෙන්. ඒ දරුවන් 4 දෙනාම මිය යනවා. ඊගාවට තාත්තා මිය යනවා අලියෙක්ගේ ප්‍රහාරයට ලක් වෙලා. ඊට පස්සේ නැවත විවාහයක් කරගන්නවා ඒ පුද්ගලයාත් ඒ ස්වාමි පුරුෂයාත් මිය යනවා. ඉන් පස්සේ නානා ප්‍රකාර පිරිමින්ගේ පුරුෂයින්ගේ ආලයට ප්‍රේමයට පාත්‍ර වෙච්ච කාන්තාවක් බවට පත් වෙනවා ගජමන් නෝනා. ඇලපාත ධම්මරතන කියන කවි ලියන ස්වාමීන් වහන්සේ උපැවිදි වෙනවා ගජමන් නෝනාට ඇතිවන ප්‍රේමයේ හේතු කොටගෙන. ඉන් පස්සේ ජෝන් ඩොයිලි කියන ඉංග්‍රීසි ජාතික පාලකයා පවා මෙයට බොහොම ආශක්ත වෙනවා, ප්‍රේම කරනවා. ඉතින් ස්වාමියා මිය ගිහිල්ලා, දරුවෝ මිය ගිහිල්ලා, ඒවත් එක්ක හැලහැප්පී මැද්දේ මේ ගජමන් නෝනාට තියෙන එකම ශක්තිය තමයි ඇය නිර්මාණය කරන කවි. ඒ නිසා ඒ කවි ඇතුලේ, ඒ කවි මතු පිටින් තිබෙන එක අර්ථයක්, ඒ කවි ඇතුළට අපි පොඩ්ඩක් ඒකට කිඳා බහැලා හෙව්වොත් මහ විශාල අර්ථයක් එතුමිය විඳ දුක්ඛ දෝමනස්සයන් සියල්ලම ඒ කවිවල ගැබ් වෙලා තියෙනවා. හැබැයි බොහොම සුන්දරයි, බොහොම මනරම් ගීත. ගජමන් නෝනා කියන ටෙලි වෘතාන්තයේ තේමා ගීතයෙන් ඇගේ ජීවිතය පිළිබඳව, මේ කවිකාර ජීවිතය පිළිබඳව සහ සමස්ත වශයෙන් ඒ නරඹන පොදු ප්‍රේක්ෂක අපි හැමෝගෙම ජීවිතය පිළිබඳව, මේ ප්‍රේමය නිසා තමයි මේ ලෝකේ පවතින්නේ. ප්‍රේමය නොමැතිනම් එවැනි තත්ත්වයක මොකද්ද මේ මේක කාන්තාරයක් බවට පත් වෙන්නේ කොහොමද? එතකොට ඒක මේ ඒ ජීවිතයත් කවියත් අතර තියෙන අවියෝජනීය සම්බන්ධතාවය. මේ දෙක පෙන් කරන අපේ ජීවිතය ගත්තත්, අපේ මුළු ඉතිහාසය හොයලා බැලුවොත් අපේ මුළු ජීවිතේම කවියක්. ඔබේ ජීවිතය බැලුවත් ඒක බොහොම ලස්සන කවියක්. ඒක ගලාගෙන යන ආකාරය කාලෙන් කාලේ වෙනස් වෙනවා. අපි ඒ ගායනා කරන රිද්මය කාලෙන් කාලේ වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා මම මේ පළවෙනි ගීතයේ වශයෙන් ගජමන් නෝනා නාට්‍යයේ බණ්ඩාර හැලියගොඩ ශූරීන් රචනා කළ ඒ ගීතය තෝරගත්තේ ඔය සියල්ල පදනම් කරගෙන.

0: දහර මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක ව්‍යමන සන්තතිය දහර අහගෙන ඉන්න ඔබට මේ මතක් කරන්නේ අනුග්‍රහක දායකත්ව ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන. මෙගා පවර් NLB මෙගා පවර් ගැන දැන් ඔබ ගොඩක් දේවල් දන්නවා. රුපියල් කෝටි 47ක එවැගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් විනාතුන් ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර්. සන්තතිය දහර අනුග්‍රහක දායකත්ව ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ. ශ්‍රී ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සවිබල ගන්වා ඇති ස්වයංක්‍රීය වීකිතිමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. පැයට වී කිලෝ 1200ත් 1200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි, අවම වෙදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 011 6 679 579 දුරකථන අංකයට. සඳදිය දහර අහගෙන ආදරෙන් අද ප්‍රවීණ රූපණවේදී ජනක් ප්‍රේමලාල් සමගින් අපේ මේ සොඳුරු කතා බහ. මදුර නානකරවසම් ලියව ගීතයක් මහින්ද බණ්ඩාර සංගීතවත් කළේ. නිරෝෂා විරාජනි සමගින් කරුණාරත්න දේවල්ගෙන මේ ගීතේ ගායනා කරන්නේ. ඈත අතීතයේ ගත්තත්, මේ මෑත කාලවකවානුව ගත්තත්, අනාගතයේ ගත්තත් මෙන්න මේ පන්ති අතර තියෙන වෙනස, විෂමතාවය, ආදරය වගේ විෂයක් කෙරෙහි කොච්චර බලපෑම් කරනවද කියන කාරණේ කතා කරන්න ඉඩ ඉතිරි වේවි. මොකද සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ ආදරය කරලා ආදරේ උච්චතම අවස්ථාවට අහම විවාහ වෙනවා, එක ගේකට එනවා, එහෙම කියලානේ කියන්නේ. හැබැයි මෙහෙම සම්බන්ධතාවයක් තිර කරගන්න නම් අපි මේ පාර්ශ්ව අතර යම් කිසි ගැළපීමක් තියෙන්න ඕනේ. ඒ ගැළපීම නොවුණු තැන ඒ සියල්ල වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් කාන්තාව මෙතනදී කියනවා, සත්මහලින් බැසෙන්නම් ඔබ මා පිළිගන්නවා නම් ආදරයේ පියගැට වෙලා පාර කියාවි කියලා. නමුත් ජීවිතය ගැන, මේ යථාර්ථය ගැන, මේ භෞතික ලෝකය ගැන තියෙන අවබෝධයත් එක්ක පෙම්වතා කියනවා, මහ පොළොවට පිළිගන්නම් සිටු සැප හැරෙනවා නම් හැබැයි ජීවිතයේ දූවිල්ලෙන් ඇස් බොඳ වේවි කියලා. කැපකිරීමක් කරන්නටත් ඕනේ, හැබැයි හොඳ අන්‍යෝන්‍ය අවබෝධයකුත් තියෙන්න ඕනේ. මේ වගේ ප්‍රේමයක් හරියටම ජයග්‍රහණය කළා ජීවිතය ඉස්සරහට යන්න නම්.
1: බන්දුල නානයක්කාර වසම් මහත්මාම ප්‍රකාශ කරනවා මේ ගීතේ බොහොම සරල සුගම රචනා රීතියක් යටතේ තමයි නිර්මාණය කළේ. මොකද මේක කාටත් තේරෙනවා, ඕනෑම කෙනෙකුට මේකේ අර අර්ථය ඉතාමත්ම අපහසුවෙන් සොයාගෙන යන්න දෙයක් නෑ. මේ පද පෙළ ටික ඇහුවම හැමෝටම තේරෙනවා මේ තියෙන්නේ ඇති නැති පරතරේ. දැන් මේක තමයි ඉස්සර අපේ තිබුණේ බයිස්කෝප් වල සිනමාවෙ තිබුණේ දුප්පත් පවුලක් සහ පොහොසත් පවුල. දුප්පත් පවුලේ කාන්තාව, ඒ චරිතය රඟපානවා මාලනී පොන්සේකා. පොහොසත් පවුලේ වලව්වේ ලස්සන තරුණයා, ඒක රඟපානවා ගාමිණී පොන්සේකා. ඉතින් මේ ඇති නැති පරතරය. තවත් එකක මාලනී පොන්සේකා රඟපානවා ඉතාමත්ම ධන කුවේරේ ගිදුවෙක් හැටියට. විජය කුමාරතුංග රඟපානවා ඉතාමත්ම දුප්පත් පවුලක දරිද්‍රතාවයෙන් පිරෙන තරුණයෙක් හැටියට. ඉතින් ඔය ඇති නැති පරතරය එතෙන්දී අවසානයේ කොහොම හරි ප්‍රේමේ ජය ගන්නවා. ඉතින් ඒ වගේම මේ බන්දුල නානයක්කාර රසම් මහත්මාගේ මේ ගීතේත් ඇති නැති, ඒ කියන්නේ ධනවත් පවුලක තරුණියක් ඊට පස්සේ මේ යම්කිසි ආර්ථික අපහසුතා තියෙන පවුලක තරුණේ අතර ඇතිවන මේ ආදරණීය කතන්දරය තමයි මේකට මූලික වෙන්නේ. ඉතින් ඇයි කියනවා මේ මාව පිළිගන්නවා නම් මම මේකෙන් බැහැලා එන්නම් කියලා. ඇත්තෙන් මට මතක් වුණේ පහුගිය කාලෙක ලංකාවේ දුප්පත් තරුණේ ජපානයට ගිහිල්ලා ජපානයේ මේ ඉතාමත්ම වස්තු සම්භාර රැස් කරගත්ත ධනය තිබෙන ධනවත් ධන කුවේරයෙක්ගේ දියණියක් සරණ පාවාගෙන ලංකාවට ගෙනාවා. ඉතින් මට ඒකත් මතක් වුණා මෙතෙන්දී. මේ මොකද මේ කිසිදු බාධාවක් නැහැ මේ ප්‍රේමයට. මේක පිවිතුරු ප්‍රේමය, මේක කොතෙන්දී හරි ජය ගන්න. අපි දන්නවා අපේ ඉතිහාස කතන්දර තුල මෙවැනි කතා ගොඩාක් තියෙනවා. ඒ නිසා මමත් ප්‍රේම කරලා විවාහ වෙච්ච කෙනෙක් හැටියට මේ ගීතය එකයි තෝරගත්තේ. මෙතෙන්දී මේ ධනය, බලය, කුලය, පරම්පරාව, මිල මුදල්, තනතුරු තානාන්තර, ඒ කිසිවක් ආදරයට ප්‍රේමයට බලපාන්නේ. මේක හදවත් දෙකක බැඳීම කියන උත්තරීතර සංකල්පය තමයි මේ ගීතේ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: විලාවේ රාත්‍රී 7යි විනාඩි 27යි.

0: Plantation Private Limited. I'm going to live a new green life.
1: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
3: අපේ අම්මගේ දරාවද
4: නැහැ අම්ම මෙයා

0: ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය DeepTech Pressure Pumps. අමතන්න 077 777 7374. දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි. බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි. ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන. කාගිල්ස් ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
1: කෘෂි ක්ෂේත්‍රයේ නව පලක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අවසන් කුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
4: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ.
3: වංගුණත් මෙත් පාරක් උනත් ෂුවර්ද?
4: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේට් මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුම් X5 සියල් රෝඩිස් යුවර්ස්.
5: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර් රෝතයක් දිනන ලොකුම සුපිරි ටෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
6: ඕනම
7: සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
8: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
9: ටේක්යා සුරැකීම මගතොට ලකාණ්ඩ රේඩියෝ ITN.
10: වෙලාව රාත්‍රි 7:32.
9: මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මක වියමන
11: සන්තිය දහර
12: සඳදිය දහර අහගෙන ආදරෙන් අද ප්‍රවීණ රූපණවේදී ජනක් ප්‍රේමලාල් සමගින් අපේ මේ සොඳුරු කතාබහ. මාචර් එදිරිවීර සරත් චන්ද්‍රයන් නිර්මාණය කළ වේදිකා නාට්‍ය තාමත් තපාසල් විෂය නිර්දේශයටත් ඇතුළත්ව තිබෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී මේ මානව ධර්මතාවයන් තමයි ගොඩක් වෙලාවට වස්තු විෂය කරගත්තාට ඉතිහාස කතා වස්තුන් ඒ තුළ තිබෙන චරිත ඔස්සේ මේ වර්තමානය තුළ අපි පය ගහලා ජීවත් වෙන සමාජයට මානව ධර්මතාවයන් වඩාත් හොඳින් අවබෝධ කරවන්න ග්‍රහණය කරලා දෙන්න හිතට දැනෙන විදිහට කියන තමයි මේ නිර්මාණවලින් උත්සාහ ගත්තේ. විශේෂයෙන්ම මනමේ වගේ වේදිකා නාට්‍යයක් ගත්තාම ස්ත්‍රිය කෙරෙහි කාන්තාව කෙරෙහි ජාතක කතාකරුවා යම් කිසි මතයක් ස්ථාපිත කරලා තිබුණා නම් ස්ත්‍රිය චපලයි ප්‍රේමය කියන කාරණාවේදී අවස්ථාවට අනුකූලව ඇය වෙනස් වෙනවා මෙන්න මේ වගේ කාරණාවක්. හැබැයි ඇය මේ ජීවිතය තුළ මුණ දෙන්න සිද්ධ වෙන අනේකවිධ දුක්ඛ දෝමනස්යන් කරදර බාධකත් එක්ක ඇගේ තීරණ වලට බලපෑම් කොච්චර ආකාරයකින් එල්ල වෙනවද ඒ ඔස්සේ නේද ඇය මේ වගේ තත්වයකට මුණ දෙන්නේ කියන කාරණාව වඩාත් සානුකම්පිතව අපිට දනවන්න උත්සාහ කළ තැනක් මනමේ කුමරිගේ චරිතයත් එක්ක. මනමේ වේදිකා නාට්‍ය ගීතයක් තමයි ඔබතුමා ඊළඟට තෝරගෙන තියෙන්නේ. මේ ස්වාභාවික පරිසරය ඇතුළේ සංසිද්ධි සියල්ලටම ආදරය ප්‍රේමය නිසා ඒ අපේ හිතවල දැනෙන නිසා අපිට දැනෙන නිසා පරිසරයේ තියෙන සිදුවීම් සියල්ලත් අපි මේවා මේ ආදරයේ හින්දා ප්‍රේමය නිසා සිදු වෙනවා කියලා කියන තරමටම සංවේදීව පරිසර දිහා බලන්න පුළුවන් විදිහේ සුන්දර පද රචනාවක් ප්‍රේමයෙන් මන රංජිත වේ.
13: ඔව් මම හිතනවා මේ ප්‍රේමය ගැන විස්තර කරන්න තියෙන හොඳම ගීතේ තමයි මහාචාර්ය සරත් චන්ද්‍රයන්ගේ මනමේ නාටකයේන මේ ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ කියන ගීතය. මොකද අපි දන්නවා දැන් මේ ප්‍රේමයට ඒ ප්‍රේමණීය සිතුවිලි පහළවෙන්නට පරිසරයක් අවශ්‍යයි. අපි ගිනි කාෂ්ටක අවුවේ කොන්ක්‍රීට් වනාන්තරයක් මැද්දේ ඉන්නකොට අපිට එහෙම ප්‍රේමණීය හැඟීම් මතුවෙන්න පුළුවන්ද අපේ හදවතට? බෑ. මේ මේ ස්වභාවික සෞන්දර්යත් එක්ක වනාන්තරයේ මේ සත්තුන්ගේ සද්ද කුරුල්ලෝගේ

0: ඉහඟ නාදයන් ඇලදොල ගලා බසින ශබ්ද, ගස්වැල් සෙලවෙන ශබ්ද, මේවත් එක්ක මිනිස්සුන්ගේ සිත සම්පූර්ණයෙන්ම වෙනම තැනකට ගමන් කරන. ඒ කියන්නේ අර කලබලකාරී බවින් මිදලා සිත සංසුන් වෙලා ධ්‍යානයකට සමවැදුනාසේ තත්වයකට පත් වෙනවා. අන්න ප්‍රේමණීය හැඟීම්. දන්නවා දැන් ඕනෑම දෙයකට එහෙම පරිසරය සහ කාලය බලපානවා. දැන් ඇත්තරම දැන් ගීතයක් අහන්න නැත්නම් අපි සංගීත ප්‍රසංගයක් නරඹන්න හොඳම වෙලාව තමයි රාත්‍රී කාලේ. දවල් කාලේ සහ රාත්‍රී කාලේ දෙක විඳීමේ මේ යම්කිසි වෙනසක් තියෙනවා. මොකද රෑ වෙනකොට තමයි අපිටත් ඉර අවරට ගිහිල්ලා හඳ පායලා ඒකේ ස්වභාවික සෞන්දර්යය දැනනකොට සින්දු ගීතයක් අහන්න හිතෙනවා අපිට.
1: විඳින්න
0: හිතෙනවා. නාට්‍යයක් බලන්නත් ඒත් එහෙමයි. ඉතින් ඒ වගේ ඒ නිසා මේක මහාචාර්ය සරච්චන්ද්‍රයන් ප්‍රේමය සම්පූර්ණයෙන්ම සම්බන්ධ කරලා තිනවා පරිසරයත් එක්ක. ඉතින් ඒ නිසා ඉතාමත්ම විචිත්‍රවත් මුලින්ම මේ ගීතය ගායනා කරමින් රඟපෑවේ බෙන් සිරිමාන්න කියන ප්‍රවීණ රංගදරයා සහ රේලිෂියා ගුණවර්ධන මැතිනිය. වර්තමානයේදී එක වරින් වර දෙකෙක් පරම්පරාවන් විසින් නිරූපණය කරගෙන ආවා. අදත් මේ නාට්‍ය නිර්මාණය වෙන්නේ 56 අවුරුද්දේ. අදටත් ලංකාව පුරාම රඟ දැක්වෙනවා. මේකේ සරච්චන්ද්‍රයන්ගේ මාතෘ විශිෂ්ටතම ලක්ෂණේ තමයි නාට්‍ය කා මතවත් වරද පටවල අවසන් කරන්නේ. සරච්චන්ද්‍රයන් නාට්‍ය අවසන් කරන්නේ අනේ එවිපත සිදුවුණි නොදැනිමි කාගේ දෝස, කාගේ දෝස මේක, මන මේ කුමාරයාගේ වැරද්දද, කුමාරියගේ වැරද්දද, එහෙම නැත්නම් වැදි රජුරන්ගේ වැරද්දද, නැත්නම් දිසාපාමුගේ වැරද්දද? නමුත් ප්‍රේමය ගැන ඉතාමත්ම ප්‍රේමණීය සිතුවිලි අපේ සිතේ පහළ කර

0: සඳ දිය දහර
1: සඳ දිය දහර හගෙන ආදරෙන් ඔබ අද අපේ සොඳුරු හමුවීම ප්‍රවීණ රූපණවේදී ජනක් ප්‍රේමලාල් මහතා සමඟ. අපි තව ගීතයකට යමු. ජනක සිල්වර්ධන මිගිතේ ලියන්නේ අරුණ ගුණවර්ධන සංගීතවත් කළේ ආචාර්යපණ්ඩිත අමරදේවයන් එක්ක උමාරිය තමයි මිගිතේ ගායනා කළේ. අතිශය ජනප්‍රියතර පතුරු ගීතයක්. මේ ගීත ජනප්‍රිය තත්ත්වයට එනකොට ඒ ගීත ඇතුළත තියෙන යම්කිසි කතා මිනිසුන්ගේ ජීවිතවලට ගොඩාක් බලපෑම් සහගත වෙලා තියෙනවා කියන කාරණාව තමයි අපිට දැනෙන්නේ. සමහර වෙලාවට ගීතයේ තනුවට ආශක්ත වෙලා ඒ සංගීත සංයෝජනයට කැමති වෙලා ගීතයක් රස විඳිනවා වෙන පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට අපි දකින්නේ ගීතයේ අදහසත් එක්ක තමයි අපි වැඩිපුර බැඳෙන්නේ. ගුරුගෝල සම්බන්ධතාවයක යම් සෙවණැල්ලක් මේ ගීතය ඇතුලේ තියෙනවා කියලා තමයි බොහෝ විචාරකින් ප්‍රකාශ කරන්නේ. නෙලා ගන්න බැරි වුණු සිහිනයක් ගැන තමයි මේ ගීතය ඇතුලේ කතා කරන්නේ.
2: ඔව්, දැන් ඔකේ මුලින්ම කිව්වොත් එහෙම මේ ආචාර්ය පණ්ඩිත අමරදේවයන් සහ උමාරියා සිංහවංශ කියන්නේ අහසට පොළොව වගේනේ. එතකොට එහෙම දෙන්නේ කොහොමද මේ ගීතයට ගලපගත්තේ කියන එක වෙනම කතා කළ යුතු දෙයක්. දැන් මේ ගීතය ආනකොට අපිට මුණින් ඇහෙන්නේ මෙන්න මේ පදේ. බලා වෙල්ලපෙමි නිලාගනු වෙරි හන්තාන සීනි. මේක ඇහුනහම අපිට එකපාරටම හිතෙන්නේ මේක මේ මේ විශ්වවිද්‍යාල වරම් බලාපොරොත්තුවෙන් ඉඳලා පේරාදෙණිය විශ්ව බලා වෙල්ලපෙමි නිලාගනු වෙරි හන්තාන. හන්තාන තියෙන පේරාදෙණියේ පේරාදෙණියේ තියෙන විශ්වවිද්‍යාලය. ඉතින් හන්තානෙට යන්න බැරි වෙච්ච පේරාදෙණියට විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙච්ච අයගේ සිහිනයක්, තරුණ කාන්තාවගේ දියණියගේ සිහිනයක් බොඳ වීම තමයි මේකට පාදක වෙලා තියෙන්නේ කියලා. බලා වෙලපිමි නිලාගනු බැරි හන්තාන සිහිනෙ. එතකොට වයෝවෘත පිරිමිහඬකින් ඇහෙනවා දරා නෙත් අග දොවා සිත්මල ගොතනු මෙන ලඳුනේ සංසාර සීනේ. දරා නෙත් අග, නෙත් අග තිබෙන කඳුළු පිහදාලා, දොවා සිත්මල සිතේ තියෙන බලාපොරොත්තුවත් තැරලා, ගොතනු මෙන ලඳුනේ සංසාර සීනේ. මේකින් අපිට තේරෙනවා මේ විශ්වවිද්‍යාලයට යන්න බැරි වීම, ඒ බලාපොරොත්තු හිතෙන් අත්තර දාලා ගොතනු මෙන ලඳුනේ සංසාර. ඔයාට වෙන මොකක් හරි උරුමයක් තියෙන රස්සාවක් ඇති. ඒකෝ කර්මාන්ත ශාලාවක ගාමන්ට එක මොනව හරි නැත්නම් බුලත් විතර කඩයක් දාගෙන හරි එහෙම සංසාරයෙන් ගినాපු දෙයක් ඇති ඒ ගමන යන්න කියලා කියනවා කියලා තමයි අපිට හිතෙන්නේ. නමුත් ඊට පසු එහෙනවා නැවතත් අර තරුණ කාන්තාවන්ින් වැහි පබළු යට රඟ මඩල මැද ඔබේ දෑතේ තුරුළු වෙන්නට. අනේ උර තේරුණා වැහි පබළු යට රඟ මඩල. මේ රඟ මඩල තියෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේ. එතකොට එහෙමනම් එතෙන්ට ඇවිල්ලා වැහි පබළු යට රඟ මඩල මැද වහිනකොට වැහි වැස්ස අපිට පේන්නේ හරියට පබළු කැට වැටෙනවා වගේ රංගාලෝක ධාරාවන් අතරින් රඟ මඩල මැද. ඉතින් එහෙනම් මේ රඟ මඩලට යන නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙච්ච කෙනෙක් වෙන්න එපා. එහෙමනම් අර මුලින් අපි ඇති කරගත්ත විනිශ්චය දැන් උන වෙනස් කරන්න වෙනවා. රංග මඩල මැද ඔබේ දෑතේ තුරුළු වෙන්නට මේ කාන්තාවගේ මේ දියණියගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. රංගමඩල ඉවර වුණාම ගිහිල්ලා ඔබේ දෑතේ තුරුළු වෙන්නට. නැවත පිරිමිහඬින් ඇහෙනවා විසෝ හැර ගිය ලසෝ රඟහල අමාවක අඳුරේ. විසෝ හැර ගිය. දැන් එතකොට මේක මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවගේ හඬින් මේ කියවෙන්නේ. එතකොට පිරිමිහඬින් කියවෙන්නේ විසෝ හැර ගිය. එබැවින් මේ ශිෂ්‍යයෙකුට කරපු ප්‍රේමයක් නෙවෙයි. විසෝ කියන්නේ තමන්ගේ භාර්යාව තමන්ව හැර ගිහිල්ලා. එහෙමනම් මේක අනිවාර්යෙන් මේ කතිකාචාර්යවරේගේ බිරිඳ හැරගියාට පස්සේ කියන කතන්දරයක්. විසෝ හැරගිය ලසෝ රඟහල අමාවක අඳුරේ. මම ඉන්නේ දැටි අපහසුවෙන් අන්ධකාරයේ මගේ ජීවිතේ. ඊට පස්සේ ආයි කියවෙනවා වඩින තුරු සඳ දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම් ගියහන්නම්. වඩින තුරු සඳ දුරින් ඉන්නම්. ඒ කියන්නේ මට ඔයාට ලං වෙන්න බෑ. ලං වෙන්න බෑ නිසා මම දුරින් ඉන්නම්. වඩින තුරු සඳ. සඳ කියන්නේ චන්ද්‍රයා. එනකම් මං දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම්. තරු ඇදුරු මේ තරු කියන්නේ ස්ටාස්නේ. එතකොට එහෙනම් මේ ඇදුර නිකන් සාමාන්‍ය ඇදුරෙක් නෙමෙයි තරු ඇදුරෙක්. මේ ස්ටා එකක්. අනිත්තර වඩා ලොකු දෙයක් සමාජයට කරපු කෙනෙක්. තරු ඇදුරු පෙම් ගීහන්නම්. ඒ ඇදුර එහෙමනම් මීට කලින් ප්‍රෙම් ගීත නිර්මාණය කළා තියෙනවා. එහෙමම ගිහිල්ලා අවසානයේ මුලින් ගොතනු මෙන ලඳුනේ කියපු ගීතය අවසන් වෙන්නේ ඉඳිනු මෙන සොඳුරේ හන්තානරණී කියලා. යම් පොඩි බලාපොරොත්තුවක් නිකන් දුන්නා වගේ කියලා දැනෙනවා. හැබැයි ඉතින් මේ කතිකාචාර්යවරයා බලාපොරොත්තුව සත්භාවයෙන්ම මේ කියන්නේ සැබයි හදවතින්ම දුන්නද එහෙම නැත්නම් යම් කිසි අනතුරක් බලක්වා ගැනීමට කැමැත්ත නොදුන්නොත් මේ ළමයා විජේවර්ධන නේවාසිකාගාරයේ කුවෙල්ලිලා මැරෙයි එමනත්තන් දුවගෙන ගිහිල්ලා මහවැලි ගඟට පණි, එමනත්තන් ගලහපාරේ දුවන් ගිහිල්ලා කෝච්චියට පණි. එතනින් ගොඩ දාන්න නැත්තම් සම්පූර්ණයෙන් විභාගයේ කඩා කප්පල් කරගෙන අනාථ වෙයි. ඒවෙන් වළක්වාගෙන මේ විශ්වවිද්‍යාල ජීවිතයෙන් එළියට තල්ලු කළා දාන්න තමයි මේ පොඩි කැමැත්තක් දුන්නේ කියන එක තුලින් තමයි මේ ගීතය අවසන් වෙන්නේ. ඉතින් ඇත්තෙන්ම මේක විශ්වවිද්‍යාලයේ වයෝවෘද්ධ කටිකාචාර්යවරයෙකුට ප්‍රේම කරපු කොළඹ හතෙන් ගිය, කොළඹ හතේ පාසලකින් කාන්තා විද්‍යාලයකින් විශ්වවිද්‍යාලයට ගිය, මේ ටිකක් කැඩිච්ච සිංහල කතා කරන, ඉංග්‍රීසි පන්නේට කතා කරන, හැන්දෙන් ගෑරූපුවෙන් කන දීනියකගේ හඬක්. අර වයෝවෘද්ධ කතිකාචාර්යවරයාව සංකේතවත් කරන්න තමයි ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ හඬ ඒ සඳහා භාවිතා කරන්නේ. අර කොළඹ හතෙන් ගිය නව යෝවුන් බටහිර පන්නේට හැදිච්ච ඒ තරුණියගේ හඬ නියෝජනය කරන්නට තමයි කුමාරියා සිංහ වංශකේ හඬ මේ සඳහා මුසු කරන්නේ. ඉතින් මේක තව හොඳටම අහලා අහන ගමන් තව වචනවල අදහස ගත්තොත් මේ කතිකාචාර්යවරයා කවුද කියන එක හැමෝටම

0: ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහරහගෙනින් ඔබට මේ මතක් කරන්නේ NLP මේකපව කැන. යලිත් වරක් වාර්තාවන් අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ NLP මෙගා පවර් ලොතරැය්‍ය මිලදී ගත්තොත් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLP
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
2: සන්තදිය තහර
0: සොමතලක ජයමහා ගයන ගීතයක් අපි ඊළඟට අහන්න. විජේසිරි අමරතුංග මේ ගීතය රචනා කළේ. මේත් අපේ ජීවිත දහම තමයි රැඳිලා තියෙන්නේ. අපිට මේ ආදරය, ප්‍රේමය, ජයග්‍රහණ මේ දේවල් තියෙනකොට අනිත් දේවල් දැනෙන්නේ නැහැ ජීවිතේ. කොයිතරම් සමහර වෙලාවට අඩුපාඩු දුෂ්කරතා තිබ්බත් අපි ආදරයෙන් පිරීලා ඉතිරිලා තිරණම් අපේ හිත් අපිට අර දැනෙන ප්‍රමාණයත් හරි අඩු වෙනවා. ඉතින් මේක තේරුම් ගත්තාම ජීවත් වෙන එක පහසු කියලා අර කලින් ගියට එකත් මම කිව්වේ. හිනාව, කඳුල කියන දේ මේ දෙකම අපේ ඇස්වලට උරුමයි කියන එක, අපේ මුහුණට උරුමයි කියන දේ අපි උරුමයක් විදිහට තේරුම් ගත්තාම හරි සුන්දරයි. ආදරේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නැහැ. හැබැයි දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නැහැ.
3: ඔව්, ඇත්තෙන්ම මේ ශ්‍රී ශාරංග දේව කියන මේ භාරතයේ මහා පඬිවරයා, ඒ පඬිවරයා කියලා තියෙනවා මේ ගීතයන් තුලින් ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ කියන සිව්වක ඵලයන් ලබා ගන්නට පුළුවන් කියලා. නමුත් අද සමාජයේ ඔය හතරෙන් මේ කාම කියන එක පමණයි හුඟක් ගීතවලට පාදක කරගන්නේ. හැබැයි ඒකත් වැරදි වැටිහි මම අපි කියවනේ යමක් දිහා බලන්න ඕනේ ආකාරයට නෙමෙයි අද මිනිස්සු බලන්නේ කියලා. මේ කාමය කියන එකෙන් ශ්‍රී සාරංගදේව අදහස් කළේ මේ රසකාමී, රසකාමීත්වය. ගීතයක්කින් අපිට ඇතිවන සතුට, ඒක තමයි කාම කියලා කියන්නේ. නමුත් අද ඒක වරද්දවාගෙන තාමත්ම පහත් හැඟීම් අවුස්සන අදම ගණයේ, අවර ගණයේ පදමාලා වලින් යුක්ත ගීත තමයි අද හුඟක් මේ මේ මෑත කාලේ අපිට අසන්නට ලැබුණේ. අපි ඒවයි නිසා ඇහුවේ නෑ. ඉතින් ඈත් වෙන්න තරම් අමාරුයි. මොකද සමාජ මාධ්‍ය ජාල කොතනකින් හරි අපිට ඇහෙන්නේ ඒ විදිහේ මහ විලාප තියෙන මේ එලි පිට මිනි මරණ ඒව ගැන කතා කරන ගීත. ඉතින් එහෙම කාලෙක මම එකයි කියන්නේ මේ තාමත් දැන් මේ මේ මේ ගීත සර්වකාලීන. ওই ගීතේ බිහිවලා දැන් සෑහෙන අවුරුදු ගාණක් ගත වෙනවා. නමුත් තාමත් අපිට ඒක තුලින් අපේ ජීවිතයට ලබන්න බොහෝ අත්දැකීම් තියෙනවා. මම කියන්නේ ධර්ම, අර්ථ, කාම, මොක්ෂය. ඒතකොට ධර්ම කොටස, ධර්මය මේ ගීතේ පුරාම තියෙන්නේ බුදුජානන් වහන්සේගේ ධර්මය. අටලු දහම්, ලාභ, අලාභ, අයසෝ, යසෝච, නින්දා, ප්‍රසංසා, සුඛන්ත, දුක්ඛං, මේක අපි ජීවිතවල බලාපොරොත්තු තියෙනවා. ඒව සමහර විට ඉෂ්ට වෙනවා, සමහර බලාපොරොත්තු බිඳ වැටෙනවා. දැන් අර පහුගිය දවසක සිද්ධ වෙච්ච මහා බස්සලතුර ඇල්ලි මොනතරම් බලාපොරොත්තුකින්ද මේ මිනිස්සු ඒ ගමන යන්නේ ඇත්තේ. නමුත් එක නිමේෂයකින් ඒ සියලු බලාපොරොත්තු විනාශ වුණා. මේ සුනාමි එන්නේ ඉස්සෙල්ලා මේ මුහුදුබඩ මුහුදු කරේ මිනිස්සු මොනතරම් තමන්ගේ ජීවිත ගැන බලාපොරොත්තු වෙන්නේ නැත්තේ. නමුත් එක මුහුදු රැල්ලකින් ඒ සියල්ල විනාශ වෙලා ගියා. සිනහ නැගී, කඳුළු නැගී අපි එක වෙලාවක හිනා වෙන අපි තව ඊළඟ නිමේෂයේදී අපි කඳුළු සලමින් බැලපෙමින් අඬන තත්වයට මේ සමාජයේ පත් වෙලා තියෙනවා. ඒ නිසා මේක මම හිතන්නේ අපේ ශ්‍රී ලාංකිකයාට මේ බුදුදහම ඇසුරින් ලෝකයේ මේක මේ අටලෝ දහම මේවා කැරකෙනවා, හරියට රියසක කැරකෙනවා වගේ මේවා තුලින් යම්කිසි ආකාරයක සමාධිගත වන්නට. දැන් ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ අපිට මේ අපේ විමුක්තිය සොයාගෙන යන්නට මේ ගීත අහන එක එක හේතුවක් වෙනවා. අපි නොදන්න බොහෝ දේවල් මේ ගීතය තුළ ගැබ් වෙලා තියෙනවා. ඒ නිසා බොහෝ දුක දැනෙන දෙයක් දරා ගන්නට, අපි අප්‍රසන්න සිදුවීම් වලට මුහුණ දුන්නෙන් පස්සේ ඒව තුලින් අපේ ජීවිත පරාජයට පත් කර නොගෙන අපේ ගමන් මග ජයග්‍රහී ගමන් මග සකසා ගන්නට අපිට උදව් කරන, ඒ පිළිබඳව යම්කිසි අපිට අවබෝධයක් දෙන ගීතයක් හැටියට තමයි

0: සනදිය දහර අදරෙන් ඔබ අහගෙන ඉන්නේ ප්‍රවීණ රූපණවේදී ජනක් ප්‍රේමලාල් අද අපේ සුඳුරු හමුවීම සනදිය දහර තුළින් අශරපණි තමරදේවයන් ගායනා කරන ගීතයක් අපි අහනවා. සුනිල් සරත් පෙරේරා මේ ගීතය රචනා කළේ. අපිට දකින්න ලැබෙන අර හිප්පිත් නැති මහා ගල් පර්වතයක් වුණත් අපේ ජීවිතයේ තියෙන සමහර දේවල් එක්ක සංවේදී වෙලා හැඟීම් උදාහරණවා වගේ අපිට දැනෙන්න පුළුවන්. මොකද ඒ තරමට අපේ හදවත ගැඹුරේ තියෙන හැඟීම් ප්‍රබල නිසා අපි ජීවිතය අසරණ වුණු තැන්වල ඒ මහා ගල් පර්වතය අපිත් එක්ක ළඟින් ඉන්නවා වගේ අපිට දැනෙන්න පුළුවන්. එම නැත්තං අපි අසරණ වෙලා අපිට මඟ වැරදුනහම අපි දිහා බලාගෙන ඒ මහා ගල් පර්වතය උපහාසයෙන් අපිට හිනා වෙනවා වගේ කියලත් අපිට දැනෙන්න පුළුවන්. මේ ඔක්කොම අපේ සිතුවිලිත් එක්ක අපි කියව ගන්න දේවල්.
1: ඔව්, මේ ගීතය එසන ගීතයක්, ඒ කියන්නේ ක්ෂණිකව නිර්මාණය වෙච්ච ගීතයක්. ආචාර්ය පණ්ඩිත අමරදේවයන් සහ සුනිල් සරත් පෙරේරා මේ දෙපළ යනවා රජරට සේවයේ වැඩසටහනක් සඳහා දුම්රීන්. ඒ යන වෙලාවේ සුනිල් සරත් පෙරේරාගේ අතින් ලියවෙච්ච, මේ ගමනක් යන ගමන් ලියවෙච්ච බොහොම අපූර්ව ගීතයක්. මේක මේ තමන් ළඟින්ම හිටපු කෙනා වියෝවීම පිළිබඳව. එතකොට ගීතයක ප්‍රධාන ලක්ෂණයක් තමයි ප්‍රකාශ කරන කිසිම දෙයක් ඍජුව ප්‍රකාශ කරන්නේ, ව්‍යංගාර්ථයෙන් හැම දෙයක්ම ප්‍රකාශ කරන්නේ. ඒ නිසා මෙතෙන්දී ඒ භාවිතා කරලා තියෙන පද මාලාව ගත්තොත් එහෙම මේක හඳුනන්නේ ඔබ මා සමග අතිනත ගන්නා දවස, මේ මා කන්ද බැලුවා හිඳ ගම සිරස, ඔබ මා අතර වෙන නුවරක ගිය විගස, මේ මහා කන්ද උරහින් බැලුවා මදෙස. ගියේ කොහෙද කියලා කියන්නේ ඔබ මා අතර වෙන නුවරක. මේක ඇත්තටම කේතුමතී නුවර වෙන්න පුළුවන්. කේතුමතී තියෙන්නේ දිවි ලෝකෙනේ. ඉතින් දිවි ලෝක යන බෑනේ මී යන්නේ නැතුව. ඉතින් අන්න ඒ වගේ මේක බොහොම ගැඹුරට තේරුම් ගත යුතු ගීතයක්. බොහොම මම හිතන්නේ අර්ථය සැඟ වූ තාමත්ම හැඟීම් බර දෙයක් ප්‍රකාශ කරන ගීතයක්. මේ දෙන්න ගිහිල්ලා කෝච්චියෙන් බැහැලා රජර සේවයේ ඒ පරිශ්‍රයට ඇතුල් වෙලා ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ට දෙනෝ මේ ගීතය. දැන් තනුව දාලා දැන් ගායනා කරන්න. එතුමා ඒ මොහොතේ ගීතයට තනුව සහ සංගීතය නිර්මාණය කළා. ඒ මොහොතේම ගායනා කරනවා රජරට සේවී. ඒ නිසා එහෙම නිර්මාණය වූ ඉතාමත්ම විශිෂ්ට ගණයේ එසෙන ගීතයක් විදිහටයි මේ ගීතය

0: වෙලාව රාත්‍රී 8යි. මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මක වියමන
1: සංසන්දිය තහර ලකනහගෙන ආදරෙන් සඳදිය දහන සමග ඔබ ප්‍රවීණ රූපන වෙතේ ජනක් ප්‍රේමලාල් සමගින්

0: සදදිය දහර අපි ඊළඟ ගීතය විදිහට ආචාර්ය පණ්ඩිත අමරදේවයන් ගැයූ තවත් ගීතයක් තමයි අහන්නේ. ජානක සිරිවර්ධන මේ ගීතය ලිව්වේ, අරුණගුණවර්ධන සංගීතවත් කළේ. හිත් දැහැනේ වෙලී තිබුණු, නෙත් දැහැනේ ගලා හැලුණු, මිය දෙන්නට බලා හිඳපු ආදරයද මේ, හිරු රහසේ කියා දුන්න ආදරයද මේ.
1: ඔව්, දැන් අපි අහන හුඟා ගීත එකම වර්ග එක ගීත නෙවෙයි, අපි විවිධ වර්ගවල ගීත අහනවා. එතකොට ඒ අහන ගීතවලින් ප්‍රධානතම අපි වැඩිපුරම අහන වර්ග දෙකක් තමයි ප්‍රේම ගීත සහ විරහ ගීත. එතකොට මේ ගීතයේ ප්‍රේමයත් විරහවත් නැවතත් ප්‍රේමයත් මේ සංකල්පයන් සේරම, ප්‍රේමය සහ විරහව කියන මූලික සංකල්පයන් දෙකම ගොනු වෙච්ච ගීතය. ප්‍රේමයක් හටගන්නවා, කාලෙකදී ඒ ප්‍රේමය අහෝසි වෙලා යනවා. හැබැයි කාලයක් ගිහිල්ලා ඒ ප්‍රේමය ආයිත් හටගන්නවා. මේක තමයි ජීවිතය, මේක තමයි සංසාරේ. සංසාරේ බැඳීම් ඇති වෙනවා, ඒ ඇති වෙලා ඒව පවතිනවා, යම් කිසි කාලෙකදී ඒවායි නැති වෙලා යන, නැති වෙලා ගිය ආයිත් පවතිනවා, ආයිත් ඇති වෙනවා, ආයිත් පවතිනවා, ආයිත් නැති වෙන නිසා මේ සංසාර ගමනේදී අපිට විවිධ මුණ ගැසීම් වෙන්වීම් සිද්ධ වෙනවා. ඒක තමයි මේ ගීතයට පාදක වෙලා තියෙන. ඒ නිසා මෙය ප්‍රේම ගීතයක්වත් විරහ ගීතයක්වත් නෙමෙයි. ප්‍රේමේ සහ විරහව කියන සිද්ධාන්ත දෙකම එකට එකතු වෙච්ච බොහොම හැඟුම් බල ගීතයක්.

0: ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳදිය දහර
2: සඳදිය දහරින් අපි තවත් සුඳුරු ගීතයකට යනවා. WD ආර්ය සිංහයන් සමඟ රශ්මිය සංගීතා මේ ගීතය ගායනා කරන්නේ. වලාකුළු පෙලින් බසින්න ඇවිත් හද ගැබේ නිදන්න.
3: මේ හා සමාන ගීතයක් අපි මුලින් මෙහුවා සත්බහලින් බැසෙන්නම් ඔබ මාළඟ ඉන්නව නම් කියලා. මේකත් ඒ සමානම ගීතය. හැබැයි ඒකට වඩා මේක ආකාර කීපයකින්ම අපිට මේ බොහොම සිද්ගන්නා සුල් ගීතයක් බවට පත් වෙනවා. මොකද මෙතන තියෙන රැති නැති පරතරය විස්තර කරන්නේ පොහොසත් පවුලේ දියණිය ඉන්නවා ගෙදර උඩු මහලේ තට්ටු දෙක තුනක උස මේ නිවසක ජීවත් වෙන්නේ. ඒ ගෙදර ඒ කියන්නේ ධන කුවේරේ ගෙගයක්. මේ ගේ මුර කරන්නට බාර දෙනවා ආරක්ෂක නිලධාරියෙකුට, සිකියුරිටි ගාඩ් කෙනෙකුට. එයා ඉන්නවා මුර කූඩුවේ. ඒ මුර කූඩුවේ ඉන්න එයා උඩ බලනකොට, අහස බලනකොට එයාට පේනවා උඩම තට්ටුවේ ඒ ගෙදර ධන කුවේරයාගේ දියණිය රාත්‍රී කාලේ. ඉතින් රාත්‍රී කාලේ ඒ දුහුල් නයිටියක් ඇඳලා අර ආලෝක ධාරාවන් සීලිමේ තියෙන ආලෝක ධාරාවන් අස්සේ ඒකම හඳ පායලා ආකාශේ හඳ වහගෙන සමහර විට වලාකුළු ගමන් කරනවා. ගස්වල අතු අස්සෙන් ඒ හඳ නැත්තම් ඒ වලාකුළු පේනවා. අහස එක වෙලාවකට කහපාට වෙනවා, තව වෙලාවකට වෙනත් පැහැයක් ගන්නවා. ඉතින් නිකම් මේ අහසින් බිමට බහින සුරංගනාවියක් විදිහට තමයි අර තරුණයාට මේ තරුණියව පේන්නේ. ඉතින් ඒ දෙන්නා ලං වෙයිද, එහෙම නැත්නම් හැමදාම එහෙම දුරින්ම ඉඳීද කියන විමර්ශනශීලී ඒක කියවලා තේරුම් ගන්න කියන අදහස අපිට දෙමින් මේ ගීතය රචනා වෙන්නේ. බොහොම ලස්සන ගීතයක්.

සඳදියද හරහගෙන ලකරත එක ඔබෙන්නේ. ඩොමම් මිස්ට් රයිස් පොලිෂර් ගැන මේ කියන්නේ. ප්‍රීමියම් තත්ත්වයේ සහල් නිෂ්පාදනයකට පිරිසිදු සිනිදු දිලිසෙන මතුපිට නිමාවකින් යුත් තත්වෙන් උසස් සහල් නිෂ්පාදනයකට කදිමයි ඩොමම් මිස්ට් රයිස් පොලිෂර්. සහල් ජලය භාවිතයෙන් පොලිෂ් කර ගන්න පුළුවන්. සහල් වලට ඉහළ දීප්තියක් ලැබෙනවා. ඒ වගේම පුස් කැමකින් තොරව කල් තියා ගන්න පුළුවන්. මතුපිට තියෙන සහල් කුඩු ඉවත් කර රළු ස්වභාවය නැති කරනවා. ඒත් එක්කම සහල් සඳහා දිලිසෙන මෘදු පෙනුමක් ලබා දෙනවා. කැඩුණු සහල් ප්‍රමාණය අඩු වෙනවා. ධාරිතාවය පැයකට කිලෝග්‍රෑම් 800 සිට 1200ක් දක්වා. දීර්ඝ කාලීන භාවිතයටත් සදසයි. ස්ථාපනය සහ නඩත්තුත් පහසුයි. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011 6779 579 දුරකථන අංකයට. මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක ව්‍යමන සඳතියට හර සමගයි ඔබ ඉන්නේ. එනබේ මෙගා පවර් රුපියල් 40කට සුපිරිතෑගි 3ක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය. මුදල් හිණය වගේම සුපිරි මෝටර් රථයක හිණය හැබෑ කරගන්නත් දැන් ඔබට පුළුවන් NLB මෙගා පවර් ලොතරැයියත් එක්ක. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය.

0: හමුවීමන.
1: සඳදිය දහර හගෙන ආදරෙන් අද සඳදිය දහර අපේ සොඳුරු හමුවීම ප්‍රවීණ රෝපණවේදී ජනක් ප්‍රේමලාල් මහතා සමඟ නරි බෑනා දැනඳගුණ වර්තනයන්ගේ නරි බෑනා වේදිකා නාට්‍ය. මේ නාට්‍ය තුළනුත් අපිට අර සිංහබාහු වගේ තමයි මෙහෙම වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තමයි ඇති වෙන්නේ. හැබැයි එහෙම වෙන්න පුළුවන්ද මෙහෙම වෙන්න පුළුවන්ද ඒක එහෙම නෙවෙයි කියලා කියන විද්‍යාත්මක පර්යේෂණ පරීක්ෂණ මත පදනම්ුණු ඔප්පු කර ගැනීම කරන්නට හැකියාවකුත් නැහැ. ඒ නිසාවෙන්ම මේ නිර්මාණකරුවා විසින් අපිට ලබා දෙන ලද ඔහුගේ පරිකල්පනයේ ශක්තිය මත අපිට ලබා දෙන ලද තවත් අප පින වූ නිර්මාණයක් සහ ඒ පිනවීම ඇතුළේ අපිට ජීවිතයට කියවීමක් ලබා ගත හැකි අපි ඥානනය කරන දේවල් රසක් එකතු කරගත හැකි නිර්මාණයක් විදිහට අපිට නරමන්නේට කඩ ලැබුණේ. නරි බෑනා තමයි මේ ගමදුවව සනසන්නේ. කුමටද සොබනිය කඳුළු සලන්නේ?
2: ඔව්, ඇත්තෙම දැන් අපේ නාට්‍ය ඉතිහාසය අරගෙන බැලුවොත් අපේ බොහොමයක් නාට්‍යවලට වස්තු බීජය වෙලා තියෙන්නේ මේ නොගැලපෙන විවාහය. නොගැලපෙන විවාහය දැන් මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගේම තිබුණ නාට්‍යයක්. ඒක බොහොම පෙන්නුම් කරපු කපුවා කපුව දැන් තිබුණ කපුවා කපුවති නාට්‍ය. ඒ වගේම දැන් නොගැලපෙන විවාහය දැන් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකයේ ගත්තොත් ඒකේ මනමේ කුමාරයයි කුමාරී ගැලපුණේ නැහැ. අවසානයේ මහා ඛේදවාචකයක් බවට පත් වෙන්නේ ඒක. මනමේ කුමාරයාගේ පෞරුෂත්වය සහ වැදිරජුරුවන්ගේ පෞරුෂත්වය ඒක කොහොමද මනමේ කුමාරයා ගේ ඒ කුමාරියගේ මේ චිත්ත සන්තානය තුළට එක කිඳා බැස්සේ. ඒ වගේ ගොඩක් ප්‍රශ්න. නොගැලපෙන විවාහ සිංහබාහු නාට්‍යය ගත්තත් ඒත් තිබෙන්නේ නොගැලපෙන විවාහයක්. සිංහයෙක් සහ කාන්තාවක් සිසේත්ම ගැලපෙන්නේ නැහැ. දික්තල කාලගෝල නාට්‍යය දික්තලා උසයි කාලගෝලයා මිටි. එතකොට ඒ උස් මිටිකන් ඒ විවාහයත් ගැලපෙන විවාහයක් නෙවෙයි කියන්නේ ඒ නාට්‍යයෙන් පෙන්නුම් කරනවා. ඒ වගේ නරි බෑනා නාට්‍යනුත් අභව ප්‍රාප්ත ප්‍රවීණ නාට්‍යවේදී දයනන්ද ගුණවර්ධනයන් ඇත්තරම පාදක කොටගත්තේ මේකත් නොගැලපෙන විවාහය. නාට්‍ය අවසන් කරන්නේ මිනිසුන් තිරිසන් නෑ ගැලපෙන්නේ. මිනිස්සුයි තිරිසන්ුයි අතර එහෙම විවාහ සිද්ධ වෙන්න බෑ. ඒ තුලින් මුළු ලංකාවේම සිද්ධ වෙච්ච සියලුම විවාහ බල තිබෙන ගැලපෙන නොගැලපෙන භාවයේ තමයි දයනන්ද ගුණවර්ධනයන් මේ නාට්‍ය නිරූපණය කළේ. මේ නාට්‍ය 1960 ගණන් වල නිර්මාණය වෙන්නේ, තාමත් වේදිකාගත වෙනවා. එකල අපි භුක්ති විඳපු ඒ සමාජීය අත්දැකීම් අද අපි ඊට වඩා වේගයෙන් ඊට වඩා වැඩි වශයෙන් අයහපත් ප්‍රතිඵල වශයෙන් භුක්ති විඳිනවා. නොගැලපෙන විවාහය ගැන කරපු මේ නාට්‍ය දැන් අද ලංකාවේ එක දවසකට අලුතෙන් විවාහ 400 ගානක් ලියාපදිංචි කෙරෙනවා. 400 ගාන. හැබැයි ඒකම දවසකට දික්කසාද නඩු 300 ගානක් උසාවිවල ලිපිගොනු ගත වෙනවා. 400ක් විවාහ වෙනකොට 300ක් දික්කසාද වෙනවා. ඉතින් ඒතර දයනන්ද ගුණවර්ධනයන් මේ සත්‍යය. එතකොට මේ දැන් මේක තුල ඇත්තටම හැමතිස්සෙම මේ කාන්තා වකියන ඒක පුරුෂාධිපත්‍යය යටතේ ඒකට ගොනු වෙලා ඒ අනුව ජීවත් වෙන්න හැඩ ගැහෙන්න සිද්ධ වෙලා. ඉතින් මේ නරියෙක් වුණත් තිරිසනෙක් වුණත් තමන්ගේ විවාහ කරගත්තනම් ඒ භාර්යාව එයාට සලකන ආකාරය මේවා තුලින් යම්කිසි සමාජ දර්ශනයක් ඉදිරිපත් කරපු ගීතයක් හැටියට තමයි මම වෙන රිබෑනා නාට්‍ය කුමටද සොබනී කඳුළු සලන්නේ.

0: වෙලාව රාත්‍රී 8යි විනාඩි 25යි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුණු කුමල්ල අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර මහරගම
3: සක්කුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: ඕනම
5: සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
6: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් I'm going to live a new green life.

0: හැමෝ මේකම රේසිකතුවාතේ ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
1: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ.
0: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
1: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියල් රෝඩි සුවර්ස්.
2: වස
3: විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: අඩසි අවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
6: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
7: ඔබ මෝටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
8: රාත්‍රි 8:28

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පරුරෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි

සංස්කෘති ජන කිරුල හදවත රත්තරන් ජෝති අසම සම හැඟුම් ප්‍රකාශනය ලක්කඩ හැඟුම් වරුසාව ජූලි 11 වන සෙනසුරාදා රාත්‍රී

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: Vilave Ratri 8 Vinadi 31.
0: Manaviya Preme, Saundaryatmaka Viyamana,
2: Santhiya Dahara.
3: සඳදිය දහර අහගෙන ආදරෙන් අද ප්‍රවීණ රූපණවේදී ජනක් ප්‍රේමලාල් සමගින් අපි මේ සොඳුරු කතාබහ රූපවාහිනී තිරේ දශකයක් දෙකක් ආපසර ගියාම අපිට මුණ ගැහුණු බොහොම ආදරණීය අහිංසක ගැමි චරිත ගණනාවක් ඔබත් එක්ක මතකයට නැගෙනවා. බෝගල සෞන්දරයේ සයන්ජාත, ගිරිකුල, කටුඹුල, කරවල ගෙදර මේ වගේ නම් ලයිස්ට් මතක කරන තව ඉතා විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ චරිත අතරින් ගත්තහම ජනක් ප්‍රේමලාල් කියන රූපණවේදියාට පෞද්ගලිකව තමන් නිරූපණය කළ චරිත අතරේ විශේෂිත වූ චරිත තිබෙනවාද? සිහිපත් වෙද්දී ඔබ අතිශය කැපකිරීම කළ චරිතත් ඇති. මම ඒ කැමති ඔබේ අදහස් දැනගන්න, ඔබේ රංගනය තුළින් ඔබ මැවුව චරිත අතරේ ඔබේ වඩාත් සිත්ගත් චරිත ගැන.
4: ඇත්තම මම මේ ත්‍රිනාට්‍ය රංගනයට එකතු වෙන්නේ 1990 අවුරුද්දේදී පෙම්වතාගේ චරිතය රඟපාමින්, සිව්මන්සල නාට්‍යයේ හර්ෂණමැති පෙම්වතාගේ චරිතය. ඊට පසුව මම රඟපාන්නේ පරාක්‍රම නිරියල්ලගේ සදගිරි පව් නාට්‍යයේ පෙම්වතාගේ චරිතය. මගේ පෙම්වතිය වශයෙන් රඟපාන්නේ යසෝදා විමල ධර්ම. ඉන්පසු නෑදෑයෝ නාට්‍ය පෙම්වතාගේ චරිතය මගේ පෙම්වතිය වෙන්නේ චාන්දනී සිරිවර. ඒ විදිහට මම මුලින්ම එකතු වෙන්නේ මේ පෙම්වතාගේ චරිතයෙන්. එක නාට්‍යයක දමිතා බේරත්නත් මගේ පෙම්වතිය ලෙස රඟපෑවා. ඉතින් අර දෙන්නගේ දෙන්න එකට ඉන්න අවස්ථා රූගත කරනකොට මේ වාහනේ ඉස්පියා වීල් එක තියලා ඒ කුඩු නග්ගල තමයි, දමිතව නග්ගල තමයි අපි දෙන්නගේ උස සමපාතකලේ මේ ඒ නාට්‍ය. මොකද මේ පෙම්මුතා සහ පෙම්මුතිය එක උසට වෙන්නේ බෑ. ඒක නිසා ඉතින් කොහොම නමුත් ඉන්පස්සේ ටිකක් වයසට යනකොට මට ලැබෙනවා පෙම්මුතාගේ යහළුවාගේ චරිතය. තව ටිකක් කරලා යනකොට පෙම්මුතාගේ අයියාගේ චරිතය. එහෙම ගිහිල්ලා ඊට පස්සේ උන් ටික දවසක් යනකොට තාත්තගේ චරිතය එහෙම රඟපාලා දැන් මට ඇත්තටම දැන් ලැබෙන්නේ සීයාගේ චරිතය. අර හොඳට කොණ්ඩේ තිබිච්ච කාලේ ඉඳන් මේ කොණ්ඩේ යනකම්ම ඒ නිසා විවිධ චරිතවල නිරූපණය කරමින් තමයි මේ කාලේ ගත වුණේ. හැබැයි ওই කාලේ එක වර්ගයක චරිත නෙමෙයි, විවිධ චරිත. ඇතැම් විට ටයි කෝට් කලිසං අඳින ඉහළ පෙළේ ධනවත් ධන කුවේරයන්ගේ චරිත රඟපාන්න ලැබුණා. ඒ වගේම අමුඩේ ගහලා කුඹුරු කොටන, හේන් ගොවිතැන් කරන ගැමියන්ගේ චරිත රඟපාන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඒ ලැබුණු චරිත අතරින් මං හිතන්නේ මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් වෙන්නේ නාට්‍ය දෙකක්. එකක් තමයි බෝගල සෞන්දිරිස් නාට්‍ය, අනිත් නාට්‍යය තමයි කටු ඉඹුල නාට්‍ය. බෝගල සෞන්දිරිස් මම මුලින්ම ගැමි චරිතයක් අමුඩේ ගහලා අර පතලේ වැඩ කරන කම්කරුවෙක් විදිහට රඟපෑවේ. ඉන්පස්සේ කටුඹුල නාට්‍ය නිර්මාණය කරන්නේ සුදත් රෝහණයන්. මාව තෝරගන්නේ හද්ද පිටිසර හේන් ගොවියෙක්ගේ චරිතයකට. එතකොට මේ හේන් ගොවියාගේ මානසිකත්වයට, ශාරීරික ස්වභාවයට ඇතුළත් වෙන මං සෑහෙන වෙහෙසුණා. හැබැයි මට ඒක එච්චර ලොකු අපහසුවක් දැනුනේ නැහැ. මොකද මම ඇත්ත වශයෙන්ම ගැමි පරිසරයක නැත්නම් ගමේ උපන්න, ගමේ ජීවත් වෙන, නාගරීකරණය නොවෙච්ච, සංකර නොවෙච්ච කෙනෙක් නිසා. දැන් තාමුණත් මම අඳින පළඳින මම කිසිම ඔය චේන් දාගෙන රේමේ එහෙම වැජබෙන්න යන පුද්ගලයෙක් නොවී අර සරලකමට ජීවත් වෙන්නේ මම ගැමියෙක් හින්දා. ඒ නිසායි කටුඹුලේ ජේමිස් කියන ගැමියා බොහොම තරුණ වයසේදී ඉඩම් ලැබිලා යනවා රාජාංගනයට. හැබැයි වයස්ගත වෙනකොට දැඩි මානසික කම්පනයන්ට මුහුණ දීලා, අත් දැකීම් වලට මුහුණ දීලා අර ගිය ලොරියේම ආපහු ගිය ලොරිය ගියා වගේ ලොරියේම ආපහු තමන් උපංගමට එනවා. සියල්ල අහිමි වෙලා, සියල්ල

නැති කරගෙන භාර්යාව නැති වෙලා තමන්ට තිබිච්ච සමාජීය වටපිටාව අහිමි වෙලා අවසානයේ. ඉතින් ඒ චරිතය තමයි මගේ ඊළඟ හැරවුම් ලක්ෂ්‍යය. මම පළවෙනි වතාවට ටෙලි නාට්‍ය සම්මාන උළෙලක හොඳම නළුවා වශයෙන් සම්මානය ලබන්නේ කටුඹුල නාට්‍ය ජේම්ස්ගේ චරිතයට. ඒක රයිගම් ටෙලි නාට්‍ය සම්මාන උළෙලේ ලැබුණා වගේ මේ අවුරුද්දේ සුමති සම්මාන උළෙලේ ඒ චරිතයට මට ඒ සම්මානය ලැබෙන දේ සයික අවුරුද්දක් තුල හොඳම නළුවා සම්මාන දෙකක්ම ලැබුණේ මට කටුඹුල නාට්‍යින්. ඒක තමයි මගේ ඊළඟ හැරවුම් ලක්ෂ්‍යය. අර අමුඩි ගහලා රඟපානකොට ඒ දැනෙන සුවය, අපි ඝර්ම කලාපී රටක්, සීත රටවල් වල තමයි මිනිස්සු ටයි කෝට් ඇඳලා සපත්තු මේස් දාලා අර සීතලෙන් බේරෙන්න ඇඳුම් අඳින්නේ. මේක ඝර්ම කලාපී රටක්. අපේ රටේ අමුඩේ ඇඳහම මොනතරම් සිසිලසක් ඒ ශරීරයකට දැනෙනවාද කියන එක විඳින්න තමයි මම මේ චරිත රඟපෑවේ. ඉතින් ඒ නිසා ඒ චරිත මට ආගන්තුක චරිත උන්නේ, නිරූපණය කරන්න අමාරු වෙච්ච චරිත උන්නේ. ගැමිකම ගමේ ජීවත් වෙච්ච ආකාරයට ඒ නාට්‍යයේ ඒ චරිතෙත් මම ජීවත් වීම නිසා තමයි මම හිතන්නේ ඒක ජනප්‍රියමලාල්ගෙන් ඈත් වෙලා. නාට්‍ය බලපු ගාක් මට කිව්වේ කිසිම රූප රාමක ජනප්‍රියමලාල් හිටියේ නැහැ, හැම රූප රාමෙම හිටි ජේමිස්. ඉතින් ඒ නිසා තමයි මම හිතන්නේ මට ඒක ඇගයීමකට ලක්ුණේ කියලා මම විශ්වාස කරනවා.

0: දිය තහර.
1: මේ මෑත කාල වකවානුව තුළ අතිශය ජනප්‍රත්තයට පතුණු ගීතයක් සුනිරු සුමංගතමයි ගයන්න නාරද විජයසුරි මෙගෙත ලිව්වේ කපිල අපරැක්ක සංගීතවත් කළේ. හැබැයි මේ ගීතය මෑත කාලේ ලියවුණා වුණාට මේ කරුණු ගැන කතා කරද්දි, මේ ගීතය අන්තර්ගත වෙන අදහස ගැන කතා කරද්දි, අපි අර මිදියඹුලයි කියලා මේ ගියපු නරියගේ කතාවත් මතක් කරනවා. සමහර වෙලාවට අපිට අතේ දුරින් තිබුණාට අපිට හිමි නෑ කියලා දැනෙන තැන්වලදී අපි අවතක්සේරු කරලා අයින් වෙනවා, පැත්තකට යනවා. හැබැයි තවත් මිනිස්සු ඉන්නවා, තවත් අය ඉන්නවා. අපිත් අපේ ජීවිතවල සමහර වෙලාවලට මේක උත්සාහ කරනවා, මේක අපි අතින් සිදු වෙනවා. අපිට උරුම නෑ කියන දේ හරියට අවබෝධ කරගත්තාම අපිට එතනින් අයින් වෙන්න පහසුයි. අපි ඒකට අගෞරව කිරීමක් හෝ පහත් කර සැලකීමක් හෝ නොකොට මේක මේ විදිහයි කියන දේ බාර අරගෙන අපි එතනින් ඉවත් වෙලා යනවා. ප්‍රතික්ෂේප වීම අපි පිළිගන්නවා. අපි ගොඩක් වෙලාවට ගැටුම් වලට ඇති වෙන්නේ ප්‍රතික්ෂේප වීම පිළිගන්න බැරිකම නිසානේ. නෙලා ගැනුමට නොහැකි වුවත් අත්හැරීමත් නොවේ ප්‍රේමය. අපේ කියලා ලං කරගන්න බැරි වුණාට අතහැරලා දාන එකත් නෙවේ ප්‍රේමය. බලා දුර සිට කතා නොකරම සුසුම් පපුවක සිර කිරීමය. සමහර විට ප්‍රේමය කියලා කියන්නේ හිමි කර ගැනීම, අයිති කර ගැනීම විතරක් කියලා කියන හිතන කෙනෙකුට මේ ධර්මතාවය තේරුම් ගන්න අපහසු වෙන්නත් පුළුවන්.
2: ඔව්, ඇත්තම මොනික දැන් අද මේ නව පරපුරේ අයගේ ගීත පිළිබඳව බොහොම තින් මේ ඒවායේ තිබෙන අර්ථ අන්තර්ගතයන් පිළිබඳව සහ ඒ පද ඒ සංගීත නිර්මාණයන් පිළිබඳව ඇත්ත වශයෙන්ම අපි මුගත්තුරට කතා කරන්න අකමැති. මොකද ඒව තුලින් කිසිම රසයක් වින්දනයක් ලැබෙන්නේ නැහැ. නිකන් ගෝසාවක් ගීතයක රසභාවයන් දෙකක් තියෙන්නට ඕනේ, අර්ථ රසය, ශබ්ද රසය. ඒවැ තියෙන මුගාදුරට ශබ්ද රසය විතරයි. ඉතින් අපිට ඒක පමණක් විඳලා ගීතයක් රස විඳින්න බෑනේ. ඒ නිසා ඒ අවර්ගණී ගීත බිහිවෙච්ච කාලෙක මේ නව පරපුරෙන් මේ සුනිර සුමංග තාමත්ම විශිෂ්ට ගණේ බොහොම පුදුමාකාර දක්ෂතාවයක් තියෙන බොහොම සංයමයෙන් තමන්ගේ ඒ හැකියාවන් මෙහෙවලා ප්‍රගුණ කළා රටේ ඉහළම ස්ථානයකට ආපු නව පරපුරේ ගායකයෙක් විදිහට තමයි මං සුනිර සුමංගව දකින්නේ. ඉතින් මේකේ සරල අර්ථය කිව්වොත් එහෙම දැන් මේක තියෙන්නේ අර මං කිව්වා ධර්ම, අර්ථ, කාම, මොක්ෂ, මේ මොක්ෂ විමුක්ති රිහම ඕන දෙයක් දරා ගන්න පුළුවන් වෙනවා. ඒක අපේ මේ කියලා ඒක අපිට ලැබුණේ නැහැ කියලා ප්‍රකෝපකාරීව කටයුතු කරන්නට, ත්‍රස්තවාදීව කටයුතු කරන්නට හැඟීමක් ඇති වෙන්නේ. මොකද මේ විමුක්තිය අපි ලබාගෙන තියෙනවා, මොක්ෂයට අපි ළඟා වෙලා තියෙනවා නම් එහෙම අයහපත් ප්‍රතිඵල අපේ අතින් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඉස්සර සිද්ධ වුණේ ඇත්තටම තමන් යම්කිසි තරුණියකට ආදරේ ප්‍රකාශ කළා, එය ඒකට පිටුපෑවොත් ප්‍රතික්ෂේප කළොත් කිලිම පිහියෙන් ඇල්ලලා මරනවා. පේරාදෙණිය කැලණි විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට බදුවන්ති ගුණවර්ධන ශිෂ්‍යාව පිහිපහර ගලනාවකට ලක් වුණා. ඒ වගේම කිරියල් මහාවිද්‍යාලයේ අවස්ථාවක ශිෂ්‍යාවක් 57 පොලකට පිහියෙන් ඇල්ලලා ඝාතනය කළා ආදරය ප්‍රතික්ෂේප කිරීමේ වරදට.
1: මිදාම මෑත කාලයේදී කොළඹ ප්‍රදේශයේ තුරගතුංග පිටියාශ්‍රිතවත් ඒ වගේ ගැලක් සිනලා මරා දැමීමක් සිද්ධ වුණා.
2: ඔව්, එහෙම දේවල් සිද්ධ වුණා. ඉතින් ඒ කාලේ ඒවා සිද්ධ වුණේ අද සිද්ධ වෙන්නේ ඊට වඩා බොහොම බිහිසුණු විදිහේ මිනී මැරුම්. ඇත්තටම අද නම් කරන්නේ ඒ තරුණියව හෝටලයකට එක්කන් ගිහිල්ලා, කාමරයකට එක්කන් ගිහිල්ලා නිරුවත් කළා, ඡායාරූප අරගෙන ඒව සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහරන. ඒක මිනී මැරුවට වඩා, පිහින් යන්නට වඩා ඒක භයානකයි. ඒ තුලින් වෙන සමාජ අවමානය. ඒ නිසා ඒ තරුණිය සියදිවි හානි කරගන්නවා.
1: ඒ අය විතරක්ම නෙවෙයි, සමහරට ඇගේ මුළු පවුලම මේ ප්‍රශ්නේ නිසා
2: සමාජයට මුහුණ දෙන්න බෑ. එවැනි තත්ත්වයන්ටපත් වෙනවා. ඉතින් එහෙම කාලෙක දැන් මේක මේ දරා ගැනීමේ ශක්තිය මම කියන්නේ ඒක මේ වුණත් මම තරහ වෙන්නේ. දැන් මහා ඔය මේ ජානක සිල්වර්ධනගේ ගීතයේ සඳහන් වුණේ බිසෝ හැරගිය ලසෝ රංගහල්. තමාව හැරගියත් ඒ කාන්තාවට ගරු කරනවා. බිසෝ හැරගිය. ඔක වෙන කෙනෙක් දීවනම් ඔකට පොඩි නිකන් අශිෂ්ට වචනයක් නේ ඔකට තමන්ව දාලා ගියේ කාන්තාව හඳුන්වන්න පාවිච්චි කරන්නේ. නමුත් ඒ ගීතයේ බිසෝ හැරගියත් බිසවක්කයා. එහෙම දැන් මෙතෙන්දිත් ඒ වගේ ඒ බලාපොරොත්තුවය ඉෂ්ට නොවුනත් ඒකට තරහක් නෑ, වෛරයක් නෑ. ඒක පිරිමහින්න පිහියක් අරන් අනින්නේ නෑ, පිස්තෝලෙන් වෙඩි තියන්නේ, ඡායාරූප අරගෙන ඒවා සමාජ මාධ්‍ය ජාලවලට මුදාහරින්නේ බොහොම උපේක්ෂාවෙන් ඒවා දරා ගන්නවා. අන්නේ සාදු ජන සමාජීය ලක්ෂණයක් නිරූපණය කරමින් තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ.

0: රැකදහගෙන සන්තතියද හරයට අපි අදත් අනුග්‍රහක දායකත්වය අපට ලබා දෙනවා මාක්ස් පෙන් හෝල්ඩිංස්. දැන් අංක එකේ ඩෝමා වීකොටන යන්ත්‍රය ලංකාවට ගෙන්වා බෙදාහරින මාක්ස් පෙන් හෝල්ඩිංස්, ඩොමක් කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රය, කැඩුණු සහල් වෙන්කර ගැනීමේ යන්ත්‍රය, එවගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍රය ඇතුළුව සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන සිලොම යන්ත්‍රෝපකරණ එකම වහල කැටින් ඔබට මිලදී ගැනීම අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම තමයි මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය කරන ධාරිතාවයන් ගැන මිලදී ගන්නත් පුළුවන්කම තියෙනවා. අංක 31 ඇල්හෙන පාර මහරගම තමයි මාක්ස්වෙන් හෝල්ඩිංස් ප්‍රධාන කාර්යාලයේ ලිපිනය. එම නැත්නම් දුරකතන ඇමතුමක් දෙල වැඩිදුර විසරහන්නත් පුළුවන් ඔබට 011 677 579 අංකයට.
1: සඳදිය දහර.
2: අපි අද සඳදිය දහර තුළින් අහන විදින අවසන් ගීතය සංජාත ටෙලිවෘතාන්තය වෙනුවෙන් තමයි මේ ගීතය නිර්මාණය වුණේ, පාරමීදම් පුරා සපපින.
3: ඔව්, ඔය ගීතේ මට වඩාත්ම දැනුනේ මමයි සංජාත නාට්‍යයේ චරිතයක් රඟපාපු නිසා. ඉතින් ඒ චරිතයක් රඟපානකොට මගේ මම රඟපාන චරිතයේ පමණක් නෙමෙයි, අනිකුත් සියලුම චරිතවල ඇතුළටමත් අපි කිඳා බහැලා හොයනවා මාත් එක්ක ගැටෙන මේ චරිතය මොන වගේ දෙයක්, මොන වගේ චරිතයක්, එයා ඉන්නේ මොන වගේ මානසික මට්ටමකද. එහෙම හොයනකොට මේ ජීවිතය, මේ ස්වයං ජාතව හටගන්න ප්‍රේමය අපිට කවුරක්වත් කියන්නේ නෑනේ. අහවල් ස්ත්‍රීට ප්‍රේම කරන්නේ කියලා ඒක ස්වයං ජාතව අපේ හිතේ ඇති වෙන දෙයක්. ඉතින් ඒ ප්‍රේමය ඒ කාන්තාවගේ හිතේ ඇති වුණොත් තමයි අපිට පිළිගැනීමක් ඇති වෙන්නේ. සමහර විට ඒක ප්‍රතික්ෂේප වෙන්නට පුළුවන්. මොකද මේ නාට්‍ය ප්‍රස්තුතයත් එක්ක, වස්තු බීජයත් එක්ක, මොකද මේ සමේ පැහැය පිළිබඳ ප්‍රශ්නයක් මේක පුරාම තියෙන්නේ. ඒ කියන්නේ සමේ වර්ණයේ තලයලු පවුලකට ඉතාමත්ම කළු වන් දරුවෙක් ලැබුණාම ඇතිවන සැකය. ඉතින් මේ පිළිබඳව මේව තියෙනවා. මේ පාරම්පරිකව සමහර විට අපේ පවුලක අපේ මුතුන් මිත්තෙක්ගේ හැඩරුව, ඔහුගේ සමේ වර්ණය මේ පරම්පරා කීපයකට පස්සේ වුණත් ඇති වෙන්නට පුළුවන්. එහෙමත් දෙයක් තියෙද්දි මේ සැකය පදනම් කරගෙන සමාජයක සිද්ධ වෙන මහා විපර්යාසය නැත්තම් ඒ විනාශය, ඒව තමයි මේ නාට්‍යයෙන් මේ පෙන්නුම් කළේ. ඉතින් මේ ප්‍රේමය කියන එක ඒ නිසා හැමෝගෙම සිත් තුළ ස්වයං ජාතව, ඒකට කවුද ඒක නිර්මාණකරුවෙක් නෑ, තමන්ගේ හදවතෙහි ඒක ස්වයං ජාතව ඇති වෙන දෙයක්. ඉතින් ඒ නිසා අපි මේ වැඩසටහන අපි ආරම්භ කළේ බණ්ඩාර ඇහැලිය ගොඩයන් රචනා කළ ගජමන් පූත තෙල් නාට්‍ය ගීතයකින්. අපි අවසන් කරන්නේ බණ්ඩාර ඇහැලිය ගොඩයන් රචනා කළ ස්වයං ජාත නාට්‍යයට රචනා කළ මේ ගීතයෙන්. මම හිතන්නේ එහෙම වෙන්නත් ඇත්තේ, ඒවත් අපේ සංසාරගත බැඳීම්. මම ටෙලි නාට්‍ය නළුවෙක් නිසා වෙන්නේ නැති, ටෙලි නාට්‍යයක ගීතයකින්ම ආරම්භ කළා, ටෙලි නාට්‍ය ගීතයකින්ම මේ අපේ අද සුවද හමුව අවසන් කරන්නට හිතුනේ මට.
2: බැහැවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබට මන්ට අද සඳදිය දහර වෙනුවෙන් මේ ගීතවත් අර්ථවත් කතාබහට එක්වීම පිළිබඳව. නිර්මාණ කිහිපයක්ම ගතගත කරමින් ඉන්නේ ප්‍රේක්ෂකයින් එක්ක, ඒ නිර්මාණ බෙදා හදා ගනිමින් ඉන්නේ. තවත් ඉදිරියටත් මේ වගේ සුන්දර අර්ථවත් නිර්මාණ තුළින් ජනතාව හමු වෙනට ඔබට ශක්ති ධෛර්ය ලැබෙන්න කියලා ආදරෙන් අපි ප්‍රාර්ථනා කරනවා.
3: බොහොම ස්තුතියි මොනිකා ඔබටත්, ඒ වගේම ශ්‍රී ලංකා පුරා විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත ලක්හඬ ශ්‍රාවකයන්ටත් මම මගේ ප්‍රණාමය පුද කරනවා මේ වැඩසටහනට සවන් දීම පිළිබඳව. බොහොම ස්තුතියි.
2: අපි නැවත හමුවන්නේ සඳදර 7ට සඳදිය දහරතලින්. ප්‍රාර්ථනාවට සුබයි.

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 769 579

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

ගීත සංස්කෘති ජනකිරුල හදවත රත්තරන් ජෝති අසම සම හැඟුම් ප්‍රකාශනය ලක්කඩ හැඟුම් වරුසාව ජූලි 11 වන සෙනසුරාදා රාත්‍රී

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: අදසිය අවසන් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ේම. මහජන සම්පත, රටටම සම්පත.
0: ලොවක් සනසන

0: රාත්‍රයේ නොමියන හඬ
1: ආදරණීය ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය

0: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

වෙලාව රාත්‍රී 10යි විනාඩි 1යි. දැන් මේ වෙලාව වාසනාවන්ත වෙලාවක් වෙන්න පුළුවන්. මහජන සම්පතක් NLB ජයලොතරැයි මෙගාපව ධන නිධානය ඒ වගේ මහදාන ලොතරැයි ගොවිසෙත සුබ දවසක්. මේ ලොතරැයි කුමන ලොතරැයි ගත්තත් ඔබට වාසනාව උදා වෙන්නයි අපේ ප්‍රාර්ථනාව.

0: අයිබෝන් ඔබේ හිතේ තිබෙන වටිනාකමින් වැඩි ඔබට වටින ඔබේ සිහින සැබෑ විය යුතුමයි. ඉතින් එනර්බී අපි අදත් මේ සූදානම් වෙන්නේ ඒ සිහින සැබෑ කරන් ආරම්භ කරමින් ඔබේ වාසනාවේ සුබ අඩහෝරාව එනර්බී ජාතික ජයවරණය. ඉතින් අද ඔබේ වාසනාවේ පරිගණක නිල වාර්තාවන් ලබා දෙන්නේ පරිගණක නිලධාරී සුපුන් චාමර මහතා විසින්. එතෙක්කම මේ අපි හඳුනාගන්නේ අද අධීක්ෂණ මණ්ඩලය. දෙක්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන එන් ප්‍රිම්රෝස් රණසිංහ මහත්මිය, ජාතික රතරය මණ්ඩලය අධ්‍යක්ෂ සී ගමගේ මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැලුම් සී තිලකරත්න මහතා, එතෙක්කම ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණක අධිපති ආර් එස් කටුකම්පල මහත්මිය. එහෙමනම් හිතේ තියෙන හැම හීනයක්ම මතක් කරගන්න මේ සූදානම් වෙන්නේ ඒ හීන හැබෑ කරන්න. අතේ සල්ලි වැඩියෙන් තියනවා නම් කවුද අකමැති? එහෙම නේද? ඉතින් අද ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 512 වෙනි දින වරයටයි මේ අපේ සූදානම. එහෙමනම් ඔබේ ජය වෙනුවෙන් අපි යනවා අද දින මැදීමට. NLB ජය වාසනාවේ රජාවයි මේ අපි තෝරාගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය W, ජය අංක 3, 4, 4 සහ 2. මේ වන විට අප සමාජයේ කොටසක් වක්ගොඩු රෝගාබාධ වලින් පිරෙන අතර එම රෝගීන්ට සහන සලසන ජාතික වක්ගොඩු අරමුදලට දායකත්වය ලබා දෙන ඔබේ මුළුතරැයිය NLB ජය තුලින් මේ අවුරුදෙදී රුපියල් ලක්ෂ 5 තියාග 244ක්, රුපියල් 56 තියාග 6275ක් ඔබට ලබා දුන්නා. අද NLB ජය තුලින් තවත් 500,000 වාසනාවන්තයෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළේ දොඩම්ගල්සන්ත NLB අලෙවි නියෝජිත WD ජයලත් මහතා විසින්. එතෙක්ම රුපියල් 50,000 බැගින් දින ගන්න වාසනාවන්තින් 37 දෙනෙකුත් අද අප බිහි කරනවා. ඒ අනුව සමස්ත වාසනාවන්තින් 76,917 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 65,77,160 මුදලක් NLB ජය තුලින් මේ දැන් අපි බෙදා දොන්න. ලග්න සංකේතයක් එක්ක ජයංක 4ක් තෝරාගෙන අපි සෝදානම් අද වාසනාවේ හඳහන් ගලපන්න. එවෙනුවෙන් මේ අපි ආරම්භ කරන්නේ තවත් තෑගි වැඩි වුණ නියත දානියෝග හඳාන ජයග්‍රහි 1553 වන දිනුම් වාරය. ලග්න සංකේත 12ක් අතරින් වාසනාවන්ත ලග්න සංකේතයක් දැන් අපි තෝරා ගන්නවා. අද වාසනාවන්ත ලග්න සංකේතය මීන. නියත දානියෝගයක් ඔබේ කරන ජය අංක 4යි මේ අපි තෝරා ගන්නේ. වාසනාව ඔබේ කරන පළමු ජය අංකය අංක 45. යන්ත්‍රය අපට තෝරා දෙන දෙවන ජය අංකය අංක 31. අද දවසේ තෙවන ජය අංකය අංක 59. අද දවසේ සිව්වන ජය අංකය අංක 36. අපේ රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් පිහිටු ක්‍රීඩා අරමුදලට දායකත්වය ලබා දෙන සහ අපේ රටේ උදව් අවසින් සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක එදිනට පිහිටු සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන් ලතරයෙන් මේ අවුරුද්දේ අපි සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙක් දී කළා. හඳහන 1553 වන අද දිනුම් වාරයෙන් රටපුරාම වාසනාවන්තින් 130,895 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 84,13,921 මුදලක් දැන් අපි බෙදා දොන්න. නියත ධනයෝග ඔබේ කරන හඳහනින් හෙට ඔබේ වන සුපිරිත්‍යාගේ වටිනාකමයි දැන් අපි මතක් කරන්නේ. රුපියල් 47,36,924 780ක්. රුපියල් කෝටි 7ක්මාගේ සුපිරිත්‍යාගයක් ඔබට ලබා දෙන්නයි දැන් අපි සූදානම් වෙන්නේ. වාසනාව වෙනුවෙන් දැන් අපි ආරම්භ කරනවා සත් දිනම ජයනීත ගොවිසත ජයග්‍රහී 4,486 වන දිනුම් වාරය. වාසනාව ඔබේ කරන්න අපි යනවා අද දිනම මැදීමට. ගොවිසත වාසනාව ඔබේ කරන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරා ගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය E. කෝටි 7ක්මාගේ සුපිරිත්‍යාගයක් ඔබේ කරන ජය අංක 4යි දැන් අපි තෝරා ගන්නේ. අද වාසනාව ඔබේ කරන පළමු ජය අංකය අංක 77. වාසනාව ඔබේ කරන දෙවන ජය අංකය අංක 22. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ E පළමු ජය අංකය අංක 77, දෙවන ජය අංකය අංක 22 වෙද්දි මේ තෝරාගන්නේ අද ඔබට වාසනාව රැගෙන එන තෙවන ජය අංකය. අද දවසේ තෙවන ජය අංකය අංක 11. සත් දිනම ජයනීත ගොවිසතින් අද වාසනාව ඔබේ කරන අවසන් ජය අංකයයි මේ අපි තෝරාගන්නේ. අද දවසේ අවසන් ජයංකය අංක 8. කෘෂිකර්මාන්තය නගා සිටවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සත් දිනම ජයනීත ගොවිසිතින් මේ අවුරුද්දේ සුපිරි ත්‍යාගලාභින් දෙදෙනෙක් 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභින් 55 දෙනෙක් මේ වෙනකොටත් ඔබ අතරින් අපි බිහිකට අවසන්. ඉංග්‍රීසි අක්ෂරය සමගින් ජයංක 3ක් ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 3 දෙනෙක් අද අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතයින් විසින්. තුෂාර සංජීව මහනුවර, ජී නිමල් සිදි කහවත්ත, සමන් හෙටි ආරච්චි නාවලපිටිය. ඒ අනුව අද රටපුරම වාසනාවන්තීන් 125,167 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 82,87,400 මුදලක් ගොවිසිතින් මේ දැන් අපි බෙදා දුන්නා. සත් දිනම ජයනීත ගොවිසිතින් හෙටෝබේ වන දෙවන්ත සුප්‍රීතයාගේ වටිනාකමයි දැන් අපි මතක් කරන්නේ. රුපියල් 7,41,445,736 හෙට ඔබේ සුපිරිත්‍යාගය. ඔබේ දවස සුබ කරගන්න ඔබ ගන්නම ඕනි ටිකට් එක සුබ දවසක්. සුබ දවසක් රටරයේ ත්‍යාගරචාව අලුත් වෙලා පහසු වෙලා එතෙක්ම තෑගි වැඩි වෙලා කියලා ඔබ දන්නවනේ. සුබ ලග්න සංකේතයේ සමගින් සුබ ජය අංක 3 ගලපාගෙන රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් ඔබේ කරගන්න සුබ දවස තුළින් ඔබට අවස්ථාව තිබෙනවා. එතෙක්ම සුබ ජය අංක 3 ගලපාගෙන රුපියල් 50,000ක් ප්‍රවර්තන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000ක් වගේම තවත් මුදල් ත්‍යාගයන් ඔබට ලබා දෙන්න සුබ දවස තුළින් අදත් අපි සූදානම්. ඉතින් අද ඔබේ දවස සුබ කරන්න සිහින දිනවන්න මේ අපි ආරම්භ කරන්නේ සුබ දවසක් ජයග්‍රහී 360 වන දිනුම් වාරය. වාසනාව ඔබේ කරන සුබ ලග්න සංකේතයයි මේ අපි තෝරාගන්නේ. අද දවසේ සුබ ලග්න සංකේතය මකර. දැන් අපි සූදානම් අද වාසනාව ඔබේ කරන සුබ ජය අංක තෝරාගන්න. පළමු සුබ අංකය අංක 32, දෙවන සුබ අංකය අංක 25. අද දවසේ තෙවන සුබ අංකය අංක 2. රුපියල් 25,000 බැගින් මුදල් ත්‍යාගයන් ඔබට ලබා දෙන්නයි දැන් අප සූදානම් වෙන්නේ. අද සුබ දවසක් ප්‍රවෘත්ති ත්‍යාගාංකය 2885. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජයම දායකත්වය ලබා දෙන සුබ දවසක් රටරැයෙන් මේ අවුරුද්දේ රුපියල් 105 ත්‍යාගි හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැද දිනා ගන්නා වාසනාවන්තීන් 242 දෙනෙක් අපි බිහි කළා. අද රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදයක් දිනා ගන්නා තවත් වාසනාවන්තෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කළේ දෙහිඔවිට NLB අලෙවි නියෝජිත AWM හර්ෂ මොහන් මහතා විසින්. එතෙක්ම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 9 දෙනෙකුත් අද ඔබ අතරින් බිහි වෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රවර්තන ත්‍යාගාංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 38 දෙනෙකුත් අද අපි බිහි කරනවා. ඒ අනුව සමස්ත වාසනාවන්තීන් 110,424 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 97,44,941 මුදලක් අද අපි බෙදා දුන්නා. වාසි වැඩි, තෑගි වැඩි තවත් ලොතරැයි වර්ග 4කින් ඔබට වාසනාව රැගෙන එන්න ජානක සමගින් රද්දිකා සූදානමින්.
1: මීළඟට මෙගා පවර්.
2: දෙවන්ත නම් නිසක නම් ඒ සුපිරි තෑගි තමයි NLB මෙගා පවර් සුපිරි තෑගි. රුපියල් කෝටි 23ක් වගේම රුපියල් කෝටි 47ක අති දෙවන්ත සුපිරි තෑග ඔබට හිමි කර දුන් ලංකාවේ විශ්වසනීයම ලොතරැය්‍ය මෙගා පවර් ලොතරැය්‍යයි. සුදරම් මෙනාදත් රුපියල් කෝටි 29කට වැඩි දෙවන්තම සුපිරි තෑගයක් ඔබේම කරගන්නට. ඔව්, ඔබේ හිතේ තිබෙන මෝටර රථ සිහිනය සැබෑ කර දෙන්නට අපි සූදානම් NLB මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට මෙන්න මේ වගේ නවීනතම සුපිරි මෝටර රථයක් ඔබට ලබා දෙමින්. ඔබේ හින සැබෑ කරන මෙගා පවර් 2592 වාසනාවන්ත දිනුම් වාර්යයි මේ. මෙගා පවර් අද දිනුම් වාර්යේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය දැන් අපි තෝරගන්න. අද ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය L. දැන් අපි තෝරගන්නට සූදානම් අද සුපිරි අංකය. වාසනාවන්ත සුපිරි අංකය අංක 20. දැන් අපි තෝරගන්න සූදානම් අද දවසේ ඔබට වාසනාව කෙනේන වාසනාවන්ත ජය අංක 2. මෙන්න අද පළමු ජය අංකය අපට යන්ත්‍රය ලබා දෙනවා ඒ අංක 40. දෙවන ජය අංකය අංක 71. මෙන්න තුන්වන ජය අංකය අංක 29. ඍණාත්මක අවසන් ජය අංකය වෙන්න අංක 52. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයි 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනෙක් සමගින් 20 ලක්ෂපතියන් 51 දෙනෙක් NLB අපි මේ වෙනකොටත් රටට හඳුන්වාදී අවසාන දවසේදී ඔබට හිමිවන මෙගා වාසනාව ලැබුණේ කොයි විදිහටද බලමු අපි. අද දිනුම් වරෙන් 20 ලක්ෂපති වාසනාවන්තයෙක් බිහි වෙනවා රටට. ජයග්‍රහය ලොතරැයි පත අලෙවි කර තිබෙන්නේ කොළඹ කොච්චිකඩේ අලෙවි නියෝජිත දීපිකා දිල්රුක්ෂි. ඒ වගේම රුපියල් ලක්ෂ 2 බැගින් ජයග්‍රහකින් 6 දිනේ කඩ දවසේදී ජයග්‍රහණය කර තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහකින් බිහි කර තිබෙන්නේ. රංගන ආර්යදාස නාරම්මල, AS ප්‍රේමරත්න හෙට්ටිපොළ, S අලගයියා ත්‍රිකුණාමලය, UAS කුමාරි වෙන්නප්පුව, සුදද්ද සිල්වා අම්බලංගොඩ, MSC ප්‍රනාන්දු මිගමුව අද දිනුම් බාරෙන් සමස්ත ජයග්‍රහකින් 1,26,300 අතරේ රුපියල් 1,54,320 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. ඔව්, නිසැකවම දිනන දැවන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දෙන විශ්වාසය අකණ්ඩව තහවුරු කළ මෙගා පව හෙට ඔබ දිනන මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 29,74,19,954 පව සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට නවීනතම මෝටර රථයක්. ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2274 වන වාසනාවන්ත දින වාරයයි අපි දැන් මේ විදිහට ආරම්භ කරන්නේ. දැන් ගන්න ධන නිධානය ලොතරැයිපත් ඔබේ අතට. පැතුමන් ඉටු කර දෙන ධන නිධානය අද දිනුම් වාරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් තෝරගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය H. මේ නිධානයේ දොරටු විවර කර දෙන වාසනාවන්ත ජය අංක දැන් අපි තෝරගන්නේ මේ විදිහට. පෙන්න අද පළමු ජය අංකය අංක 5. අංක 15 දෙවන ජය අංකය, දැන් තුන්වන ජය අංකයක් යන්ත්‍රය අපට ලබා දුන්නා. ඒ අංක 81. තීරණාත්මක අවසන් ජය අංකය අංක 52. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභියෙක් සමගින් 20 ලක්ෂපතියන් 31 දෙනෙක් මේ වෙනකොටත් රටට බිහි වෙලා අවසන්. අද දවසේදී ඔබට නිධානයේ වාසනාව ලැබෙන්නේ කොයි විදිහටද අපි බලමු නිල ප්‍රතිඵලය ඇසුරින්. අද දිනම් වාරිනුත් 20 ලක්ෂපති වාසනාවන්තයෙක් බිහි වෙලා තිබෙනවා රටට. ජයග්‍රහය ලොතරැයි පත අලෙවි කර තිබෙන්නේ අනුරාධපුර අලෙවි නියෝජිත PHP රාජකරුණා. ඒ වගේම රුපියල් ලක්ෂ 2 බැගින් ත්‍යාගයක් ඔබ දිනාගෙන තිබෙනවා ජයග්‍රහය ලොතරැයි පත අලෙවි කර තිබෙන්නේ අම්බලංගොඩ අලෙවි නියෝජිත සුදද්ද සිල්ලා. අද දිනම් වාරින් සමස්ත ජයග්‍රහකින් 94,525 දෙනෙක් අතරේ රුපියල් 74,23,560 මුදලක් මේ දැන් අපි ඔබ අතරේ බෙදා දුන්නා. ඔව්, කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 දෙවන්ත සුපිරි ත්‍යාග ඔබට හිමි කර දුන් ධන නිධානයේ හෙට ඔබ දිනන ඔබේම සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,98,77,462 මුදලක්. හැමදාමත් වගේ ඔබේ කෝටිපති සිහින ඉටු කර දෙන ලොතරැයි ලොබ රජ කිරුළ මහජන සම්පත 6,244 වන වාසනාවන්ත දිනුම් වාරයයි මේ විදිහට ඇරඹෙන්නේ. දැන් අපි යමු ඔබේ මහජන සම්පත දිනුම් මැදීමට. කෝටිපති සිහින සැබෑ කර දෙන අද මහජන සම්පත දිනුම් වාරයේ ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරයත් වාසනාවන්ත ජය අංක දැන් අපි තෝරගන්නේ මේ විදිහට. අද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය E, ජය අංක 7,2,8,4,7,7. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක් සමගින් 25 ලක්ෂපතියන් 209 දෙනෙක් NLB අපි මේ වෙනකොටත් රටට හඳුන්වා දී අවසන්. අද ඔබ දිනපු ආකාරය මුළු රටටම කියනට අපි සෝදනම් වෙන්නේ නිල ප්‍රතිඵලය ඇසුරින්. අද දිනුම් වාරෙන් 25 ලක්ෂපති වාසනාවන්තින් 2 දෙනෙක් රටට බිහි වෙලා තිබෙනවා. ජයග්‍රහය ලොතරැයිපත් අලෙවි කරන්නේ මෙන්න මේ අලෙවි නියෝජිතවරුන්. වී මුතුකුමාර් කළුවංචිකුඩි, AIK රාමනායක කොටහේන. ඒ වගේම රුපියල් ලක්ෂය බැගින් ජයග්‍රහකින් 23 දෙනෙක් අද දවසේදී දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහය ලොතරැයිපත් අලෙවි කර තිබෙන්නේ. දිලිප් කුමාර අරුක්කොඩ, දීපිකා දිල්රුක්ෂි කොළඹ කොච්චිකඩේ, කසුන් කුමාර සියඹලාණ්ඩුව, රංජිත් ගාමිණී කඩවත, AC සංජීව අක්මීමන, ජයතිලක හේරත් ගල්ගම්මුව, DU ගුණසේකර ආනමඩුව, TML තිලකරත්න හඟුරන්කෙත, හර්ෂ තරංග කැගිරාව, LDR පුෂ්පකුමාර අංගම්පිටිය, S ඥානචන්ද්‍රන් කිලිනොච්චය, S මදන් කල්මුනේ, සුනිල් රුද්‍රගෝ හැඳල, PP සිරියලතා අක්කරපනහ, LHS සුමන්සිරි කිරිඳිවැල, රංජිත් දිසානායක මැණිකින්න, SN තිලකරත්න තඹුත්තේගම, T ක්‍රිෂාන්ත කළුබෝවිල, ඩොක්ෂා නබේසූරිය ඇඹිලිපිටිය, THS රංජන් තංගල්ල, කොළඹ දිස්ත්‍රික්කයෙන් වාසනාවන්තින් 2 දෙනෙක්, කුරුණෑගලෙන් 1 වාසනාවන්තයෙක්. අද දිනුම් බාරෙන් සමස්ත ජයග්‍රහකින් 269,452 දෙනෙක් අතරේ රුපියල් 2,44,43,441 දෙවන්ත ත්‍යාග මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. දිනක ජය නියත මහජන සම්පත හෙට සුපිරිතයාගේ වටිනාකම රුපියල් 2,13,53,92 දැවැන්ත මුදලක්.

0: අද වියදමට අද සම්පතේ ජයග්‍රහී නිල ප්‍රතිඵලයේ බවට පත්වන්නේ අද මහජන සම්පත දිනුම් භාරයෙන් තෝරා ගන්නා ලද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජය අංක 4ත් අද සම්පත 819 වන වාසනාවන්ත දිනුම් භාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය E ජය අංක 8477 අද දිනුම් භාරයෙන් රුපියල් 250,000 බැගින් වාසනාවන්තින් දෙදෙනෙක් ජයග්‍රහණය කර තිබෙනවා ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කර තිබෙන මෙන්න මේ අලෙවි නියෝජිත වරුන් S මදන් කල්මුණේ LHA සුමනසිරි කිරිඳිවැල එකම රුපියල් 50,000 ත්‍යාග 49ක් ඔබ දිනාගෙන තිබෙනවා අද අපිට හැකියාව ලැබුණා සමස්ත ජයග්‍රහකයන් අතරේ රුපියල් 1,17,80,000 841 ත්‍යාග මුදලක් ඔබට ලබා දෙන්නට අද NLB ජාතික ජයවර්ණයෙන් දිවයින පුරාම සමස්ත ජයග්‍රාහකයන් 9,66,605 දෙනෙක් අතරේ රුපියල් 8,71,82,580ක දෙවන්ත ත්‍යාග මුදලක් ඔබට හිමි කර දීලා අදට අපි ඔබේ නිවසින් සමු ගන්නවා හෙටත් හමු වෙන බලාපොරොත්තුෙන් ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
0: NLB
2: Lakhanda Radio ITN

වෙලාව රාත්‍රි 10යි විනාඩි 22යි. හෙට උදෑසන 6ට සතියක පත්තර විස්තර සමග හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්න අවසරයි ඔබත් එක්ක රැඳුණු මම නලින් විරාජ්. සුබ රාත්‍රියක්.

බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුදුදහම්ඥා චතරයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දිවිදේවතාවන් වහන්සේලාගේ ඇලෙන්ම මැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

නිරෝගී භව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාද්දී ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිවයයිද? අනවරතයෙන් කය තුල සිදුවන මේ හට ගැනීම, පැවතීම, නැවතීම ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සෝබා දහමේ ස්වභාවයයි, යථා ස්වභාවයයි.

එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරානුවේද. එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසි භාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

ඇයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල් වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: රජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේකුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීන්ද. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිදාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන්නේ

චරිත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොල මිදලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණකුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ

රෝග බය අනතුරු අමනුෂ්‍ය උපත්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපත්‍රව දුරින් තුරු

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

සැදැහැවතුනි, අපි මෙතැන් සිට ලක්හඬ ශ්‍රී සම්බුද්ධ රාජ වන්දනා සමග එකතු වෙමු.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

ආසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් තරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වෙනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් ශෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

ආරක්ෂාව සැලසෙන හේින්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේින්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මඟ භික්ෂු සංවිධානයේ

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානම් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින්, ඔබය සජ්ජායනා කිරීම තුලින්, ඔබය නිතර දිවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නෙහි අරුත්ත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සත්වයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරයේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත

රාත්‍රියේ සීවලී පිරිත යමෙකුට පුළුවන් නම් උදේවහා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා පොත වදාළේ පානදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සර්වඥ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: සුබ දේශනක් වෙලා උදැසන 5:29යි.

0: FM 93.5, FM 93.7, Lakana, Radio ITN.
1: වාසනාවන්ත දවසක් සුබ උදෑසනක්. අද ජූලි මාසයේ 11 වෙනිදා සෙනසුරාදා දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනාව.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: සුබ උදෑසනක්, වෙලා උදෑසන 5:34.